බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: ඔබතත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
1: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
0: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
2: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු. Net FM Alpha Studio with Kasani and Lehansa. කවදත් අලුත් කාගෙත් net.

0: වාගමික දහම් සඳැල්ල කිතු දහමින් ඔබේ දිවියට
1: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ සුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි the cause against God. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුර දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානුවේ වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

උදැසන 6යි විනාඩි 2යි වෙලාව දැන් අයිබෝන් සුබ උදැසනක් ප්‍රාර්ථනා කරනවා කලබල පැංචහගෙන ඉන්න මගේ ආදරණීය දෝල පුතාලා සියලුම දෙනාට ඔන්න අද මේ මාසේ 9 වෙනිදා සෙනසුරාදා දවසක් ඉතින් සෙනසුරාදා කියලා කියන්නේ අපි කලබල පැංච පටන් ගන්න දවස නේද හරි උදේ 8 වෙනකම් වුණවස්තාව තියෙනවා කලබල පැංච අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න උදේ 7 වෙනකොට අපේ පැංචයි පැංචී මේ පැත්තට එනවා ඒගොල්ලෝ කියන කතා අහන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි තව ටික වෙලාවකින් සුරේෂ් මාම මේ පැත්තට එනවා ඕගලන්ට කිත්ති කුමාරයාගේ කතාවත් කියලා දෙන්නේ හින්දා මේ සීරම දේවල් තියෙන ලස්සන තනක්නේ කලබල පැංච කියලා කියන්නේ ඉතින් මේ ලස්සන තැනට එන ලස්සන ඔයාගේ මූණේ ලස්සන හිනාවක් තියෙන්න ඕන. ඒකයි මම කියන්නේ උදේ දවස පටන් ගන්නකොට ඔගලන්ගේ ඔය ලස්සන හිනාවකින් දවස පටන් ගන්න. එහෙම වුණත්ින් ඔගලන්ගේ දවස විතරක් නෙවෙයි. ඔගලන්ගේ අම්මලා තාත්තලාගේ දවසුත් ලස්සන වෙනවා. මොකද දන්නවද? ඔගලන්ගේ මූණේ හිනාවක් දකින්න එක තමයි ඒගොල්ලන්ගේ තියෙන ලොකුම ආසාව. හරිද? හරි. තේරෙවිලකුත් තියෙනවා. හරිද? බලමු කවුද හොයාගන්නේ කියලා ඒක. හරි එහෙනම් උදේ 6යි විනාඩි 3යි අපි වෙනදා විදිහට ලස්සන සින්දුවකින් අපේ වැඩ ටික අපි පටන් ගමු.

0: किरणाई किचिपिचियाई दांगले फुरुबुहुटी
1: ओया ने आगनी ने नेट्टा फेम काला बला पेंचा
2: FM अनुपहा FM अनुहतराई दशम अटा नेट FM
3: दंबला उदय हाया ये बिनाडी दहतो नाए
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර Freeland Black Curry රස soya meat. Black Curry රසට මස් නොකා මස් ගන්න.
6: ඇයි sugar කියලා මූණෙන්නකන? සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 0747 31 33 540.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 716 7872.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
6: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
10: ඔවුන් මදොරට හරනු ඇත.
11: ඔවුන් මණ්ඩපයට කඩා වැදි යකඩ බුදුරු වලින් පහර දෙනවා. සුරා උඩම් පිරෙනනවා.
6: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
9: net fm සංසාර කතන්දර
6: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
2: FM 95 FM 94.8 net FM
0: හිරු කිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ

0: තම ආසයි කුරුල්ලෙක් වෙන්න.
1: කුරුල්ලෙක් වුණොත් මටත් ලියම්බන්න කියලා දෙන්න.
0: පැන්සලක් වුණොත් මටත් ලියන්න කියලා දෙන්න.
2: මෙත් FM කලබල පැන්චා.

0: දැස්සන හයයි විනාඩී දහ නවයයි වෙලාව දැන් ඔන්න කලබල පැංච වැඩසටහනින් දැන් අපි සුරේෂ්මාමට අවස්ථාව දෙනවා උගලන්ට කතාව කියන්න. හරිද? ඉතින් මේ කතාව හොඳින් අහගෙන ඉන්න අපේ දුවලපතලට අපි හැමදාමත් කියනවා අපි ඉතිහාසය ගැන අපි පුංචි කාලේ ඉඳලම දැනගෙන ඉන්න ඕනේ කියලා. හරි, එහෙනම් අපි යමු කිත්ති කුමාරගේ කතාව අහන්න. ඊට පස්සේ අපි උදේ 6:45ට නෙත්නේ උසහනවා. ඊළඟට පැංචයි පැංචි 7ට එනවා. ඊළඟට ඉතින් වැඩ ගොඩක් තියෙනවනේ නේද? තේරවිලට උත්තරේ හොයාගන්න ඕන. පුළුවන් නම් කියන තරඟ වටේ තියෙනවා, නිර්මාණ පිටුව තියෙනවා, සෙල්ලම් ගෙදර තියෙනවා. හරි, මේ ඔක්කොම ටික අපි හිමින් සැරේ කරමු. දැන් අපි එහෙනම් සුරේෂ් මාමට අවස්ථාව දෙමු.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති

0: නයිබන් කෝමද හොඳින් ඉන්නවනේද සැනසීමෙන් සතුටින් තවමනාද හැම විදිහකින්ම ඔව් යහපත් ජීවිතය හොඳින්ම ගෙවන්න ඕනේ මගේ රත්තරන් දූලපතල ඒකටනේ මේ හොඳ දේවල් කියලා දෙන්නේ නේද ඔයා හොඳින් සැනසීමෙන් සතුටින් ඉන්නවනම් රට්ටම්ම හොඳින් සැනසීමෙන් සතුටින් මොකද ඒක තමයි එක නිර්ණායකයක් ලෝකේ ඕනම රටක ළමයි සතුටින් ඉන්නම් සැනසීමෙන් ඉන්නවනම් ඒ රට දියුණු වෙනවා ළමයි ඉන්නේ දුක් පීඩාවෙන් කල්පනාවෙන් සාංකාවෙන් සැකෙන් නම් ඒ රටවල් හරිම අමාරුවෙන් තමයි යන්නේ ඒකට සරල උදාහරණයක් කියන්නම් මං ඒකට හොඳම උදාහරණය සරලම උදාහරණය තමයි ගෙදර ඕනම ගෙදරක මගේ රත්තරන් දුවේ පුතේ ඔයා සැනසීමෙන් සතුටින් ඉන්නවා නම් ඒ ගෙදර හරිම වාසනාවන්ත ඔයා ඉන්නේ දුකෙන් නම් ඔයා ඉන්නේ සාංකාවෙන් නම් ඔයා ඉන්නේ කලබලයකින් නම් ආහිතුවක්කාරයි නම් ගෙදර හරිම උල්සාගතයි මේක රටටත් බලපානවා පවුලට ගමට පලාතට රටටම බලපානවා රත්තරන් ලෝකයටම බලපානවා ඒක නිසා ඔයා සතුටින් තියන්න තමයි net fm මේ කොටාක් මහන්සි වෙන්නේ නේද කවදාත් අලුත් කාගෙත් net ඔයාගේ net විදිහටම ඉන්නේ ඒකයි ඔයාගේ net පාදලා ඔයා ඉහළ තැනකට යන එක තමයි අපේ බලාපොරොත්තුව අපේ සතුට දෙමාපියන්ගෙත් ඒකමයි නේද ඒ විදිහම තමයි භාවිජ භවරජ්‍යතුමාටත් තියෙන්නේ මේ රටම එක්සේසත් කරලා මේ රටේ ඉන්න හැම දරුවෙකුටම හැම පුරවැසියෙකුටම මූණට හිනාවක් දෙන්න ඕනේ සැනසීමක් දෙන්න ඕනේ ආදවතට මේ බලාපොරොත්තුවෙන් තමයි වැඩ කරගෙන යන්නේ නේද මැයි මාසෙත් එතකොට මේ වැඩෙත් එක්ක දැන් ඉන්නවා දැන් මොකද වෙන්නේ ඕ හිතාගන්න බැරි සතුටු දායක ආරංචියක් මහරජතුමාට ලැබුණානේ ඔව් රාමඤ්ඤ දේශයේ රජතුමාගෙන් සම්සක් ඇවිල්ලා තියෙනවා කියලා කිව්වා දැන් එතකොට ඇත්තටම අපි ඉන්නේ කතා දෙකක පැටලිලා සුලි සාමන්තයා ඉන්නේ සතුටින්ද දුකෙන්ද යාට පැසසුමක් නැහැ කියලා එයා දුකෙන් නේද ඉන්නේ ඉස්සෙල්ලා ඒක අහන්නකෝ මෙයාන්න
1: ගේකමාව ශකදප්පා යා ශාමී මොකාලා අරි මගේ වැරදි තමා කියනවා යක මොකුද මේව වෙනවා මගේ රාජේ නැති වෙයිද යා ශාමී කඩවල මුල්ගා
0: එයාගේ සැප නැති වෙයිද කියලා තමයි යාට තියෙන ප්‍රශ්නේ නේ අන්න සැපම විඳගෙන සැපම අපේක්ෂා කරමින් ඒ වෙනුවෙන් හොඳ නැති දේවල් කරගෙන හිටියොත් එimhe ඉස්සල්ලාම නැති වෙන්නේ සැප අන්න ඒකත් මතක තියාගන්න ඕනේ අපි බොරු සැපයක් හොයාගෙන යන්න යන්න යන්න తాවකාලිකව සැපයක් ලැබෙයි හැබැයි සදාකාලික දුක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා බෝ හිතාගන්න බැරි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා හැබැයි తాවකාලික සැපයක් හොයාගන්නේ නැතුව සදාකාලිකව සැපේ ඉන්න නම් අපි සියලු දෙනා ගැන හොඳ ආදර ගෞරවයෙන් හිතන්න ඕනේ මහරජතුමා වගේ නේද ඒක තමයි සොලි සාමන්තයාට වෙලා තියෙන එක අනිත් පැත්ත එයාගේ සිතුවිල්ල හරියන්නේ නැහැ හැබැයි දැන් ඇත්තටම මෙතන මොකද්ද වෙලා තියෙන්නේ සොලි සාමන්තයාට සලකන්නේ නැතුව චෝලදේශයේ නායකයා මොකද්ද කරනවා ඇත්තේ ඒකට ගැළපීමක් තියෙයිද මේ සන්නසේ මෙයාලා බලන්න පොඩ්ඩක්
2: මේ අවස්ථාව උදාවන එක මේ තරම් අප්‍රමාදව සිදුවේ යයි මා සිතුවේ නැත. බුද්ධරාජ
3: අවසරයි මහරජතුමනි. සිනහවින් වැටෙන්නේ අපකර නොසිතූ වරයක් ලැබෙනසයක්.
2: ඔබ නිවැරදි බුද්ධරාජ. මෙය දේව වරමක් හා සමානයි.
3: අවසරයි මහරජතුමනි.
2: අසනු චෝල දේශයේ චෝල අධිරාජ්‍යය පළවෙනි රාජේන්ද්‍ර රජු මහා ඛේදවාචකයකට මුල පුරමුණි සිටින්නේ

0: නැති අවස්ථාවක හොඳම දේවල් සිද්ධ වෙනවා මගේ රත්තරන් දුවේ පුතේ ඔයා හරි දේ කරනවා නම් ඔයා ඉන්නේ යහපතේ නම් ආශ්චර්ය සිද්ධ වෙනවා හිතන්නත් කලින් වාට යහපත උදා වෙනවා ඒ නිසා ඔයා කරන්න ඕනි හොඳ දේවල් මොන දුෂ්කර අවස්ථාවෙ වුණත් වගකීම් පැහැර හරින්න බෑ වගවීම් පැහැර හරින්න බෑ අම්මා තාත්තට සලකන එක ආදරයෙන් ඉන්න එක අලුත් දේවල් හොයන එක ඉගෙන ගන්න එක තමන්ගේ ආදරණීය සහෝදර සහෝදරියත් එක්ක ඉන්න එක බැඳෙන එක අසරණීන්ට පිහිට වෙන එක මොන ප්‍රශ්න ආවත් කරන්න ඕනි එතකොට ඔයාට ලැබෙනකොට මේවා ලෝකෙ හිතාගන්න බැරි මහලුකු සතුටක් ආදරයක් ගෞරවයක් එක්ක තමයි ලැබෙන්නේ. දැන් ඒ විදිය එකක් තමයි මහරජතුමාට ලැබෙන්න යන්නේ. හැබැයි දැන් වෙන පැත්තක ඛේදවාචකයක්. ඇත්තටම දන්නවද මොකද ඒ ඛේදවාචකය කියලා? ඒක කියන්න වෙන්නේ හෙට. ඔව්. මං එන්නම්කෝ. ඔයා කල්පනා කරලා තියලා බලන්න එහෙනම් මොකද්ද මේ ඛේදවාචකය කියලා? හා නේද? හා මං ගිහලා එන්නම්. හැමෝටම ආදරේ.
1: පොළොන්නරු රාජධානිය ඇරඹු මහා විජේබාහු රජතුමා. කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව
2: කලබල පැංචා හංගින වෙලාව මතක් කරන්නේද උදේ 6:26යි

0: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි.
1: ඔයානේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙන් කලබල පැංචා.
2: FM 95.

0: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
1: ඉගෙනුමට හොඳ මාත්‍රවැල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 077-2736.
2: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10.
3: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
6: අම්බ බණ්ඩාර රත්නායක බාගල තුන්කොළ. ඒක සපෝර ඉදින්න ගත්තා. අඩුුනේ නෑ. ඊට පස්සේ හොස්පිටල් ගියා. දිවෙන් තියෙන පෙට්ස ටීවල් වල තමයි අඩුුනේ මට. ටෙක්නියේ වටේ බෙහෙත් දීලා. ටිකට් කපන් ආවද ඉඳ හයකින්. මුින්න අතර තමයි මගේ ලොකු අයියාගේ නෝනා තාත්තා කිව්වේ මේ වෙලාවට ඉන්නවා අපි නිල බලමු කියලා. ඒ දින් කාරික් කට්ටිය කැමති වුණත් නෑ. සිංහල දෙවන් කරා. අතම දියෝ විතරයි නිසා දැන් නම් කොච්චරනේ කියලා අවුල නෑ.
5: නිරෝගීව ඉන්න නම් කතා කරන්න සෙවණගල කමල් බන්දුල වෛද්‍යතුමාට 077-2739-940.
7: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.

0: Adventure.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: නවල උදෑසන 6:45.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. Travel Net.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
2: අයිබුවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළගැස්ම Net News උදෑසන 6:45 සමකින් මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
2: ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුව ගැන විශේෂ වාර්තාවක්. අබිරහස් මරණ පිළිබඳ සර්වජන බලයේ නායක දිලිත් කතා කරයි. යෝජිත කේබල් කාල් ව්‍යාපෘතිය ගැන ශ්‍රීපාද හිමියන්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක්. මාලිමාවට බලේ හිමි කුරුණෑගල මහනගර සභාවේ උපනගරාධිපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට. හවසට තදවැසි තවදුරටත්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
2: අද වන විට රටේ වැඩිම කතාව එයාබස් ගනුදෙනුවයි. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිදු කළ දෙවැන්ත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සහ ඉන් පසු ඇති වූ බලපෑම් මෙන්ම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ මෙම ගනුදෙනුවේ සුළමුළ ගැන විශේෂ වාර්තාවක් දැන්.
4: මොකක්ද මේ එයා බස් ගනුදෙනුව? 2013 වසරේදී එවකට පැවති රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ගුවන් යානා පද්ධතිය නවීකරණය කිරීම සඳහා ප්‍රංශයේ එයා බස් සමාගම සමග කිවිසුම් ගත වුණා. මෙහිදී ඒ 330-300 වර්ගයේ ගුවන් යානා 6ක් සහ ඒ 350-900 වර්ගයේ අතිනවීන ගුවන් යානා 8ක් මිලදී ගැනීමට සහ බදු පදනම් මත ලබා ගැනීමට තීරණය කෙරුණා. මෙය එවකට ශ්‍රී ලංකාව තුළ සිදු වූ විශාලතම වාණිජ ගනුදෙනුවක් ලෙසයි සැලකුණේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය සිදු වූයේ විනිවිදභාවකින් තොරව බවට පසුව චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම නිසි ඇගයීමකින් තොරව හදිසියේ ගිවිසුම් අත්සන් කිරීම ඒ අතරින් ප්‍රධානයි. ගුවන් යානා නිෂ්පාදකයා වන එයාබස් සමාගම මෙම ගනුදෙනුව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකන් බලධාරීන්ගේ මැදිහත්කරුවන්ට අල්ලස් ලබා දුන් බවට පසුව බ්‍රිතාන්‍ය අධිකරණයේදී අනාවරණ වුණා. එක්සත් ජාතීන්ගේ බරපතල වංචා පිළිබඳ කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර විමර්ශන ආයතන විසින් එයාබස් සමාගම ලෝපුරා අල්ලස් ලබාගෙන ඇති බවට තහවුරු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 වසරේදී එක්සත් රාජධානිය ප්‍රංශය සහ ඇමරිකාව තුළ අදාළ සමාගමට යුරෝ බිලියන 3.6 දඩ ගෙවීමටද සිදු වූ බව සඳහන්. එම ගෝලීය අල්ලස් ජාලයට සම්බන්ධ වූ ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාවද නම් කර තිබුණා. අධික පිරිවැයක් සහිත මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම දෙවැන්ත ණය උගුලකට තල්ලු වූ බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මෙම ගනුදෙනුව නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අත්විඳීමට සිදු වූයේ අතිශය අවාසනාවන්ත තත්වයක්. පසුව බලයට පත් වූ රජය ගුවන් සමාගමට ඔරොත්තු නොදෙන ඒ 350 ගුවන් ඇනවුම අවලංගු කිරීමට තීරණය කළා. එහෙත් එම ගිවිසුම් අවලංගු කිරීම වෙනුවෙන්ද ඇමරිකානු ඩොලර් මිලියන 115කට අධික එනම් රුපියල් බිලියන ගණනක වන්දියක් ගෙවීමට රජයට සිදු වුණා. ගුවන් සමාගම දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් බවට පත්වීමට මෙම ගනුදෙනුව ප්‍රධාන හේතුවක් වූ බවයි විගණන වාර්තා පෙන්වා දෙන්නේ. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නම් කියවුණු පුද්ගලයන් දෙදෙනෙකුට අද වන විට අබිරහස් ලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදු වී අවසන්. එයාබස් වංචාව හෙළිකළ රජීව් ජයවීර 2020 වසරේ ජූනි මාස 23 වනදා නිදහස් චතුරස්‍රය අසලදී අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගැනුණා. 2026 මැයි මස 8 වනදා එයාබස් වංචාව සම්බන්ධයෙන් අතරංගුවට පත්ව ඇපමත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන දැන් අබිරහස් ලෙස මිය ගිහින්. අවසානයේදී කිසිදු පලක් නොලබාම ජනතා මුදල් කෝටි ගණනක් විදේශීය සමාගම් වෙත ගලා යාමට සැලැස් වූ මෙම ගනුදෙනුව ශ්‍රී ලාංකේය ගුවන් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස අදටත් සටහන් වී තිබෙනවා. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.
2: අසුවට අසුනවේ කාලයේ පැවති භීෂණකාරී තත්ත්වයන් නැවත ඇතිවෙමින් තිබේදැයි මෑතකදී සිදුවන ඇතැම් සිදුවීම් නිසා බිය දැනෙන බව සර්වජන බලපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙට් නිවුස් යුටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින්.
5: අදවස අපි ආරාධනා කරේ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාට. අයබෝන් මෙතුමාට.
6: අයබෝන් සර්.
5: මං හඳුනුවා හරිනේ සර්වජන බලයේ නායක. නැත්තම් දසවන විධායක ජනාධිපති කියලා හඳුන්වන්න පුළුවන්ද?
6: දසවන විධායක ජනාධිපති හෝ එසේ නොවීම තීරණය කළ යුත්තේ රටේ මිනිස්සු.
5: ඒක මේ ප්ලෑන් කළා වෙච්චද නැත්නම් නිකන් ඒ වෙලාවේ කිව්ව දෙයක්ද?
6: පූරක විසින් මේ අවස්ථාවේදී ජනතාව දැකලා ඒ ජනතාවගේ උද්‍යෝගයත් එක්ක ඒ බුණු පරිසරය තුළ ඔහු කියපු දෙයක්.
5: ඔහුත්වේ ආණ්ඩුවත් එක එකතු වෙලා ඒ කාලෙදී ඔබ මේ රටේ මිනිස්සුන්ව රැවට්ටුවේ නැහැ කියලා ඔබ දන්නවා. මම මේ මොකද්ද කියන්නේ කියලා ඇන්ටිජන් ප්‍රශ්න සම්බන්ධයෙන් මම මේ කියන්නේ. ඔබ පිළිගන්නවද මේ වෙළඳපොලේ තිබ්බ මිලට වඩා සෑහෙන වැඩි මිලකට තමයි මේ ඇන්ටිජන් කිට් ප්‍රමාණය මිලදී ගත්තේ කියලා?
6: නෑ, ඒක එසේ නොවන බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ නැගපු ලිඛිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. එය එසේ
5: පාර්ලිමේන්තුවේදීම තමයි ඔබ සම්බන්ධ වෙන ආයතනයේ නමත් සඳහන් වුණේ. ඔබ කමිටුවේ සඳහන් වෙනවා. දැන් මේ ඒ නම
6: කමිටුවේ සඳහන් වුණේ
5: නේ? ඒ නම එළියට ආවා.
6: මොනවාද? ජෝර්ජ් ස්ටුවර්ට් සමගම?
5: නෑ, මම මේ කියන්නේ දවස. මං හිතන්නේ හරි. ඒ නම
6: දවස.
5: හරි. එතකොට මේ ආයතනයේ හරහානේ මේ
6: ඒ ආයතන දෙකම හරහා.
5: ඒ හර දෙකම හරහා මිලදී ගන්නවා. එතකොට ඔබේ වත්කම් දරකම් ප්‍රකාශයේත් පැහැදිලිව සඳහන් වෙනවා ඒ ආයතනයේ
6: ඔබට කිසිම අපරාධ වෙලාව නැස්ති කරන්න එපා. ඒ සමාගම් මට අයිති සමාගම්. මටත් කොටස් හිමි සමාගම් බව ඇත්ත. හැබැයි මේ කතා කරන්නේ සචිනී එක නෙමෙයි. ඒ සමාගම් මටයිති සමාගම් බව ඇත්ත. හැබැයි ඒ සමාගම් වලින් ආනයනය කරන ලද මොනවද මේ කියන්නේ ප්‍රතිදේහ කට්ටල රජය විසින් නිශ්චිත මිලක් නියම කරලා.
5: එතකොට ඔව් පිළිගන්නවද නියමිත ටෙන්ඩර් පටිපාටි අනුව නෙමෙයි මේ දේ සිද්ධ වුණේ කියලා? සාමාන්‍යයෙන් ඔබ දන්නවා
6: නියමිතම ටෙන්ඩර් පටිපාටි
5: අනුව. එතකොට කොහොමද මේ අඩුම මිලක් තියෙන බිත්තියේදී මේ වැඩිම මිලකට හම්බ වෙන්නේ කොහොමද මේ?
6: බිත්තිබ්බනේ.
5: දැන් ඔබතුමා රතුකට වැඩසටහනට එනවා
6: කියලා. එනවා කිව්ව ගමන් ওই වගේ ගොම්බ ප්‍රශ්න වාට එවනවා.
5: තව ප්‍රශ්න ටිකක් තියෙනවා. මම මේ කියන්නේ කීයක තමයි. තව ප්‍රශ්න ටිකක්
6: තියෙනවා. ඕන ප්‍රශ්නයක් අහන්න.
5: නිවරදිව රොටියක් සාදාගන්නේ කෙසේද?
6: මේ අනු පෙරර ඇත්ත නම් අනු පෙරර මම හිතනවා ප්‍රොෆයිල් එක චෙක් කළා.
5: ඔව් මේක ඇත්ත.
6: එකක් නෙමෙයි නං අනුට කිව යුතු දේ තමයි මම රොටි කියන සංකල්පය භාවිතා කරේ පොඩිම පොඩි කඩේ අඩුම ආයෝජනයකින් මොකක්වත්ම නැතුව ලිපක් විතරක් තියලා පිටිගුලියක් අරගෙන ව්‍යවසායකෙක් වෙන්න පුළුවන් කියන උදාහරණයට තමයි මේ රොටි එක ගත්තේ.
5: සහ ඉස්සර වගේ විශාල ශබ්ද දැන් ඇහෙන්නේ නැත්තේ ඇයි? ඇයි ඇහෙන්නේ නැත්තේ කියලා.
6: මේ රොටි දැමීම සම්බන්ධයෙන්
5: විශාල ඉස්සර වගේ විශාල ශබ්ද මං හිතර ඔබතුමා දන්නේ
6: නැහැ කියලා. නෑ, ඉස්සර වගේ විශාල ශබ්ද දැන් ඇහෙන්නේ නැති ගොඩක් හේතු තියෙනවා. වෙඩි ශබ්ද, බෝම්බ ශබ්ද, ඒ බීතිය එ නැති වුණු පරිසරයක් තුළ කැලණියෙන් නාගයෙක් මතුවෙනකොට ඇහෙන ශබ්දයක් බවට කවුද පන්සේකට?
5: ශාන් වීරසිංහ.
6: වීරසිංහට ඇහෙන්නේ එකයි. අපි ප්‍රාර්ථනා කළ යුත්තේ එවැනි ශබ්ද නැවත ඇතිවීමේ ප්‍රවණතාවයක් පහුගිය දිනවල සිදු වුණු මරණ අභිරහස් මරණ වල පෙනෙනවා. ඒ සේයාවන් නැවතත් මතුවෙමින් තිබෙනවා. ඒක නිසා වඩා විචාරශීලීව හා බුද්ධිමත්ව මේ රටේ ඉතිහාසය අධ්‍යයනය කරන්න, වර්තමානය ගැන විචාරශීලීව දකින්න ඔහු අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නම් අපේ මව්බිමට.
2: රතුකට්ට සම්පූර්ණ දේශපාලන සංවාදය නෙට් නිවුස් යුටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකි. 2025-2026 ශ්‍රීපාද වන්දනා සමය ලැබෙන මේ 31 වැනිදායින් අවසන් වන බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදීම නාහිමියන් පවසනවා. මෙවර වන්දනා සමය තුළ පරිසර දූෂණය අවම කර ගැනීමට හැකිවීම විශේෂත්වයක් බවයි නුවරලි දිස්ත්‍රික් ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණ වුණේ. 2025 2026 ශ්‍රීපාද වන්දනා වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දෙනවත් කිරීමේ හමුවක් නලතන්නිය ග්‍රාම සේවා කාර්යාලයේදී පැවැත්ුණා. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීපාද ස්ථානාධිපති ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් සඳහන් කළේ වෙසක් පුන් පොහොයට පසු දින එනම් මැයි 31 වනදා උදැසන පූජාවෙන් අනතුරුව වන්දනා සමය නිල වශයෙන් අවසන් කරන බවයි. එදින උදෑසන ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමාවන් මාර්ග 4ක් ඔස්සේ පෙරහරින් වැඩම කරවීමට නියමිතයි. පළමු පෙරහර

0: නියෝජ්‍ය නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදී අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක් තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරයක් ලබා දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ. ටෙන්ඩරය ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 30ට අමතරව මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින්ද ඉල්ලා ඇතේ සඳහන්. අදාළ ලක්ෂ 30 මුදල් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී සැකකරු කොටු කරගෙන තිබෙනවා. කුරුණෑගල මහනගර සභාවට මොහොතේරි පත්වන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජනය කරමින්. නමුත් බලය පිහිටුවීමේදී ජාතික ජනබලවේගයට සහය දැක්වීමෙන් අනතුරුව ඔහු නියෝජ්‍ය නගරාධිපති දුරයට පත්ව තිබෙනවා. සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව විසින් අතරංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු දයා පුෂ්පකුමාර හේවාබැට්ටගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුට අයත් ඉඩමක් නීති විරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට මිලදී ගැනීමට සලස්වා රුපියල් ලක්ෂ 94ක මුදලක් ලබාගෙන අයුතු වාසියක් සිදු කර ගැනීම සහ තවත් චෝදනා තුනක් යටතේ ඔහු අතරංගුවට ගෙන තිබුණා.
1: Net Weather News. Net Weather News.
0: දිවයිනපුරා පවතින පහළ වායු ගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බොහෝ ප්‍රදේශවලට පස්වරුවකින් පමණ පසුව වැසි හෝගි ගුරුම් සහිත වැසි ඇති විය හැකි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ වයම් පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100කට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී වැසි බලාපොරොත්තු විය හැකි. එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌවපළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තම ස්ථානවල උදැසන කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයන් පැවතිය හැකි බවද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තදසුලං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා. මේ අතර කිරිඳිවැය පිටාර ගැලීමේ හේතුවෙන් ඊයේ රාත්‍රිය වන විට නිවාස 30ක් පමණ ජලයෙන් යට වී ඇති බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව වෙල්ලවාය නගරය, වරුණගම, නුගේයය ප්‍රදේශවල නිවාස එලෙස ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම අලිකොටාර ජලාශයේ වාන්දොරටු තුනක් අඩි දෙකබැගින් විවෘත කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 20 වනවරටත් පැවැත්වෙන රන් මහසටන තුන්දින තරගයේ දෙවන දිනය අදයි. මෙවර ක්‍රිකට් තරගාවලිය සඳහා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නායකත්වය රන්දිස බණ්ඩාරනායක දරන අතර මහානාම විද්‍යාලයට නායකත්වය ලබා දෙන්නේ දුල්නිත් සිගේරා විසින්. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙන අතර ඊයේ දිනේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා එක්ුණා. මේ අතර කළුතර විද්‍යාලය සහ තිස්ස මහාවිද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් සටන මහා ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. මෙවර තරගයේ පැවැත්වෙන්නේ 66 වන වරටයි. ශීර්ෂ තාරක ලියනගේ කළුතර විද්‍යාලයට කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දෙන අතර මලින්දු දිල්ෂාන් කළුතර තිස්ස මධ්‍ය මහාවිද්‍යාලය මෙවර මෙහෙයවනු ලබනවා.
1: Net News.
0: Net News නිමාව. මිලඟ Net News 10:12ට. වැඩිතරතුර සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. ඔබ වෙත ගෙන ආවේ.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112863362 0767161872.
4: දැන් වෙලා උදෑසන 7:02යි.

0: 37 විනාඩි 6යි වෙලාව දැන් ඔන්න අපි එහෙනම් කලබල පැංච තමයි පටන් ගන්න ලැස්ති වෙන්නේ අයිබෝන් පැංචි
1: අයිබෝන්
0: සුබදසනක්
1: සුබදසනක්
0: දැන් අපි දෙන්නට තියෙන ප්‍රශ්න මොකද්ද දන්නවද දන්නවද මොකද්ද
1: තේරවිල්ල
0: අහන්නත් ඕන තේරවිල්ල අහන්න මං ගාව තේරවිල්ලක් නැහැනේ දැන් මොකද කරන්නේ මොකද මං කරන්නේ හැබැයි මං කොහොමද තේරවිල්ලක් හොයාගන්නවා ඒකත් නෙමෙයි ප්‍රශ්නේ කෝ මේ පැංච කියන එක ප්‍රශ්නේ කෝ දැන් පැංච දැක්කද ඔය පැංච
1: නෑ
0: ඒක නේ අනේ පැංච මට හිතෙන්නෙම හරිම වෙලා බලලා හැංගිනවද කොහෙද මේක හරියන්නේ නෑ පැංචව අපි එක තැනකට අල්ලගෙන තියාගන්න ඕනේ නේද මේ අහන්නකෝ දැන් ඔයා මොනවද කරේ ගිය සතියේ
1: බීච් ගියා
0: බීච් ගියාද
1: ආය
0: කොහේ බීච් එකටද ගියේ
1: යනකොට
0: යනකොට කොහෙද
1: කොළඹ
0: බීච් එකට හා හරි ඊට පස්සේ
1: රැල්ල
0: පැගුවද
1: නෑ
0: එහෙනම්
1: ගොඩාක් ජරාව තිබ්බ බෝතලුයි ඌරයි බඩේඟුරුයි අයිස්ක්‍රීම් කොළයි ටොපි කොළයි ඒ ඔක්කොම ගොඩක් තිබ්බා
0: ඒකනේ එහෙම තිබ්බම දේවල් පරිසරය අපවිත්‍ර වුණාම අපිට බීච් එක පාගන්න බෑ නේද එතකොට අපි මොනවද කරන්න ඕන ඒ වගේ වෙලාවට අපි මොනවද කරන්න ඕන
1: අස්කරාද
0: නැද්ද හරි කමක් නැහැ දැන් හැබැයි අපි යනකොට ලොකු අය පොඩි අය අපි බීච් එකට එහෙම යනකොට අපි ඒ වගේ දේවල් බීච් එකට දාන්න හොඳයිද හා ඒ වගේ දේවල් බීච් එකට දාන්න හොඳයිද අපි
1: නෑ
0: දැන් අපි හිතන්න කොහොමද දැන් පැංචි යනවා ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් කනවා ඒ අයිස්ක්‍රීම් එකේ කොළෙයි අයිස්ක්‍රීම් එකේ ඒ කූරයි අපි කොහෙටද දාන්න ඕන
1: අන්නේ
0: ඒකනේ ඒක ඒව දානෝනේ ඩස්ට්බින් එකට. ඒතර ප්ලාස්ටික් වතුර බෝතල් ඒව දානෝනේ ඩස්ට්බින් එකට. අපි බීච් එකට දාලා හරියනවද කුණු?
1: නෑ.
0: නෑනේ. එතකොට කවදා හරි ආපහු. දැන් මෙහෙම හිතන්න. දැන් අපිට හිතනවා වෙන්න පුළුවන්. දැන් පැංචි ගියේ කොහෙද? කොළඹ බීච් එකට කියවා නේද? දැන් ඔන්න ගිහිල්ලා අපි ඔන්න කමන්නේ නෑනේ මේ ලොකු මුහුදක් තියෙනවා. මෙතෙන්ට මේව දැම්මට කමක් නෑ මුකුත් වෙන්නේ නෑ කියලා දානවා. හරිද? ඊළඟට ආපහු වෙන තැනකට ගිහිල්ලා බීච් එකට ගිහිල්ලා ඔහොම තිබ්බාම හරියනවද නෑනේ නේද එතකොට අපිම දාපු දේවල් තමයි ඔන්න කැරකිලා කැරකිලා කොහෙන් හරි අපේ ගාවටම එන්නේ හින්දා මේ දේවල් ආරක්ෂා කරගන්න ලස්සන කරගන්න නේද දැන් මේ බාන පැංචිට තේරුණ දේවල් අපේ සමහර ලොකු අයට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ නේද පැංචි ඒ හින්දා ඊට පස්සේ කවුරු හරි දැක්කොතින් එහෙම දේවල් ඔය පරිසරයට එකතු කරනවා එතකොට කියන්න ඕන දාන්න එපා කියලා හරිද තව මොනවද කරේ බීච් එකට ගියා ඉස්කෝලේ ගියාද ඉස්කෝලේ ගිහලා මොනවද කරේ
1: අපේ දත් බැලුවා
0: දත් බැලුවා
1: ඔව් වෙන පන්තිවල විතරයි දත් බැලුවේ අපේ වන්දියේ දත් බැලුවේ නැහැ
0: ඇයි අයියෝ ඇයි එහෙම කරේ
1: අපිට එලාවක් තිබ්බේ නැහැ
0: වෙල අනේ ඒකට වාට තිබ්බ දුර දුර දුර ගිහලා ඔගේ දත් ටික පෙන්නන්න පෙන්වුවේ නැද්ද
1: නැහැ
0: අයියෝ දැන් ඊළඟ දවසේ ටීචර් කියන්නේ ඔයගොල්ලන්ගේ පන්තියේ දත් ටික පෙන්වන්න කියලා නේද?
1: ඊළඟ දවසේ ඉවර වෙලා තියෙයිනේ.
0: ඉවර වෙලා තියෙයි ඒවට කියන්න ආපහු අපේ පන්තියේ දත් ටික පෙන්නන්න ඕනේ කියලා. හරිද? හරිද?
1: හා.
0: දැන් මේ දතක් හැලුනම කාටද දෙන්නේ සාමාන්‍ය? දැන් ඔයගලන්ගේ දතක් හැලෙනවා. කාටද දෙන්නේ ඒක අරන් යන්න කියලා? ලේනට. ඒක තමයි. ලේනා ඊට පස්සේ අරන් ගිහලා ඔයගලන්ට හොඳ දතක් දෙනවා නේද? දැන් පැංචි ගේම දත් හැරිලා ලේන අරන් ගිහලා තියනවද
1: නෑ
0: නෑ අරන් ගිහලා නැද්ද
1: අපේ ගහේ අඹ කොට්ටේ කාලා මගේ දත දැන් හෙල්ලෙනවද
0: ආ එහෙනම් ඉතින් හරි ඕක චුට්ට චුට්ට හෙල්ලිලා ඊට පස්සේ ඩොග් ගාලා වැටෙනවා වැටෙනට පස්සේ මොකද කරන්න ඕන
1: ලේනට දෙන්නා
0: මට තේරෙන්නේ නැහැ මේ ලේන හැදිච්ච දත් ටික අරගෙන මට හිතෙනවා ලේනගේ කටේ දැන් දත් ගොඩාක් ඇති දැන් ඕගොල්ලෝ ගේ හැලෙන දත් ටික ඔක්කොම ලේන ගන්නවනේ නේද ඊට පස්සේ ලේනගේ දත් කටේ දත් ගොඩාක් තියෙන කරන්න දෙයක් නැහැ ඉතින් නේ දැන් දත් පරිස්සම් කරගෙන අපි මොනවද කරන්න ඕන
1: දත් මදින්න
0: ඕන උදේට රෑට දත් මදින්න ඕන එතකොට ඔය පැණි රහ එහෙම කෑවම කට හොදන්න ඕන නේද නැතන් දත් කවුද කන්නේ? දත් ටික කවුද කන්නේ? පැණි රහයම කාලා කටි හේදුවේ නැත්තම්. පණුව කනවා. නේද? ඒකනේ පානුවෝ කාපු දත් ටික ඊට පස්සේ හැලුනට පස්සේ ලේන අරන් ගිහිල්ලා අලුත් දතක් ගෙනල්ලා දෙනවා ඔයගලට. හරිද? හරි. දැන් මේ අපි යමු ඩිෂුම් ඩිෂුම් මහන්. ඊට පස්සේ පුළුවන් නම් කියන තරග වටේ තියෙනවා. ඊට කලින් මම තේරවිල්ල අහන්නම්. මොකද්ද තේරවිල්ල කියලා? අද පැංචිට තමයි උත්තරේ හොයාගන්න වෙන්නේ. ආ අද මෙහෙම කරන්න පුළුවන්. අද දැන් වෙනදට කරන්නේ පැංචි තේරවිල්ල ළඟටම ගෙනල්ලා. ළඟටම ගෙනාට පස්සේ පැංච හොයනවනේ. අද පැංචිටම පුළුවන් ළඟටම ගෙනල්ලා තනියම උත්තරේ හොයාගන්න. හරිද? හරිද පැංචි?
1: හා
0: හා. හරි අපි එහෙනම් දැන් මොකද්ද අහන්න යන්නේ කියන්නකෝ. අපි මොකද්ද අහන්න යන්නේ? මොකද්ද අපි අහන්න යන්නේ?
1: ඩිෂුම් ඩිෂුම්.
0: ඩිෂුම් ඩිෂුම් මහන යනවා. ඊට පස්සේ පොළවන් නම් කියන තරඟ වටේ තියෙනවා. අපි දුරකථන අංකය මතක් කරමු අපේ යාළුවන්ට.
1: 0112553063.
0: යාළුවන්ට කතා කරන්න කියලාත් කියන්න.
1: යාළුවන් කතා කරන්න.
0: කතා කරලා උත්තර දීලා අපි චුටි සුරංගනාවගේ තෑගි පෙට්ටිය පැතරත් යමු. දැන් එහෙනම් යමු අපි ඩිෂුම් ඩිෂුම් මහන්න.
2: මගේ පුංචි යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක් පතන ගමන් මෙන්න ඉතින් අදත් වෙනදා වගේම ඔයාලා සමකරන අපේ කතාවේ අලුත්ම කොටසකුත් අරගෙන ඔයගොල්ලන්ගේ ගෙදරට ආවා. ඔයාලා දන්නවනේ මේ වෙනකොටත් අපේ ඩිෂුම් ඩිෂුම් ජෝන් එක අත්තම්මගේ කණ්ණාඩි කුට්ටම විකුණන්න අරන් යනවා කියලා. ඒක ආපහු ගන්නනේ අපේ නිකි පුරුපුරුයි දෙන්න දැන් පස්සෙන් යන්නේ. ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද කියලා අපි ඒ පැත්තට ගිහිල්ලා අහලා බලමු.
3: නිකි නිකි මං කියන දේ හොඳට අහගන්න.
4: හරි හරි මං අහගන්න ගමන් තමයි ඉන්නේ. ඔයා කියන්නකෝ.
3: මේ ඔයා කියපු විදිහට ඒගොල්ලෝ ඉන්න ඕනේ හෙන්දිරික් මාමලගේ ගේ කිට්ටුව.
4: ඔයා කොහොමද එහෙම හරියටම කියන්නේ?
3: ඒක මේ
4: මොකද ඔය හැටි ඇඹරෙන්නේ? වැලිමක් කොහෙද තියෙද?
3: මේ හෙන්දිරික් මාමලගේ ගෙදර මාළු ඌයපුවම.
4: ඉතින් මාළු ඌයපුවම
3: මම මල් වැටාසෙන් රිංගලා ගිහින් කෙලින්ම කුස්සියේ ජනේලෙන්
4: කුස්සියට බහිනවා.
3: නෑව්
4: හිනාවෙන කැත විතර. හරි හරි ඉතින් කියන්නකෝ දැන් මොකද්ද කරන්නේ?
3: නිකි දැන් මෙන්න මේකයි අපි කරන්න ඕනේ. හොඳට අහගන්න. නෑව්
4: නෑව්
2: ඔන්න ඉතින් පුරුපුරු හිමින් රහසෙන් නිකීට මොනවද කිව්වේ කියලා අහන එක පැත්තකින් තියලා අපි යන්කෝ අපේ ඩිෂුම් ඩිෂුම් එක්ක මොකද්ද කරන්න යන්නේ කියලා බලන්න ජෝන්. හේ හා
5: ඒ ඩිෂුමා මේ ගමන හරි දුරයිනේ. දැන් බලනෝ උදේ පාන්දර නැගිටලා පාලමකින් ආවා. ගඟකිනුත් එකඩ වුණා. කඳු ගැටයකුත් නැග්ගා. තම නෑනේ කිසිම පල්ලම කම්බ වුණේ.
3: අනේ ලොක්ක පල්ලම කම්මි පල්ලම කම්මෙනකන් නෙමෙයි යන්නේ. අනිත් එක ලොක්කමනේ කියන්නේ කණ්ඩක් නැග්ගොත් පල්ලම කම්මෙනවමයි කියලා.
5: ඒ ඔය කිව්වේ පණ්ඩිත ගමන් නම් ඉතින් තියෙනවා ඇඟ පුරාම.
3: එහෙම තියෙන්න හොඳ නැද්ද ලොක්ක? අනේ මන් දන්නේ වෙලාවකට බයිනෝ මොලේ නෑ කියලා. වෙලාවකට බයිනෝ ඇඟ පුරාම මොලේ කියලා. දැන් කාට කියන්නද මේවා?
5: බලන්න බලන්න ඔය කට කියෙව්වා වගේ නෙමෙයි. ඔය ගිහිල්ලා පල්ලම් වලින් ලිස්සලා වැටෙන්න පුළුවන්. යන් ඉරේලිය තවත් හද වෙන්න කලියෙන් යන්.
3: ලොක්ක හිතන ගානට මේ කණ්ණාඩි දෙක ගන්න කෙනා ඒක ගන්න කැමති වෙයිද?
5: මේ ඩිෂුමා අමුන් අද කීයේ ඉඳන් නෙමෙයිනේ මේ බිස්නස් කරන හැටි දැනගෙන ඉන්නේ නේද?
3: මං කොහොමද බිස්නස් කරන්න දන්නේ? මං දන්නේ හොරකම් කරන හැටි.
5: මං මොන හරි කිව්වද?
3: නෑ මං කිව්වේ ඉතින්
5: මං කියන ගානෙන් සතයක්වත් අඩු කරන්නේ නැහැ. මේ කණ්ණාඩි දෙකේ රාමුව රතරන්. ඒ මදිවට දෙපැත්තේ දිය මන්ති දෙකකුත් තියෙනවා. ඉතින් කොහමද කුණු කොල්ලට දෙන්නේ ඈ?
3: ඒක මන් දන්නවනේ ලොක්කා. ඒකනේ මං ඇහුවේ.
5: ආ, ආයෝ ගැන කතාවක් ඕනේ නෑ. අපි ඉක්මන් කරලා යන්කෝ. මේ ඉවර වෙච්ච ගමන්
3: ලොක්කා.
5: ආ, අපි දෙන්න මරණ කෞතුකාගාරයට යන්න
3: ඕනේ. ඈ, නිල් මායාව ගැන හොයන්නද?
5: ඒකයිදී අපිට. අපි ඔකට දෙක කාටවත් දෙන්නේ? අහසේ තිබ්බත්, මුහුදේට තිබ්බත් මං ඒක හොයාගන්නවාමයි.
2: ඔයාලට හිතෙන්නේ මේ දෙන්න කන්නාඩි කුට්ටම විකුණන්න කලින් අපේ යාළුවන්ට මෙයාලව හම්බ වෙයිද? ආ, ඒක අහන්න නම් ලබන සතිය වෙනකන් ඉන්න වෙනවා. අදට අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
2: දේ හතයි විනාඩි 18යි වෙලාව. ඔන්න අපි ආපහු සරයක් කලබල පැංච වැඩසටහනින්. දැන් අපිට තියෙන්න පුළුවන් නම් කන තරඟ වැටේ ආරම්භ කරන්න. යාළුව දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. අපි බලමු ඒ යාළුව දෙන්න කවුද කියලා. පැංචි කතා කරන්න මේ යාළුවත් එක්ක.
3: අයිබෝවන්.
2: අයිබෝවන්.
4: අයිබෝවන්.
3: නම් මොකද්ද?
4: එල්පී දිනුලි කරලකා
3: කන්ති ලකෝ. කී වසරේද? ඔයාගේ ඉස්කෝලේ?
4: කැදෙහි නෙවස් ඉහළ මහා විද්‍යාලය.
2: හරි, අපෝ නම කියන්න මට.
4: දිනුරි.
2: දිනුරි. හරි දිනුරි. ඊළඟට තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. පැංචි බලන්න කවුද මේ කියලා.
3: අයිබෝවන්.
5: අයිබෝවන්.
3: නම් මොකද්ද?
5: සුෂාන දෙවුනි.
3: කී වසරේද?
5: 7 වසරේ.
3: ඔයාගේ ඉස්කෝලේ?
5: විශාකා බාලිකා විද්‍යාලයේ තපුදස්සන්න.
2: හරි, ඔන්න එහෙනම් අපි කුෂානි දිරුරි තෙක්ක පටන් ගන්න හදන්නේ. පුළුවන් නම් කියන තරඟ වලට.
3: පුළුවන් නම් කියන්න.
2: හරි, දැන් 7 වසරේ නේද දිරුරි?
4: 8
2: වසරේ. කුෂානි 8 වසරේද?
5: 7
2: වසරේ. කුෂානි 7 වසරේ. එහෙනම් අපි කුෂානිට තමයි මෙතනින් පළවෙනි ප්‍රශ්නය දෙන්නේ. කුෂානි ලෑස්තිද පළවෙනි ප්‍රශ්නේ ගන්න?
5: ඔව් නන්දේ.
2: හරි, මස්කට් කියන්නේ කුමන රටේ අගනුවරද? මස්කට් කියන්නේ කුමන රටේ අගනුවරද? 1 ඕමානිය, 2 කුවේටය, 3 නයිජීරියාව. මස්කට්
5: පළවෙනි උත්තරේ.
2: පළවෙනි උත්තරේ. ඒ කියන්නේ ඕමානය. උත්තරේ
3: හරියටම හරි.
2: හරි, දැන් අපි ඊළඟට යනවා දිරුරිගේ පැත්තට. දිරුරිලා සිද පළවෙනි ප්‍රශ්න ගන්න. පරවි සංදේශය රචනා වුණේ මොන යුගයේද? පරවි සංදේශය රචනා වුණේ මොන යුගයේද? 1 ගම්පොළ, 2 කෝට්ටේ, 3 සීතාවක.
4: දෙවෙනි උත්තරේ.
2: උත්තරේ
3: හරියටම හරි.
2: උත්තරේ හරියටම හරි. කෝට්ටේ යුගයේ තමයි පරවි සංදේශය රචනා වුණේ. හරි, දැන් අපි ඊළඟට යනවා දෙවනි වටේට. දැන් පැංචි, දෙවනි වටේදී අපි යාළුවන්ට උත්තර දෙනවද?
3: නෑ.
2: උත්තර දෙන්නේ නෑ. යාළුව තමයි අපිට උත්තරේ හිතලා කියන්න ඕන. දිලුරි, ලෑස්තිද පළවෙනි ප්‍රශ්නේ ගන්න? දිලුරි. හරි, මං හිතන්නේ දිරුරි ෆෝන් එක කට් කරගෙන අපි ඊළඟට යමු. එහෙනම් කුෂානිගේ පැත්තට. කුෂානි ලෑස්තිද? කුෂානිත් නෑ, දිලුරිත් නෑ. මට තේරෙන්නේ. හරි, මං හිතන්නේ යාළුව දෙන්නම ෆෝන් එක කට් කරගෙන. එහෙනම් ඉතින් චූටි සුරංගනාවගේ තෑගි පෙට්ටිය පැත්තට යන්න කවුරුත් නෑ නේද පැංචි? අපරාදේ චූටි සුරංගනාව ඉතින් තෑගි ටික ගේනවා, අරගෙන යනවා. අපරාධනේ. හරි, දැන් අපිට තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. හැබැයි ලස්සන සින්දුවකට යන්න කලින් තේරවිල්ල අහන්න ඕනනේ. මට හම්බුණා තේරවිල්ලක් පැංචිගෙන් අහන්න. හරිද? මේක තමයි තේරවිල්ල. බාන දුවති ගොන්බුදියති. බාන දුවති ගොන්බුදියති. මොකද්ද මේ? ටිකක් අමාරුයි වගේ තේරුණාට උත්තරේ නම් පැංචි දන්නවා. හරිද? කල්පනා කරලා බලන්නකො මොකද්ද මේ කියලා. ප්‍රශ්න ඇහුවොත් උත්තර දෙන්න
3: පුළුවන්.
2: එයා තැඹිලි පාටයි. කොළ පාටත් තින්නවා, ඊට පස්සේ තැඹිලි පාටත් තින්නවා. කොළ පාටයි තැඹිලි පාටයි තින්නවා.
3: ඊට පස්සේ එයා වල්ලන්න පුළුවන්.
2: කන්නත් පුළුවන්. හරිම රහයි, හරිම ගුණයි. කන්න ඕන අපි ඒක.
3: දොඩම්?
2: නෑ, පළතුරක් නෙවෙයි.
3: එහෙනම් ඒක මොන වගේ රවුමක්ද?
2: රවුමක්? හැබැයි මේ සම්පූර්ණයෙන්ම රවුමක් නෙමෙයි. කියන්නේ බෝලයක් වගේ නෙමෙයි. හරිද? ටිකක් ඉතින් පැතලි. පැතලි. හරිද? ගෙඩියක් ඒක.
3: අර මෙහෙම හාට් එක වගේ.
2: හාට් එක වගේ නෑ. හරි. අපි එහෙනම් හිතමු තව ටිකක්.
3: හා.
2: හරි අපි යමු ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ අපි නිර්මාණ පිටුව පටන් ගන්නවා. උදේ 7:23යි.

0: Anupaha, FM 98.8, Net FM.
1: Dan belava?
2: උදේ 7යි
1: විනාඩි
2: 22යි
1: 26යි
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අද නම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් Then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: පැය ගාණක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්දේ කැක්කමට මම සිද්ධාලේප spray කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
7: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
0: FM 95 94.8 Net FM දිවයින පුරා
8: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා

0: එහතයි විනාඩි 28යි වලාව දැන් අපි එහෙනම් පටන් ගන්නෙ මොකද්ද පැංචිලෙන් අපි පටන් ගන්නෙ අපේ
1: නිර්මාණ පිටුව
2: බලමු
0: හරි ඔන්න අපිට ලස්සන චිත්‍රයක් ඇවිල්ලා තියෙනවා මේ පැත්තට මොකද්ද මේ චිත්‍රය තියෙන්නේ බලන්න
2: ලස්සන රෙදිවනන
0: මොකද්ද
2: රෙදිවනනවා වගේද
0: හා හැබැයි මෝස්තරයක් වේක හරිද සඳරු ආකාශ් හෙටිපොල මහින්දෝදේ විද්‍යාලයට යන්නේ 10 වසරේ දිනුවොත් මට ලැප්ටොප් එකක් දෙන්න නැන්දේ කියලා අලියෝ ඉන්න හරිම ලස්සන මෝස්තරයක් හරිද මෝස්තරයක් තමයි අපිට ඇඳලවලා තියෙන්නේ ඊළඟට බුදු සාදු අපිට ඇඳලවලා තියෙනවා ඒ යෙනුකි තත්සරණි අවුරුදු 5 වයස ප්‍රතිභා පෙර පාසලට යන්නේ හෙට්ටි කන්ද ඒ වගේම තමයි මේ මොකද්ද මේ මේ මොකද්ද මේ ගොයම් කපනවා නේද ඔවන් පිටිපස්සේ පම්බේකුත් ඉන්නවා ගොයම් කපනවා ලස්සන්ට අපිට ඇඳලවලා
2: තියෙනවා ඒ කොක්කු ගොයම් කන්නනෝනේ ඒ බය කරන්න
0: පම්බයා ඉන්නේ නේ කොක්කුන්ව බය කරන්න ඒක තමයි දැන් ඔයා බයයිද පම්බයාට නැද්ද
2: පම්බයා බොරු එක්කනේ
0: ඒ වුණාට සමහර වෙලාවට පම්බයාට පණේනවා
2: නේ
0: එන්නවා උන බලන්න පුරුද කියන්නේ කියලා හරි කොහොම හරි ගොයම් කපනවා තමයි ඇඳලවල තියෙන්නේ ඒ ජනුක සත්සර තුන ශ්‍රේණිය ගණන් ගන්නේ හෙටිකන්ද විද්‍යාලයේ යන්නේ රත්නපුර හරි ඊළඟට මේ බලන්න මේ මොකද්ද මේ
2: සේවියට එක ස්ට්‍රෝබෙරි කොලයක්
0: ස්ට්‍රෝබෙරි මේක කොහමද දනවද හදලා තියෙන්නේ මේක ඇඳලා නැහැ පොල් කුඩු වලින් හදපු ස්ට්‍රෝබෙරි ගෙඩිය හරිම නිර්මාණශීලී අර පොල් කුඩු වලට පාට දාලා රතු පාට දාලා කොළ පාට දාලා ඇත්තම ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ හරිම ලස්සනට මේක හදලවලා තියෙන්නේ එස්එම් සෙනුදී සෙනාරා සුබසිංහ තුන ශ්‍රේණියේ සී පන්තියේ සුරදූත බාලිකා විද්‍යාලයට තමයි යාළුවා යන්නේ හරි ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් මේ බලන්න මේ මොකද්ද මේ
2: මල් අර පෙන්සල්වල තුල් මෙව කරලා ගහ
0: මෙව කරලා කියන්නේ මොකද්ද
2: පෙන්සල්වල තුල් කරනවනේ අපි
0: ඔව් උල් කරනවනේ නේද
2: ඔව් ඊට පස්සේ අපි ඒවා අරගෙන අපිට වැඩක් නැහනේ ඒවා විසික් කරනවනේ ඒ වැඩක් නැති ඒවලින් තමයි ගහක් හදා තියෙන්නේ.
0: වැඩක් නැති ඒවත් ඒකනේ ප්‍රයෝජන වෙනවා නේද? අර පෙන්සල් උල් කුඩු වලින් මල් ගහක් හැදුවා කියලා ඔන්න මේ යාළුවා කියලා තිනවා. සනුතේ සිතුම් යාරණ සිංහ ක්‍රිස්තු දේව ජාතික පාසලට යන්නේ. අද සනුතේගේ 8 උපන්දිනීලු. හැපි බර්ත්ඩේ කියමු අපි යාළුවාට.
2: හැපි බර්ත්ඩේ.
0: ඒකනේ සනුතේ හැපි බර්ත්ඩේ. හරි ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් අපි බලමු. මේ චිත්‍රය මොකද්ද කියලා මේ බලන්න මේ මොකද්ද මේ මොකද්ද පේන්නේ වාට මොකද්ද පේන්නේ කවුද මේ
2: අම්මා කෙනෙක්ුයි
0: චූටි බබෙකුයි නේද අම්මා තමයි මාතෘකාව විනුදි සදේව් මාදිසා නායක බොයේ ගණේ මහවිද්‍යාලයට යන්නේ නැන්දේ මට ඕනේ චිත්‍ර අඳින්න බඩු කට්ටලයක් කියලා ඔන්න ඒ යාළුවා කියනවා ඊළඟට මේ මොකද්ද මේ
2: ගස් ගොඩක්
0: තියනවා නේද
2: කපුටොත්
0: යනවා තව කවුද යන්නේ
2: තව
0: ගේ තියනවා හරි W.A. යෙනාරා මිනෝදි තමයි මේ කැඳලවලා තියෙන්නේ මායදුන ජාතික පාසලට යන දෙක ශ්‍රේණිය මම දිනුවොත් පෙන්සල් පර්ස් එකක් ඕනේ මගේ ගෙවත්ත තමයි යා ඇඳලවලා තියෙන්නේ ගේ ලස්සන්ට හදලා මේ බලන්න මේ මොකද්ද මේ
2: ලස්සන
0: කොටුවක් හැබැයි මේක මොකද දන්නවද රබර් බෑන්ඩ් වලින් හදපු නිර්මාණයක් හරිම ලස්සනයි මේක කළා තියෙන්නේ ඇන ගහලා හරිද කොටු කොටු කොටු කොටු වලට ඇන ගහලා රබර් බෑන්ඩ් ඒ ඇන දිගේ ඇදලා හරිද රබර් කියන්නේ ඇදෙන දෙයක්නේ ඔන්න දිගටම ඇදලා එක එක විදිහට හරස් අතර තිරස් අතර කෙලින් හොය එක එක විදිහට රබර් බෑන්ඩ් හදලා හරිම ලස්සන නිර්මාණයක් මේක ජෙනුලි දිලන්සා අබේසේකර ආචාර්ය රිචඩ් පතිරණ ප්‍රාථමික විද්‍යාලයේ 4 වසර පාසල් උපකරණ කට්ටලයක් ඕනි කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා මේ මොකද්ද පැංචිමි සුරංගනාවියක් ඇඳල එවල තියෙනවා අපිට හරිම ලස්සනට KPSදි නෙතින් සා සත්සරණි කොරපොත පාසල මොකද දන්නද තිස්ස ජාතික පාසල කටුපොත 6 වසර තමයි ඔන්න ඉගෙන ගන්න මේ යාළුවා තවත් ලස්සන චිත්‍රයක් තියෙනවා මේ බලන්න මේ මොකද්ද
2: ගහ
0: ගහට මොකද වෙලා තියෙන්නේ
2: හිනා වෙනවා
0: ඒක තමයි ගහ හිනා වෙනවා ගහට ඇස් දෙකකුත් තියෙනවා නායකුත් තියෙනවා කටුකුත් තියෙනවා නේද
2: ගහට ළමයි නැගලා
0: ඒක තමයි ළමයිනුත් ගිහිල්ලා ගහ උඩට පරිසරයට ආදරය කරමු හරිම ලස්සනයි ඔයාගේ චිත්‍රය වෙනස් විදිහකට ඔයා හිතලා තියෙනවා සනුෂී සෙහන්ස අපිට හැමදාමත් නිර්මාණය එවන අපේ චූටි යාළුවෙක් දෙහිඔ විට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයට යන්නේ 4 ශ්‍රේණිය තමයි ඉගෙන ගන්න යාළුවා ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් බලමු මේ බලන්න සන් මේ මොකද්ද මේ මේ චිත්‍රය හරි මේ චිත්‍රය මොකද්ද මේ
2: බුදුහාමුදුරු
0: කවුද ඇඳලා වෙලා තියෙන්නේ
2: මමද
0: පැංචි තමයි ලස්සනට චිත්‍රය ඇඳලා වෙලා තියෙන්නේ හරිම ලස්සනයි අර පැංචි අපේ සාම පාගමන බලන්න ගිහිල්ලා ඒ දැක්ක චිත්‍රයක් නේද පැංචි හරිම ලස්සනයි බලන්න ඒ වගේම තව මලක් ඇඳලා වෙලා තියෙනවා ආරේ දුලනී හිමන්සා රණවක බුලත් සිංහ ජාතික පාසලට යන්නේ මෙන්න බලන්න තේරවිලට උත්තරේ හැඳි කැවුම්ද නැන්දි නෑ කැවුම් නෙවෙයි කැවුම් නෙවෙයි උත්තරේ හරිද අපේ චිත්‍ර ගොඩාක් කියවලා තිනවා අපි ඉක්මනටම කියවමු මේකත් මේ බලන්න පැංචි මේ මොකද්ද මේ
2: කානිවල්
0: එකක්ද HD විනුජි වින්හාරා විජේසේකර 7 ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ ඒ වහට මාධ්‍ය විද්‍යාවට යන්නේ කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කානිවල් එකක් නෙවෙයි කියවන එකක් හරිද ලස්සන්ට කියවන එකක් තමයි ඇඳලා තින්නේ මං හිතන්නේ දැකපු පොත්වල මුල් පිට කවර අපිට ඇඳලා ඉවලා තියෙනවා කොලයක් මේ බල කොලයක්
2: අයියෝ ඒ ස්ටැන් වලලෝල
0: හිස්ටැන් වල තලවල හැබැයි මේවයි කොලයක හැඩය ඇඳලා කොලවලින් කොලයක් හදලා හරිම ලස්සනයි නෙතුල්ලිය නෑ තෙනුල්ලිය තිසත් දම් යුරු පුංචි කැකුළු පෙර පාසලනේ චූටි ආලුවෙක්නේ නේද ඊ ළඟට තවත් චිත්‍රයක් අපි ගමු ඉක්මනට ඒ DM ජනුති සාරා දිනල්ය මගුල් කෑම මගුල් කෑම පොතත් ගොඩාක් හොඳ පොතක් ඔයගලන්ට කියවන්න තුන නෙළුම් පන්තියේ තමයි ඉගෙන ගන්නේ ශාන්ත ජෝෂප් ජාතික පාසලට යන්නේ බණ්ඩාරවෙල මල්ලි මමයි ලිතුම් නිම්නාර තමයි මේ කැඳල වෙලා තියෙන්නේ සිරිපීරත කනිෂ්ඨ විද්‍යාලයට යන්නේ ඊළඟට තව චිත්‍රයක් කියවමු අපි යුජී සදෙවුම්මි ආකාශ තුන බී පන්ති ඉගෙන ගන්නේ රිපන් බාලිකා විද්‍යාලයට යන්නේ ගාල් හරි දැන් එහෙනම් නැන්ද කියන්නම් කවුද දවසේ තෑග්ග ජයග්‍රහණය කරන්නේ කියලා ජයග්‍රහණය කරන්නේ Dilushi Akemya Hi Shreni Thamai Dilushi igena ganni Anuradhapura Thamai ne ape pasalana sandahan karallane inda mita passe wenakota okkoma vissarath ekak pasalath sandahan karanna eka aparadhine ne dogulange chithre etukota nama kiyenoda dogulange pasalath kiyawanna puluwanne apita hari den ehenam api ganda ona viramayak vinamata yanne kalin kiyanne ona ape me yaluwa wage dawase tag dina ganna puluwang naththam kemathi onuma tag ekak dina ganna puluwang karanna ona dogulange lassana chithra nirmana me patare wanna panchi lipine matak karanne nirmana pituwa
2: karabal pentane netthesen tapelwes
0: හරි ඔන්න ඔය ලිපිනේට ඔගලන් අපිට ලස්සන චිත්‍රය වන්න ඕන ඊළඟට අපි ගන්නවා විරාමයක් ඊට පස්සේ චූටි අලුවන්ගේ සෙල්ලම් ගෙදර තියෙන්නේ සෙල්ලම් ගෙදරට එන්න පුළුවන් දුරකථන අංකයේ පැංචි මතක් කරන්න බලන්න
2: 0112553 63
0: උදේ 7:00 විනාඩි 37 වෙලාව
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ එක අපි මේක විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 113ක් CBC Finance අදම අමතන්න 0767800700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාක්ෂිඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
8: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
9: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
10: ඔවුන්ම දොරටු හරනු ඇත.
11: ඔවුන් මණ්ඩපයට කඩා වැදී යකඩ බුදුරු වලින් පහර දෙනවා. සුරාඩම් පිරෙනනවා.
9: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
12: net fm සංසාර කතන්දර
9: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
13: FM 95.8 Net FM Divaina Pura
14: Kalabala kalabala kalabala kalabala kalabala pencha
0: උදේ 7යි විනාඩි 40යි වෙලාව දැන් ඔන්න එහෙනම් අපිට සෙල්ලම් ගෙදර පටන් ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඊට කලින් මම තේරවිල්ලක් ඇහුවා. බාන දුවති ගොන් බුදියති. මොකද්ද මේ?
2: මම කිව්වනේ දොඩම් ගෙඩිය.
0: දොඩම් ගෙඩිය නෙවෙයි. දොඩම් ගෙඩිය ඩ්‍රා මේක ලොකුයි. දොඩම් වලට වඩා මේක ලොකුයි.
2: ඒක ඉදි ඉදි වගේ.
0: ඉදි ඉදි තියෙනවා ඉතින්. එහෙම කියන්නත් බෑ. හරි අපි සෙල්ලම් ගෙදර පටන් ගමුද?
2: හා.
0: තේරවිල්ලට උත්තරේ හිතන්න ඕන. හරිද?
2: හා.
0: හරි අපි හිරන් සෙල්ලම් ගෙදරයි මේ පටන් ගන්නෙ.
2: සෙල්ලම් ගෙදරනේ සෙල්ලම් ගෙදර.
0: හරි ඔන චූටි ආවේ කැවිලි ඉන්නවා කතා කරන්න කොබාන පැංචි මේ ආලුවත් එක්ක.
2: අයිබෝවන්.
15: අයිබෝවන්.
2: නම් මොකද්ද?
15: සනාරි නවෝදේය.
2: කී වසරද?
15: මුණ වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
15: ඇතී බුද්ධදයන්ගි පාතිලික විද්‍යාලය.
2: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
15: සින්දුව.
2: එහෙනම් ලස්සන්ට කියන්නකො බලන්න.
15: පාසලී කයු කැත පියාම්බයා මහ පොයවට සේපායිකා මල් බහවුද දීසෙනවා පදිම නුවට. මාය පොතක් පොඩි නංගිට හදාගෙන මට පුළුවනි පොතක් කයන්න අතට හෙමින් ගියා ගහගාවට.
0: හෙමින් ගියා ගහගාවට ලස්සන්ට කිව්වනේ. කවුද කියලා දුන්නේ ඔයාට?
15: අක්කා.
0: අක්කා අක්කගේ නම මොකද්ද?
15: චමෝදි.
0: හරි අක්කර කියලා තවත් ලස්සන සින්දුවක් පාඩම් කරගෙන අපේට කතා කරන්න ඉන්න සුබ දවසක් ඔයාට. තවත් යාළුවෙක් ඉන්නවා පැංචි කතා කරන්නකෝ මේ යාළුවත් එක්ක.
2: අයිබෝවන්.
15: අයිබෝවන්.
2: නම් මොකද්ද?
15: පහන් ඕලිත.
2: කී වසරේද?
15: එක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
15: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ උඩමාලිබුදු.
0: දැන් යා එක වසරේ. ඔයාගේ හොඳම යාළුවා කවුද? හොඳම යාළුවගේ නම මොකද්ද?
15: ඉන්දුරංග.
0: ඉන්දුරංග. හරි. දැන් ගෙදර කවුරු කවුරුද ඉන්නේ වාගේ?
15: අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි.
0: හරි. දැන් එහෙනම් කියන්නකෝ මොකද්ද ඉදිරිපත් කරන්න කියලා?
15: සින්දුවක්.
0: සින්දුවක්. ලස්සනට කියන්න බලන්න.
15: කොපා ගිලේ කොද්දලි

0: ලස්සන්ට කිව්වා නේද පැංචි යාළුවත්. සුබ දවසක් ඔයාට. ඔන්න පොලිමේ ඉස්සරහට තව යාළුව එනවා පැංචි කතා කරන්නකෝ මේ යාළුවත් එක්ක.
1: අයිබෝවන් නම් මොකද්ද?
2: වේ.
0: මොකද්ද නම ඔයාගේ?
2: වේ.
0: මොකද්ද?
2: වේ. වේලිනිට.
0: හා. දැන් කියන්නකෝ බලන්න මොකද්ද අපිට ඉදිරිපත්. අම්මා හොයයි දැන්. දැන් ඔය අම්මද ළඟ ඉඳන් උදව් කරන්නේ ඔයාට?
2: ඔව්.
0: ඔව්. පවුලේ කවුරුද ඉන්නේ?
2: අක්කා
0: ජූටි. අක්කා ජූටි. හරි. ලස්සන ඉදිරිපත් කිරීම කරා. ආපහු දවසක එන්න අපිත් එක්ක කතා කරන්න. සුබ දවසක් ඔයාටත්. තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. බලන්නකෝ පැංචි මේ කවුද කියලා.
1: අයිබෝවන්.
2: අයිබෝවන්.
1: නම් මොකද්ද?
2: සදානි.
1: කී වසරද?
2: දෙක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ?
2: පළවද්ද මහා විද්‍යාලය.
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුවා.
1: ඊළඟ ලස්සනට කියන්නකෝ බලන්න.
2: අහස් කුසින් මඩ අරගෙන තරු අරගෙන රුවරගෙන මහමුදෙන් මඩ අරගෙන වලාකුලක රටාමයි. කලබල පැංචා. උදෑසනින් රුවනට යන රුවන සමග දැනුම වැදෙන. උදෑසනින් නුවනට යන නුවන සමග දැනුම බෙදෙන. පුංචි යාළුවන්ගේ සිත් පුබුදු කරන. කතා කරන මුව පැටවුන්. සින්දු කිය

0: అనే పత్తుల అమ్మ తమగడరుతుందే కుటమరణయ ఇంకల.
1: හරිම ලස්සනට කිව්වා ඒක. සුබ දවසක් ඔයාලට. හරි. ඔර තවත් එක යාළුවෙක්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන් බලන්න පැංචි මේ යාළුවා කවුද කියලා.
2: අයිබෝවන්.
0: අයිබෝවන්.
2: නම මොකද්ද?
0: මීහු.
2: කී වසරේද?
0: එක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
0: විද්‍යාලයේ. ඒකෙන් ගම.
1: හරි. ඔයා කී වසරේද කිව්වේ? එතකොට ඔයාගේ පවුලේ කවුරු කවුරුද ඉන්නේ?
0: මල්ලි.
1: හා.
0: මයි තාත්තයි මමයි.
1: මමයි. හරි. මල්ලිගේ නම මොකද්ද?
0: දුලාජ්.
1: දුලාජ්. හරි. දැන් මොකද ඉදිරිපත් කරන්නේ අපිට?
0: සින්දුවක්.
1: ලස්සනට කියන්නකෝ එහෙනම්.
0: අවුස්සේ සසරේ කොකිලයෝ කියපන් මල්ලි.
1: හරි ලස්සන්ට ඔන්න ඒදිරිපත් කිරීමත් කලා සුබ දවසක් ඔයාට. එතකොට අපිට එහෙනම් යන්න තියෙන ලස්සන සින්දුවක් අහන්න සෙල්ලම් ගෙදර දොර වහලා, එහෙනම් පැංචි සෙල්ලම් ගෙදර දොර පරිස්සමට වහලා යතුරක් තියාගන්න. හරිද? අපිට යතුර තියලා යමු හෙට කසරිනන්දට සෙල්ලම් ගෙදර දොර ඇරලා. හා, හෙට චූටි යාළුවන්ට එන්න කියලා අපි කියමු නේද? හරි, දැන් අපි යනවා ලස්සන සින්දුවක් අහන්න. මේ සින්දුවට අපේ චූටි යාළුවෝ ගොඩාක් කැමතියි කියලා මම දන්නවා. ඊට පස්සේ අපි එනවා ඒ එන්නේ යන්නත් බලාගෙන තේරවිලට උත්තරෙත් හොයාගෙන. දැන් පැංචි, තේරවිලට මොකක්ද උත්තරේ? දොඩම් ගෙඩිය නෙමෙයි මම කිව්වනේ, ඊට වඩා ගොඩාක් ලොකුයි කියලා. හරිද? එක කනවා. මම දන්නවා පැංචිත් කන්න ආස ඇති ඒක. හරි, කල්පනා කරන්න මොකද්ද උත්තරේ කියලා. අපි දැන් යමු මේ ලස්සන සින්දුව අහන්න. උදේ 7:50යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කලබල පැංචා.
2: උදේ 7:55 වෙලාව අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි තින් කොහොමද යන්න තේරවිලට උත්තරේ හොයාගන්න බැරුව? මොකද උත්තරේ බාන දුවති ගොන් බොදියති. මේක කනවා.
3: පොල් ගෙඩිය බෑ.
2: පොල් ගෙඩිය නෙවෙයි මේක. ඊට වඩා ටිකක් ලොකුයි. සාමාන්‍යයෙන් ගෙදරට අපි හිතමුකෝ මේක සල්ලි දීලා ගේනවා කියලා සම්පූර්ණ ගෙඩියක් ගේන්නෙත් නැහැ. එතරම් ලොකුයි මේක. ගේන්නේ පොඩි පොඩි කෑලි, චූටි චූටි කෑලි. කොමඩු නම් අපි සම්පූර්ණ ගෙඩිය ගේනවනේ. පළතුරු ඉතින් කන්න පුළුවන්නේ. මේක ඉතින් ගෙනාම ටිකක් ලොකුයි, ගොඩාක් ඉතින් වැඩි.
3: අර අපි ගෙවල් වල ඉස්සරහට එල්ලන්නේ.
2: මොකද එල්ලන්නේ?
3: අර ගෙවල් ඉස්සර
2: නෑ. මොකද්ද නම් ඉතින් මම දන්නවද? ගෙවල් වල ඉස්සර මොනවද එල්ලලා දැන් මම දන්නද පැන්චිගේ ගෙදර ඉස්සර මොනවද එල්ලලා තියෙන්නේ කියලා? මොකද්ද?
3: දියුල් ගෙඩිය.
2: නෑ, දියුල් ගෙඩිය එල්ලනවා දානේ ගෙවල් ඉස්සරහ. නෑ, දියුල් ගෙඩිය පොඩීනේ, දොඩම් ගෙඩිය වගේනේ. මේක ඊට වඩා ලොකුයි. මේක ලොකුයි. කහපාටයි කමේ හදනකොට. උයලා තියෙනකොට කහපාටයි.
3: අල?
2: නෑ, අල වලටත් වඩා ලොකුයි. ගෙඩිය ලොකුයි මේක.
3: ගෙඩිය ලොකුයි.
2: ඔව්. මෙයාට කියනවා හැමෝගෙම අක්කා කියලාත් කියනවා. ඉවර වෙන්නේ අක්කා කියන එකෙන්.
3: වට්ටක්කා.
2: ඒකනේ අයියෝ. අම්ම කියනෝනේ ඉතින් අන්තිමට හැමෝගෙම අක්කා කියලා. හරි, වට්ටක්ක තමයි අද තේරවිලට උත්තරේ. ඔන්නේ නම් පැංචි ඕකෝ මරි හොයාගත්තර නේද? හරි, එහෙනම් පැංචි අපි අදට යමු. අපි ලබන සතියේ පැංචවත් එකගෙන යමු නේද? දැන් හෙට කසුරි නැන්දයි පැංචයි පැංචි එක්ක ඔයගලන්ට කලබල පැංච අහන්න පුළුවන් උදේ 6 ඉඳන් උදේ 8 වෙනකන්. හරි, එහෙනම් ඉතින් අපි දැන් යමුද පැංචි? අපි එහෙනම් යාළුවන්ට යනවයි කියලා යමු නේද? කෝ යාළුවන්ට යනවා කියලා කියන්න.
3: මම ඔයගොල්ලන්ගේ දඟ නැති පැංචි. ටටා, බයි බයි. උමාදරේ පරිස්සමෙන් ඉන්න
2: ඕන තමයි අද කියන්න ඕන අපේ යාළුවන්ට. හොඳට ඉන්න ඕන නේද? අමල තාත්තලා කියන දේ අහන්න ඕන. ඔය ටික ඔක්කොම කරගෙන පරිස්සමට ඉන්න ඕනේ. එහෙනම් මාත් ගිහිල්ලා එන්නම්. ඔන්නේ ඊළඟට ඕගලන්ට සංසාර කතන්දර අහන්න අවස්ථාව තියෙනවා. ඒකත් මතක් කරන ගමන් මං එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. මං වලගේ ආදරණීය සචිනි නැන්දා.

0: උදේ 7 විනාඩි 58යි.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0767687700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි. කඩුවෙල නගරයේදී මැයි 14 වන දින විවෘත වන Vision Kia නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 12%ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල. අමතන්න 0777383585.
4: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112125125 අමතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහට හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773273540.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: Hey yo, yame na hama tane anytime set when a flavor delikiri padamak. Wela ine gena denuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
2: සුබ දවසක් වේලාව 8:00.

0: Sam mohotak merasa bat kerai.
1: Madde ajar dharma surak min sakasena prorti samaga.
2: Net News. FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
3: Net FM. Sansara Katandara. Sansara Katandara. Enna. Api ජීවිතය ආදරෙන් කියවා ගමු.
4: සංසාරෙ දිග්ග දවස් ගෙවිලා ගිහිල්ලා. සමිර මැයි මාසෙත් දවස් නවයක් ගෙවිලා යන්න ළඟයි.
5: අද මේ මාසේ නවවෙනිදාත් වෙලා.
4: දැන් මේ මාසේ අන්තිමට අපි මොකද කරන්නේ?
5: මේ මාසේ අන්තිම තමයි ත්‍රිලෝක තිලක බුදු හිමියන්ගේ ත්‍රිමංගල්‍ය සමරන වෙසක් පොය.
4: ඉතින් මේ වෙසක් මාසයේ හරිම පින්බර ශනිදා උදෑසනක සමීරයි මායි අදත් සංසාර කතන්දර දිගහරින්නයි සූදානම.
5: සංසාර කතන්දර දිගහරින්න කියලා තරංග කියනකොටම දිගම කතාවන මේ දවස්වල කතා කරමින් ඉන්නේ.
4: ඔවුනේ.
5: උන්මංග ජාතකය. අද අපේ හතරවෙනි මුණගැසීම උන්මංග ජාතකයත් එක්ක. ඉතින් මතකයිනේ ගෙසරේ මේ හරි අපූර්ව කෙනෙක් මහෞෂධ පණ්ඩිතයාට හම්බුණා අනුකේවට්ට. ඉතින් දැන් ඔන්න කේවට්ටයයි චූලනී බ්‍රහ්ම

0: හදත්ත රජ්ජුරුවයි හොර රහසේම මියුල්නුවර සංචාරයකෙදිලා. බලමුකු මොනාද හොයාගන්න කියලා.
1: බලමු.
2: ආරක්ෂක අගලට පිටින් වුණත් ආචාරීනී, හැකි තරම් දුරට පවුල සමීපයෙන් අපි ඉදිරියට යමු. දකුණු වාහල් කඩ දෙසට.
3: එහෙමයි රජතුමනි. අප සෙවිල්ලෙන් පසු වේ යුතුයි. ඇතුළු නුවරට කොටු වී සිටින ජනතාවගේ ප්‍රතිචාර ගැන සෙවිල්ලෙන් පසු වේ යුතුයි. මගේ උපාය මාර්ගයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපට එයින් හැකි වේවි.
2: මා කනගාටු වෙනවා ආචාර්යනි. මෙවැනි ආපදා තත්ත්වයක ඔබ පසු වෙද්දී නිරීක්ෂණ චාරිකාවන්ට යොදා ගැනීම ගැන.
3: ඒ ගැන ඔබතුමා නොසන්සුන් වී යුතු නැහැ රජතුමනි. මා කෙබඳු තත්ත්වයක පසුවත් මගේ වගකීම නොව ඔබතුමාට උපදෙස් දීම මා එය පැහැර හරින්නේ නැහැ.
2: කදිමයි. ඒ කෙසේ වුණත් ඔබේ තත්ත්වය මදක් හෝ යහපත් බවට හැරි ඇතයි මට හිතෙනවා.
3: රජතුමනි, වාපිත් සෙම් යන තුන්දොස් කිපීමෙන් මනුෂ්‍ය ශරීරයට 80ක් රෝග සහ 90ක් ව්‍යාධි වැළඳෙනවා. මගේ ආබාධය එයින් මුළුමනින්ම පරිබාහිරයි. මෙය දුෂ්ට මහෞෂධයාගේ සාහසික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. අර වාහල්ක දාසල සෑහෙන පිරිසක් අර ඈතින් අර ඔබතුමාට
2: අට්ටාලෙහි නැගී සිටින තැනැත්තා යම් යම් දේවල් වරින් වර මෙපිටට දමනවා. යම පවසනවා, නමුත් පැහැදිලි නෑ. අපි යමු ඉදිරියට.
3: ඔහෝ, ආහාර මලු බෙදා දෙනවා.
2: එසේනම් ඇතුළු නුවර කිසිම අහේනියක් පවතින්නේ නැහැ. මේ පුද්ගලයාට මෙතරම් දේවල් බෙදා දෙන්න තරමට?
3: ඔහෝ, සාමාන්‍ය කෙළඹියෙකු නොව මහා ධනවතෙකු විය හැකි රජතුමනි.
4: මේ රස කැවිලි හැකි තරම්
2: ආචාරීනි, ඇතුළු නුවර කිසිවකු මේ පුද්ගලයාට විරෝධතාවයක් නොදක්වේ. ඇදහීමට අසීරු කරුණක් මට නම්.
3: රජතුමනි, මෙයින් වැටහෙනවා ඔවුන් බේද භින්න වී සිටින බව.
4: මුළු නුවර වැසියන් උකටනී භාවයෙන් පසුවත් මේ තව නොබෝ දිනකින් ඔවුන් දොරට විවෘත කරනවාට කිසිදු සැකයක් නැහැ. එවිට ඔබට පුළුවනි මේ දේහයත් ගොවියාපු දුෂ්ට මහෞෂධයාව අල්ලා ගන්න.
3: බහෝ, වේදේ රජුටත් මහෞෂධයාටත් අවනත අයෙකු නොවන බව දැන් පැහැදිලිනේ රජතුමනි. මහා ධන සිතානං කෙනෙකු මෙන් ඔහු බලවතෙක් විය යුතුයි. අපට ඔහු පක්ෂපාත වීම අපේ ජයග්‍රහණයක්. එය මගේ උපක්‍රමේ ප්‍රතිඵලයක් ලෙස සලකා මට ආඩම්බර විය හැකි.
5: හොඳටම රැවටිලා. සමීර, මේ අනුකේ වට්ටය නේද?
0: බලන්නකො මෙහෙමත් මිනිස්සු රැවටෙනවද කියලා. අපි ඊළඟ කතාංගයෙන් බලමු මීට පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් සංසාර කතන්දර අහන ඔයාව නම් අපි කවදාවත් රවට්ටන්නේ නැහැ නේද? අදත් ආදරෙන් ඔය විදිහට සංසාර කතන්දරත් එක්ක ඉන්න ගමන් ඔයාලට පුළුවන් ඔයාගේ හිතට දැනෙන දේවල් සංසාර කතන්දර ගැන 0711 95 95 95ට අපිට ලස්සන අකුර වලින් ලියන්න. එහෙම කියනකොට මෙන්න ලස්සනම දවසක් වේවා ආදරණීය තරංගාසා සමීර ගිසතින සංසාර කතන්දර අහන්න බැරි වුණා. අද නම් අහගෙන ඉන්නේ ලස්සන්ට කරගෙන යන වැඩේ. මහරගමින් නදී අපිට ඒ විදිහට මැසේජ් එකක් තියලා තියෙනවා. ඒ වගේම ලස්සනම ලස්සන හදවත් ගොඩක් එක්ක අපිට ඒවලා තියෙනවා. තරංග සමීර ලස්සන්ට කතාව ඉදිරිපත් කරනවා. සංසාර කතන්දර අපි ආදරෙන් අහගෙන ඉන්නේ කියලා මේ කවුද මේ ඒවලා තියෙන මැසේජ් එක චන්දන ස්ටෝස් එකෙන් චන්දන චාන්දනී.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Net FM Sansar Katandratte ki nevilava thay kolahai.
2: Excite gun na, lucky ke charge kar gun na. Excite battery ek mili di ke na, warranty ke activate kar, sam saathi ekam, angal panas paye LED TV ka dina gun na.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැයිඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
5: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
6: Shenali, Lee wagayda Swiss Tech Aluminium. Architect wagayma fabricator highly recommend kara. Lovely. Eta passe sahili. Fabricator ke quotation ne ga Swiss Tech ekada WhatsApp kara. Cashback ekak wagayma avurudu 30 ka warranty at labuna. Lifetime after sales service ekak denawane.
7: Million 2 hamarak dakwa cashback laba ganna obe Swiss Tech Aluminium quotation ekak 076-786-77 WhatsApp karanna.
8: මාසෙ මැද මෙච්චර මඩු ගන්නෙ කොහමද? ලොතරැයි යක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
9: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
10: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
11: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි.
10: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රී දෙන්නේ නැතිනේ.
11: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ
10: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
13: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
14: Net FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු
15: සංසාර කතන්දර අපි දෙවන කොටස අහන්නේ දැන් සෝතන වෙන අද දවසේ
16: සමීරත් දන්නවනේ ඉතින් බබලෙන අඩසඳ ආදරය ගැන රහස් කතා කියනවා කියලා
15: සඳ කියලා කියන්නේ කොහොමත් ආදරයට හේතු කියන තැනක් නේද
16: එතකොට මේ අඩසඳ එළිය යට මහෞෂධ පඬිතුමත් අමරා දේවියත් ලස්සන කතා බහක. ඇයි මේ?
15: ඒ අතරේ මහෞෂධයන්ට තවත් වැඩක් කරන්න ඕන වෙලා වගේ. අපි අහලා බලමුකෝ.
17: මට දැඩි ලෙස වෙහෙසයි සොඳුරාද.
18: මට ඒ බව පෙන්වා ස්වාමීනි. ඒ නිසයි මාත් නිහඬවම සිටියේ.
17: සොඳුර පැමිණෙන්න මා වෙත. මෙතන මේ කවුළුව ළඟින් මාසුන් ගන්න.
18: ස්වාමීනි.
17: අර බලන්න සොඳුර. බැබලෙන අඩසඳ වලාකුළක දැවෙටෙන්න ආසන්නයි. මේ අපේ සේවක සේවිකාවන් තවම අවදින් පසු වෙනවද?
18: නෑ ස්වාමීනි. ඔවුන් කවුරුත් නිින්දට ගිහින්. කොමක් නිසාද ඔබේ එවැනි කරුණක් විමසුයි?
17: සොඳුර. අනෝකේ වටෙන් දැන් කොමන මොහතක හෝ මෙහි පැමිණෙන්න පුළුවන්.
18: මා ඔබින් විමසන්නත් බලාපොරොත්තු වෙනි පසුනි ස්වාමීනි. ඔහු වෙත පැවරු රහසිගත රාජකාරියට ලැබුණු ප්‍රතිචාර ගැන.
17: මා සිතුවාටත් වඩා ඔහුගේ කාර්යයන් යහපත් බව කිව හැකියි සොඳුර. රාජසභාවේදී අද මෙබඳු කතිකාවක් සිදු වුණා.
19: ඒ අදාන්ත පුද්ගලයා අටල්ලට නැගී ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබෙන අපේ සතුරන්ට පුතන්ඩ එය කිසිසේත්ම සිදු නොවිය යුත්තක්.
17: එහෙමයි දේවයන් වහන්ස.
19: මා දන්නවා ඒ වන විට ඔබ බටහිර වාසල් කඩ අසල පිළිසකර කටයුතුවල නිරතව සිටි බව. කෙසේ වුවත් ඔහු ඔබටත් මටත් නොසරු බසින් නිග්‍රහ කළ බව අපේ මේ සේනක පණ්ඩිතයන්ට දැනගන්න ලැබී තිබෙනවා.
17: මා ඒ ස්ථානයට යන විට දේවයන් වහන්ස කිසිවකු එහි සිටියේ නැහැ.
20: මොනවා මේ
17: සේනකෙහිනි? ඔබ කල්ැතුව දැන සිටියා නම් ඔබටම ඉඩ තිබුණානේ ඒ ගැන යමක් කරන්න. හොඳයි, මින් ඉදිරියට එවැනි යමක් සිදු වුණොත් මා ඔහු අත්අඩංගුවට ගෙන රජතුමා වෙත ඉදිරිපත් කරන්නම්.
19: නෑ නෑ නෑ, මා වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ. වරදකරුට සුදුසු දඬුවමක් ඔබම ලබා දෙන්න පුතන්න.
20: උල තැබිය යුතුයි.
17: උල තැබීම වරදකරුවෙකුට දීමට සුදුසු දඬුවමක් නොවෙයි පුක්කුසේනි.
19: ඒ කෙසේ වුවත් පුතන්ඩ, යළි එවැනි වරදකරුවකු අසුවහොත් නිසි දඬුවම් ඔහුට ලබා දීම මා ඔබටම පවරනවා.
18: එසේනම් ස්වාමීනි, ඒ කතිකාවනුව ඔහුට දඬුවම් දීම ඔබටම බාර වුණා.
17: අනුකේවත්යන් හෙටත් ඔහුට නියමිත රාජකාරිය යෙදෙනවා සොඳුර.
18: ස්වාමීනි, ඒ ඔහුද?
17: සොඳුර, ඔහු විය හැකි. මා ගොස් බලන්නම්.
18: හොඳමයි ස්වාමීනි.
17: සියල්ල අප්‍රසිද්ධියේ සිදුවී යුතුයි. පැමිණෙන්න අනුකේවට්ට.
18: නෑ නෑ, ඔබ සිතන කේවට්ටය නෙවෙයි.
17: අසුන් ගන්න. විවිධ ආහාර වර්ග ඇසුරුම් මලු ගැල් පහක් මෙවර සූදානම්ව තිබෙනවා. ඒවා බෙදා දෙන අතර පෙර ලෙසම රජතුමාටත් මටත් නිග්‍රහ කිරීම ඔබට පැවරෙන රාජකාරියේම කොටසක්.
20: හොඳයි පණිතුමනි.
16: ඔන්න හොමයි උනේ ඉතින්. ආදරේ කියලා බෑනේ, ඊට වඩා වැඩීනේ වගකීම්.
15: ඒකනේ, අපි බලමු මහෞෂධ පණ්ඩිතයන්ගේ මේ අපූර්ව උපක්‍රමය කොතනටද ගෙනියන්නේ, කොතනින්ද නවතින්නේ කියලා. ওই විදිහටම සංසාර කතන්දරත් එක්ක ඉන්න. එදින සංසාර කතන්දරත් එක්ක ওই විදිහට ඉද්දී අපිට ලස්සන ලස්සන මැසේජ් ගොඩක් ආය වෙනවනේ. අපිට මේ මැසේජ් එකවල තියෙන්නේ මාතලේ ඉඳලා ප්‍රියදර්ශනී සංසාර කතන්දර හරි මාසාවෙන් අහගෙන ඉන්නවා. දැන් එක පුරුද්දක් වෙලා ආදරණීය හඬවල් දෙකක් ඔය දෙන්නට තියෙන්නේ කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි ප්‍රියදර්ශනී. ඉතින් වාට ඒ අතරේ මේ මැසේජ් එක කවුද වෙලා තියෙන්නේ? සුබ දවසක් වේවා තරංග සමීර. අපිත් ඉතින් මහරගම ඉඳලා අහගෙන ඉන්නවා. මම දුලානි කියලා තමයි අපිට මේ මැසේජ් එක දුලානි තියලා තියෙන්නේ. එතකොට මේ කවුද? ගුඩ් මෝර්නින් සමීරයන් තරංග. ඔය දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන අපේ හදවත් සනසන ඔයාලට ගොඩාක් පිං අලව්වේ කරු. කොහොමද කරු ඉතින්? ආය මැසේජ් එක තියලා තියෙනවා. ඒ අතර කිතුල්ගල ජනුකි දුව උන්මංගේ ජාතකේ පාඩම් කරන්න ඕනේ වගේ මෙහෙම ගියොත් නම් කියලා තියෙනවා. නෑ නෑ, පාඩම් කරන්නත් ඕනේ. මේකෙන් ඔයාගේ පාඩමට ලොකු උදව්වක් ලැබේ. ගුඩ් මෝර්නින්. අපිත් අහගෙන ඉන්නේ මම පානදුරෙන් රසාංගිකා කියලා තමයි ඒ මැසේජ් එක අපිට තියලා තියෙන්නේ. අපේ තවත් මැසේජ් එකක් කියලාම සින්දුවහමුනේ. ඩුබයි වල ඉන්න දීපිකා, හැමදාම ඉතින් ඩුබයි වල හිටියත් අපිව අමතක කරන්නේ නැහැ කියලා අපි දන්නවනේ. ලස්සන්ටම සංසාර කතන්දර ඔය දෙන්න කරගෙන යනවා කියලා දීපිකා අපිට කියලා තියෙනවා. එන්න ආදරෙන් සංසාර කතන්දරත් එක්ක.

0: ගම්පොලින ප්‍රියදර්ශන වත් ඉතින් හැමදාම අපිට WhatsApp message එකක් තියෙන කෙනෙක්නේ නේද? සුබ උදෑසනක් දෙන්නටම කියලා තියෙනවා. සුබ උදෑසනක් සංසාර කතන්දරත් එක්ක ඉන්න ඔයාටත්. රුවන්වැල් කුමුදු කට්ටියත් එක්කම ඉන්න මහත්තයා ජීත් ඒ වගේම තුෂාන් පුතාලා මේ කට්ටියත් එක්ක සුපුරුදු විදිහටම සංසාර කතන්දරත් එක්කයි ඉන්නේ.
1: ජීවිතය ආදරෙන් කියවා ගමු. අපි ආයෙමත් සංසාර කතන්දරත් එක්ක. මේ සමීර අර බලන්නකො කවුරු හරි කෙනෙක් මියුළු නොරැත්තන්ට කෑම බෙදනවා නේද?
2: ඒකනේ මේ කලබලස්සේ කවුද මේ කෑම බෙදන්නේ? මට පේන්නේ නම් කේවට්ටයා මේ කෑම බෙදෙන කෙනාට හොඳටම රැවටිලාද කොහෙද? අහල බලන්නකො මොකද්ද මේ වෙන්නේ කියලා. මේ පුද්ගලයා සෑහෙන ආහාර තොගයක් ස්වේච්ඡාවෙන්ම බෙදා දෙන බව පෙනෙනවා. වේදේ රජු සහ මහෞෂධියා සමග මොහුගේ දැඩි විරසකයක් පවතින බව දැන් නම් ඒකාන්තයි. සතුටට කරුණක්.
3: ඇතුළු නුවර කොටු වී සිටින ජනතාව දැන් අසරණයි. ඔවුන්ව පාලනය කරගන්න අර මේ දේහයාටවත් මහෞෂධයාටවත් නැහැ. ඔහෝ, නගරේ අත්කර ගැනීම චූලගී රජතුමාට පහසුයි. චූලගී රජතුමාට
4: අඹෙන්නතවත්
3: භුක්ති විඳින්න, භුක්ති විඳින්න.
5: මිනිසුන් කිහිප දෙනෙක් අතල්ලට නැගිනවා. ඔහුට පිටුපසින්
6: ආචාර්යනි,
5: රජතුමා, ඔබතුමා,
6: විශාල පිරිසක් මෙහි රැස්ව සිටින නිසා මා පැමිණියා මෙහි සිදුවන්නේ කුමක්දැයි දැකගන්න.
5: අතල්ලට නැගින මිනිසුන්ගේ පෙනුම නම් ඒ තරම් යහපත් නෑ රජතුමනි.
3: සගයිනි, අසව්, මියුළු නුවර චූලණී රජතුමාට අත්කරදී මේ දේහයා ඒ වගේම දුෂ්ට මහෞෂධයා පාන සක්කල දස
6: හේතු ජනකයි පිරිසක් ඔහුට පහර දෙනවනේ.
5: අන්න අන්න අන්න ඔහුට මේ වද මල් කනේරු මල් පළඳවනවා. ඔහුව මරා දමන්න සලසනවා විය හැකි රජතුමනි.
6: නේ නේ නේ නේ, එසේ විය නොහැකි ආචාර්යනි. ඔහුගේ අතපය බැඳ සහල්ලක තබා පවුරෙන් මෙපිටට බාන්නයි සැරසෙන්නේ. රාජපුරුෂයනි, බිම පතිත වීමට ඉඩ නොතබන්න. ඔහු බේරාගෙන බැමිලිහන්න. ආචාර්යනි, පැමිණෙන්න, අපිත් ඔහු සමීපට යමු. රජතුමා, මම තමයි පුරුෂය.
7: මම නමස්කාර කරනවා රජතුමනි. මට වෙනත් පිළිසරණක් නෑ ඔබතුමා හැර. මාව ආරක්ෂා කරන්න රජතුමනි, මේ තැනත්තාගේ පෙනුම නම් බියකරුයි රජතුමා.
6: නෑ නෑ නෑ, ඔබ බිය යුතු නැහැ. මොහු කේවට්ට පඬිතුමා, මාගේ අග්‍ර පුරෝහිත.
5: පුරුෂය, ඔබ මෙවන් දුර්භාග්‍යයකට ගොදුරු වීමට කුමක්ද හේතුව?
7: හේතුව පඬිතුමනි, හේතුව මා නමින් රාජගුරු ඇතුළු නුවර සිටි මුල් පෙළේ ධනවතෙක්. ජනතාවගේ ගෞරවේ මට ලැබුණා. දුර්ජන මහෞෂධයාගේ ඇතැම් කටයුතුවලට මේ මා අප්‍රසාදය පලකිරීම ගැන කිපුණු ඔහු රජතුමාට කේදන් කියා බේද කර විශාල වස්තුවක් මගින් පැහැර ගත්තා රජතුමනි. මියුළු නුවර ගැන මා තරන් දන්නා වෙනත් කිසිවෙකු ඔබ වහන්සේගේ පිරිස අතර නැහැ. රජතුමනි, පූර්ණ සහයෝගය දෙන බවට මා සපත කරනවා. මේ රාජ්‍යය අත්කරගෙන වේදේහයත් මෞෂධයත් පරසක්කල ගසන්න පරසක්කල.
5: රජතුමනි, මෙයා අපට ලැබෙන කඩින අවස්ථාවක්. සතුරාගේ සතුරා මිතුරෙකු ලෙස සැලකීම සුදුසුයි.

0: අනේ හපොයි, මේ මන්ත්‍රවටන ආදානේ මිනිස්සු. අනු කේවට්ටයාගේ උපායට මේගොල්ල නම් හොන්දට ඇඳගෙන.
1: ඉතින් මහෝෂධ පණ්ඩිතයන්ගේ නුවණන්නේ වගේ. මට මතකයි ගිය සතිය අපිට මේ වට්ස්ඇප් අනිඩයක් කියලා තිබ්බ, හරි ආදරණීය. ඒ එවල තියෙන කෙනාගේ තරංග මේ අම්මා ඇස් අන්ද කෙනෙක්. ඒ වුණාට සෙනසුරාදා උදේ 8 වෙනකම් බලාගෙන ඉන්නවලු මේ කතාව අහන්න. ඒ කාලේ ආසාවෙන් කියපු කතාව දැන් අපි දෙන්න මවලා දෙනවා කියලා තමයි කියලා තිබ්බේ.
0: සමීර දන්නවද? ඒකේ වැඩිම ගෞරවය හිමි වෙන්න ඕනේ සමීරට. මාවත් මේ කතාවට මෙහෙවගෙන හරි ලස්සනට මේ වැඩේ කරන්න මාව සම්බන්ධ කරගන්නකට. ඊළඟට මට හිතෙනවා ඇස් දෙකෙන් කතාව බලන්නේ නැතුව මනසින් චිත්‍රූප අඳින ඒ අම්මා ඇස් පේන හැමෝටම වැඩිය ලස්සට මේ කතාව බලනවා ඇති කියලා.
1: අනිවාර්යයෙන්ම එයාට තමයි ලස්සනටම දැනනවා ඇති නේද?
0: ඔව්.
1: හරි, අපි ඊළඟ කතාංගයට යමු තවත් ටිකකින්.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768800700. මහබැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
10: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
12: ඉතුරු කරන පුදුමහත
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතෙන වාසියෙක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුමහත අමතන්න 0112-200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
14: Heels within the new nishpadana sandaha atuma milak wattaka gram 100 rupel 5 kaslab gram 100 rupel 12 madhima pramane 100 gram 100 rupel 209 heels new bavai atuma milai
15: noinos adivegayak supirima sabediyawak slt mobitel fiber within then unlimited package rasak 100 mbps sita 1000 mbps dakwa masakata rupel 5900 sita supirima unlimited wen sathrininna slt mobitel fiber kondesi adalave
16: net fm සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
0: සමීර අහලා තියනා නේද? කලකදි වහ කලකදි රහ වෙනවා, කලකදි රහ කලකදි වහ වෙනවා, ඔය වගේ කතා.
1: ඒකනේ. දැන් තරංගා, දැන් මේ මියුල් නුවර ඉන්න කට්ටිය හැමෝම එන වහක් වෙලානේ හිටියේ අපේ බ්‍රහ්මදත්ත රජුරුවන්ට. හැබැයි ඉතින් ඔන්න චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ විශ්වාසවන්තම කෙනා වෙලා තියෙන මේ අනුකේවට්ටයා. එයා හිතාගෙන ඉන්නේ මෙයා රාජගුරු කියලානේ. බලමුකු මේ රාජගුරු මොකද්ද කරන්න කියලා.
17: දින කිහිපයක් ඇතුළත ඔබ මගේ හදවතට බොහෝ සෙයින් සමීප වුණා රාජගුරු.
18: ඔබවහන්සේ එසේ පැවසීම සතුටට කරුණක්.
17: ඔබ මට හමුණු මුල් දවසම මට වැටහුණා ඔබ මට ප්‍රයෝජනවත් ඒ වගේම විශ්වාසවන්ත පුද්ගලයෙකු වන බව.
18: එහෙමයි රජතුමනි, ඔබ වහන්සේගේ විශ්වාසය මා රකින්නවා.
17: එතක ගැටලුවක් පවතිනව රාජගුරු. ආරක්ෂක පෞරෙහි වඩාත්ම දුබල තැන් ඔබ දන්නවාද?
18: එහෙමයි.
17: අගලෙහි නොගැඹුරුම තැනුත් ඔබ හොඳින් දන්නවාද?
18: එහෙමයි රජතුමනි. මට සමාවන්න රජතුමනි, උදහස් නොවන්නේ නම් ඉතා රහසිගත කරුණක් හෙළි කරන්න.
17: වැදගත් තොරතුරක් නම් රාජගුරු, නොබියෝ වහ පවසන්න.
18: මේ මා ඔබ වහන්සේගේ මේ සිත බිඳුවන්න ගතුකේලාම් කියන්නෙකුයි නොසිතන්න. මේ මියුළු නුවර වටලාගෙන සිටි ඔබ වහන්සේ එය අතහැර ආපසු යද්දි මේ ආචාරීන් ඔබ වහන්සේට උපදෙස් දී යලිත් කැඳවාගෙන ආයේ මේ කුමන යහපතකටද? කුමන යහපතකටද? එක් එක් නිසරු උපායවල් ඉදිරිපත් කරමින් ඔබ වහන්සේ නිකරුණේ මෙහි රඳවාගෙන සිටින ඔහු මහෞෂධයාගෙන් පඳුරු පහක් උඩන් ලබාගත් ද්‍රෝහියෙක්.
17: මොනවා? ඒකසේද?
18: ධර්ම යුද්ධයේ අවස්ථාවේදීත් මහෞෂධයා ඔහුට මා හැංගී මාණික රත්නයක් තෑගි කළා. වඳින්නට පහත් වන විට පය පැකිලි ඇදවැටීමෙනුයි ඔහුගේ මුහුණ තුවාල වූයේ. එතවසින් ඔබ වහන්සේ උගුලක හසු වී ඇති බවයි මට නම් හැඟෙන්නේ.
17: මේ අයුරින් නම් මා විශ්වාස කළ යුත්තේ කවුරුන්දයි මටත් සිතාගන්ට අසීරුයි.
18: රාජ්‍යතුමනි, මා කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න. මා කෙරෙහි ඔබ වහන්සේට කිසිසේත්ම අයහපතක් සිදු වෙන්නේ නැහැ මගෙන්. මේ 100ක් රජෝරුන් මහෞෂධයන්ගේ අනුගාමිකයෝ.
17: රාජගුරු, ඔබ කෙසේද එලෙස නිගමනය කරන්නේ?
18: රාජ්‍යතුමනි, මායේ ගැන ඉතාම හොඳින් සොයා බැලුවා. මේ 100ක් රජවරුන්ගේ අසිපත් සහ සන්නාහ හැම එකකම වේදේහයාගේ රාජකීය මුද්‍රාව යොදා තිබෙනවා.
17: කුමක්ද?
1: මේකනම් මොකද්ද කියලා අපිටත් හිතාගන්න බෑ. ඇත්තටම මහෝෂධ පණ්ඩිතයන්, ඒ කියන්නේ අපේ බෝධිසත්වයන් කොයි තරම් ඥානාන්විතද
0: සමීර දන්නවද? මේකනම් වෙනම පන්නේ රාජතාන්ත්‍රික වැඩක්.
1: අනිවාර්යෙන්ම නෙක්ස්ට් ලෙවල් වැඩක් කියන්නේ නේද?
0: අනාරි.
1: ඔහොම වින්න සංසාර කතන්දරත් එක්ක. කිරවතුරි ලලිතා, අපි වහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. කොස්සොත් ඉඳලා ලිහිණි ඔනාර හෂාන් එක්ක ගොඩාක් ලස්සන ආදර කතන්දර ගොඩාක් අපි ගැන කියලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි ලලිතා, ඒ ලස්සනම ලස්සන වචන අපි වෙනුවෙන් ගලපනවට. ඒ අතරේ කවුද මේ මැසේජ් එක තියලා තියන්නේ? සෙනසුරාදා වෙනකම් බලාගෙන ඉන්නේ සංසාර කතන්දර අහන්න කීර්ති ගිනිගත්තේ ඉඳලා අපිට ඒ මැසේජ් එක තියලා තියෙනවා. කීර්ති, බොහොම ස්තුතියි හැමදාම ඉතින් අපිත් එක්ක මේ විදිහේ මැසේජ් වලින් සම්බන්ධ වෙගෙන කියන තමයි. ලස්සනම ලස්සන පින්තූරෙකුත් එක්ක සංසාර කතන්දර මමත් අහගෙන ඉන්නවා. සමීර තරංග, ආදරණීය හඬ සුසංගයේ හැරිම ලස්සනයි, තෙරුවන් සරණයි හැමෝටම කියලා තියෙනවා. අපි ඉතින් මේ FM මීටරේ වෙනස් කරන්නේ නැහැ කියලා තියෙනවා. මේ කවුද එවලා තියෙන්නේ? අම්බලංගුරි මනෝජ්. හුඟක් ලියන්න වෙලාවක් නැතුනාට ඔය ලියලා තියෙන ටිකෙන් ඔය ආදරය අපිට තේරෙනවා. බණ්ඩාරවෙල ඉඳලා ශාගි, කොහොමද ඉතින්? ඉස්කෝලේ සාහිත්‍ය සමිතියේ රංගපෑවලුන් මංගේ ජාතකයේ හරි ආදරණීය කාලෙත් මතක් වුණා කියලා ශාගි කියලා තියෙනවා.

මේ වෙලාවේ බලංගොඩ සජු ඔයත් අපි වහගෙන ඉන්නවා කියලා අපි හොඳින්ම දන්නවා. ඒකන මැසේජ් එකක් තියලා තියෙන අපිත් සංසාර කතන්දර අහගෙන ඉන්නේ. ඉතින් කොහොමද හොඳින් ඉන්නවා කියලා හිතනවා මම. අපි හොඳින් ඉන්නවා.

0: FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: අපේ 8 විනාඩි 43යි.
0: නෙට් FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
5: කොහොමනත් මේ වෙනකොට චූලනි රජතුමා අසිපත් හැම එකක්ම වගේ නිරීක්ෂණය කළා. රාජගුරු කිව්ව දේ ඇත්ත වගේ නේද සමීර?
6: ඒකනේ, මේ වැඩේ කොහොමද උනේ? මං හිතන්නේ මේකත් මහෞෂධ පණ්ඩිතයන්ගේ හරි අපූර්ව උපක්‍රමයක්. ඒ අතර දන්නවද තරංග? කේවට්ටයන්ට හරි අපූර්ව වැඩක් කළා.
5: මොකද්ද?
6: උත්තරේ බලමු කොහලම.
7: රාජගුරුද? එහෙමයි රජතුමනි. ඔබ වහන්සේගෙන් කැඳවීම ලැබුණ නිසායි රාත්‍රියේම මා පැමිණෙන්න.
6: අසුන් ගන්න මෙතනින්.
7: හොඳයි.
6: මේ හුදකලා ස්ථානයට මා ඔබ කැඳවුවේ මේ අතිශයින්ම පෞද්ගලික සාකච්ඡාවක් නිසායි.
7: ඒ කුමක්ද රජතුමනි?
6: අද පැවතුණු නිල සාකච්ඡා අවස්ථාවේදී මට හැකි වුණා රජවරුන් රසකගේම අසිපත් සහ සන්නහ නිරීක්ෂණය කරන්න. වේදේහ රජුගේ නිල මුද්‍රාව ඒ හැම එකකම පැහැදිලිව පෙනුණා මට. මොන් ගැන විශ්වාසය තිබීම අසීරුයි. ඔබ නිවැරදි.
7: එහෙමයි රජතුමනි. ඒ සියලු දෙනාමත් අතරින් මේ කේවට්ටාචාර්යා අනතුරුදායක බව ඔබ වහන්සේට
6: මෙතෙක් කල් මා හෙළි නොකළත් රාජගුරු, ඔහු ඔබව දෝෂ දර්ශනයට ලක් කළා.
8: රජතුමනි, ඔබ වහන්සේ ලංකරගෙන සිටින මේ රාජගුරු ගැන රජතුමනි මා තුළ නම් කිසිම පැහැදීමක් නැහැ.
6: ඒ කුමක් නිසාද ආචාර්යනි?
8: ඔහු මට පැවසුවා ඔහු වෙදදුරෙකු බව.
6: කවරෙකුට වුවත් තමා වෙදදුරෙකු බව පවසාගත හැකි. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තමා ළඟට රෝගීන් පැමිණෙනවා නම්. ඔහු ඔබටත් ප්‍රතිකාර ලබා දුන්නාද?
8: එහෙමයි. ඔහු මගේ මුහුණේ තුවාලවලට පැවසුවා මේ වල් අබරලහල සහ මනෝශීල වරාකිරිවරෙන් අඹරා කූඩොළු ඉස්ම යොදා ආලේප කළහොත් තුන්වරුවෙන් නිට්ටාවට සුවය ලැබෙන වග.
6: එදෙන් ඔබ එසේ කලාදාචාරිනි?
8: එක්වරක් ආලේප කළාම මගේ මුහුණ ලෙලි ගැහුණ රජතුමනි. ඒ පිළියම තුන්වරුවක් කලානං රජතුමනි මුහුණක් මට ඉතුරු නොවන්නත් ඉඩ තිබුණා. ඔහු වැදදුරෙක් නෙවෙයි, බොරුකාරෙක්.
7: ඒයි තාමතාම ඔහු ගෙතු අමූලික බොරුවක් රජතුමනි. එවැන්නකින් තුවාල සනීප කළ නොහැකි බව වටහා ගන්න බැරි තරම් මුග්ධයිද ඔහු?
6: හොඳයි, අපි ඒ කතාව පසෙකට තබමු. මා කළ යුත්තේ කුමක් දෙයන්නයි දැනට තිබෙන ගැටලුව.
7: එහෙමයි රජතුමනි. සියල්ලටම පළමුවෙන් ඔබ වහන්සේගේ ප්‍රාණය ආරක්ෂා කර ගත යුතුයි. යම් විදිහකින් ඔබ වහන්සේට නපුරක් සිදුවහොත් මේ මට වුණත් පිළිසරණක් නැතුව යනවනේ.
6: ඔබේ අදහස කුමක්ද රාජගුරු?
7: පලා යාම සුදුසුයි රජතුමනි. ඔව්, එමෙන්ම ඔවුන් කිසිවෙකුටත් නොදැනෙනසේ එය කළ යුතුයි. තවදුරටත් ප්‍රමාද වීම අවදානම් රජතුමනි.
6: මාත් එසේ සිතනවා රාජගුරු. මෙසේ චකිතයකින් පසුවීම මගේ සිතටත් වදයක්.
7: එසේ?
6: ඕ, මම බලාපොරොත්තු වෙනවා මැදියම් රේම පිටත්ව යන්න.
7: හොඳ
6: ඉස්තාලයට ඔබම ගොස්
9: මගේ ගමනට සුදුසු අශ්වයෙකු සූදානම් කරන්න.
7: හොඳමයි හොඳමයි. මමත් ඔබතුමා සමගමයි. මේ ඒ නිසා මමත් ආශ්වයෙකු සූදානම් කරගන්න.
9: අගේ අගේ.
5: අයියෝ, මේ රාජගුරාට චූලනී රජතුමා හොඳටම රැවටිලානේ. සමීර, කට්ටියම පැනලා යන්න වගේ නේද හදන්නේ?
6: බෞෂධ පණ්ඩිතයන්ගේ උපක්‍රමය සාර්ථකයි. පොරොන්දු වුණානේ තමන්ගේ රජරුවන්ට මේ කට්ටියව ඉක්මනටම මේ වටලන් ඉන්න තැනින් ඉවත් කරනවා කියලා. ඒ වැඩේ තමයි කරන්න හදන්නේ. අපි අවසන් කතාංගයද බලමු අද මොකද වෙන්නේ කියලා.
4: අවසන් කතාංගෙට යන්න ඉස්සෙල්ලා ඔන්න එවල තියෙන මැසේජස් කෝරක් කියන්න ඕනේ කියලා හිතුණා. සුබදසනක් සමීරයි තරංගක් කියලා මෙහෙම අපිට කියලා තියෙන්නේ. වාසනා මාතලේ ඉඳලා අහගෙන ඉඳින්නේ. හරි, දැන් බලමු මේ මැසේජ් එක කවුද එවලා තියෙන්නේ කියලා. කෝ බලන්න. පස්සර රමණි සුමේදා අදත් ආදරණීය සංසාර කතන්දර අහගෙන ඉන්නවා. බොහොම ස්තුතියි හිත මේ විදිහට සංසුන් කරනවට කියලා ඔන්න රමණි සුමේදා අපිට කියලා තියෙනවා. ඒ අතරේ මේ මැසේජ් එක අපිට කියලා තියෙන සුබදසනක් ඒවා අපිත් සංසාර කතන්දරත් එක්ක තමයි ඉන්නේ. කඩවත ලක්මාලි ආදරණීය දුව කිනුලිත් එක්ක තමයි සංසාර කතන්දර අහගෙන ඉන්නේ කියලා තියෙනවා. මැසේජ් කොඩයි. සුබ දවසක් සමීර තරංග. වල දින ලස්සනට සංසාර කතන්දර කරගෙන යනවා. සෙවන පිටියේ ඉඳලා නෙළුම් ඔයා අපිට මේ මැසේජ් එක තියලා තියෙනවා. ගොඩක් ස්තුතියි නෙළුම්. ඉතින් සංසාර කතා සුවසදනා නිමේෂය පවා මහෝෂ දමරා දේවි පෙම් සංවාදසා ධර්මයුදය අදම්බිද සංසාර ප්‍රඥාව මුදා මෙලුනුවරත් ජීවිත කතර නිවාස සසර කතා ඉංගිරිඳල පුබුදු ලක්මාල් වික්‍රමාරච්ච අපිට ඒ මැසේජ් එක තියලා තියන්නේ. තව මැසේජ් එකක් කියලම අපි සින්දුව අහමුනේ. මොකද ගොඩාක් අයිති මැසේජ් එවනවනේ. සුබදසනක් අපි හැමදාම සංසාර කතන්දර අහගෙන ඉන්නවා. බලංගොඩ චිත්‍රා පවුල හැමෝමත් එක්ක සංසාර කතන්දර ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියන්නේ.

0: අපිත් සද්දට සංසාරගතන්ද රහගෙන ඉන්න ගමන් කියලා හැලීගොර චමින්ද මෝටස් එකේ බොස් චමින්ද සුදු බබ ඇතුළේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා සංසාර කතන්දර මේ වැඩේට 8:53
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768700700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768700700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
7: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3872.
8: නෙට්FM සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න ජීවිතය ආදරෙන් කියවා ගමු.
0: සංසාරයක් තරම් දිගෝ ඉතාම සුන්දර බෝධිසත්ව පාරමිතාවේ ලස්සනම ලස්සන කතාත් එක්ක ඔබ ඉන්නේ සංසාර කතන්දර අහගෙන.
9: සමීර, අපි අන්දික්මට වේදේ රජතුමාගේ මාලිගාව පැත්තට, අමරාදේවිත් ඒ පැත්තට ඇවිත් වගේ.
0: අමරාදේවි කාලෙකින් මොකද ඒ පැත්තට ආවේ? මොකක් කර විශේෂ දෙයක් සිද්ධ වෙනවා වගේ අහලා බලන්නකෝ.
10: කදිමයි පුතණ්ඩ, විස දුමක් වැදුන මැසි මදුරුවන් රැලක් මෙන් මේ අයිරින් ඔවුන් පලා යනු ඇතැයි මා කිසි කලකත් සිතුවේ නෑ. අමරාදේවිනුත් පැමිණ සිටනවානේ.
11: එහෙමයි දේවයන් වහන්ස, මටත් පැමිණෙන්නට සිතුණා. පවුරෙන් පිටත ප්‍රදේශය දැක බලා ගන්න කලකට පසු ලැබෙන අවස්ථාව නිසා දේවයන් වහන්ස.
10: කඳවුරු සියල්ලම පාළුයි, අවුල් වියවුල්ව පවතිනවා. භාණ්ඩ සීසී කඩ යකුන් නැටූ පිටියක් වගේ.
12: ඒ දේවයන් වහන්ස, ඔවුන් සැලකිය යුතු තරම් වස්තුව හැරදමා ගොස් ඇති බව පෙනෙනවා.
11: දේවයන් වහන්ස, මට පිටව යන්නට අවසර.
10: මේ පුතණ්ඩ, අර පුත්කලයා සැක සහිත අයෙක් බව කාවින්ද පඬිතුමා මට පැවසුවා.
12: කාවින්ද පඬිතුමා නිවැරදි දේවයන් වහන්ස.
10: මොනවා? කුමක්ද මෙහි තේරුම මහෞෂධයින්?
12: දේවයන් වහන්ස, අපට සතුරා දමනය කළ හැකි වූයේ ඇත්ත වශයෙන්ම ඔහු නිසයි. උපාය මාර්ගය මගේ වුවත් ඔහු තමයි එය ක්‍රියාවට නැංවුවේ. දෙවියන් වහන්ස, අනුකේවට්ටේනි පැමිණෙන්න. දෙවියන් වහන්ස, එදා ද්‍රෝහියෙකු ලෙස පෙනී සිටි මොහු සැබවින්ම වීරයෙකු ලෙස ඔබතුමාට අද හඳුන්වා දීමට මා මනාපයි.
10: අවසරයි දේවයන් වහන්ස. පුරුෂ, එදා පිටුහල් කරනු ලැබූ ඔබ ඔවුන් අතර සිට කෙසේද ආපසු පැමිණියේ?
13: දේවයන් වහන්ස, චූලනී රජුට කරුණු පවසා මා එතුමාව පොළඹවා ගත්තා මැදියම් රැහේ පලා යන්න.

0: ऐसे नाम चूलनी ब्रह्मदत्त ताऊ मत गमन करनो ऐती खाती भाई पुतान अनबेर गसा सनकेली पावतुन लेस दानवान अपे म्यूलु नोर वैसी अंट
1: පඩවතකේ තරංග ගිය සතියේත් කිව්වා රටක් ලස්සන්ට තියෙන්න මහා ප්‍රඥ්‍ය ගොඩක් ඕනේ එක මිනිසෙකගේ ප්‍රඥාවන්තකම මුළු රටක්ම ලස්සන කරන්න පුළුවන් කියලා.
2: අනේ දෙයනේ ඇත්තටම
1: ඉතින් දැන් මහෝෂධ පඬිතුයන්ගේ ප්‍රඥාව නිසා මුළු රටක්ම සතුට වෙනවා.
2: හැබැයි ඒ ප්‍රඥාවන්තකම පිළිගන්න එක්කෙනෙක් හරි තව රටේ ඉන්නත් ඕනේ නේද සමීර?
1: ඉතින් අපි ලබන සතියේත් මේ වගේම උන්මංග ජාතකයේ තවත් ලස්සන කතාවකින් හමු වෙන බලාපොරොත්තුව දීලා තමයි අදට සමුගන්න ලැස්ති වෙන්නේ.
2: ඔව් සංසාරයක් තරම් දුර ජීවිතේ දිග සතියක අවසානයේ ආයෙත් අපි හම්බ වෙනවා සෙනසුරාදා පුරුදු වෙලාවටම.
1: හෙට ඉරිදානේ ලස්සන්ට ගෙදරට වෙලා හරි නිවාඩුව ගත කරන්න ඕනේ.
2: එහෙනම් අපි යන්න. මං තරංග.
1: මං සමීර.
3: net fm සංසාර කතන්දර. ජීවිතය ආදරෙන් කියවා ගමු.
4: FM 95 FM 94.8 Net FM.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: Hey yo, යමේන හැමතැන anytime set වෙන flavor delikiri padamak. වෙලයි නේ ගෙන දනුවා. වසකල කිරි fun එක පිරි එල කිරි කිරි.
7: සුබ දවසක් වේලා උදසන 9යි දැන්.

ഗുഡ് മോർണിംഗ്, ഗുഡ് മോർണിംഗ്, ഗുഡ് മോർണിംഗ് സുദാസനാക്വേവാഠ്യരമ സെനസുരാദ ദവസേ വിളവ് ദിനവേ വിനാടി ഹതൈ അപ്പി ഹലോ ഹലോ സത്യാന്തേ പട്ടങ്ക ഹതന്നി കൊഹമതീതി ഈ ഡിജെ നൈറ്റൊക്കെ ബലല താമ നിധിമത്തേതി നിനേ പാന്തരമണക്കിട്ടല്ല നേത് നെറ്റ് മഹാഗിനി ഇന്ന ഗമം സത്യാന്തേ ഒയാ വെരടിക്ക് പട്ടങ്ങറങ്ങി ഇന്നിക്കലമാൻ തന്നമായിത്തിങ്ങ നിസാമത്തമായി മമത്തുതേ പാന്തരം ഒയാ വെടിപുരം ആദരീകരണ കട്ടിയ വെക്കത്തു കറങ്ങിന സിന്ധു അഹാന്ന് തീന സത്യാന്തേട്ട വെടിപ്പട്ടങ്കന്ന് ഹതന്നെ ഹരി ഉദയ നവീന്ദ്രനാഥവൽദുലഹവിനിക്കങ് ഒയാട്ട് ആദരീകരണ കട്ടിയ വെക്കത്തു കറങ്ങിന ആസമ സിന്ധുരിക്ക അഹാന്ന് തീന പയത്തുന്ന തമായി മേക സാമാന്യൻ സെനസുറാത ദവസ കീല കിയാന്നേ വെട തിബത് പൊഡ്ഡക് ഇതര നിദഹസാക് ദേനന ദവസാക് നിനേത് എനിസായി തിങ് ഒയാ നിദഹസേ ഇന്ന ഗമം ചില്ലേക്കേ ആസമ സിന്ധുരിക്ക കഹന്ന് ബിന്ദു 711 95 95 95 നമ്പറേക്ക് തിയനവാ අපිට മെസ്സേജ് කරන්න පුළුවන් വാട്ട്സ്ആപ്പ് එකේ ඔවා මේ වෙලාවේ මොකද කරන්නේ හරිද ගෙදරට වෙලා දින්නේ ඊට පස්සේ කොහේරි යන ගමන්ද ඉන්නේ එහෙමත් නැත්නම් වෙන මොන හරි විශේෂ වැඩක් කරන ගමන්ද ඉන්නේ හරිද මේ ඕනම දෙයක් අද කතා කරන්න පුළුවන් මොකද මමත් නිදහසේ ඉන්න දවස ඔයත් නිදහසේ ඉන්න දවස ඉතින් ඒ නිසා අපි දෙන්නට පොඩි chat එකක් දාගෙන ඉන්න පුළුවන් නේ සාමාන්‍යයෙන් දැන් සෙනසුරාදා වගේ දවස් වලට නිවාඩු දවස් වලට අපිට සාමාන්‍යයෙන් අපි සෑහෙන කාර්යබහුල දවස් වලට හම්බෙන කට්ටියට වඩා ටිකක් වෙන කට්ටියක් හම්බ වෙනවා නම් හිතර පොඩි වෙන නිදහසක් තියෙනවා නේ ඒ කියන්නේ හොඳම යාළුවෙක්ව කාලෙකට පස්සේ හම්බෙනවා නම් සෙනසුරාදා දිරිද දවසක එයාත් එක පොඩක් කතා කර කර ඉන්න තිබ්බනම් කොහේ හරි අවදින්න කරන්න යන්න තිබ්බනම් ඒකමාර ගතිනේ අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමන් මේ පැත්තට එන්න අපි දෙන්නත් එක වැඩිපුර මැසේජ් කරන්න පුළුවන් ඊට පස්සේ කෝල් එකක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මගේ හොට්ලයින් එකට try කරන්න අනිවාර්යෙන් මම අද ඔයාලට chance එක දෙනවා අද Facebook live එකක් යනවා ඊට පස්සේ net fm official Facebook page එක like කරලා follow කරලා තියාගත්තොත් ඔයාලට live එකට join වෙන්න පුළුවන් මේ වගේ වැඩ ගොඩක් තියෙනවා හරිද ඊට පස්සේ දැන් මේ අද උදේ පාන්දර නැගිටිනකොට මට නිකන් ඔලුවට නිකන් අමුතු අමුතු දේවල් එනවනේ හරිද මට නිකමට හිතුණා දැන් මන් නිදාගෙන නැගිටිනකොට එකපාරට මන් පෘථුවියෙන් ගිහිල්ලා අඟහරු ලෝකෙන් වගේ මතු වුණා හරිද උදේ නැගිටිනකොට මම ඉන්නේ අඟහරු ලෝකේ උනොත් මොන වගේ දෙයක් වෙයිද කියලා මම පොඩ්ඩක් නිකන් කල්පනා කරා මට හිතා ගන්න බැරුණා මම මොනෑ මොනා කරයිද කියලා ඒ නිසාම තමයි මං වාගේ මොල් පෝස්ට් එකක් දාලා අහලා තින්නේ ඔයා නිකමට හිතන්න ඔයාව එකපාරට නිදාගෙන නැගිටිනකොට අඟහරු ලෝකෙන් මතු වෙලා තිබ්බොත් හරිද ඔයාගේ ඇඳත් එක්ක ඔයා අඟහරු ලෝකෙන් මතුවලා තිබ්බොත් ඔයා ඒ වෙලාවේ මොන වගේ දෙයක් කරයිද? ඔයාලට තියෙන්නේ කමෙන්ට් කරන්න. හරිද? ගිහිල්ලා ඕන දෙයක්. මේක පොඩ්ඩක් නිවාඩු දාලා කල්පනා කරන්න ඕනේ ප්‍රශ්නයක් කියලා මට හිතුණා. හැබැයි අද නිවාඩු නැති නිසා මම නිවාඩු පාඩු ඉන්න ඔයාගෙන් අහලා තියෙනවා. ඔයාව එකපාරට අඟහරු ලෝකෙන් මතුනොත් ඔයා මොකද කරන්නේ කියලා. ඔයාලට තියෙන්නේ ටක් ගාලා කමෙන්ට් කරන්න. හරිද? මම කමෙන්ට් කරන කට්ටියගේ ආතල් කමෙන්ට් එකක් කියන්නත් බලාගෙන ඉන්නවා. හරිද? රයිට් එහෙනම් අපි කතා කරන ගමන් මැසේජ් කරන ගමන් අපි දෙන්නත් එක පැය තුනක් ඉන්න තියෙන්නේ අද හිත නැලවෙන සින්දු ටිකක් අහන්න පුළුවන් මේ පැත්තට ආවොත් 0711 95 95 95 ට මම ඔයාලට ආයෙත් කියන්නේ ඇති තරම් මැසේජ් කරන්න මේක ඔයාගේ මගේ පැය තුනනේ නේ එනිසා ඉතින් අපි දෙන්නත් එක chat එකක් දාගෙන ඉමු දන්නවනේ මම DJ Azar

0: dashëm atë. Net FM, divina pura.
1: Good morning asa, hello hello satyante ahagena api thonna dawase weda tika patan aragena innawa kiyala mata message ekak dala thiyenawa tamasha man oyaw godak aadarin ekathu karagannam thank you jay weva good morning asa api thithin hello hello satyante thamai ahagena inn kiyala mata message ekak dala thiyenawa kasuni man oyawath ekathu karagannam e wage ma man kiyuwane ada call karana kattiyerath man wedi pura chance ekak denawa kiyala ithin e nisa me welawa math ekak magoni maitri pala innawa mangalika maduka ita passe maduranga madusanka set ekama හරිද පවුලේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම මාතලේ පැත්තට ගියාට පස්සේ සිරිවර්ධන මාව අහගෙන ඉන්නවා කියලා කතා කරලා කිව්වා. Wi-Fi ඊට පස්සේ පුතාලා දෙන්නයි දුවවයි මේ වෙලාවෙ අහගෙන ඉන්න හැමෝමයි හෙලෝ හෙලෝ සතියන්තයට අනිවාර්යෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ මම පොළොන්නරුව පැත්තට යනවා. රමණි කතා කරා උදේ පාන්දරම. හරිද මං ඔයාවත් එකතු කරගන්නම්. Thank you darling කතා කරාට. ඊට පස්සේ good morning අසයි මාත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට සඳුන් මැසේජ් කරලා තිනවා. මාවනෙල්ල ඉඳලා සඳුන් මං ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේ වගේම අම්මවයි තාත්තවයි ඊට පස්සේ පවුලේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා. අම්පාර දඩයම් තලා වෙන්නේ මම පළවෙනි පාරට තමයි මේ ගම ඇහුවේ. හරිද ඔයාවත් එකතු කරගන්නම් බුදාර. Thank you මැසේජ් කරාට. ආයිතින් දන්නවනේ සාමාන්‍යයෙන් හෙලෝ හෙලෝ සතියන්තේට මැසේජ් එකක් දානකොට මං හැමදාම උදේ පාන්දරම මතක් කරන දේ තමයි හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් කියලා දාන්නද හෙලෝ හෙලෝ සතියන්තේනේ. හරිද එන්සා නිකන් වෙනදා වගේ නිකම්ම ගුඩ් මෝර්නින් කියලා දාන්න එපානේ. හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් අසා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දැම්මා. පොඩි ගැම්මක් තියෙනවා බලන්න. දැන් කිව්ව ගමන් යශෝ මැසේජ් එකක් දාලා තියෙනවා. හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් අසායි අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා වහිනවා කියලා. වැස්සත් කෙල්ල උදේ පාන්දර නැකිලා මාව අහගෙන ඉන්නේ. හරි thank you ජය වේවා. ඔයාලට කෝල් කරන්නයි මැසේජ් කරන්නයි පැය 3ක්ම තියෙනවා. ටැග් ගාලා මේ පැත්තට එන්න.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: Hello, good morning. වෙලා උදේ 9:24.
3: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
4: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණික නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: Kiehl's එකෙන් කාට එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
8: finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
9: සිත් බඳගනි. කල් පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි.
11: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
12: නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවනගල කමල් පන්තුල වෛද්‍යතුමාට 0777-300-940.
13: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි, ගැම්මක් තමයි.
1: Net FM. Hello, hello, Satyantaya.
2: මේ අහන්නකෝ, මං අද පොඩි වැඩක් කරන්න හිතාගෙන ඉන්නේ. හරිද? දැන් ඔයාමට මැසේජ් කරනවා, කෝල් කරනවනේ. ඒක හරි. හරිද? හැබැයි අද මම පොඩ්ඩක් පොඩි වෙන චැලෙන්ජ් එකක් ඔයාලට දෙන්න හදන්නේ. දැන් වෙලාව උදේ 9:27. මම බලනවා අද හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගමන් මට වැඩිපුරම වැඩිම ප්‍රමාණයක් මැසේජ් කරන්නේ කවුද කියලා. හරිද? ඊට පස්සේ ආ ඉල්ලන සින්දුවක් මන් දෙනවා යාට gift එකක් විදියට. හරිද? එනිසා ඔයාලට පුළුවන් ටග් ගාලා මැසේජ් එකක් දාන්න 0711-95-95-95ට. අපි බලමු උදේ 10 වෙද්දි කවුද වැඩිපුරම මට මැසේජ් කරලා තියෙන්නේ කියලා. හරිද? ෆ්ලයිට් එකනම් වැඩේ පටන් ගන්නවා. උදේ මන්දරම් පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින්? මොනාරි එහෙම දෙයක් වෙන්නත් ඕන නේ නේ. ටග් ගාලා මැසේජ් එකක් දාන්න. බලමු කවුද වැඩිපුරම මැසේජ් කරන්නේ කියලා.

මට වෙන්නේ මං වැඩේ වරද්දගත්තා වගේ. හුදේනමයි විනාඩි 30යි මට එන මැසේජස් ටික කියලා ඉවර කරන්න බැරි ප්‍රමාණයක් මැසේජස් ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් මෙතනින් කොහොමද වැඩිපුරම මැසේජ් කරේ කවුද කියලා හොයාගන්නේ නේ. බලමු බලමු තාම වෙලාව තියෙනවනේ නේ. මම බලනවා 2010 වෙද්දි කවුද වැඩිපුරම මැසේජ් කරලා තියෙන්නේ කියලා. හයි කොහොමද අසා, ගුඩ් මෝර්නින්, හෙලෝ හෙලෝ සතියන්ති අපිත් අහගෙන ඉන්නවා කියලා බලංගොඩ සංජු නේද මැසේජ් එක දාලා තින්නේ. අද මට කම්මැලි අයියා, අද සෙනසුරාදා ඉස්කෝලෙත් නිවාඩුයි කියලා තියෙනවා. බලන්න ඉස්කෝලේ යන්න පුදුම ආසාවක් තියෙන ළමේ. එහෙම තමයි ඉන්න ඕනේ නේද? මම තමයි අද ඔයාලට වැඩිපුරම මැසේජ් කරන්න කියලා තියෙනවා. බලමුකෝ බලමුකෝනේ 10 වෙනකන් ටයිම් එක තියෙනවානේ. හයි ගුඩ් මෝර්නින් අසා, මාත් අද නිවාඩු. අද මට මැසේජ් එකද? රයිට් ඕකේ. Hi, good morning, asa. Mama Hasi. Mama tada Nivadu. Nivadu dawasara man nettamaya hagini inne. Weda dawasara nan raata tamai mama netta hanne. Hemoma ekathu karagen lasana sinduwak ahamu kiyala thiyenawa. Okay, man aniwaryen ekathu karagannam. Ida passe Nilangi Kaluwaggala indala mata message ekak dala thiyenawa. Ada ithin oyata wedipurama message danne man tamai kiyala thiyenawa. Api balamu kone. Ida passe Rikilla Gaskada Salon Dineshriya ke set ekak innawa. Mailapitiya Salon Dineshriya ke kattiyan ma wahagini inne. Sandeepaniwai, Nuwantikawai, Shyamawai okko එකතු කරගන්න ඊළඟට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට හෙලෝ හෙලෝ සතියන්තේ. ඒ වගේම අම්මෝ මෙයාගේ මැසේජස් ගොඩනම් මට හිතා ගන්න බෑ. පුදුම මැසේජ් ගොඩක්, පුදුම ස්පීඩ් එකක් තියෙන්නේ. ගම්පොලින් ප්‍රියදර්ශනී, මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ ගුඩ් මෝර්නින් ඩීජේ අසා, අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ. ඊයේ ඩීජේ එක නම් අහන්න බැරිනවා, පොඩි හදීසි ගමනක් යන්න වුණා කියලා තියෙනවා. නිවිතිකල ඉඳලා ලක්මාලි කමන්නේ නැහැ ඉතින්, හැමදාම බැරි වුණාට ඔයා පුළුවන් තරම් අහනවනේ නේද? ඊට පස්සේ ගුඩ් මෝර්නින් කියලා උදේපාන්දරම මට මැසේජ් කරලා තියෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන් මම ඔයාව එකතු කරගන්නම්. තරහ නෑ හරිද? තරහයිද කියලාත් අහලා තියෙනවා. ඊට පස්සේ මට ඉතාමත් වේගයෙන් මැසේජ් කරගෙන කරගෙන යන ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. මාවනෙල්ලේ නිතුනි. හායි කොහමද අයියේ, මාත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා නිතුනි. ඔයාවත් එකතු කරගන්න. රයිට් ඕකේ. කෝල් කරන කට්ටියට චාන්ස් එක තියෙනවා. ඔයාට කෝල් කරන්න පුළුවන් ටග්ගල මගේ හොට්ලයින් එකට කෝල් එකක් ගන්න. මැසේජ් කරන කට්ටියට උදේ 10 වෙනකම් වෙලාව තියෙනවා. මම බලාගෙන ඉන්නේ කවුද මට වැඩිපුරම මැසේජ් කරන්න කියලා. හරිද? ටග්ගල මැසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේනවයයි විනාඩි 40යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
1: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාව මත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
8: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
7: ඒයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.

0: සංජු උදේ ඉඳලා මේ වෙනකන් හැමදේම මට කියලා කියලා කියලා කියලා මැසේජස් ගොඩාක් දාලා තියෙනවා. හරිද? යාලට වැස්සලු, ඊට පස්සේ උදේ නැගිට වෙලාව දාලා තියෙනවා, ඊට පස්සේ අපි මේ වෙලාව වහගෙන ඉන්නේ කියලා තියෙනවා, පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනේ නවකතාවක් කියවනවා වගේ වගේ මැසේජස් ටික. හරිද? කෙල්ල වැඩේ අතාරින්නේ. හරි, thank you. ජය වේවා. ඊට පස්සේ දුඹර ලලිත් මං ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අකුරැස්සෙන් යෂෝ මං ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ඔයා තමයි සංජු දැනට වැඩිපුරම මැසේජ් කළා තියෙන්නේ මට. හරිද? ඊට පස්සේ ඔන්න අපේ මැසේජස් ටිකක් කියවන්න ඕන. තාමයි උදේට ගෑවෙත් නෑ. ඔයාට මැසේජ් කරන්න පටන් ගත්ත ගමන් කියලා මට බලංගොඩින් චිත්‍ර මැසේජ් කරලා තියෙනවා. ඕකේ. කන්නනම් ඉතින් බැරියයි නේද? වාටක් ගාලා මට මැසේජ් එක දාන්නකෝ. ඊට පස්සේ සුබ දවසක් වේවා. හෙලෝ හෙලෝ සතියන්තේ අපිත් අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා කෞශල්‍යා. මං ඔයාවත් එකතු කරගන්නම්. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට පියුෂවයි, ඊට පස්සේ තිනෝකිවයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මාෂි මැසේජ් එකක් දාලා තිනන උකුවෙල ඉඳලා ඔයාවත් එකතු කරගන්නම්. දැනටනම් වැඩිපුරම මට මැසේජ් කරලා තින්නේ සංජු. අපි බලමු කවුද වැඩිපුරම මැසේජ් කරන්නේ කියලා. උදේ 10 වෙනකන් වට ටයිම් එක තියෙනවා මට මැසේජ් කරන්න. මං ඔයාව ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. හරිද? ඊට පස්සේ කෝල් කරන කට්ටියවත් මම මතක් කරන්නම්. ප්‍රියංකා නුවර ඉඳලා කතා කරා මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා කිව්වා. අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කොබීගනේ පැත්තට ගියාම ශ්‍රියාලතා ඉන්නවා. ඊට පස්සේ හස්බන්ඩ් වයි, ඊට පස්සේ පොඩි දුව වයි, පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. වගේම අයේෂා, හයි ගෝමද, මහනුවර ඉඳලා මාව අහගෙන ඉන්නවා. හෙලෝ හෙලෝ සතියන්තේරු දෙපාන්දරම කතා කරා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ඉන්දිකා මං ඔයාවත් එකතු කරගන්නම් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ කවුද මේ ඉන්නේ රණුජි, thank you message කරාට. මම ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවටම එකතු කරගන්නම්. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමන් 0711 95 95 95 ට වැඩිපුරම message කරන්න. මම ඔයාව මතක් කරන්න.
1: වසන් වෙන සඳ වලාකුල

හයි කොහොමද සායි අපි මේ වෙලාවේ වහගෙන ඉන්නවා හෙලෝ හෙලෝ සතියන්තෙන් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා සංජීව ඊට පස්සේ ආදරේ නෙත් කියලා මැසේජ් එකක් දාලා තිනවා සාගි බණ්ඩාර වෙලින් ඊට පස්සේ ලස්සන සින්දුවක් දෙන්නකෝ සා කියලා මට සෑහෙන මැසේජස් ප්‍රමාණයක් ඉවලා තිනවා නෙළුවෙන් සඳමාලි ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවර ඊට පස්සේ කවුද ඉන්නේ අයියා තාම තේක බිව්වෙත් නැහැ නේ ඔයාව තමයි අහගෙන ඉන්නේ මම මේ මැසේජ් කරනවා අද වැඩිපුරම මැසේජ් දාන්නේ මම තමයි කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා නිලානි බලමුකෝ තව සෑහෙන කට්ටිය මැසේජ් කරනවා මේ බලන්න එක යාළුවෙක් මැසේජ් කරලා තියෙනවා මේ වෙද්දි මැසේජ් 75ක් කියලා තියෙනවා හරිද ලේසි නෑ වැඩේ හරි වාට වෙලාව තියෙනවා තව ටක් ගාලා මැසේජ් එකක් දාන්න අපි අලුත් පැයකට යන්න හදන්නේ අපි අලුත් පැය පටන් ගන්නකොට බලමු කවුද වැඩිපුරම මැසේජ් කරලා තියෙන්නේ කියලා හරිද

0: ජාතිකල තරයි මණ්ඩලය.
1: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
2: Kiehl's within the Neum Nishpadan Sandha Atuma Milak. Vattaka gram 100ක් රුපියල් 5යි. Kaslab gram 100ක් රුපියල් 12යි. Madhyam ප්‍රමාණය 100 gram 100ක් රුපියල් 209යි. Kiehl's Neum Bavai Atuma Milai.
1: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මදෝකා කැස්සට පැනිය. සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747231 3740.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime set when a flavor delikiri padamak. Well I know gonna deno wale wasakala kiri fun ekak piri elakiri kiri.
3: Hello hello sathiyan de hagininna velaba ude 10 ay vinadi

බෑ. හරිද? ඊට පස්සේ හයි ගෝමද? අසයි අපි මේ වෙලාවේ ආවහගෙන ඉන්න. උදේ පාන්දරම ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? අනුෂා. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කුරුණෑගල අනු දුව, ඊට පස්සේ අම්මා, මහත්තයා, පවුලේ ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි ගෝමද අසයි, ගුඩ් මෝර්නින්. අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. නදීෂානි මට මැසේජ් එක දාලා තියෙන ගණේ මුල්ලේ ඉඳලා. නදීෂානි මම ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ මම තමයි වැඩිපුරම මැසේජ් දැම්මේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? ගල්ලින් සුජි. බලම් බලම් බලම් බලමු. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? හයි ගෝමද ඩීජේ ආසා. හෙලෝ හෙලෝ, ගුඩ් මෝර්නින්. කඩවතින් ලක්මාලි මැසේජ් කරලා තියෙනවා. මම ඔයාව මතක් කරා ඩාලින්. හරිද? ඊට පස්සේ කවුද මේ ඉන්නේ? ආසා, ගුඩ් මෝර්නින්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා ලව්වෙන් මට මැසේජ් එක දාලා තියෙනවා. කරු, ඊයේ ඩීජේ නයිට් එක බැලුවා, නියමයි අයියේ වැඩේ කියලා තියෙනවා. Thank you. ජය වේවා. ඊට පස්සේ ගම්පොල අටවාගේ නිපුණී, කොහොමද? වාසනීපෙන් ඉන්නව නේද කියලා අහලා තියෙනවා. මං හොඳින් ඉන්නවානේ. ඔයත් හොඳින් ඉන්නවනේ නේ? සෙට් එක වැඩ කරන ගමන් ඉන්නව ඇතනේ. අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. මට මැසේජ් කරලා තියෙනවා. අපි බලමු කවුද වැඩිපුරම මැසේජ් කරන්නේ WhatsApp එකේ කියලා. හරිද? කෝල් කරන කට්ටියට මං කිව්වා වගේ මේ පැය වැඩිපුර chance එක හම්බ වෙනවා. tagala මගේ hotline එකට කෝල් එකක් ගන්න. අසන හිඳුරු රැක් එකක් එක්ක හෙලෝ හෙලෝ සතියන්තයේ දෙවනි පැය වැඩ පටන් ගන්න හදන්නේ. මේ පැය වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන කට්ටියවත් මතක් කරන්න ඕනනේ. කමෙන්ට් කරන්න.

good morning asa ude paandaram api wa wahagena hello hello satyanthe weda patang aragena inni kiyala mata katha karapu set ekak innawa yatiyantota me welawae titanic salon eke මේක ඇවිල්ලා සැලෝන් එකක් උනාට නැවක් වගේ. හරිද? තුෂාර ඉන්නවා, කමල් ඉන්නවා, ඊට පස්සේ ටිරෝන් ඉන්නවා. බොස් සුන්දරම්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ. ඕකේ. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. එහෙනම් ලස්සනට කොණ්ඩෙ කපන්න ඕනේ. හරිද? කට්ටිය ගොඩක් ඇවිල්ලායි කියලා මට ආරංචියක් ආවා. ඊට පස්සේ හයි ගෝමද අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට කතා කරා කඩවතින් ලක්මාලි සෑහෙන්න ට්‍රයි කරාලු බලන්න කොච්චර හොඳ ළමයෙක්ද කියලා උදේ පාන්දර නේද පවුලේ ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා ඒ වගේම ජායල පැත්තට ගියාම මහේෂිකා ඉන්නවා අද මං කෝල් කරන කට්ටියට මේ පැය වැඩිපුර chance එක දෙනවා කියපු ගම මහේෂිකා තමයි වැඩිපුරම ට්‍රයි කරලා තියෙන්නේ හරිද ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඕකේ අනිවාර්යෙන් මහේෂිකා මං ආවත් එකතු කරගන්නම් ඊට පස්සේ මොරපිටිය පැත්තට ගියාම හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා මේ වෙලාවේ මානෙල් මං ඔයාවත් එකතු කරගන්නම් thank you darling කතා කරාට මේ ඔක්කොම කට්ටිය එකතු කරගෙන මම ලස්සන සින්දුවකට යන්න හදන්නේ මේ පැය කෝල් කරන ඔයාටම තමයි හරිද WhatsApp එකේ message කරන කට්ටියවත් මතක් කරන්නම් කෝල් කරන ඔයා අනිවාර්යෙන් මේ පැත්තට ටග් ගාලා එන්න මේ පැය ඔයාට මම වැඩිපුර chance එක දෙන්නම් ටග් ගාලා කෝල් එකක් ගන්නා

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: උදේ 10යි විනාඩි 20යි දැන්.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
6: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
7: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336. අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
8: මගේ මහත්තයාගේ නම උපුල් ජීවාසංගල්ල ඉඳිපොකුණු. ගාට් ඇටැක් එකක් ඇවිල්ලා යාළුවෙක්ගේ මාර්ගයෙන් දැනගෙන සෙවනගල වෙද මහත්තයාගේ ළඟට ගියා. අපි සති දෙකෙන් දෙකට දෙසරයයි දෙහෙක් ගත්තා. ඊට පස්සේ දැන් දෙයනේ කියලා හොඳයිද? දැන් කලින් පොඩි දුරක් කරේ ගියාම මහන්සිය දැනෙනවා. ඒ හොඳට වැඩපල කරගෙන ඉන්නේ. මේ වෙද මහත්තයා බොහොම පිං වෙදේ හොඳ කරලා දුන්නා.
7: නිරෝගීව ඉඳනක් කතා කරන්න සෙවනගල කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940. ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි, ගැම්මක් තමයි.
1: Net FM. Hello, hello, Satyantaya.
2: අසා හෙලෝ හෙලෝ ගුඩ් මෝනිං. අපිත් මේ වෙලාවේ සද්දෙරම හෙලෝ හෙලෝ සතියන්තේ තමයි අහගෙන ඉන්නේ කියලා බුලත් කොහු පිටිය පැත්තට ගියාම මේ වෙලාවේ අපේ දලු කඩන ලස්සන නංගිලා සෙට්ටයක්ම අහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. ගීතිකා, ඊට පස්සේ ශ්‍රී අමාලා, ඒ වගේම දමයන්ති, අයිරංගනී, ඊට පස්සේ නෝකා, ඊට පස්සේ අන්තෝනි, සෙට් එකම එකතු කරගන්න උදේ පාන්දරම දලු කඩන ගමන්ලු ඉන්නේ. බලන්න ඉතින් නේද කොච්චර හොඳයිද කියලා චූටි රේඩියෝ එකක් දාගෙන මාව අහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඉතින් එළ කෙල්ල කොල්ල ටිකක් තමයි, හරිද? බලංගොඩින් සචු කතා කරා, අම්මවයි තාත්තවයි, ඊට පස්සේ චූටි නැන්දවයි, ඊට පස්සේ ඉස්කෝලේ යාළුවෝ සෙට් එකයි, දහම් පාසලේ යාළුවෝ සෙට් එකයි ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. නිකවැරටිය පැත්තට ගියාම විශාකා ඉන්නවා. මං ඔයාවත් එකතු කරගන්නම්, තැන්කියු. ඊට පස්සේ මහේෂිකා, මං ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා, තැන්කියු. ජය වේවා සෙට් එකටම. ඔයා හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන නම් ඉන්නේ, ඔයාට කෝල් කරන්න තියෙන පැය තමයි මේක. ටග්ගාලමට කෝල් එකක් ගන්න අපේ හොට්ලයින් එකට. ඊට පස්සේ 0711 95 95 95 තියෙන, ඔයාට මෙසේජ් කරන්නත් පුළුවන් WhatsApp එකකින්. අපි තව පොඩි වෙලාවකින් Facebook Live එකකින් උත් හම්බ වෙනවා. එන්සයි ඉතින් ලෑස්ති වෙලා ඉන්න, මම ඔයාව මතක් කරන්නම්, හරිද?

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
4: ඇසීම අඩුද? චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 0777777610.
5: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක්. උපත් අද මේවිත් වෙනස වටහාගන්න. ශාකා, මාදලේ, කඩුවෙලා, අතුරුගිරිය, නාරම්මල, ගනේ මුල, ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ඇයි ශුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
8: හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಅನು ರೋಮಾಂತಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: Hey Cemal.
1: Net FM. Hello, hello, Satyantia.
2: Right, උදේ 10යි විනාඩි 45 වෙලාව අපි Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ කට්ටියට Facebook live එක පැත්තට join වෙන්න chance එක තියෙනවා කියන්නෙත් නැතුව එකපාරට live එකට ආවෝ ආ පොඩ්ඩක් surprise කරන්න හරිද මං ගුවන් සෑයන්න busy වෙන දවසක් අපි කතා කරනවා ඊට පස්සේ message කරන කට්ටිය මතක් කරනවා ඊට පස්සේ අනම් මනම් වැඩ ගොඩයි Facebook live එකම මේ ඔක්කොම ඔයාලට මතක් කරානේ නේද ඉතින් ඒ නිසා මේ වෙලාවේ මාත් එක්ක ඉන්න set එකට tag ගාලා ඉන්න chance එක තියෙනවා net fm official Facebook page එකෙන් ලයිව් එක පැත්තට ඇවිල්ලා මේ වෙලාවේ අපිව අවහගෙන බලාගෙන ඉන්නවා කියලා කමෙන්ට් කරන්න පුළුවන් ලයිව් එක ෂෙයා කරන්න පුළුවන් හරිද ඔයා මේ පැත්තට එනකම් මම මේ වට මතක් කරන්න හදන්නේ ඔයාගේ නිවාස සීන්නේ සැබෑ කරගන්න තියෙන හොඳම තැන ගැන ඒ තමයි මහරගම කැදල් එන්ටර්ප්‍රයිසස් එක මොකද ලංකාවේ ඕනම තැනක ඔයාට ඉඩමක් තියෙනවා නම් දැන් රුපියල් ලක්ෂ 40ක් යනකොට ඔයාට සම්පූර්ණ කාමර දෙකක් එක්ක කම්ප්ලීට් ගයක් හදාගන්න chance එක තියෙනවා මේක විශ්වාසයෙන් කරගන්න තියෙන හොඳම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ අනිත් එක තමයි හොඳම chance එක කියලා කියන්නේ ඔයාට රුපියල් ලක්ෂ 40 එකපාර දෙන්න ඕනේ නැහැ හරිද එතකොට ඔයාට දැන් මේකෙදී රුපියල් ලක්ෂ 40ට යා රුපියලක්වත් ගෙවන්න උවමනාවක් වෙන්නේ නැහැ මේක ටික ටික ඔයාට ගෙවාගෙන යන්න chance එක තියෙනවා අනිත් එක තමයි ඔයා බලාපොරොත්තු වෙන විදිහට ගේ හදා ගන්නත් පුළුවන් හරිද විශ්වාසයෙන් වැඩේ කරගන්න නම් ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න නම් යන්න ඕනේ එකම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් හැබැයි යන්න කලින් ඔයා කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන යන්න සෑහෙන්න කට්ටියක් යන නිසා ඔයාට රස්සිය අද වෙන්න තු වැඩේ කරගන්න නම් ඔයාට මේ නම්බර් එකට කෝල් එකක් දුන්නොත් වෙලාවක් වෙන් කරගන්න පුළුවන් 0744 399 3250 එහෙමත් නැත්නම් 0744 399 3251 නම්බර් එකෙන් කැමති එකකට ඔයාට කෝල් කරන්න පුළුවන් ඊට පස්සේ රයිට් මට WhatsApp එක පැත්තට ගියාම ඉන්න සෙට් එකක් ඉන්නවා සුබ දවසක් වේවා අපිත් මේ වෙලාවේ කැගලු බත් කඩේ සෙට් එක මේ වෙලාවේ ඉන්නවා කියලා තියෙනවා කොහොම එකතු කරගන්නම් හරිද ඊට පස්සේ හයි කොහමද අපි මේ වෙලාවේ ඔයාව හගින ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා කවුද මේ මට මැසේජ් එක දාලා තියෙන්නේ දනු මං ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ අයියෝ අයියා අපේ අක්ක බණ්ඩාරවිල ඉඳලා ඔයා අහන් ඉන්නේ යාගේ මැසේජ් එක කිව්වේ නැහැ කියලා යාට කේන්ති ගිහිල්ලා ඊට පස්සේ බලංගොඩින් යාගේ නංගි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ දැන් අක්කා කවුද නංගි කවුද කියලා මං කොහොමද දැන් හොයාගන්නේ ටක් ගාලා දෙන්නගෙම නම් ටිකේ වන්නේ ඊට පස්සේ චාමර සෝස් එකේ පනාපිටිය සෙට් එකම ඉන්නවා කියලා තියෙනවා චාමර එක තනූජා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ Facebook live එකට ඉන්න සෙට් එක මෙතනින් එහාට ඔයාලා තමයි chance එක තියෙන්නේ ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න මං ඔයාව මතක් කරන්නම්

රයිට මේ වෙලාවේ මට කෝල් කරා හබරදුවෙන් සමන්ද රාගහවත්ත පවුල කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. Facebook live එක පැත්තට ගියාම ලක්මාලි ප්‍රියදර්ශනී ඉන්නවා, මැනික් පෙරේරා ඉන්නවා, හයි හයි කියලා මට කමෙන්ට් කරලා තිනවා. ඊට පස්සේ නිරංජි අඹගහගේදර ඔයාවත් එකතු කරගන්නම්. අද සෑහෙන කට්ටිය Facebook live එකට එන දවසක්. ඉතින් ඒ නිසා ඔයා තාම මේ පැත්තට ආවේ නැත්තම් ටක් ගාලා මට කමෙන්ට් එකක් දාන්න, මම ඔයාව මතක් කරන්නම්. හරිද? අපි තව පොඩි වෙලාවක් Facebook live එකේ ඉන්නවා. ඉතකන් ඔයාට අහන්න සින්දුවක් දෙන්න. ටක් ගාලා මේ පැත්තට එන්න.

පුෂ්පා කුමාරි ෆේස්බුක් ලයිව් එකට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඉෂාරා කරුණාරත්න after long time නේ කියලා අහලා තියෙනවා. ඌනේ යන්නේ. හැබැයි ඉතින් මට නම් ඔයාව නිකන් අදීයේ වගේ මතකයි. Thank you comment කරාට. හටිය එක්මනට ෆේස්බුක් ලයිව් එකට එන්න. අද මේ පැත්තේ වැඩ ගොඩයි. ඔයා ඇවිල්ලා මේ පැත්තෙන් comment එකක් තියන්න.

Facebook live එකේ ඉන්න නිසා ඔයාලට අග්ගාල මේ පැත්තට එන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 10යි විනාඩි 54යි දැන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: දැන් හැමෝම ගන්නේ හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳට දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-307-940.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනරේ තහනේ රුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තහනේ තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

සතියන්තේ අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. අපි අලුත් පැය පටන් ගන්නකොටම මම මේ වාව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද WhatsApp එකේ කට්ටියට මේ පැයදී පොඩ්ඩක් ආයි chance එක දෙන්න ඕනනි බලන්න මං කොච්චර පිළිවෙල කෙනෙක්ද කියලා නේද? උඹේම WhatsApp එකේ chance එක දුන්නා, ඊට පස්සේ call කරන ආයි chance එක දුන්නා, ඊට පස්සේ live එකේ කට්ටියට chance එක දුන්නා, දැන් ආයි WhatsApp එකේ chance එක දෙනවා. හරිම ලේසි නේද? Hi ගෝමදාසයි, good morning. අපිත් hello hello සතියන්තයත් එක වැඩ පටන් අරගෙන තියෙන්නේ කියලා ඩුෂාන් message කළා තියෙනවා. කුමුදුරුවන් වැල්ලේ මං ඔයාවත් එකතු කරගන්නම්, ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට message එකක් දාලා තියෙනවා. කවුද මේ message එක දාලා තියෙන්නේ? මට message එකවල තියෙන චතු මං ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම තිලිනි නංගිට happy birthday කියලා wish කරනවා කියලා මට message එකක් දාලා තියෙනවා. කවුද මේ? සුජිත්. ඕකේ, මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ගම්පොළ මුගිරිවේනෙන් සංජීව මං ඔයාවත් එකතු කරගන්නම්. කුමුදු බණ්ඩාර, thank you මට message කරාට. මේ වෙලාවේ අපි තින්නවා, මට කැම්පස් එකේ වැඩ ටිකක් තියෙනවා අයියේ, නැත්තම් අද මම ඔයාට වැඩිපුරම message කරන කෙනා වෙනවම තමයි කියලා තියෙනවා යශෝ. කමන්න නෑනේ, ඔයා කොහොමත් මට හැමදාම මැසේජ් කරනවනේ. ගුඩ් මෝර්නින් අසා, අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා. මට තනූෂ, ශාක්‍ය, විහාර කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. මාලින්ද, ඊට පස්සේ චමින්ද, රයිට්, ඕකේ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකනේ මැසේජ් කරලා තියෙන, ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ හැපි ජොලි ගුඩ් මෝර්නින් අසා කියලා තියෙනවා. අන්න බලන්න නේද කොච්චර හොඳයිද කියලා. සුදත්වයි, ඩියානවයි, ඊට පස්සේ පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? ගයා නොවත් එකතු කරගන්නම්. Thank you ජය වේවා. ඒ වගේම මගේ මැසේජ් එක කියන්න හොඳයි කියලා තියෙනවා. කවුද මේ මට මැසේජ් එක දාලා තියෙන්නේ? මට වගේ නම තමයි හොයාගන්න අමාරු. ටග්ගල නමේ වන්නක. එතකොට මම ඔයාව මතක් කරන්නම්. හරිද? රයිට් මේ සෙට් එකම එකතු කරගෙන මම ලයිව් මික්ස් අප් එකක් දෙන්න හදන්නේ. අපි සෙනසුරාදා දවසේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න ගම මික්ස් අප් එකක් අහලා මේ පැත්තට එමු.

රයිට් මම මේ වෙලාවේ මග්ගොණ පැත්තට යන්න හදන්නේ. මේ වෙලාවේ ට්‍රිෂෝමි මට මැසේජ් එකක් දාලා තියෙනවා. අද බර්ත්ඩේ එකක් තියෙනවලු. මගේ බර්ත්ඩේ එකද. හැපි බර්ත්ඩේ. මේ වෙලාවේ ගෙදරට වෙලා මාව අහගෙන ඉන්න සෙට් එකම ඇස් සිගරගෙන තියෙන මික්ස් අප් එකට මේක තු කරගන්නම්. තැන්කියු. මගේ කැල්ලක් එවන්න ඕනේ හරිද?

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: තොසෙත් Centigrade collaboration.

ඇවිල්ලා ඔයා එක්ක බිව්වේ මාගරීටා මගමේ හිටිය කාලේ පැද්දේ හයර් එකට ආටා අපි එහා ගෙදර නීටා ගෙඩෝට තමයි රීටා මේ මාත් එක්ක පැනලා ගිහින් රැට නැ පරාටා සල්ලි තරව වෙලා මටම තිබ්බ සරට බූටා ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වේ

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක් උපත් අදමැවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ කඩු වෙලාතුරුගිරිය නාරම්මල ගනේ මුලගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
4: මගේ නම චම්පිකා දේදුනු ඇතුළියල් ප්‍රදේශයේ. මං නිරණගල වෙද මහත්තයා ගැන දැනගත්තේ මගේ ඥාතියෙක්ගෙන්. මගේ ස්නායු ආබාධය තමයි තිබ්බේ. ඉංග්‍රීසි බෙහෙත් වලින් සනීප වුණේ නැහැ. ඉතින් මං සේවනගල වෙද මහත්තයා ළඟට ගියාට පස්සේ වෙපාරයි බෙහෙත් කරේ. ඒත් මට නිතාවටම සුව වුණා. ඉතින් මම වෙද මහත්තයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන්.
2: නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවනගල කමල් පන්තුල වෛද්‍යතුමාට 0777 300 940. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
7: දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: රයිට වෙලාව 11:29. හෙලෝ හෙලෝ සතියන්ද අහගෙන ඉන්න ගමන් මාත් එක්ක ඉන්නේ අලු සෙට් එකක් මතක් කරන්න මේක හොඳම වෙලාව. හරිද? ඒ නිසාම තමයි මම මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ ප්‍රමෝදා ඉන්නවා මාත් එක්ක, ඒ වගේම මිනෝෂි ඉන්නවා, ඉරුෂි මං ඔයාවත් එකතු කරගන්නම්, ඒ වගේ මසංක මදුෂාන් මැසේජ් එකක් දාලා දිනවා අසාපින් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නේ කියලා. යත් අසා මාත් අසා. හරිද? සම්මානි මං ඔයාවත් එකතු කරගන්නම්, ඒ වගේම නීෂා ෆර්නැන්ඩෝ මැසේජ් එකක් දාලා දිනවා අසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒ වගේම ඇන් දිනුෂා මං ඔයාවත් එකතු කරගන්නම්, ඒ වගේම චමෝත් කාවින්ද අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අසා මේ වෙලාවේ සද්දෙරම අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි මට ආරංචි ආවේ. Thank you, ජය වේවා. ඒ වගේම WhatsApp එක පැත්තෙන් තව සෙට් එකක් ඉන්නවා, ඒ කට්ටියවත් මතක් කරන්න ඕනා. හයි කොහමද සායි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා ස්වර්ණ. මම ඔයාවත් එකතු කරගන්නම්, ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා සමන් සංජීව මැසේජ් කරලා තිනවා. ඊට පස්සේ කවුද මේ ඉන්නේ, මට මැසේජ් එක දාලා තියෙන්නේ ඔයාගේ නමේ වල නෑනේ. ඊට පස්සේ සෙන්ටිලාගේ සින්දුවක් දුන්නාට thank you so much අයියේ කියලා තිනවා යශෝ. හාංගනි ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක නියමයි අයියේ අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා සතියන්තේ මට මැසේජ් එකක් දාලා තිනවා චිත්‍රා. මම ඔයාවත් එකතු කරගන්නම්, thank you. මේ සෙට් එකම එකතු කරගෙන මම ලස්සන නන් ස්ටොප් එකකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි මේකත් අහලා මේ පැත්තරෙමු. 11:31 දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: 11:47 දැන්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
4: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
5: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
6: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
7: Net FM Alpha Studio with Kasani and Lehansa.
8: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන පියාඹන්න.
9: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
10: රයිට්, වෙලාව 11යි විනාඩි 50යි. අපි කට්ටියක් එකතු කරගන්න ඕනේ. හෙලෝ හෙලෝ සතියන්තයෙන් මේ වෙලාවේ මාත් එක්ක ඉන්න කට්ටිය, අපිට යන්න වෙලාවත් කිට්ටු වෙලා නිසා ටක් ගාලා ඉන්න කට්ටියව මතක් කරන්න ඕන. අපිට ලස්සන සින්දුවක් දෙන්නයි කියලා මුදලිගේ මට මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම දුලාංජලි, හායි කොහොමද? ඒ වගේම තමයි මේ වෙලාවේ මාත් එක්ක චංචලා ඉන්නවා. ඒ වගේම කාජු, ඔයාවත් එකතු කරගන්නම්. Thank you, ජය වේවා. ඒ වගේම ප්‍රියන්ත ඉන්නවා අපිත් එක්ක, ඔයාවත් එකතු කරගන්නම්. Thank you ප්‍රියන්ත. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ සෙට් එකවත් මතක් කරන්න ඕන. ඒ වගේම චන්දන එක්ක චාන්දනි ඉන්නවා. ඒ වගේම අපිත් ඉන්නවා අයියේ, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා අනුත්තරා. මං ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කොහසා. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් කරලා තිනවා චානු. ඒ වගේම නිෂී, මං ඔයාවත් එකතු කරගන්නම්. Thank you නිෂී. ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න ගමම්ම මාත් එක මේ වෙලාවේ ඉන්නවා. හායි කොහොමද සායි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපිත් ඔයාව අහගෙන තමයි ඉන්නේ කියලා තිනවා ඒන්ජල් කියලා තමයි තියෙන්නේ. මං ඔයාව එකතු කරගන්නම්. Thank you ඒන්ජල්. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? අසල් ගෝමද, අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට මැසේජ් කරලා තිනවා රමණී. ඒ වගේම අයියේ මටත් ලස්සන සින්දුවක් දෙන්න, මාත් ඔයාව අහගෙන ඉන්නවා කියලා මට අජිත් මැසේජ් කරලා තිනවා. ප්‍රසංගිකා, මං ඔයාවත් එකතු කරගන්නම්. Thank you ජය වේවා. සෙට් එකම එකතු කරගෙන මං අදට යන්න කියලා හදන්නේ. හරිද? කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම Thank you. හෙලෝ හෙලෝ සතියන්තය උදේ නවයේ ඉඳලා මාව අහගෙන බලාගෙන හිටපු, ඊට පස්සේ Facebook live එකේ කමෙන්ට් කරපු හැමෝටම Thank you. අපි අදට ගිහිල්ලා ආයි හම්බ වෙන්නේ සඳුදා හවස 4ට. ඔයාගේ මගේ බෝරින් නැති විනින් drive එක 4 වටෙන් තකම් පරිස්සමින් ඉන්න ඊලෙනං ජය වේවා. මම DJ අසා.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
1: අයිබුවන්, අද දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය නැත් දහවල් 12. මම සමීර බණ්ඩාර වීරකෝන්, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News සිරස්තල.
1: අටමස්ථාන අධිපති පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට. රටම බලා සිටි විදුලි ගාස්තු සංශෝධනය පස්වරුවේ ප්‍රකාශයට. අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණයද. ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට. මහවැසි නිසා රාජාංගනයේ දෙදරුව ඇතුළු ජලාශ 7ක් වාන්දමයි. 65%කින් සෙසු ජලාශ පිරෙයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
1: අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වික්ල මහතා පැවසුවේ, කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී නිටඹ පොලිසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවටගෙන ඇති බවයි. ලිංගික අපයෝජන චෝදනාවකට අදාළව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් එලෙස අත්අඩංගුවටගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. 15 වසරදී බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට චෝදනා ලබා සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ දූෂණයට ලක් වූ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා ඊයේ නිට්ටඹුව පොලිසියට නියෝග කළා. විදුලි ඒකක 180ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු සැලකිය යුතු මට්ටමින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කමිෂන් සභාව සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එ අනුව දුර්වල සැලසුම් හේතුවෙන් අකාර්යක්ෂමතාවයේ බර ජනතාව මත පැතවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කමිෂන් සභාව පියවර නොගත යුතු බවයි එම සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ.
3: අද දවස මුළු රටම බලාගෙන ඉන්න දවසක්. මොකද මේ විදුලි බිල ගැන. ඒ නිසා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ජනතාව පැත්තේ ඉන්නවද නැත්නම් අසාර්ථක පද්ධතිය පැත්තේ ඉන්නවද කියන එක අද මුළු රටම බලාගෙන ඉන්නවා. මොකද බලශක්තිය කියන්නේ අපි දන්නවා ව්‍යාපාරික ශේෂ්ඨය උඩු යටිකුරු කරනවා. විශේෂයෙන්ම අපේ රටේ තියෙන ඇඟලුම් කර්මාන්ත ශේෂ්ඨයට බලපානවා.

0: මොකද මේගොල්ලන්ගේ නිර්ණායක 90 දැනට අපට තොරතුරු ලැබුණු විදියට මේක එකක 180ට වැඩි අයට සෑහෙන පරාසයක් වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව නිවෙස් හිමියන්ට දීලා තියෙන බිලියන් 15ක සහනාධාරය ඒකත් අපේම සල්ලි. ඒක ලොකු විහිළුවක්. ඒ නිසා ජනතාව අන්දවන්න කරපු වැඩක්. ඒ නිසා දුර්වල සැලසුම් නිසා අකාර්යක්ෂමතාවයේ බර ජනතාවට විදුලි පාරිභෝගිකයන්ට පවරන්න එපා කියලා කොමිසමෙන් අපි ඉල්ලා සිටිනවා නැවතත් අද.
1: විදුලි ගාස්තු සංශෝධනය සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම් විසින් ඉදිරිපත් කර ඇති විදුලි පිරිවැය ඇස්තමේන්තුව ඉවත දමන ලෙසද විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළා.
0: අද රටේ මිනිස්සු ජීවත් වෙන්නේ ණය බරේ. එනිසා විදුලි බිල ගෙවන්න බැරි තත්ත්වයකට අද මාසේ අග වෙනකොට පාරිභෝගිකයාද පත් වෙලා තියෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඒ තත්ත්වය තුළ බාල ගල්ලඟුරු නිසා, ඩීසල් මාපියාව නිසා, අකාර්යක්ෂමතාවය නිසා, ඌන කාර්යසාධනය නිසා, ඒ වගේම විශේෂයෙන් අපි කියන්න කැමති ජනන සැලස්ම ක්‍රියාත්මක වෙන්නේ නැති අවධියක් තමයි තියෙන්නේ. එහෙනම් කොහොමද අඩුවේ දැන් බලාගාර හදන්නේ? ඒ නිසා මේ ආණ්ඩුවට ඕනාව තිබුණා මේ විදුලි බල මණ්ඩලයේ ආයතන 6කට කඩන්න. හැබැයි වාර්ෂික සැලසුමක් නැහැ, දිගු කාලීන සැලසුමක් නැහැ, කෙටි කාලීන සැලසුමක් නැහැ. තියෙන එකම දේ තමයි යුද්ධය දිහා බලන් ඉඳලා සුද්ධය කරන්න තමයි මේ ආණ්ඩුව හැදුවේ. හැදුවා නෙමෙයි, ඒක කරලා තමයි දැන් මේ බිලියන 37ක පාඩුවක් කියලා මෙවර බිලියන 27ක් ඉල්ලා සිටින්නේ. ඒ නිසා අපි මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කියනවා මේ දත්ත පෙන්නුවට, මේ දත්ත සනාථ කරන්න කිසිම සාක්කියක් නැහැ. සාක්කි නැති දත්ත කුණු කූඩේට දාන්න කියලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අපි කියනවා.
1: 2026 වසරට අදාළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පසුරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරනු ලබන අධිකරණ වෛද්‍ය නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ යුතු බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. අධිකරණය එලෙස නියෝග කළේ පොලිසිය විසින් කරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබන 12 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කෙරුණා. මියගේ කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර හමුවේ අංක 38 පේඩ්‍රිස් මාවත කොළුපිටි ලිපිනේ පිහිටි ඔහුගේ ඥාති නිවසකදී පොලිස් නිලසුනකයන් යොදා ගනිමින් පොලිස් නිලධාරීන් කළ ස්ථානීය පරීක්ෂණ සහ මහේස්ත්‍රාත්වරයා පැමිණ සිදු කළ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර ඊයේ දහවල් අපරාධ ස්ථානයෙන් බැහැරටගෙන ගියා. මරණය සිදුව ඇත්තේ කෙසේදැයි තවමත් තහවුරු කර නොමැති අතර ඒ පිළිබඳ අදහසක් ලබාගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ කුප්‍රකට එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා චෝදනා ලබා සිටියා. ඊට අදාළව කලක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර ඔහු එපලබා නිදහස් වූයේ මීට දින කිහිපයකට පෙරයි. එහෙත් මුදල් ගෙවා එපකරුවන් ලබාගෙන අධිකරණය නොමග යැවීමට උත්සාහ කිරීම හේතුවෙන් කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබුණා. ඔහු මියගිය සිරුර හමුවේ එවැනි පසුබිමකයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා කුලියාපිටිය පොලිසිය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව පෙරවරු 10ට පමණ ඔහු පැමිණි බවයි කුලියාපිටිය පොලිසිය පැවසුවේ. වැඩතහනමකට ලක්ව සිටියදී මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා එලෙස කුලියාපිටිය පොලිසිය වෙත කැඳවා ඇත්තේ. අදාළ මරණය සම්බන්ධයෙන් උදේ ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා පසුගියදා මාධ්‍ය හමුවකට එක් කරමින් අදහස් පළ කර තිබුණා. ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බවයි පොලිසියෙන් අනතුරුව පැවසුවේ. මේ අතර වැඩතහනමක් ලක්ව සිටියදී මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිඳද පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ සී සෙමියාගේ මරණය සම්බන්ධයෙන් පළවන වාර්තා පදනම් කරගනිමින්. ඇදහෙළන මහවැසි හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 7ක මෙවන විට වාන්දොරටු විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා පැවසුවේ සෙසු ජලාශවල ජලමට්ටම 65%කින් ඉහළ ගොස් ඇති බවයි.
2: පසුගිය දින කීපය තුළ විශේෂයෙන් කිරිඳිව ගංගා ද්‍රෝණියට ලද අධික වර්ෂාපතනයත් සමග එම ගංගා ද්‍රෝණියේ පිහිටි ජලාශවල ජලමට්ටම් ඉහළ යාමක් නිරීක්ෂණය වුණා. විශේෂයෙන් මේ වන විට එම ගංගා ද්‍රෝණියේ පිහිටි තිස්සවැව, වීරවිල, අලිකොටාර සහ ලුණුගම්වෙර ජලාශ වන්දයෙන් පවතිනවා. ලුණුගම්වෙර ජලාශයේ මේ වන විට වාන්දොටු දෙකක් අඟල් හතර බැගින්ද, වාන්දොටු හතරක් අඟල් අට බැගින්ද විවෘත කර තප්පරයට ගණනාවේ 2900කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිව වෙත නිකුත් කරමින් පවතිනවා. මේට අමතරව කලාවය ගංගා නිර්ලද අධික වර්ෂාපතනයත් සමග මෙවන විට රාජාංගන ජලාශයේ වාන්දොට්ටු 6ක් විවෘත කර තිබෙනවා. එම වාන්දොට්ටු 6 අතරින් වාන්දොට්ටු 4ක් අඩි 2 බැගින්ද, වාන්දොට්ටු 2ක් අඩි 3 බැගින්ද විවෘත කර තප්පරයට ගණාඩි 4500කට අධික ජල ප්‍රමාණයක් කලාඔය වෙත නිකුත් කරමින් පවතිනවා. මේට අමතරව අංගමු ජලාශයේ වාන්දොට්ටුවක් අඩිය බැගින් විවෘත කර තප්පරයට ගණාඩි 320ක ජල ප්‍රමාණයක් කලාඔය වෙත නිකුත් කරමින් පවතිනවා. මේට අමතරව දැදුරුවේ ගංගා රෝණියලද අධික වර්ෂාපතනයත් සමග එම ජලාශයේ වාන්දොට්ටු 4ක් අඩි 3 බැගින් විවෘත තප්පරයට ගණනාවට 8400ක ප්‍රමාණයක් දැදුරුව වෙත මේ වටේට නිකුත් කරමින් පවතිනවා. විශේෂයෙන් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයේ අනුව ජලාශවල වාන්දොට්ටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් විය හැකි බැවින් විශේෂයෙන් ජලාශවල වාන්දොට්ටු විවෘත කිරීමේ පිළිබඳ නිවේදන සහ එම ජල මට්ටම් පිළිබඳ විශේෂයෙන් ජලාශ ආශ්‍රිතව පදිංචි සහ ජලාශවල පහළ ප්‍රදේශ පදිංචි ජනතාව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. මේට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුවගේ පාලනයෙන් මුළු ජලාශවල ගබඩා කරගත හැකි ජල ප්‍රමාණයෙන් 65%ක් මේ වන විට ගබඩා කරගෙන තිබෙන බව සඳහන් කරනවා.
1: මේ අතර දිවයිනේ දැනට පවතින වැස්ස තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අනුව පසුරුවකින් පසුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසේ හෝ ගිගුරුම් සහිත වැසේ ඇතිවිය හැකි බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ.
3: ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතිනවා. ඒ නිසා දිවයිනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අද දිනේ සලකපුවාම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවකින් විතර පස්සේ වැසි යෝගී ගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ අතරිනුත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරුමැද පළාත්වලත්, ඒ වගේම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අද දිනේත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මතක් කරනවා ගිගුරුම් සහිත වැසි ඇති වෙන ප්‍රදේශවල ඒ සමග ඇති වෙන්න පුළුවන් තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා.
1: ජනතාවගේ ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ජනතාවගේ වත්මන් අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ඒ ජාතික පානීය ජල ප්‍රජා ජල සම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, අයවැය ප්‍රතිපාදන සහ අවශ්‍යතා මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට අදාළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදාළ ව්‍යාපෘති කඩනමින් හඳුනාගනිමින් ඒවා ආරම්භ කළ හැකි දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කරන දිනය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම කිසිසේත් මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත්, ව්‍යාපෘති සැලසුම් කර අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විදේශීය ණය පිළිබඳ බලා නොසිට හැකිතරම් දේශීය අරමුදල් වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා. ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා කොන්ත්‍රාත් පදනම් මත කාර්යමණ්ඩල බඳවා ගන්නා ලෙසයි එහිදී අවධාරණය කර ඇත්තේ. ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවිය යුතුයි. එසේ නොමැති වූ විට ව්‍යාපෘති සඳහා අවතර මුදලක් යෙදීමට සිදුවීම වැයකරන මුදලෙහි ප්‍රතිලාභ හිමිවීම සහ එම ව්‍යාපෘති වෙනුවෙන් ඉදිරි වසරේද ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවීම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාව ධාරණය කර තිබෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික යාවයිස් මාෂල් සම්පත් වූ කොන්තා මහතා සහ වියට්නාම් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වාං හැංග් මහතා ප්‍රමුඛ දූත පිරිස ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම හමුවේදී දිරටත්තර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම සහ ආරක්ෂක සහයෝගිතාව ඉහළ නැංවීම පිළිබඳ අවධානය යොමු වූ බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ. මෙම සාකච්ඡාව අතරතුර වියට්නාම් රජය සහ මෙරට සංචාරයක නිරත වූ දූත පිරිස ශ්‍රී ලංකාවේ දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කර තිබෙනවා. දෙපාර්ශ්වයටම වැදගත් වන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂකාංශ සමග සමීපව කටයුතු කිරීමට වියට්නාමයේ ඇති කැපවීම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ. ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සිය සුබපැතුම් මෙක් කළ ඔහු සුරක්ෂිත සහ සහයෝගී අනාගතයක් සඳහා වූ හවුල් දැක්ම පිළිබඳ යළි සහතික වී තිබෙනවා.
4: Net News.
1: Net News නිමාව. මෙලඟ Net News අවස 6:30ට වැඩිතරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙනාවේ.
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 72.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සත්‍ය අන්තය.
2: Hello, hello.
1: සත්‍ය අන්තය.

0: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: Hello, hello, Satyanti. Hello, hello. Good afternoon.
3: Good afternoon, Indu.
2: Hi, hi, Divya. After a long, long time, ne?
3: Ekane, oa satyak kara satyak ekhe ka asaneepe na.
2: Mehemai. Oa dana da asaneepeak angata hadane kat nirogi bave lakshanayak kiyala.
3: Kawuda kiyanne?
2: Apita hembirisawa hadun nathi unahama, oya api kiyanne hembirisawak mata hadenwat hadennae kiyala. Ehema wenawa kiyala kiyanne anga athule jarawa pirenawa kiyana eka. Mara hembirisawa kari hadenawa kiyanne man harima nirogi putgalek.
3: Eka thama nirogi gema ko සරද කියනවා නම් මාසෙර දෙතුන් පාරක් ෂුවර් ඇන් ෂොට්
2: මාසෙර එක පාරක් හරි සතෙක් නිසාම
3: හරි වෙනවා
2: නෑ නෑ මේ විහිළු නෙමෙයි අද මේ අද දවස විශේෂයි
3: හරිද විශේෂත්වය
2: අද දවස විශේෂ වෙන්නේ අපිට නෙමෙයි යුරෝපියන්ස් ලාට ඒ නිසා ඒ ගැන වැඩි කියන්න ඕනේ අපිට අද දවස නෙමෙයි මේ සතියම විශේෂයි
3: එහෙමකෝ
2: අපි කියන්නේ මේ අපිට කියලා කිව්වට අපි දෙන්නට විතරක් නෙමෙයි අපි වහගෙන ඉන්නේ ඒ වගේ අය තමයි මේක ඉන්සල්ට් එකක් කියලා ගන්න එපා ඔයාට මම හේතුව පස්සේ කියන්නම් අපේ දවස හහ් මොටි දෙන්න අද මේ කාගේ දවසක් වගේ වෙන්නේ නැති කියලා
3: අපේ දවස් කිව්වහම ගොඩක් දේවල් මතක් වෙනවා
2: ලෝක බඩගිනි කාරින්ගේ දින ලෝක නිදිමත කාරින්ගේ දින නැතනම් මොකද නිවාඩුනෝ දා වැඩ කරන අයගේ දින කියලා තෝ ආයිති මං ආයිති නෑ ඊගාවට
3: ඔය වගේ ඒවා ගොඩක් මතක් වෙනවානේ ඉතින් ඔක අගේ කරන්නද කියලා දාන්නකෝ
2: මේ සතියම වෙන් කළා තියෙන්නේ
3: හහ්
2: ඊටාම බුද්ධිමත් සත්වෙක් වෙන බූරුවා වෙනුවෙන් This is the word Donkey's Week.
3: අදේ නෙමෙයි වීක් එක.
2: සතියම සතියක්.
3: ආහා.
2: මම හිතන්නේ මේ වැඩකට නැති. නිකන් කිසිම තේරුමක් නැති සතෙක් නම් මේ සත්තුන්ට සතියක්ම වෙන් කරන්නේ ඇයි?
3: ඒකනේ දැන් Women's Day කියයි, Mother's Day කියයි මේ හැම එකටම එක දවසනේ.
2: බලන්න, ඒ කියන්නේ එක දවසයිනේ ඒ මොකක් හරි වටිනාකමක් යාලට තියෙන හින්දානේ දීලානේ දැන් බලන්නකො මෙන්ස් ඩේ කියලා එකක් නැහනේ
3: නැහනේ
2: වටිනාකමක් නැහනේ නෑ නෑ මෙන්ස් ඩේ කියලා එකක් තියෙනවා අපි නෑ කියලා කතාවට කිව්වට එහෙම එකක් තියෙනවා හැබැයි ලොකුවට සමරන්නේ නෑ
3: ඒක ඇත්ත
2: හැබැයි මේ බුරුව වෙනුවෙන් වෙන් වෙච්ච සතියම සමරනවා
3: සමරන සතියන්නේ
2: සතියක් සමරනවා
3: මට තේරෙන්නේ නැත්තේ මොකටද මේ බුරුවක සතිය
2: මෙන්න මේකයි හරිද බුරුවා කියලා අපි කියනවානේ බනිනවානේ අපි ඇතේ තරම් ඉස්කෝලේ ටීචර්ස් ලගෙන් මේ වචනේ අහගෙන තියෙනවා ඒ වගේම බුරු මඩම කියලාත් අහගෙන තියෙනවා ක්ලාස් රූම් වලට ඊළඟට අම්මගෙන් තාත්තගෙන් පවුලේ හිතවතුන්ගෙන් මේ වචනේ අහගෙන තියෙනවා ඇත්තටම කිව්වොත් අපිට ආදරය කරන මිනිස්සු තමයි මේ වචනේ අපිට කියලා
3: බනින්නේ
2: ඒ වගේම බුරුවා කියන්නේ තරිම්ම ආදරණීය සතෙක්
3: අනිවාර්යයෙන්
2: දන්නවද මේ බුරුවා කියන සතා කොච්චර ආදරණීය සතෙක්ද කියනවා නම් තමන්ගේ එක හිමිකරුවෙක්ගෙන් එහාට යාට ලෝකයක් නැති වෙනවලු හරියට අපි ගෙදර ඇති කරන pet කෙනෙක් වගේ ඒ වගේම බූරුවා කියන සතාට තනිකම දරා ගන්න බෑලු. එයාට යාගේ අයිතිකාරයා නැති වුණොත් එයා සෑහෙන කල් අර බලු පැටව පූස් පැටව වගේ නොකාන පූස නම් එවිමෙ
3: නෑ. තනි බොරුව පූස.
2: තනි බොරුව නිකුල්ලා ගියාලා ආදිපාදිවරුනේ. ඒ වුණාට ඩොග්ස්ලා හැම කරන්නේ ඩොග්ස්ලා වගේ අර තමන්ගේ ආත්මීය හිමිකරුවා එනකම් හරිම දුකින් බලාගෙන ඉන්නවලු. හරිද? දැන් මෙයා බුද්ධිමත් නැති හරි අවුල් සතෙක් කියලා හිතලානේ අපේ කටි අපිට බුරුවා කියලා
3: වරින්නේ.
2: ඒ වුණාට ඇත්තටම කියනවා නම් බුරුවා සැහෙන බුද්ධිමත් සතෙක්. අශ්වයාට වඩා බුද්ධිමත් සතෙක්. අපි හිතන්නේ අශ්වයා හොඳ ජව සම්පන්න බුද්ධිමත් කෙනෙක් කියලානේ.
3: ඔව් නිකන් පිට කවර බැලලා රීඩ් කරනවා
2: නේ. රීඩ් කරනවනේ නෑ. එයාට තේරෙන්නේ ශක්තිය තියෙනවා බුද්ධිය නෑ. ශරීරයේ සමහර අපේ ජිම් යන අයියලා
3: වගේ. අයියලා වගේ. උඩ ලොකුයි
2: යනවා උඩ ලොකු මොලේ උඩ ඊට වඩා උඩින් තියෙන එකත් පොඩි මොලේ මොලේ පොඩි කියලා කිව්ව දිව්‍යර චුට්ටක් පැටලුණා
3: නෑ නෑ ජිම් යන අයියලගේ වෙනසක් තියෙනවා
2: නේ තියෙනවා තියෙනවා
3: සාමාන්‍ය පිරිවිලමෙක් ගත්තා වගේ නෙමෙයි
2: ඒ කියන්නේ උඩ කවන්දය විශාලයි
3: විශාලයි
2: කකුල් කෝටු වැනි
3: අන්න එක තමයි මම මීන් කරේ
2: ඒ වගේම උඩ කවන්දේට උඩ තියෙන පැපල් ගෙඩිය වගේ තියෙන කැන්සලෙත් නැහැ චුට්ටයි දෙන්නේ හරි උනාට බූරුවා කියලා දිනන් ඔයාලට කවුරු හරි ඉන්සල්ට් කරොත් බෑනොත් කියන්නේ මං අස්සයට බුද්ධිමත් සතෙක් ඔය අස්සෙක් වගේ නේ කියලා බනින්න හරිද ඇත්තටම අවුරුදු 20කට 25කට 40කට කිට්ට වෙන බූරුව ජීවත් වෙනවලු ඉතින් අවුරුදු 45ක් ගිහිල්ලා තවට එහෙම කෙනෙක් කියනවනම් කියන්නේ මම පරිණත බූරුවෙක් කියලා. අපි අද ගමගේ ෂෝ එක මෙහෙම පටන් ගන්නවා. හරිද? ඒ නිසා ඔන්න බූරුවා කියන සතාට කවුරු වාට එහෙම කියලා කිව්වොත් ඔයා එයාගෙන විස්තර කියන්න.
3: කියන්න.
2: මේනෙත් එකේ ඉන්න නිවේදිකාව මෙහෙම කියනවා කියලා.
3: මෙහෙම කියන්නේ
2: නිකන් නෙමෙයි අත්‍යවශ්‍ය බූරුවා කියන්නේ හරියට.
3: සාක්ෂි එක කියන්නේ
2: අපි. සාක්ෂි එක කියන්නේ අපේ මිනිස්සුන්ට සෑහෙන උදව් උපකාර කරපු වෙලදාමර නැතිවම බැරි වුණ තමන්ගේ ශරීරයේ බර වගේ දෙගුණයක් බර දරා ගන්න පුළුවන් සතෙක් බූරුවා කියන්නේ සෙල්ලන්ද ෂෝ. ඒ වගේම බුද්ධිමත් සතෙක් අස්වැයට වඩා.
3: ඔව්.
2: අස්සෙක් වෙන්න නැතුව බූරුවෙක් වෙන්න ළමයි. කවදාවත් ඔයා ජිම් ගිහලා අස්සෙක් වගේ වෙන්න එපා.
3: වෙන්න එපා.
2: ජිමුත් යන්න.
3: හැබැයි
2: බූරුවෙක් වගේ බුද්ධිමත් වෙන්න. අද පොඩි අවුරුදු කිහිපයකට කලින් නේද? බූරුවෝ කියලා නම් මහගත්ත කට්ටිය යම් කිසි වැවක නෑව දවසක් වගේ මතකයි. මේ නේද? හොස්පිටල් ගිහින් දාන්නකෝ කියලා කිව්වා.
3: ඔන්න මතකයි නේ සිද්ධියම.
2: චුට්ටක් මතකයි. වැඩිය මතක් කරන්නේ නැතුව ඉන්නේ.

0: ಮನು ಪಹೆನ್ ಅನು ಹತರೈ ದಶಮ ಅಟೆನ್ ನೆತ್ ಎಫ್ಎಂ
1: ವೇಲಾವ ඔබ වෙත ගෙන එන්නේ
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: වෙලාව දවල් 12 විනාඩි 33යි දැන්
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
6: මොකද්ද මහත්තයා
5: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද
7: Excite Power Play. Excite battery ekmeledi gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak bina ganna.
8: Ai sugar kiyala moonenna gana sevana kala madumeha harini capsule aragena satutin inna. Ape vetakama ape urumaya 40 wasaraka abimanaya sevana kala aayurveda 047 31 33 540.
9: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
10: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
11: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 පෙට්‍රල් බයික් EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් Helmet jacket free KD Rice Leader 125 bike KD Rice Motor Company Private Limited vetinma pamanai 077 406 43 97
12: Hello mata hanu godak dewal thibunata eyata kiyanna mukuth ma thibila naha

0: අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න. SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
3: Net FM. Hello, hello, Satyante.

0: ජීවන් මාමගේ 55 වෙනි උපන්දිනේ අදලු කොල්ල සෙට් එකයි කෙල්ල සෙට් එකයි ජීවන් මාමගේ බර්ත්ඩේ එකට ඔන්න විෂ් කරනවා කියලා තමයි කියන්නේ. 21 වෙනුවට ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනවා. අවාසනාවක මහත. අපි දෙන්න මහත නෑ, අවාසනාව මහතයි. ඒ සින්දුව මේ වෙලාවේ දෙන්න විදියක් නෑ. ජීවන් මාමගේ වෙන සින්දුවක් කිව්වොත් මම දෙනවා. ජීවන් මාමා ආස එක ඉල්ලලා තියෙන්නේ මියෝනාගේ අලුත් සොන් එක. ලව් කරාට අපි ඉතින් ආදරෙන් ඔන්න විෂ් කරනවා ජීවන් මාමගේ උපන්දිනේට. අවුරුදු 55ක් කියන්නේ සෙල්ලම් නෑ නේද? එච්චර පරිණත වෙලත් ඔල්ලෝ කෙල්ලෝ සෙට් එකක් මේ විදිහට විෂ් කරන්න තරම් ඒගොල්ලෝ එක්ක ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉන්නවා කියන්නේ ඒ ජීවිතේ දිනල ඉවරයි. හරි, ආදරෙන් විෂ් කරනවා එහෙනම් සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා. සුභ දවසක් වේවා. අපි දෙන්නටත් සින්දුවක් දෙන්නකො. මාතලේ කුමාරි අක්කා ඔන්න කුමාරි එරමුදු ගොල්ල තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ WhatsApp එකේ. ඒ වගේම එකතු කරගන්නේ නයනි වයි, ගාමිණී වයි, සුභාෂිනී වයි. නිගම්බු පැත්තෙනුත් ඔන්න අපිට මැසේජ් එකක් ඇවිත් තියෙනවා. කෝ බලන්න
1: කවුද මේ? මේ අපේ පාරවල් කිහිපයක කට්ටියක් තමයි එකතු කරගන්න තියෙන්නේ.
0: දිව්‍ය නංගිර තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. නෑ, දිව්‍ය නංගිර පස්සේ ඉඳුරන් ගියවත් මතක් කරලා
1: දෙනවා. ඔය පටලෝ ගන්න ඕනේ ඉතින්.
0: ඒකනේ
1: නිගම්බෝ ධනංජය බණ්ඩාර තමයි මැසේජ් එක දාන්නේ සෙනැන්දනිස් රෝඩ් එකේ ඉඳන්. දිව්‍ය නංගි, ඉඳු නංගි, සුබ දවසක් වේවා. ගොඩක් සද්දෙන් වාර දෙන්න වහගෙන ඉන්න කියලා තියෙනවා. ඒ වගේම මොකද්ද මේ කියන්නේ? රසමරස
0: වරකගෙඩියක්
1: කන ගමන්ද කොහෙද? ඒකනේ දැන් කෝ අපිට
0: වරකවලට අපිත් ආසයි.
1: ඉතින් මහින්ද අයියා, කුකු අයියා, ආනන්ද අයියා, අරුණ, අජිත් ඔයාලා දෙන්නත් ආදරෙන් එකතු කරගන්නවා කියලා කියනවා. ඊළඟ ලස්සන සින්දුවට
0: අනේ අපිටත් පැණිවරක ගෙඩියක් එවන්නකෝ. කෑල්ල කරි කමන්නේ. හයි හයි ආදරණී ඉන්දු, ආශා, රෑන්, දිව්‍යා, ගුඩ් ආෆ්ටර්නූන් කිව්වොන්න. අපි තාම හෙලෝ හෙලෝ සතියන්තය අහන්න. බූරුවන්ගේ සතියේ දෙන්න ලස්සන සින්දුවක්. මමත් හේව බූරුව ගැන ලස්සන සින්දුවක් හම්බුන්නේ නැහැ.
1: ඒකනේ
0: ආදරේ දෙන්නටම කලුතරින් දෙවුලි, ශශී, රංජී, මාලි, අකේන්‍යා, භාති එක, රම්මනි අක්ක තමයි මැසේජ් එක අපිට එවලා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ පැත්තට WhatsApp එකකින් මැසේජ් එකක් දාන්න. 0711 95 95 95. එහෙම නැත්නම් දිව්‍ය මෙතන ඉන්නවා. ඔයාගේ කෝල් එක අන්සර් කරලා බර්ත්ඩේ විෂ් එක ලියාගන්න. ඔයා සින්දුවක් සොන් එකක් ඩෙඩිකේට් කරනවා නම් කෙනෙක්ට එයාගේ නම ගම විස්තර ටික ලියාගන්න. ෆෝන් එක ගාවම අපේ ලෑන්ඩ් ලයින් එක මෙතන, මේ හොට් ලයින් එක තියෙන තැන, මේ මෙතන ටෙලිෆෝන් එක තියෙන එතන අපිට දිව්‍ය ඉන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට මේ පැත්තට කෝල් කරපු ගමන් දිව්‍ය හෙලෝ හෙලෝ කියලා පිකප් කරනවා. මේ පැත්තට කෝල් කරන්න 0112 55 33 63ට. අන්තිමට ඔන්න අපි දුම්බර ලලිත් අයවත එකතු කරගෙන ඒගාව සින්දුවට යන්නයි ලෑස්ති වෙන්නේ. මොනවාරි දෙයක් කියන්න තියෙනවද දිව්‍යාට?
1: අර කියූ නම්බර්ස් දෙකෙන් හැකි තාක්මට මෙසේජ් කරන්න, කෝල් කරන්න. මොකද අපි දෙන තුන වෙනකන් ඉන්නවනේ.
0: ඔව්, තුන වෙනකන් කියන්නේ තව
1: සෑහෙන වෙලාවක්
0: තියෙනවා. 2:15 විතර ඉන්න තියෙනව නේද අපිට?
1: ඔව්. ඉතින් ඔයාලා ආදරේ කරන අයගේ සින්දු, ඒ වගේම විශස් තියෙනවා නම් දැන් මේ බූරුවන්ගේ සතියෙන් පිට පැන්නොත් ආයෙ වැඩක් නැහැ.
0: වැඩක් නැහැ.
1: ඒ නිසා මේ සතිය ඇතුළේ කොහොම හරි වැඩේ කොට දාගන්න. දැන් අපිට WhatsApp message එකක් call එකක් දෙන්න.
0: ඔය ආදරේට බූරු පැටියා කියලා කියන කෙනාගේ නම සින්දුවක් එක්ක ඕනනම් අපිට කියන්න. අපි යාගේ නම කියලා බූරු පැටියා කියලා නොකිය සින්දුව දෙන්න. ඒකම සංගීත හන්දයක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: කඩුවෙල නගරයේදී මැයි 14 වන දින විවෘත වන විෂංකයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 112ක දේමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල. අමතන්න 077-383-585.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-7300-940.
6: Heels within the Naum Nishpadana Sandha Atuma Milak Vattaka Gram 100 Rupel 5 Kaslab Gram 100 Rupel 12 Madhyama Pramane 100 Gram 100 Rupel 209 Heels Naum Bavai Atuma Milai
7: Dannawada Damadeva Vandanawata Honda Ayatanayak
8: Oh Man Dannawa Travel Net
7: Avabodhin Seelu Pahasukam Samaga Arakshita Vandanawata Sudusu Tana Pidathwima Agosto Sita December Travel Net Tamatanna 0112-863-363 0776-716-3672
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
10: Net FM. Hello, hello, Satyam.

0: වෙලාව එකයි හතයි. හොම ඉතින් යන්තන් හිනා වෙලා දෙතුල පොඩ්ඩක් හැපුවාම අපේ කෙල්ලොත් කොල්ලොත් රැවටෙනවනේ නේද? දෙගොල්ලොම රැවටෙනවා.
1: දෙගොල්ලොම එකයි.
0: පිරිමි මායන් ගෑනු මායන් ලෝක බූර් පැංචන්ගේ වීක් එක මේක තමයි. ඒ නිසා පාර්ට්නර් කෙනෙක් හොයාගනිද්දී තර චුට්ටක් ඊටට බුද්ධිමත් වෙන. මං කියන්නේ බූරුවෙට වඩා බුද්ධිමත් වෙන නෙමෙයි අස්සෙට වඩා බුද්ධිමත්.
1: අස්සෙට වඩා. ඒ කියන්නේ බූරුවෙගේ තරමට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ.
0: කමක් නැහැ.
1: ඒ ගන්න ඇති.
0: පුළුවන් නම් ඊට වඩා චුට්ටක් මේ හාවෙක් තරමට බුද්ධිමත්
1: වැඩිය වැඩිය මොලේ තිබ්බහම ප්‍රශ්නේ ඉඳු.
0: එහෙමද? ඇයි මොකද්ද මොලේ කියන්නේ? ඕනවට වඩා කාර්යෝ ගිනියනවද?
1: ඕනවට වඩා ෆිල්ටර් කරන්න යනවා. මම හිතන්නේ මොලේ වැඩි වුණාම කෙල්ල කොළ බේදයක් නැතුව යනවා ඇද හොයන්න. අර යාගේ කොණ්ඩේ ක්‍රේල්.
0: ඔව්නේ.
1: මෙයාගේ කොණ්ඩේ කෙලි.
0: කෙලි.
1: ප්‍රශ්න ගොඩයිනේ. ඔව්.
0: ඒ කියන්නේ අද වෙලා හිටියා තවල් කෙලින් හිටියා තවල් බලන්න ඉතින් අද වෙලා හිටියාම අපි ඒක පොසිටිව් විදිහට බාර ගන්නුනේ අමියා හරිම නම්මි ශීල කියලා කෙලින් ඉන්නකොට අයියා හොඳට කෙලින් ඉන්න කෙල්ලෙක් කියලා නේද අපේ අයට දෙකින් එකක්වත් දැයිනම් ඉතින් කරන්න දෙයක් නැහැ මෙන්න අපිට WhatsApp එකට මැසේජ් ගොඩක් ඇවිත් තියෙනවා ඒ ටික කියලා අපි ඊගව song එකට මේ සින්දුවට එකතු කරගන්න හදනේ ඔයාලව හයි හයි හරිම අහිංසක සතෙක්හනේ බූරුව කියන්නේ අනේ ඒකනේ අපිත් කියන්නේ
1: අපිත් කියන්නේ මේක අපි බෑන්නේ නැහැ බූරුව
0: බෑන්නේ නැහැ බෑන්නේ නැහැ අපි මේ හොඳ කිව්වේ ආයි හරිද අතීතයේ වැසියන්ගේ බර ඇදීමට යොදාගත්ත විශේෂයෙන් ඊජිප්තුවේ ගොඩාක් පාවිච්චි වුණ සතෙක්
1: හරිද
0: පිසපූර්ව 2500 අතීතයේ ඉඳන් මිනිසාට සේවයක් බයදන හුරතල් සත්වෙක් වෙස්ට් ආෆ්‍රිකාවල ටෝගෝවල ඉඳන් ආව හගෙන ඉන්නේ අපිට මේ ජාත්‍යන්තර තොරතුරු වගේක් හැදි තියෙන ජාත්‍යන්තර ඉඳන් වැක්කේබල් කම්පැනි එකේ බණ්ඩාර එතකොට මැනේජ් මහත්තයා සෙනරත් වසන්ත නිෂා ගයාන් පියා එතකොට පීකේ වසන්ත තව කෙනෙක් වසන්තර දෙන්නේ
1: කිම වසන්තර දෙන්නයි
0: ඊළඟට හේවා වසම් එක්ක මහනුවර 40 ඇද්ද ඉන්නෝ මෙන්න මේ කට්ටිය
1: අහා
0: මේ කට්ටිය මහනුවර 40 ඇද්ද මිගස් තැන්නේ ගමේ කට්ටිය එකතු කරගන්න කියලා කියන්නේ මේ ගම එහෙ මෙයාලා දැනට ඉන්නේ වෙස්ට් ආෆ්‍රිකාව වල හරිනේ රාජමාලිගේ පරවියා වගේ ගීතේ තමයි ඉල්ලන්නේ දෙන්න දෙන්න රාජමාලිගේ පරවියා වගේ හරි කොටුවේ ඉන්න බූර් පැටියා වගේ හරි සින්දුවක් දෙන්න හෙලෝ හෙලෝ සාරන් දිමි පෙට් නේම්ස් දාලාද
1: දිමි
0: දිමි
1: කමන්නේ ගොඩක් කියනවා
0: ඒක. ඊට වඩා ලේසි ආට මිස් ගමගේස් කියලා කතා කරා.
1: ඔව් ගමගේස් එස් එක දාගන්න එතකොට ලේසි.
0: එතකොට ලේසි. මං ඉසාරා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඉසාරා. ඔයටත් ඉන්නවද ඇවිදින හුස්ම ගන්න බුරු පැටි? ගෙවල් පැටි ඉන්නවද?
1: ඉන්නවද? කකුල් දෙකේ බුරු පැටි කිනාද?
0: කකුල් දෙකේ පුංචි බුරු පැටි. සමහර විට ආදරයට නොවේ නම කියන්නේ නිසා මුකුත් අපි කියන්නේ
1: නැහැ. කොහොමද ආදරයට නම කියන්නේ?
0: ඔන්න මොගේ සප්තලම් පුත්තලම් බූරු පැටියෝ සප්තලම් පුත්තලම් බූරු පැටියෝ මෙන්ෂන් කරගෙන යන අපි ලස්සන පෝස්ට් එකක් දාලා තියෙනවා
1: ඔව්
0: අපි දෙන්නට අම්මනම් කිව්වොත් නම් පෝස්ට් එක ඩිලීට් කරනවා
1: ඩිලීට් කරනවා ඒකෙන්ද ඔගොල්ලෝ මොනවා කරන්න දැන් මෙයාන net fm official fan page එකට ගිහිල්ලා බලන්න අපි දෙන කොහොමද මේ බූරු සතියන්තයේ ආරම්භය ගත්තේ කියලා
0: අයියෝ දිව්‍ය දිව්‍ය දිව්‍ය මම මුකුත් කියන්නේ ඉන්දු දිව්‍ය සුබ දවසක් DJ සතියන්තේ
1: හෙලෝ හෙලෝ සතියන්තේ
0: නෙමෙයි යන්නේ මේ හෙලෝ හෙලෝ සතියන්තේ DJ නයිට් එකේ තිබ්බ ඊයේ නේ
1: ඊයේ
0: ලස්සන සින්දු ටික ලස්සන ගීතයක් අපිටත් දෙන්න දෙහිවල නදිමාල් ඇන්ඩර්සන් පාරි චන්දන ස්ටෝස් එකේ අපේ චන්දන චන්දනී කපල් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අපි නම් කවදාවත් බූරුනේ නෑ ඉන්දු එකෙන්ම හාව තමයි කන්නම කැරට් කැරට් කන හාවෙක් වෙන එකට වඩා මොලේ තියෙන බූරුවෙක් වෙන එක සැපයි මහත්තයෝ
1: අද ඉඳලවත් වෙනස් වෙන්න
0: අද ඉඳන් බූරුවෙක් වෙන්න
1: බූරුවෙක්
0: වෙන එක නවත්තන්න හෙලෝ හෙලෝ ඉන්දු අක්කේ දිව්‍ය අක්කේ ගුඩ් ආෆ්ටර්නූන් මේ මැසේජ් එක දාලා තියෙන්නේ මෙන්න මේ කට්ටිය අද මං හරි සතුටින් ඉන්නේත් කවුද මේ කියන්නේ යශෝ නේද අකුරැස්සෙන්
1: ඔව්
0: මොකද්ද උනේ යශෝට අපි බලමු අපි බලමු මොකද උදේවරුවේ අසාය ප්ලේ කරපු සොංග්ස් ඔක්කොම වගේ මගේ ෆේවරිට් සොංග්ස් ආ හවස් වරුවේ තේම් වේදි කියලා බලමුලු දෙන්නටම ආදරේ ඔය බටර් පාරක් දාලා දවසම එයාගේ ප්ලේ ලිස්ට් එකක් ප්ලේ කරගන්න හදන්නේ යශෝ එයාගේ ෆේවරිට් සොංග් එකක් කියන්න අපිත් සින්දුවක් දෙන්නම් ඉතින් නේද මේ අසාට සකන් දෙන්න පුළුවන් නේද
1: අසා අසා කවටියනේ
0: අසා
1: කවටියට දෙනවටක් ගන්න සින්දු ටික
0: ප්‍රවේශමෙන් බූරුවෙට අඳින්න එහෙම නෑ අපේ යශෝ ඕකේ පුතාලට පුළුවන්නම් දෙන්න අපේ ආදරණීය ශබලි ආන්ටි ඔය දෙනට පුළුවන් නම් දෙන්න නිගම්බෝ ශෂිනි දුවටයි ශෂිනි දුවගේ බර්ත්ඩේ විෂ එක දෙන්න කියලා තමයි මේ කියන්නේ අදට අවුරුදු 9ක් ශෂිනිට හැපි බර්ත්ඩේ ශෂිනි විශ්වකේවන්නේ ශාමලි ආන්ටිත් එක්ක රේනු අපච්චිත් එක්ක අපචි උපසේනනේ අපචි උපසේන උසසේන කියලා කියවෙන්න ගියා. අපචි උස ඇති මට ඒක කියවෙන්න ගිය බින්ද මගේ එම කිව්වේ. ඊගාවට අයියා එෂාන්, එෂාන් ශාමලි අපචි උපසේන. ශාමලි එතකොට මේ මං හිතන්නේ අම්මා වෙන්න ඕනේ නේද?
1: ඔව්නේ.
0: ශාමලි ආන්ටි දූ කුමාරිකාවට තමයි අපි වන්න විශ් කරේ. අවුරුදු 9ක් කියලා කියන්නේ අර අපි ආසම කරන විදිහ තීම්ඩ් බර්ත්ඩේ පාටි සමරන
1: කාලේ.
0: මම ආසම කරපු තීම් එක මොකද්ද චුටි කාලේ බර්ත්ඩේ සමරද්දි?
1: මට හිතෙනවා නිකන් අර ඩෝල්ස් ලහිම ඉන්න මොන හරි එකක්ද නිකන්
0: ඔය බාබි ඩෝල්ස් ලගේ බර්ත්ඩේ පාටිස්.
1: Yes.
0: මගේ කම කියන්නේ.
1: කියන්න.
0: SpongeBob. SpongeBob තමයි මං අසු තීම් එක. මගේ නම වෙන බර්ත්ඩේ එක මං හිතන SpongeBob තීම් එකෙන් තමයි කරේ. හරි. කමක් නෑ අපි සැලිනවද? නෑ නෑ. අපි කුංචි ලස්සන කියුට් බූරු පැටව. ගාන සොන් එක අපි අහලිමු. ආයි ගාවට බ්‍රේක් එකට ගිහලා අපි ආයෙත් එන්නම් නේද?
1: ඔව් අපි ආයෙන්න මේ පැත්තට.
0: Okay.

0: FM anu hatarai dashma ata net FM
1: matara freeland cheese rasa soya ekak rasa balamuda matara freeland cheese rasa te soya meat varnakaraka rasakaraka kisima kadangu netha
2: rapunzel wage mannan inne mawa beera gana kawuru tenaka
3: ape daruan apata wada idirien itin age kathawa liyanna ayata ida harinna commercial credit
4: තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක් උපත් අද මේවිත් වෙනස වටහාගන්න ශාකා මාදලේ කඩුවෙලා තුරුගිරිය නාරම්මල ගනේ මුලගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහොමද ලොතරැයියක්වත් ඇදුනද
6: මේ කීල්ස් ප්‍රොඩක්ට්ස්නේ හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් හීල්ස් නිෂ්පාදන වෙතින්
8: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
9: NetFM Hello Hello Satyantaya

0: Tale obge.
1: Sati Antea. Sati Antea.

0: කතා අහගන්න ඕනේ නැහනේ අපිටත් ඉතින් මේ කොල්ලෙක් එහෙම හිටියා නම් නේද පැටියෝ කියලා අහගන්න ඕනේ නැහනේ
1: ඕ නැහනේ කෙනෙහිලිකා
0: කෙනෙහිලිකා ඒ වගේම සල්ලි තියෙන අයටත් ඉතින් ඒ වගේ කතා අහගන්න ඕනේ අපි දුප්පත්නේ මේ මේ මුකේෂ් අම්බානිට වගේ නේද මුකේෂ් අම්බානි වගේ සල්ලි තියෙන තාත්තා කෙනෙක් ගිදුවෙක් වුණා නම් ශාටවත් වචනයක් කියන්නද
1: මට ඩ්‍රීම් වෙනවා නේ මේ අහන්නකෝ මං අහන්න හරිද දැන් ඔයාගේ හොබි එකට දැන් ඔය තන ඔයාගේ අම්මයි තාත්තයි තමයි ලෝකේ සල්ලි වැඩිම කට්ටිය කියලා
0: හරි
1: ඔහ මොනවද හොබි එකට කරන්න එහෙනම්
0: මං හොබි එකට කරන්නද
1: ඔව්
0: මං හොබි එකට සල්ලි වියදම් කරනවා දැනටත් එහෙම කරනවා ඊට වඩා වැඩිපුර ලොකු ගණන් වලින් ඒ කියන්නේ හිතන්නක මම ෂොපින් යනකොට ෂොපින් මෝල් එක පිටින් මිලදී ගන්නවා ආ මේ ෂොපින් මෝල් එක මාගේ MCA එකේ තියෙන මේ ඉන්නකෝ අපි මේ නම් කියන්න බෑනේ නේද නම්ක ප්‍රොමෝෂන්
1: ප්‍රොමෝෂන්
0: හදන් MCA එකේ හපත තියෙන දන්නවනේ ලොකු ෂොපින් මෝල් එකක් නේ මේ ෂොපින් සෙන්ටර් එක තියෙන එක මාගේ I have it තියෙන planet එක මාගේ ෂොපින් planet එක මාගේ ඔන්න ඒ වගේ මම ආසාස කරන ෂොපින් මෝල්ස් මම මෙහෙම මෙහෙම කරනකොට buy කරන එක තමයි මම විනෝදාංශය විදිහට
1: ආගේ අම්මයි තාත්තයි වෙලාවට
0: එහෙමනම් අනිත් මිනිස්සුන්ට කම්පැනිස් ලොස් වෙනවා
1: ලොස් වෙනවා අපිට එහෙම ඇඳුමක් පැළඳුමක් ගන්න තැනක් නැති වෙනවා
0: ඔක්කොම ටික අයිති මට ඊට පස්සේ
1: ඔව් ඉතින් මේ මෙහෙම දැන් අපි දන්නවනේ සල්ලි ගැන කතා කරනකොට මුකේෂ් අම්බානි ඉන්දියාවේ ඉන්න තැන ගැන අපි හැමෝම දන්නවනේ
0: ඔව් එයා ඉන්න තැන අපි දන්නේ නැහැ මොකද එයාට අයිති තැන් ගොඩක් තියෙනවා ලෝකේ
1: නෑ නෑ මම කිව්වේ සල්ලි ඇති
0: number
1: 1 right ඉතින් අම්බානිගේ චූටි පුතා කවුද
0: චූටි පුතා තමයි චුට්ටක් ලොකු පුතා
1: ඒ චූටි පුතා කියන්නේ ආදරේට ශරීරයෙන් ලොකු වුණාට එහෙම කියන්නපා එහෙම
0: මහත් අනන්තනේ
1: අනන්ත අම්බානි ඉතින් මෙයාගේ හොබි එක තමයි ෆ්‍රී වෙලාවට එයාටම කියලා සූ එකක් තියෙනවා
0: ඒකේ බුරු පැටවු ඉන්නවද දන්නේ
1: ඉන්නවා
0: අපි දෙන බලන්න යන්ද
1: යා
0: ඊගවරුද්දට යන්න
1: ඊගවරු
0: කියන්නේ නැද්දාය බලන්න යන කාලට නෑ මේක යන්නද නෑ අපි කිව්වා මේ ඉන්සල්ට් කරනවානේ මේ බුරා කියන්නේ හරි බුද්ධිමත් හරි කීකරු වරතසෝවේ
1: බුරාට නම් මනම් කියන්න පහරද
0: බුරාට නම් මනම් කියන්න පහ නෑදෑන්ට මොනවා කිව්ව බුරාට නම් මනම් කියන්නේ හරි ඊපස් ඉතින් යා හොබී එක විදිහට කරන්නේ සතු අතක් තියාගෙන
1: ඔව් ඉතින් මේ සතු අතේ නම තමයි වන්තාරා
0: වන්තාරා
1: ඔව් ඒ කියන්නේ කංගා දැන් සූ එකක් කියන්නේ සාමාන්‍යයෙන් සතුන්ව කූඩු කරලා එහෙම අපිට ගිහින් බලන්න තියෙන තැනන්නේ කියන්නේ සතු බලන්නනේ
0: සර්කස් එකක් වගේ එකක් නෙමෙයි හිතන්නේ
1: හැබැයි මේ වන්තාරයි කියවෙන්නේ අසරණ වෙච්ච සතු ඉන්නනේ පාරේ ඉන්න ඔය අසනීප වෙලා දැන් අපි දැන් අදටත් පාරේ ගිහම දකින්නනේ ගොඩක් බලු පැටව එහෙම ඉන්නවා තුවාල වෙලා කන්න නැතුව අන්න එහෙම කට්ටිය තමයි මේ සූ එකේ ඉන්නේ.
0: ඒ කියන්නේ හෝම්ලස් කට්ටිය.
1: අන්න රයිට්.
0: නැත්තම් තමන්ගේ වාසභූමි තමන් ජීවත් වෙච්ච කැලේ කොටස් අහිමි වෙච්ච සත්තුම මොකක්ද ඒක කියන්නේ රිකවර් කරන්න. රිහැබිලිටේෂන් සෙන්ටර් එකක් විදිහට කරගෙන යන්න. අන්න හරි.
1: ඉතින් විශේෂයෙන්ම මේ සූ එක ඇතුලේ ඉන්න වැඩිපුරම අලි පැටව්.
0: ආහ්.
1: අලි පැටව් 200කට වැඩිය ඉන්නවලු මේ සූ එකේ. ඒකට හේතුව තමයි පොඩි කාලේ ඉඳලම ආනන්දගේ ෆේවරිට් මැනිමල් තමයි අලියා.
0: අලියා. මට කතාවක් මතක් වෙනවා මේ මං අර මේ චූටි රිසර්ච් එකක් කරා ඔය අනන්ත අම්බානිගේ වෙඩින් එක හැම තිබ්බනේ ඒකට අපේ ඔක්කොම සෙලිබ්‍රිටීස්ලා ගියා මට මතකද අපේ කවුද මිස්ටර් බීස්ට් ගිහින් හිටියා සකර්බර්ග් අයියා ගිහින් හිටියද
1: ඔව් ඔව්
0: කොහමද වෙන්නේ මේ වෙනකොට ධනවත් කියන ගණයට ඈත් වෙන ජීවිතුන් අතරින් හැමෝම
1: ගියා
0: හරිද කොටින්ම මං හිතන්නේ ඔය සල්මන් ඛාන් ලේගල කොහමද තන ඉන්දියාවේ කටිනේස ට්‍රම්ප් ට්‍රම්ප් ගියා ඒගවට අපේ කවිෂ් ගිහින් හිටියා කවිෂ් කිනෝ කියන්නේ කියලා
1: කවිෂ් ඒ කාලේ හතරමහා නිදානේ පහල වුණා
0: ඔව් ඒ කාලේ තමයි හතරමහා නිදානේත් අරගෙන අර ඉසේ මිසෙ තෑගි අරන් යන්න බෑනේ
1: බෑනේ
0: මෙයා මොකද දන්නවද හතරමහා නිදානේ වියදම් කරලා අරගෙන ගියේ යා
1: මොකද්ද
0: මේ අර මේ දවස් ටිකේ මෙට් ගාලේක අර අම්බානිගේ මේ අනන්ත අම්බානිගේ වයිෆ් අරගෙන යන දර අඹ පර්ස් එක මේ ආදර දීපේ හතරමහා නිදානේ
1: අපේ කවිෂ් කෙනෙක් එක
0: ඔව් අර අඹ ගෙඩියක් දාගෙන යන පර්ස් එකක් ගෙනියන මේ කවිෂ් දුන තෑග්ග තමයි කවිෂ් තෑග්ග දෙන අනන්ත රමේ අනන්තගේ වයිෆ් ටේකයි මට තියෙන ප්‍රශ්නේ වෙඩින් gift එක ඉතින් මේ මට මතකයි කතාවක් අනන්තගේ අම්මා කියනවා අනන්ත අවුරුදු 5 විතර ඉඳන් අනන්ත සාමාන්‍යයෙන් ඒ කාලෙත් ඒගොල්ලන්ට සැහෙන සල්ලි තිබ්බනේ හැබැයි මෙයාලා සාමාන්‍ය පවුලක් වගේම මාකට් එකට ගිහින් ලෙලෝ එහෙම අරගෙන එන දවස් වලට චූටි අනන්තවත් අතින් මෙහෙම අල්ලගෙන යනවලුවා. හරිද? ඉතින් එහෙම අරගෙන යනකොට මෙයා ඔය කූඩු කරලා තියෙන කුකුල් පැටව්, එල්ල පැටව්, හරි පැටව් මේ හැමෝම අම්මි මට මෙයාලව සල්ලි දීලා ගෙදර අරන් යන්න ඕනි, මට මෙයාලව නිදහස් කරගන්න ඕනි කියලා ඒ විදිහට සතුන්ට සෑහෙන ආදරයක් පැෂන් එකක් තිබිච්ච කෙනෙක් තමයි අනන්ත් කියලා කියන්නේ. සමහර විට ඒ චූටි කාලේ දැනෙච්ච දේම තමයි ඉන්ස්පයර් වෙන්නත් ඇති. මේ වෙනකොට ලොකු සූ එකක අයිතිකාරයෙක් වෙන්න සූ එකකටත් වඩා අපි කියමු මේ සත්තුන රැක බලා ගන්න නේද වනෝද්‍යානය.
1: අන්න හරි,
0: අන්න
1: සූ එකකටත් වඩා අන්න ඒ වචනේ තමයි එතන දෙන්න ඕන. සහ විශේෂයෙන්ම දැන් ඔය ගොඩාක් සල්ලි ඇතින් ඉහළ තැනක තියෙන ෆැමිලිස් වලින් ගොඩක් ඉන්වෙස්ට් කරන්නේ ගොඩක් තමන් තහපව් පෙරලා ඉන්කම් එකක් කරන ප්‍රොජෙක්ට් වලටනේ.
0: වත්කම් වැඩි කරගන්න.
1: අන්න හරි. හැබැයි දැන්
0: මෙතන ටිකට් එකක් මිලදී ගන්න
1: ආව පුළුවන්.
0: අර මකවගේ shopping malls.
1: ඔහට උනා නම් වෙන්නේ ඒක.
0: බලන්න මෙතන ඒගොල්ලන් අර අර රිච් කියලා කිව්වට ඉක්මනට නැවෙනවා, හම්බල් වෙනවානේ. අර අපි කියන්නේ ගොයන් කරලත් පැහෙන්න පැහෙන්න බර වෙන්න ඕනේ කියලා.
1: ඒක ඇත්ත. ඉතින් මේගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ තමන්ට පෙරලා නැවත කිසිම ප්‍රයෝජනයක් නැති වෙනත් තමන්ගේ මෙන්ටැලිටි එකට බලන්න. ඒ කොච්චර සතුටු දෙයක්ද නේ සතෙක් හොඳට කාලා බීලා හැපිලි ඉද්දිනේ එක දකිද්දි.
0: මේ වගේම සතුන්ට රැකවරණය දෙන කෙනෙක් ඒක. අර වගේ සර්කස් වගේ සූවලින් නිදහස් කරගෙන එතන නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ඔයාටත් ජීවිතේ අවසාන කාලේ
1: ඒකේ
0: බලා ගන්න එහෙම සත්තු රැක බලා ගන්න තැනකට යන්න හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා දීපිය.
1: අවසානේ
0: පුළුවන් ඒක මටත් ප්‍රාර්ථනා කරන්න. මම වයසට ගියාම
1: මම ප්‍රාර්ථනා කරනවා ඔයා කවදායි වයසට ගියාම ඔයා බලා ගන්න ඒ වාගේ හොඳ බූරු පැටියෙක් මට හම්බ වෙන්නේ.
0: හැබැයි මට පරිණත බූරුවෙක් ඕනේ.
1: ඒ කියන්නේ දැන් අවුරුදු 30ක් 35ක් ඉන්නවනේ බූරුවෙක්. 25ක 28ක විතර බූරුවෙක් තමයි ඕනේ.
0: ඒ වගේ බූරුවන්ට පුළුවන් දැන් වේකන්සි තියෙනවා අප්ලයි කරන්න. නෑ නෑ ඒක බොරුවට කිව්ලට කිවිෂු. වෙලාව 1:28. එහෙනම් කතා කරා ඇති ඊගාව සින්දුවට ටක් ගාලා දෙන්නෙක් තුන්දෙනෙක් එකතු කරගෙන තරහ නෑනේ දෙන්නෙක් තුන්දෙනෙක් එකතු කරගත්තට නේද?
1: ඔව් කමක් නෑ.
0: හදවත් බොරු කරන්න බෑ. ඒ නිසා ඉන්න කටි ඔක්කොම එකතු කරන් යන්න.
1: හෙලෝ හෙලෝ සතියන්ත ආවද ගොඩ.
0: හරි. හෙලෝ හෙලෝ සතියන්ත ලස්සන සින්දුවක් එකතු කරගන්නවා. විදාර මුදලගේ මහනුරෙන් විදාරව එකතු කරගන්නවා. ඒ වගේම කොහොනේ අපි මතක් කරන් දෑනි කියලා මරිස දාන එක්කෙනා මරිසි මාමාවත් එකතු කරගෙන ආවත් එකතු කරගන්න කියලා තියෙනවා. රාජගිරියෙන් අපිට මැසේජ් කියවලා තියෙන මට හරියට පේනව නේද බඩ අයියා. බඩ අයියා තමයි මැසේජ් කියවලා තියෙන්නේ මරිසි මාමාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා. මේ අන්වර්ථ නාම වෙන්න පුළුවන්. ඒ නිසා නොරැවටෙන්න මෙය අපි විසින් ඇති කළ අර්බුදයක් නෙවෙයි. යාළ තමයි නම් දාලා තියෙන්නේ. ආරි කෝල් කරපු අය තක්කල මතක් කරමු.
1: ඉතින් අද ෆෝන් එක අතට ගත්ත ගමන් මට ඉස්සලාම කෝල් කරා හබරාදුවෙන් අපේ සමන්ත නාගහවත්ත වයිෆ් ටෙක්ලා වගේම දුවර දෙන කවිෂයි කල්පනීයෙක් අපි දෙන්නව සද්දට අහගෙන ඉන්නවලු. ඒත් එක්කම පොළොන්නරුවෙන් රමණිත් අපි අපිට කතා කරා මේ වෙලාවෙ net අහගෙන ඉන්න හැමෝම වීලඟ සින්දුවට එකතු කරගන්න කියලා.
0: හරි.
1: තව එක්කෙනෙක් කියන්න.
0: තව එක්කෙනෙක් කියමු.
1: අපි අර තේදලු නෙලන සෙට් එකව දන්නවද?
0: තේදලු නෙලන ලඳේ.
1: ඔව්. ඉතින් නිවුස් මියවලින් ගීතිකා කතා කරා. අද ඉන්නවලු අමරා, ශ්‍රියාමාලා, අන්තෝනි, දයානි. ඊට පස්සේ ප්‍රියන්ද මෝටර්ස් එකේ ප්‍රියන්ත අයියා, අවිස්සාවේල එරන්ද මෝටර්ස් එකේ එරන්ද අයියා. ඒ වගේ මේ වෙලාවේ තේදලු නෙලන හැමෝමවත් එකතු කරගෙන ඊළඟ සින්දුව අහමු.
0: ඔයාට එක නමක් අමතකුණා තේදලු නෙලන කලාගේ.
1: කවුද?
0: ලතා.
1: ලතා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වෙලාව දවල් 1 විනාඩි 38යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: Heels within the new nishpadan sandha atuma milak vattaka gram 100 rupel 5 kaslab gram 100 rupel 12 madhima pramane 100 gram 100 rupel 209 heels new bavai atuma milai
6: akma vitel fatty liver bay wenne pa sivanagala liver boosting capsule laraganna ape vedakama ape urumaya 40 wasaraka abhimanaya sivanagala ayurveda 0.47 31 33 540
7: wasata pita rasata ida අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
8: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
10: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
11: Net FM Alpha Studio with Kasani and Lehansa.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
14: Net FM. Hello Satyam there. Hello Satyam.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වෙලාව දවල් 1:48.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: sem mohotak man rasavat karai.
1: Madhya Achar Dharma Surak min sakasana pravruti samaga.
2: Net News.
3: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
2: NetFM. Hello, hello, Satyantaya.

0: හෙලෝ හෙලෝ සතියන්තයට දැන් වෙලාව දවල් දෙකයි විනාඩි හතක් වෙලා
1: දෙයි. තව චුට්ට වෙලාව ඉන්න
0: ඕනේ. අපි තව පැයකට ආසන්න කාලයක් විතරයි ඉන්න. ඉතින් ඒහිඳ මේ ඉන්න වෙලාවේ ජෝලිය සතුටින් ඉන්නානේ. ඒත් එක්කම මේ අමතක කරන්න එපා අපේ අර බොරිච්ච පෝස්ට් එක තියෙනවානේ. බොරිච්ච පෝස්ට් එකට ඔයාගේ බෝඩ් පැටියවත් මෙන්ෂන් කරගෙන යන්න. බලමු අපි ගිහිල්ලා ඒ පැත්තට. ඔන්න දමයන්ති අක්කා දාලා තියෙනවා බෑනේ පව්
1: කියන්නේ. පව් නෑ දාන්නානේ.
0: එච්චර ආදරයක් කමක් නෑ කමක් නෑ.
1: එච්චර ආදරයක් මේ බෝඩ් පැටිය.
0: ඒකනේ එහෙනම් නම්හරි කියාගෙන යන්නකෝ මෙන්ෂන් කරන්න යන්න එපා. උදයන්ගේ නැතුමි මේ ඊයේ බර්ත්ඩේ එක සමරපු අපේ බර්ත්ඩේ ගර්ල් හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකට හායි කියලා දාලා තිනු. ඒ ගමම්ම යාගේ බෝඩ් පැටිය ඔයා මෙන්ෂන් බූර් පැටියක් ඉන්නවා. ඉන්දු බබා මෙයානම් කොයිතරම් කිව්වත් බූර් වැඩමයි කරන්නේ.
1: ඒ හැටි
0: ඒ හැටි ඒ මේ උදයන්ගේ නෙතු මියක්කගේ මල්ලියා පියල් ගුණරත්න පියල් අයව මෙන්ෂන් කරගෙන ගිහින් තින තාම දැකලා නැහැ. දකිත්වා මෙතන මේ සහෝදර සහෝදරියෝ නම් කියාගන්න එක හරි ඩේන්ජරස් වැඩ. ඒවා මේ කෙලවර වෙන්නේ අම්මලා තාත්තලාගේ පොකට් වලින්.
1: ඇත්ත
0: ගෙදර බඩු මුට්ටු කැඩෙන හින්දා පිගං කෝප්ප කැඩෙනවා, කොසු දෙකට කැඩෙනවා, එක්සෙට්‍රා එක්සෙට්‍රා එක්සෙට්‍රා. ලලිත් ප්‍රියංකර මම තමා බූරු වැඩි ඉස්සර කළේ කියලා කියනවා. දැන් එහෙම කරන්න ඇලු.
1: හොඳ ළමයි කියලා,
0: හොඳ හොඳ කෙනෙක් කියලා. රොහන් රණසිංහ අපි දෙනට බූරිච්ච කියලා බැනලා.
1: එහෙම කියන්න එපා. අර අපි ඉස්සර දාපු නම් දෙක මොකද්ද? පොෂ්බූරුයි මොකද්ද?
0: පොෂ්බූරු පැටියා. පැටියානේ
1: පොෂ්බූරු පැටියයි
0: දේසි බූරු පැටියා.
1: අපි දේසි බූරු පැටියා කියලා ඉඳුර දැම්ම හේතු ඉඳුගේ ලස්සන ඉයරින්ග්ස් දෙකක් අත දාලා තියෙනවා. ඉඳ අපි බූරු පැටියව පොෂ් කළා.
0: ආශා කුමුදුනි අනේ අනේ බූරු පැටව දෙන්න. ඔය දෙන සෝයි අප්පා මන් තමයි බූරු අම්මා කියලා දාලා දැක්ක නේද කොච්චර හම්බල්ද කියලා. අන්න එහෙම පරිණත වෙනකොට නැමෙන්න නම්ටම නැමෙන්න එපා. බොබ්බි සාලින්ද සත්තු දෙන්නෙක් වගේ අද. ඉතින් අද වර්ල්ඩ් වීක් ඔෆ් බූරු පැටව්.
1: ඉතින් සතා බූරුවා කියන්නේ සතෙක් නේ.
0: සතෙක් නේද? මේ බූරු පැංචාගේ සතිය අන්තිම දවසට කලින් දවස අද. ඒ නිසා අපි මේක සම්මරන්න ඕනේ. හරිද? ඕකේ. මානෙල් බණ්ඩාර මානෙල් අක්ක දා දෙනවා මේ ඔයාලා දෙන්න කියලා.
1: නේ thank you.
0: රවින්ද ලක්ෂාන් ලස්සන හුරු තන්හා පැංච දෙන්නේ.
1: හාව නෙමෙයි.
0: ඉතින් පටලගෙනනේ.
1: ඒ මෙහෙමයි. ඒ දෙන්නගේම කන් දෙක එක වාගේ. හැබැයි මෙතන අපි මෙන්ෂන් කරලම්ම තියෙනවා ඩොන්කි.
0: නන්ද කිව් ඩොන්කි.
1: ඩොන්කි. හාව පටල ගන්න එපා. හාවයි බූරුවයි.
0: ඔව්. හාව වෙනවට වඩා බූරුව වෙන එක හොඳයි. ලස්සන ප්‍රෝග්‍රෑම් එක. මම පොඩි නැප් එකක් දාගෙන ඉන්නේ. නිින්දේයිද දන්නේ නැහැ. නිදා ගන්න දෙන්නේ
1: නැහැ. දෙන්න
0: නැහැ. අද නිදා ගන්න දෙන්නේ නැහැ. කවුද මේ දාලා තියෙන්නේ? මං හිතන්නේ ප්‍රියංකා අක්ක වෙන්න ඕනේ.
1: යස්.
0: ප්‍රියංකා තමයි. මං ඉන්නවානේ අහගෙන මපලගම පියාජේ අයියත් උන් අපි වහගෙන ඉන්නවා. සුබලුත් අවුරුද්දක් වේවා කියලා නේද මේ දාලා තියන්නේ. සුබ දහවලක් නෙතෙත්. හෙලෝ හෙලෝ. අපිත් අහගෙන ලස්සන සින්දුවක් අපිට දෙන්න. ට්‍රින්ක් පහේ කානුවේ කට්ටිය මේ කියන්නේ
1: පුංචි බෑන්ඩා.
0: යස්. එයාගේ ෆැමිලි එකයි. ගොඩාක් ආදරේ යන්නේ උම්ම කියලා දාලා. කවුරුද මේ නෙතුමි? සුබ දහවලක් වේවා. අපිට සින්දුවක් දෙන්න. ඊජී අනුරප සල්ලාවේ බීෆ් ජනපදයෙන් ඉන්නවාගෙන. ඒ වගේම ඔන්න ඉතින් වරක නෑලු.
1: ඉල්ලපුහම ෆොටෝ සෙවනවනෙ ඉතින්.
0: නෑ මේ යාළුවනි මේ.
1: ආ යාළුවනි මේ.
0: වරක කන කට්ටිය වරකවල ෆොටෝ සෙවපු නැති එකට රෙස්පෙක්ට්. මෙයාලා කාමරංකවල ෆොටෝ සෙවනවා.
1: ඔව් නේ.
0: හලෝ හලෝ වීකෙන්ඩ් එකට වරක නැයි කාමරංක තියෙනවා. ගුඩ් හෙල්ත් ඉකෝ ප්‍රොඩක්ෂන්. අම්බලංගොඩින් ඔන්න කට්ටිය එකතු කරගන්නෝ. ඉකෝ ප්‍රොඩක්ට්ස් කියන්නේ හෙල්දි දේවල් වෙන්න තිනේ, හෙල්දි ෆුඩ්.
1: ඉකෝ කියන්නේ හින්දා නේ.
0: ඒ නිසා මේ මමත් දැන් අර ඩයට් එකට බහින්න යන්නේ. මම දැන් කාබ්ස්, සුගර්, ඩේරි එහෙම නවත් තන්න කියලා ඉන්නේ. ඒක ඉතින් කවද වගේ අද පටන් ගත්තට කවද ඉඳන් ඇක්ටිවේට් වෙයිද දන්නේ
1: නැහැ. ඒවා අපි හිතනවා. කවද වෙයිද
0: දන්නේ. ඕන දෙයක් වෙච්චාව කියලා අපි සින්දුවක් අහගෙන ඉමු. මමත් සින්දුවක ටිකතු කරගන්න. එස්එල් ප්‍රනාන්දු බරු දැල් පොලින් ඔන්න අපි වහගෙන ඉන්නවා. තව එක විශේෂ සින්දුවක් ඉල්ලපු කෙනෙක් ඉන්නවා. යාව සින්දුව දෙනකොට මම මෙන්ෂන් කරගෙන යනවා. ඉතින් අපි කෝලර්ස්ලා ගැන මතක් කරලා ඉමු.
1: ඔව්. මත් ගොඩින් අපිට මෛත්‍රී කතා කරා. වයිෆ් මංගලික ඉන්නවලු. ඊට පස්සේ මధుකා, චතුරංග, මధుශංකත් එක්ක අපි වහගෙන ඉන්නවලු. ඒත් එක්කම දිනෝෂි බවත් අපිට කතා කරා ගල්කන්නේ ඉඳලා. අම්මයි තාත්තයි චූටි නංගි අක්කයි එක්ක අපි දෙන්නවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. තව ඉන්නවා අපේ ගාල්ලේ ගෝනපුරින් මල්කි. මල්කිටින් අපිට හැමදාම කතා කරනවානේ.
0: මල්කි තමයි ඕන දෙයක් වෙච්චාව හැම වෙලේම ඉල්ලන්න.
1: හරි. ඉතින් නෙත්තහන හැමෝම වයි නෙත් ටීම් එකේ හැමෝම වයි එකතු කරගන්න කියලා තමයි මල්කි කියන්නේ.
0: හරි. අපි එහෙනම් හින්දි සිංහල පරිමාෂප් එකක් අහලිමු.
1: ඔකේ.

0: Love is in the air. ಇನ್ನ ಆದ್ರೆ ಅಲ್ಲಗನ್ನ
1: ನೆಟ್ ಎಫ್ಎಂ ಹೆಲೋ ಹೆಲೋ ಸತ್ಯಾಂತ್ಯ
2: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
4: කඩුවෙල නගරයේදී මේ 14 වන දින විවෘත වන විෂන් කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට S කන්නාඩි රාමු සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585
5: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
6: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
6: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
5: නොවිනස් වන රසවත්ම රසය
6: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: ഹായ് ദിവ്യ, ടോട്ടലി അൺഎക്സ്പെക്ടഡ് നേദ
1: ഇക്കനെ പേ ദേ കഹ മാർ കിട്ട പാസ ഥായ് കി ഇക്കല മഹി തു നേ
0: വലാ ദവ ദേ കൈ വിനാഡി ബിസി ഹായ ആ പിട ദവ പേ ബാഗ് യാക് തേന
1: ഔ
0: ഏ പേ ബാഗ് തേ തിങ് അപി ഓയാ തെക് സതുരിൻ ഹിനാ വലാ കഥാ ബഹ കരല ഇന്ന തമൈ ബലാ പുറത്തു വെന്നി
1: അനിവാര്യ
0: ഏ അരെന്ന അപിട 2026 ട ലോക ബലാ പുറത്തു നേ ഹിങ്കി പിങ്കി പോങ്കി വിഷ് ഐ ഹാഡ് എ ഡോങ്കി
1: ഡോങ്കി കനെ കൊഹെങ്ങിയ തദ ടോപ്പിക് എകട
0: എനവാ എനവാ മുക്കദേ അത് ഇഗുലാണ്ട് വെങ്ങിവെച്ച സത്യ അന്തിമ ദിവസം കളി ദിവസം ഹെറ്റ ഡോങ്കീസ് വകന കഥാകരാൻ വന്നെ മുക്കത് ഹെറ്റ തീന തവ വിശേഷ
1: ദിനാ
0: തീന വിശേഷ ദിനാ ദന്നത്തെ അതും സെർച്ച് കല ഹോയാകുന്ന കിയമുത്
1: අපි තුන්සි හැරපස් දවසෙන් වැඩි හෝරාවන් ප්‍රමාණය අපි මේ බූරුව ගැන කතා කරනවා.
0: ඔව් නේද?
1: නේද බලන්නකෝ බනින්න ගියත් දැන් අපි අවුරුදු 13ක් විතර ස්කෝරෙත් යනවනේ. ඕකිනුත් 12ක් විතර බැනුම් ගන්න කරන්නේ. ඔව් ඔව්
0: ඔව්.
1: පොඩේ ඉතින් ක්ලාස් එකේදී රිලැක්ස් එක තියෙනවා. ඉතින් ওই ටික ඔක්කොම මං හිතන්නේ සතියක් වෙන් කරන මදි. මේ අවුරුද්ද හැම දවසම අපි බූරුවාගේ ටෝන් එක යූස් කරනවා.
0: කොහොමද යූස් කරනන්නේ? ඔව් ඒකෙන් සතියක්වත් ඒ කියන්නේ යාලට දෙන්න ඕනේ. මොකද අපි යාලගේ නම හරියට මේ අවභාවිතා
1: කරනවා.
0: ඊට වඩා අන්ත කට්ටියට ඒ නම කියලා කතා කළා. ඇත්තට මේ අහිංසක බුද්ධිමත් සතෙක්.
1: සතේ.
0: ඕකේ. මේ අද ඔන්න අද හවස වරුවේ ධාරානි පාත නෙමේ ටිකක් තද වැසි ඇදහැලනවා කියලා තියෙනවා.
1: කුඩයක් ගෙනවද?
0: කුඩයක් මම ඔන්න දැක්ක නේද අපිට බූරුවක් කියලා අපි දෙන්න කියාගන්න හේතු. ඒකනේ අපිට මේ මේකනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඇත්තටම මේ අද වෙදේක මොකද්ද කියලා උදේට නැගිටලා බලන එක නෙමෙයි හවසෙත් තියෙන්නේ ලංකාවේ. ලංකාවේ එච්චරට හරිම මේ වෙනස් වෙන සුළු වෙදේකක් තියෙනවා. ඒ වගේම කාලගුණෙන් කියනවනේ වහිනවා කියලා.
1: ඔව්. වහින්නේ.
0: වහින්නේ
1: නෑ. නෑ හොඳට මේ කට්
0: පායනවා කිව්වොත් වහිනවා. එනිසා අපිට විශ්වාස කරන්න බැරිද කුඩේ ගෙන නැත නැතු අපි දෙන අමතක වෙලා
1: බෑගේ කියලා සුට්ටක් හරි බර අඩු වෙනවනේ.
0: අන්න ඒකයි
1: ඒකයි
0: අපිට බුරු පැටව කරන වැඩ කරලා පුරුදු නෑනේ. එනිසා අපි බර අඩුවෙන් තමයි බෑග් අරගෙන යන්නේ.
1: ඒක ඇත්ත.
0: හරි අපි මේ දැන් වහිනවා කියලා කිව්වනේ. වහෙද්දි ඇඳුම් ගෙට ගන්න ඒ වගේම ආගේ පුංචි මොලේ තෙමෙන දෙන්න එපා. ඒක මේ
1: ඒක
0: ඒකනේ ප්‍රශ්නේ. ඒකට ගෙට යන්න ගයක් තියෙන්න බෑ.
1: ඔව්.
0: ඔන්න ගයක් නැති කට්ටියට. එහෙම නැත්නම් දැනට තමන්ගේ කියලා තමන්ට කියලා ඩ්‍රීම් හවුස් එකක ඉන්න බැරි වුණා. දැනට රෙන්ටල් තැනක නම් ඔයයිනේ, රෙන්ට් කරපු ගෙදරක නම් ඔයයිනේ. තමන්ගෙම කියලා පුංචි අපි කියන්නේ තමන්ගේ කියලා තියෙන හුණ්ඩුවත් අපිට සම්පතක් කියලා.
1: ඇත්ත ඇත්ත.
0: හුණ්ඩුව ගැන කාලෙකට කලින් කතා වුණා. මම කියන්නේ අපිට කියලා තියෙන හුණ්ඩුව ගැන. තමන්ට කියලා තියෙන පුංචිම වත්කමුණත් අපිට වටිනවා.
1: අනිවාර්යයෙන්.
0: ඒ නිසා හුණ්ඩුවත් තරමින් හරි කමන්නේ ගයක් ඔයාටම කියලා ඔයාගේ පවුලට ගයක් වෙන් කරලා හදා ගන්නවා. ඔන්න මාර්ගම ඇල්හෙන පාර තියෙනවා යන්න පොට් එක.
1: හොඳම තැන
0: හොඳම ප්ලේස් එක. ඒ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස්. ඔයාට එතනට ගියාම හොඳ ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් හම්බ වෙන්නේ. ඒ වගේම ඔයා යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා ගියොත් තව හොඳ ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් හම්බ වෙනවා. මොකද ඔයාට ඒ ඔයාට ඒ වෙලාව වෙන් කරලානේ යන්නේ.
1: කිසිම රස්තියාදුවක් නැහැ.
0: රස්තියාදුවක් නැහැ. වෙන අය ඇවිල්ලා ගෙවල් පෑන් කරන්නේ ඔයා ගියපු වෙලාවට. ඔයාගේ ගෙදර ඔයාගේ වෙලාවට කැමති වෙලාවක් අපොයින්ට්මන්ට් එකකින් දාලා ගිහිල්ලා ප්ලෑන් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගෙවල් ප්ලෑන් කරන්න කියන්නේ කස්ටමයිස් කරලා හදලා දුන්නට ඔයාට ඉඩමක් තියෙන්න ඕනේ. හොඳේ. නැත්තම් ගිහිල්ලා කියයි මේ මට ගයක් හදා ගන්න ඕන ඉඩමක් එක ගයක් ගන්න තියෙනවද දුරන්න කියලා පන්නයි. ඒ නිසා හයිට මාරගෙන ගේ හදා ගන්න මෙතනට යන්න. කෝල් එකක් දුන්නොත් මේ නම් එකට වාට වැඩේ ලේසි. 0794932050 කතා කරොත් ඔයා අවශ්‍යම විදිහට කස්ටමයිස් කරලා හෝම් එකක් අර හිතේ නිදහසේ ඔයාට මගේ කැදල්ලක් කියලා දැනෙන විදිහටම කැදල් එන්ටර්ප්‍රයිසස් කරලා දේවි. හරි ඒගවට අපි ආයෙත් යනවා වට්ස්ඇප් එක පැත්තට. දිව්‍ය මෙහෙන් එරර්ස් එහෙමත් එන්න පටන් ගන්නවා.
1: මම කෝල් එකක් කියන්න ඉස්සලානේ.
0: හරි හරි.
1: ඔය හැම තිස්සෙම වට්ස්ඇප් එකේ කටට විතරයි ආදරේ කරන්නේ.
0: අනේ මේකනේ මට දැන් ඔයානි කෝල් සාන්ස් කරන්නේ මට ආදරේට් පේන්නේ මෙයාව තමයි මේ කට්ටියව.
1: ඉතින් කිතුල් කොටේ ඉඳලා අපිට ප්‍රේමසිරි කතා කරා. මේ වෙලාව අපි දෙන්නම අහගෙන ඉන්නවා.
0: කොටේ උඩද කොටේ යටද? ඒක හරියට කියවන්නේ නැහැ. කොටේ උඩද කොටේ යටද?
1: උඩ
0: කිටුල් කොටේ උඩ.
1: එයාගේ වයිෆින් වල ගුණවති, ඊට පස්සේ දිනුෂා, ගණේෂා, චමිලානි, දිල්ෂාන්, කිරණිදු, ඒ වගේම නෙත් අහගෙන ඉන්න හැමෝමවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ මහරගේ මින්චාන්දනි කතා කරා.
0: හරි.
1: ෆැමිලි එකේ හැමෝමවයි අපි දෙන්නවයිත් එකතු කරගන්නවලු. ඊට පස්සේ අර මේ උදේ අපිට එයාගේ ප්ලේලිස්ට් එකක් දම්ම ගන්න හදපු එක්කෙනාට මතකද? අකුරැස්සේ යෂෝ.
0: ඔව් යෂෝ.
1: කෝල් එකකුත් දුන්නා.
0: ඇයි කෝල් කරාද?
1: ඔව් හවස සින්දු ටිකක් හොලයිලු.
0: ආ ඒකනේ. එහෙනම් ඉතින් win win situation.
1: ඔව්.
0: නේද? ඔයා අපිට ලව් කරන්නේ ඔයාට ආස කරන සින්දු දෙන තරමටනේ. ඒතර ආස කරන සින්දුවත් හම්බෙනවා අපිට ආදරෙත් හම්බෙනවා. මෙන්න. පුළුවන් නම් දෙන්න කොහන්න මට ආරතී song එක හවස වරුවත් එතකොට සම්පූර්ණයි.
1: දෙනවා.
0: කවුද මේ? මේ
1: යෂෝ යෂෝ.
0: යෂෝ ගීගාව සින්දු ඔන්න ලෑස්ති කරලා තියාගෙන ඉන්නේ මේ පොඩි අර අපි කියන්නේ එක දා ගන්න. නෙමේ මේක ඇත්තටම ඔය කියන්න කලින් ප්ලේලිස්ට් එකේ තිබ්බා.
1: තිබ්බා.
0: හරිද?
1: අපි වෙලා වෙනකම් බලාගෙන හිටියා චුට්ටක්.
0: හරි. අපිට අනුෂ්කගේ ධෝනි සින්දුවත් දෙන්න කොහනේ. අපි නුවර UN ෆැෂන් එකකින් නිරංජලා, උපුල්, සඳමිනි, දෙව්මිනි, ගිත්මිනි, හංසමාලි, ශෂිනිමාලි හැ
1: අර රයිම් වෙනවා.
0: එක වගේ නම් ටික එකතන දාලා ටයිප් කරලා
1: එලිවට හරියටම දාලා
0: ඇල්ෆබටික් ඕඩර් එකකින්.
1: යස්.
0: නිරංජලා, උපුල්, සඳමිනි, දෙව්මිනි, ගිත්මිනි, හංසමාලි, ශෂිනිමාලි, බොසෙලු, ටෙෂාන්, චානුක, ෂෙනුක, නන්දාවති, සෝමාවති, දුලුෂිකා, ඉන්දුෂිකා. ඉන්දුෂිකා කියලා නෑ නේ මගේ නම, ඉන්දුනේ. දිලුෂිකා. ඔන්න කට්ටිය එකතු කරගන්න ලස්සන song එකකට. හයි හයි චෝටි බෝරි පැටව් දෙන්න මගේ මැසේජ් එක කියවන්න. උකුහෙලින් මාෂියක ඒ ඉන්සල්ට් කරගෙන එන්න එපා.
1: තරහ වෙනවා.
0: තරහ යනවා අපිද? අපිට මෙහෙම හිටියට අපිට කේන්ති යනවා.
1: ඔව් බෝරු පැටවුන්ට තරහ යනවා දැකලා තියෙනවද? අන්න ඒ වගේ වෙනවා.
0: හපනම හොඳ ඉස්සරහ දත් දෙකෙන්. කොහොමද අනේ නිින්ද යන්නේ මෙච්චර ලස්සන කතා කරද්දිලු. තෑන්ක්ස් ඩාලින් ප්‍රියංකාක් අපිට තෑන්ක් යූ කියලා දා තිනා. ඒ ගාවට සතියන්තේ net අහගෙන ඉන්නේ. උදේ අහන්න බැරි වුණානේ. අපි කෑගළු බත් කඩේ කොල්ලෝ කෙල්ල සෙට් එක, හැබැයි 55 සෙට් එක ලස්සන සින්දුවක් දෙන්න. ඒ මොකද? 55 සෙට් එකක්. 55 සෙට් එකක් කියන්නේ 1955.
1: ඉබේලත් නේ.
0: ඒකනේ මේ මොකද්ද ඒකට කියන්නේ? මේ ප්‍රාග් ඓතිහාසිකයෝගේ ඇන්ටික් බඩද? නෑ නෑ නෑ නෑ. කොහොමාරි හොඳේ මේ අපේ කෑකළු බත් කඩේ කටේ එකතු කරගන්නවා. 55 මොකද්ද කියලා හරියට අපිට රැල් බුරුල් ඇරලා අපිට කියන්න ඒක තේරුන්නේ නෑ. කැන්ඩි එතකොට අම්පෙටිය ආර්ය ටේලර්ස් එකේ කටේවත් එකතු කරගන්නවා. විශේෂයෙන් සෝමතිලක අයියාවයි ආදිත්‍යවයි ආදිත්‍ය පුතාවයි එකතු කරගන්න කියලා කියන්නේ. අන්තිම මැසේජ් එකක් පේමු කියවුදු නෑ. ඒක අපි ඊගවට තියාගමු. හරි. එහෙනම් ඔන්න ආර්ති සින්දු ලපු යෂෝ, ඔයා ටීගාවට ආර්ථී ලෑස්ති කරලා තියෙන
1: මේකෙන් පස්සේ
0: නිසා දිගටම මේ මැෂප් එක ලස්සනද කියලා අහගෙන ඉන්නකෝ. වෙලාව දවා 2:34.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වෙලාව දෙකයි විනාඩි 41.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-21-33-540.
9: මමත් ඔයාල වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
10: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
11: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
12: Net FM Alpha Studio with Kasani and Lehansa.

0: අනේ තව විනාඩි 15යි තියෙන්නේ.
1: යන්න වෙනවනේ.
0: යන්න වෙනවා. අපි අද ලයිව් ආවෙත් නෑ ඉතින්. මොකද හෙට උදේත්
1: ඔයාට නෑනවා.
0: මේ චෝටි බුප් චෝටි හුරු බොටි බුර පැන්චි දෙන්නව බලාගන්න පුළුවන් උදේම ලයිව් වෙන. ඉතින් හෙට උදේත් වෙනකොට අදත් අන්තිමට ලයිව් එක අපි ඇවිත් තියෙද්දී ඕල්නියා එක ළඟ අපිව දකිද්දී අගයක් නැති වෙනවා.
1: අගයක් නැනේ.
0: මැණික්ුණත් හැංගිලානේ තියෙන්නේ පොළවයට.
1: ඇත්ත.
0: ඒ නිසා අපි හෙට විතරක් එන්න හිතලා අද ලයිව් එක ආවේ නැහැ. කමක් නැහැ නේ.
1: කමක් නැහැ.
0: තමක් නැහැ. එන්නේ නැහැ ඉතින්. හරිද? හරි. මේ චුට්ටක් අර අපි මායි දිව්‍ය කතා කර කර හිටියේ අපේ කැම්පස් ලයිෆ් එකේ වෙන පොඩි ජොලි සිදුවීම් ගැන.
1: ඔව්.
0: මොකද අපිට එහෙම ලස්සන අතීතයක් ආයි හම්බ වෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ
1: නේ. දන්නවනේ.
0: කාඩ් ගැන තමයි කතා කර කර හිටියේ. ඕකේ. මේ ඔයාටත් කැම්පස් කාඩ් එකක් තියෙනවා නම් මොකද්ද කියලා අපිට WhatsApp එකට දාගෙන යන්න. මොකද කැම්පස් කාඩ් කියලා කියන්නේ කැම්පස් එකේ අපිට තියෙන අනන්‍යතාවයනේ.
1: ඔව්.
0: අපි දියුරුම් දෙනවනේ අර කොහොමද?
1: කොහොමද? මෙන්න මේ නමට.
0: ශ්‍රී ලාංකික.
1: ඔව්.
0: ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මම මෙන්න මේ නමින් දියුරුම් දෙමි. අද පටන් මම මොහු ලෙස දියුරුම් දෙමි කියලා කියනවනේ. දෙතනින් පස්සේ ඒක තමයි ජීවිත කාලෙම තියෙන්නේ. සමහර තාමත් ඒ හම්බෙච්ච කාඩ් එක Facebook එකේ තමන්ගේ නමට යහපැත්තෙන් වරහන්
1: දානවා.
0: ඒක තමයි හුරතල්ම වැඩ. ඔයාට තියෙනවා ලස්සන කාඩ් එකක්. කාඩ් එක පිටිපස්සේ කතන්දරයක් තියෙනවා. ඔන්න අපිට WhatsApp එකට දාගෙන යන්න. අපි ආසයි ඒ දේවල් කියවන්න.
1: රටට මැහෙන්න කිය. දැනගන්න.
0: අපිත් ආසයි දැනගන්න. රටට මැහෙන්න කියවන්න ලැජ්ජයි වගේ නම් මේ ඔබ දෙපළ සඳහා පමණයි කියලා වරහන්
1: ඇතුලේ දාලා
0: ඉවරයි. අපි විතරක් සතුට වෙනවා කියලා. අපිට සින්දුවක් දෙන්නානේ කරන්නාගොඩ පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ රබර් බුෂ් නිෂ්පාදනය කරන කට්ටිය තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. සමන් එක අජිත් ඉන්නවා අපි දෙන්නව අහගෙන සද්දෙට. සමන් ඇන්ඩ් අජිත් ඉන්දු ඇන්ඩ් දිව්‍ය. අපිට මොහරි කරගන්න පුළුවන් වේද? අපි තාසේ වෙඩින් එකක් ගන්නනේ තාම මනමාලු දෙන්නේ කොහොන ගම.
1: ඒකනේ. බෝඩ් පැටව් දෙන්නේ.
0: බෝඩ් පැටව් නේ හොයන්නේ නේ. නිකම් මනමාලු හරියන්නේ
1: නැහැ. හරියන්නේ
0: නැහැ. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. නෑ උදේ දාපු එකක් නේ.
1: වැරදි චැනල් එක.
0: වැරදි චැනල් එකකට දාපු එකක්. ලස්සන සින්දුකට ගෙදර හැමෝමයි ඔයාලවයි ආදරෙන් එකතු කරගන්නවා. සඳු නියෝජන මාවනැල්ල ඉඳන් අපිට මෙහෙම මැසේජ් කරනවා. අනේ ඔයාලා දෙන්න ලස්සනට වැඩසටහන කරනවා. මම දිස් නැදුව චෙනදි පුතා කිසඳු නැරදුනා. මම දිස්න දුව චෙනදි පුතා කිසඳු. දැක්කනේ අපි මානසික නොවි අර රොබෝලා වගේ කියවගෙන යනවා මොකද වෙන්නේ කියලා.
1: ඒක තමයි.
0: ඒක තමයි අපි හැම නොකරන්නේ. ඔන්න එහෙනම් චූටි චෙනදි දුවයි කිසඳු පුතාවයි එකතු කරගන්න දිස්නා කවවත් ආදරෙන් එකතු කරනවා. ඊගාව ලස්සන සින්දුවට හායි නංගිලා දෙන්නා. මමත් හෙලෝ හෙලෝ සතියන්ත අහගෙන ඉන්න මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහමු කියලා සුජීව අයියා යටියන් තොටින් අපිට ආදරේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා.
1: ඊට පස්සේ අපිට කෝල් කරා දිනුෂි. ගල් කන්දින්දර තමයි කෝල් කරේ ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා. ඊට පස්සේ කෑ ගල්ලෙන් අපේ සෙනුරි කතා කරා පවුලේ හැමෝමවයි බොයෆ්‍රෙන්ඩ්වයි එකතු කරගන්න කිව්වා මේ ඊළඟ සින්දුවට.
0: වැඩේ වැඩදීනේ.
1: නම කියන්න බෑ කිව්වා.
0: ඒකනේ බොයෆ්‍රෙන්ඩ්ගේ නම කියන්න තියයි චුට්ටක් ඩේන්ජරස්. බොයෆ්‍රෙන්ඩ් අහගෙන හිටියොත් ඉතින් දුකට ආයෙමත් කෝල් එකද ඇයි බබා ඔයාමගේ නම කිව්වේ නැත්තේ.
1: ඒකනේ.
0: පවුනේ. සමහර විට තාමත් අර කොළුඳුල් ගෙදරට හොරෙන් කරන එකක්ද දන්නේ
1: නැහැ.
0: අපි එරෙහි නොකි. ලෝකෙම එරෙහි වුණත් net එකේ අපි දෙන්න ඔයාට එරෙහි වෙන්නේ නැහැ පැටියෝ. ජපාන් වල ඉඳන් අපි වහගෙන ඉන්නවා. නිශාන්ත කුමාරය ලස්සන song එකකට යාළුව දෙන්න ගාමිණී වයි ඉෂාන් වයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඔයාලා දෙන්නත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා තමයි මේ message එකෙන් කියන්නේ.
1: ඒත් එක්කම හුණු විටිය පාලම අසල.
0: හුණු විටිය පාලම ගාව. ඕකේ.
1: සුදු බේබි කියලා තියෙනවලු 3 wheel එක.
0: ඕකේ.
1: ඒ කියන්නේ පාකිකි 3 wheel පාකිකි.
0: සුදු බේබි.
1: ඔව් සුදු බේබිගේ අයිතිකාරය අනුරායිය තමයි අපිට කතා කරේ. අනුරානායක අර. මල්කාන්ති ඉන්නවා, පුතා රංජේ ඉන්නවා, දුව කසුනිකා. ඒ වගේම 3 wheel පාකිකියේ සෙට් එකම එකතු කරගන්නවලු. එකතු කරගෙන ඊළඟ සින්දුව අහමුලු. සුදු බේබිගේ අයිතිකාර.
0: ඉතින් සුදු බේබිව පාර යනව දැක්කොත් අත දාලා නවත්තල සුදු බේබිට මූල්‍යමය ආධාරයක් වශයෙන් රයිඩ් එකක්
1: යන්න.
0: ඔන්න අපි ආදරයට හැමත් මතක් කරනව නේද? ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක ගැන අපිට කියන්න. මේ ෆ්‍රී ප්‍රමෝෂන් කරලා දෙන්නේ නෑ ඉතින්. ඔයා අහගෙන ඉන්න බිස්නස් එක කරන ගමන් නම් ඉතින් කියවෙනවනේ. එහෙම හිතලා ඔයාට එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් බර්ත්ඩේ විෂස් දෙන්න මේ වගේම හෙට උදේ 9ටත් අපි දෙන්න. හරි. එහෙනම් දැන් යන්නත් වෙලාව. හරි. අපි සින්දු ටිකක් අන්තිමට සින්දු ගොඩක් එක දිගට දීලා අපි කලින්ම යන්න තමයි මේ හදන්නේ. ඊට කලින් ඔන්න අන්තිමට මෙයාලවත් එකතු කරගෙනම ඉමු කියලා හිතුවා. අපිවත් මතක් කරන්න කියලා දාලා තියෙන හින්දම රාජගිරියේ අනේ මම මතක් කරානේ රාජගිරියේ බඩායව මරිසි මාමෝයි ආයි මතක් කරන්න උඩ ගෙඩිය දෙන්න. හයි ඩබල මාත් ඉන්න ඔයාලා වහගෙන ඉවන් අවිසාවෙල් ඉන්න මැසේජ් එකක් දානවා. කෙල්ලපන පූර්වාරාම පාරේ චන්දන චාන්දනි, එතකොට බලක්ෂි, සඳුනි, ජනිත, මෙරාජ්, විලාසිකා, රංජනෙක් හන්සි ඉන්නවා. අපිටත් ඔන්න ප්‍රියා අයියාගේ, ප්‍රියා අයියා කියන්නේ ප්‍රියා සූර්යසේන මහත්මයාගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. ඔන්න එහෙනම් කට්ටියවම අද දවසේ එකතු කරගෙන අපි බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් ජීවිතේ ගමන අදිනවා මේ බූරු පැටව. අපි යන්න කියලා හදන්නේ නං හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න.
1: මේ එළිවෙන ටිකට පරිස්සමෙන් ඉන්න. අපි දෙන ටක් ගාලා හිට උදේ 9 වෙද්දි මෙනව ගලන් ගෙදරට. අනිත් එක මේ ඉරිදා දවසේ කියලා නිදා ගන්න නම් ලෑස්ති වෙන්න එපා.
0: ඔව් හරි.
1: උදේම නැගිටලා දාත කඩ මැදගෙන ටියුන් කරලා ගන්න net fm අපි දෙන්න එනවා උදේම. එහෙනම් අපිට
0: fm 95.8 දන දන හැමෝටම කිව්වට කමක් නැහැ.
1: කමක් නැහැ. ඒ වගේම අපිට මැසේජ් කරපු, කෝල් කරපු ඔයාල හැමෝටම අපි දෙන ගොඩක් ආදරෙයි.
0: ඒ වගේම thank you ගමගේ show එක හගෙන ඉටට හෙරත් hello hello සතියන්තෙන් හම්බෙමු.
1: ඔව් එහෙනම් අපි අදට ගින් යනවා. bye
0: මම ඉන්දු.
1: මම දීපියා. yes

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: Cinderella wage mannan inne mawa beera ganna kawuruth tanaka.
2: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: Finishing wahala lesa color of flow wajabena.
4: Sit pedagani kal pavati. අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
5: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
6: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: Hello, hello.
1: Dengi tingo ona weda kiyanna. Mama making a sindu kavi kala pennanna.
0: Eken api sindu kavi kirime paata malawa patan gamu.
1: Yes, mata puluwan eka mata eka sahajayenma opu. Mukadda ne ekata kiyanne eka awilla maha amutu hakiyawak.
0: Kalaatmaka hakiyawak. Sahajame hakiyawak.
1: Yes.
0: Okay. අපි එහෙම බිස්නස් එකක් පටන් ගමු.
1: Hi mama bashi.
0: Mama kavi.
1: මේ අපි දෙන්නේ ඉන්නව හවස 6 වෙනකන් එක දිගට ලස්සන සින්දු ගොඩාක් අහගෙන ඉන්න පුළුවන්.
0: අනිවාර්යෙන්.
1: ඒ

0: වාගේ ගෙදර මේ වෙලාවේ ඔයත් එක්ක ඉන්න. එහෙම නැත්නම් කොහේ හරි කමන්න ඔයත් එක්ක මේ වෙලාවේ ඉන්න. වාගේ වාහනේ වෙන්න පුළුවන්. කොහේ හරි ඔයත් එක්ක මේ වෙලාවේ ඉන්න ඔක්කොම ලටම. සින්දුවක් ඩෙඩිකේට් කළා. ඉතින් පොඩි ජොලියක් කරගන්න පුළුවන් සනසිල්ල සතියන්තෙන්.
1: අනිවාර්යෙන්. 0.95 95 95
0: Hello, hello, Satyanti, api dennage paya deka. Tuna, mehema patan ganno.

0: මුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD-Rise Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හෙල්මට් ජැකට් ෆ්‍රී. KD-Rise Leader 125 bike. KD-Rise Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
0: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න? අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747-31-33-540.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
4: පිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
5: Net FM. Hello, hello, Satyantaya.

0: හවසේ තුනයි විනාඩි 23යි වෙලාවෝ.
1: ලස්සන සින්දුවක් කියවලා තියෙන එක දැක්කම ඉනා ගියා.
0: මොකක්ද වෙලා තියෙන්නේ?
1: සුබ සන්ධ්‍යාවක් භාෂි සහ කවිෂ් දෙන්නටම. මට තාලෙට නම් කියා ගන්න බෑ. හැබැයි මම කියන්න try කරන්න.
0: හරි.
1: තවම හොඳ නෑ භාෂිත හෙම්බා. ගන්නට නෑ කොහෙවත් කීරි සම්බා. එහෙට මෙහෙට පණින කවිෂ් අඩ්ලි.
0: තවම හොඳ නෑ භාෂිත හෙම්බා. ගන්නට නෑ කොහෙවත් කීරි සම්බා. එහෙට මෙහෙට පණින කවිෂ් ගෙම්බා. එපා ඉන්දුව තනි කරන්නට මැදිරියේ බම්බා. ඉන්දු ගැන පුදුම කැක්කුම
1: කවුදන්නේ මේ
0: කොට්ටවගම චරිතයි. අනේ මං තරහයි. ඔයා මට වඩා ඉන්දු ගැන සැලකිලිමත් වෙනවා කියලා කියන්නේ.
1: හරි අසාධාරණයි මේවා.
0: හිත කැඩුණ චරිතයි.
1: අපි දෙන්නම ගම පොල් ගෙඩියක්.
0: ගාලව කොට්ටවගම චරිත. ඉන්දු කියලම සින්දුවක් ඉල්ලගන්න
1: කැමති. ඔව් දෙන්නේ අපි සින්දු. පැය තුනටම එකක් දෙන්නේ.
0: දෙන්නේ එකක්වත්. ඕනම් බලෙන් අහන එකයි ඇත්ත.
1: ඕ. හෙලෝ හෙලෝ සතියන්තයට මාවත් එකතු කරගන්න කියලා මේ කියලා තියෙන්නේ උඩුදුම්බර ලලිත් ප්‍රියංකර.
0: හයි හයි. අදරින් එකතු කරගන්න.
1: අදරින් එකතු කරගන්න. ඊළඟට මේ කවුද?
0: අස්වින්, ශිරන්ත, මුම්තාස්, ඉෆ්රාන්, සුදාර, රුවන් මෙන්ඩේ, සිගවට රොකි, ප්‍රින්ස් කීඩන්, ෂාන්, ගස්ලේ, ෆස්ලේන්, නිරෝධා ගමගේ and all MCG members live එකතු කරගන්න කියලා කියනවා සිංහල කහන්න.
1: ඒ ටම් ටික අහලා මටත් මගේ නම වෙනස් කරගන්න ඕන වගේ එකක් හිතුණා.
0: ඔයාට කොහොමද?
1: කවිෂාලක වගේ කෙනෙක් අර පොඩක් අර දිව පොඩක් හැපිලා වගේ සීන් එක.
0: ඊට වඩා හොඳයි කවිස්.
1: ඔව් කවිස්.
0: කවිස්.
1: සාලුස්. හෙලෝ හෙලෝ ගුඩ් ඊවෙනින් සුන්දර භාෂයන් සුන්දර කවි අනේ. සුන්දරයිද බලන්න?
0: ඔයා මලක් වගේ පැටියෝ.
1: අනේ. මගේ සෝසෙ මොසෝස මල සුතුමසෝසි.
0: අද රෝස පාටි ෂර්ට් එක කුත්තන්ද
1: මේක ඇඳලා ආයි ගලවනවා ආයි ඇඳිනවා ආයි ගලවනවා පස්සේ අම්මකෝ ඕක ලස්සනයි ඇඳා යන්න
0: ඉස්සර ඉස්සර දැන් අපේ මල්ලිට හැවන රෝස පාටි එකක් දුන්නාම ඇත්ත ඇත්ත කතාවක් හරිද කොල්ලාට අවුරුදු 3ක් හරි 4ක් හරි ඇති. ඉතින් ඔය දැන් ඔය චූටි චූටි අර පටි ස්කිනීස් වැනි පොඩි බබාලට හම්දාන්නේ මෙම් බෝල තියෙනවා නම්මන මේ දවසක් අම්ම නාවල කෙල්ල ගෙනල්ලා දෙනවා අක්කටයි මටයි ආව පිහිදල කරලා චාටුවක් දාලා මේ පවුඩර් දාලා කොලොන් දාලා අඳන්න කියලා.
1: නරීට බාර් දීලා කොකුල ටික.
0: ආ මල්ලිට කරපුවනම් සෑහෙන ඉන්න හිමින් කියන්න නේද? දැන් ගෙනල්ලා දෙනවනේ හරිද? ඉතින් අපි කරන්නේ දැන් ඔයාට ඔය වගේ ඒවා නෑ ඔයාලේ කාලයක්. අපි දෙන්න කරන වැඩේ ඉතින් මල්ලිට අඳනවා දැන් ස්කිනි එකක් අරන් අඳන ගියා. ඊයෝ ගෑනුමයි
1: රෝස පාටට
0: රෝස පාට සහ අර පටි තියෙනවා
1: පටි තියෙන එකට
0: ස්කිනි සකින්න හරිද එයාට ඕන අත් මෙහෙම දිගට තියෙනවා අත අර පිරිමි ළමයිගේ වගේ එහෙම කොලර්ස් තියෙන හිමේම මේ අවුරුදු 3 4 කොල්ලා හරිද එන්න කැටයන් ඒ කාලෙත් ඔන්න දවසක් යාට තිබ්බා ප්ලේන් සූට් කියලා එකක් තිබ්බා පෝස් සූට් කියලා තිබ්බා මේක හංග ඉන්නවා නම් ඌ දැන් පස්කයි
1: හරිද දැන් අපේ භාෂිකේ මල්ලියනි
0: ඔය පෝස් සූට් කියන එක තිබ්බනේ ඒක මෙහෙම දැන් පපුව මැද්ද ලොකු පෝසෙක්ගේ මූණක් තියෙනවා බූල් බූල් මෙහෙම තියෙනවා මට හොඳට මතකයි ඒක ඇවිල්ලා කුණුලේ පාට කිට් එකක් හරිද මේ රිබ් එකක් තිබ්බා ඩාර්ක් බ්ලූ වලින් අත් දෙකේ හරිම ලස්සනයි ඉතින් ඒක ගත්තු මුල් කාලේ හරි ලස්සනයි ඉතින් දැන් මේක යනවනේ අම්මා නාවන් එක යනවනේ දැන් ඇඳන් හිටියේ ඒක නම් ඒක සෝදාලා ගිනි සෝදලා ගිනි අවුවට දාලා ඒකම වේලලා අරණි
1: ආයි ගන්න ඕන
0: නැති ළමෙක් වගේ ඒක මන් දන්න ඕනි ඒ ඇරෙන්න වෙන එකක් අඳන්නේ ඒක වේලෙනකන් මේක ඉන්නවා මේ
1: උපන්වස් ට්‍රේන්
0: උපන්වස් ට්‍රේන් ඕක දැන් කොමාරි පාටි ලෙහිලා නූල් ලැබිලා හරිද එහම කැතම කැත වෙලාද හරිද තාත්තා කිව්වා දැන් මේක අඳින්න දෙන්න බෑ මහත්තයා දැන් මේක අඳින්න බෑ
1: අරයවද කරා
0: දැන් මේක කැතයි දැන් මේක විසික් කරන්න ඕනි ඇඬුවා කිම්ම පෙරලි පෙරලි බෑ බෑ මට පුස් සූට් එක මොණි ගියද
1: දැන් මේ වගේ දැන් මේ වගේ ඇඳුමක් කඩෙන් අරන් ගිහලා මේක මේ වගේ එකක් මතකද කියලා
0: කියන්නේ ඒක මොණි කියලා ඇඬුවා හරිද අනේ දවසක් තාත්තා මේක හවස නිදා ගන්නකන් ඉඳලා අර ඇඳුම පිච්චුවා
1: අයියෝ
0: ඒ නැගිටලත් මං හිතන්නේ ඒ සාංකාව තිබ්බා කොල්ලට සෑහෙන දවසක් යනකම් ඇඬුවා හොඳට මෑඬුවා කෑවේ බිව්වෙත් නැතුව හිටියා පස්ස ගෙනල්ල දුන්න පපුව මැද්ද ලොකු ප්ලේන් එකක් ප්ලේන් සූට් එකට
1: ඉංග්‍රීසි මිරිස් ගත්තා වාගේ
0: ඒනේ පිරිමි ළමයි එහෙම
1: එහෙම තමයි ඉතින් ගොඩක් අර ගොඩක් දෙයකට ආදරය කරනකොට ආස කරනකොට ඒක නැති වෙනට හරි බයයි
0: අනිත් එක ඇයි ඕගොල්ලෝ රෝස පාටට එහෙම දැන් ඕගොල්ලෝ දැන් ඇඳව උනාට ඒ කාලේ රෝස පාට ඊ ගැල්ලම ඉංගි පාට එහෙමනේ
1: ඒක වෙන මොකද කියන්නේ මගේ අල්මාරිය ඇරියාම තියෙන්නේ ඒ කොනේ ඉඳලා උතුරු කොනේ ඉඳලා දකුණු කොනේ යනවා තනි කර බ්ලැක් කලර් තනි කරම කළු පාට ඒ කියන්නේ රෙදි හොදන දවසට කළු කළු කළු කළු කළු කළු ඇඳුමක් ගන්න ගියාම මං දුවගෙන යන කළු අපේ අම්මනේ ආ ඉමෝජි එකක් විතර ගන්න හරි ඉන්නට අද්දෙක් ගහගෙන බලාගෙන ඉන්නේ
0: මගේ ආදර මල්ලිව අපි මේ සින්දුවට එකතු කරගමු
1: ඔව් බොහොම ආදරේන
0: ඔව් තා කවුරු හරි එකතු කරගන්න
1: අකුරැසේ අශෝවත් එකතු කරගමු මේ සින්දුවට ඊට පස්සේ කවුද
0: ඉන්නේ ආ මේ තියෙනවා කවි අයගේ ලයාන්විත කටහඬ උංග දවසකින් ඇහුනේ අනේ
1: අනේ දෙයනේ කීසත ඉතරනේ මං ආවේ නැත්තේ
0: ලයාන්විත
1: ලයාන්විත
0: දැන් වොමනාවෙන් අමුතේ උගුර හැඩ කරනවා නේද කොහෙද මානේ මම මයික්ස් ඔන් ඔෆ් කරනවා
1: ෂෝ
0: මේ සමයන්
1: ලයාන්විත බව එන්නේ නැද්ද

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
2: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
3: කඩුවෙල නගරයේදී මැයි 14 වන දින විවෘත වන විෂන්කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 12%ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල, අමතන්න 077-383-585.
4: රපුන්සල් වගේ මන්නං ඉන්නේ, මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්, ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.
6: අක්මා විතල් ෆැටි ලිව, බයවෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: මුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
3: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
4: NetFM hello hello satyantaya

0: අවස තුනයි විනාඩි 50යි වෙලව. කටි ඉන්නවා එකතු කරගන්න
1: ඕන. නෝ නෝ නෝ නෝ මේ පැත්තේ ඉන්නවා කිතුල් කොටේ.
0: හා
1: මං හෙව්වා ඒ කොටේ කියලා.
0: මන්ට දී කිතුල් කොටේ කිව්වේ. මං සුට්ටක් පත්තලේ ඉන්නේ නේද? හා
1: පිස්සුදානේ. මේ ඉන්නේ රූපසුන්දරී වගේ. නෙක්ස්ට් මිසිස් වර්ල්ඩ් එකට දාන්න පුළුවන්.
0: ඔප්ස්. මිසිස්.
1: නෑ මං කිව්වේ අපි කියන්නේ එහෙමනේ ඉතින්. නෑ. ලෝකරූ රැජින මිස් යුනිවර්ස් කිතුල් කොටි පැත්තර ගියොතින් ඉන්න ප්‍රේමසිරි අම ගුණවතී දිනූෂා ගණේෂා චමිලානේ දිල්සරා කිරණි මේකෙන හැමෝම එකතු කරගෙන අපිට සිද්ධ වෙනවා.
0: ඊට
1: පස්සේ කතා කරා වැලිමඩින් කුසුමාවතී අම්මා මට හරි ආදරේ කියලා කිව්වා.
0: ඔයාට ආදරේ කිව්වා?
1: ඔව්.
0: ඒක වෙන්න විදිහක් නැහැ.
1: ඇයි?
0: එයා වැඩිපුර ආදරේ මට.
1: හා මෙතන හරි ප්‍රශ්නයක්.
0: ඇත්ත කියන්නේ කාටද වැඩිපුර ආදරේ කියුවේ?
1: නෑ ඇත්තටම ආදරේ කියලා කිව්වා.
0: ඔයාට ආදරේ කිව්වද?
1: ආදරේ කියලා කිව්වා.
0: එහෙම කිව්වේ.
1: අහන්නකෝ බොරු නම් මේ මැනිකගෙන්. එහෙම කිව්වා.
0: එහෙනම් මට තමයි ආදරේ. ආ දන්නවද ඒක ලංගේ වත්තේ? ඔය බොරලන්දේ පැත්තනේ සීතල පැත්තනේ. මට කිව්වා ඒගොල්ලන්ගේ පුතා. හරිද බෑන මං හිතන්නේ. හදලා තියනවලු ස්ට්‍රෝබෙරි. හරිද? ස්ට්‍රෝබෙරි තියනවා කිව්වා. අවුත් දෙනවා කිව්වා. හරිද?
1: අපි ඊළඟ පාර ට්‍රිප් එකක් යන ලොකේෂන් බල බල නේද ඉන්නේ.
0: ඔව් ඒක තමයි. මං ඇහුවා මේ විකුණන්නද හදන්නේ කියලා. නෑ නෑ මේ ගෙදර ළමයින්ට කන්න කියලා කිව්වා.
1: හරිද?
0: ඉතින් ඔයා හිතන කොච්චර ලස්සනක්ද කියලා. ඊගාවට කිව්වා ඔයා කාලා තියෙනවද පැණි වට්ටක්කා?
1: පැණි වට්ටක්කා? නෑ.
0: කාලා නෑ නේද? මොකක් කාලා නෑ. ඒ කියන්නේ හේන් වල අර දැන් පැහුණු කාලෙදි කඩලා ගෙනිහිල්ලා විකුණනවනේ එක කනවනේ. එහෙම නැතුව කඩන්න නැතුව ඉතිරි වෙන වට්ටක්කා. ඉදිච්ච වට්ටක්කා.
1: ඉදිච්ච වට්ටක්කා.
0: ඒවයි වොම පුදුම රහයිලු.
1: සිනාවතම. ඒ වගේ පළතුරක් තියෙනනේ පළතුරක් නෙවෙයි ඒක ලොලුවකගේ තමයි කන්නේ. දිවාග තිනව එන්නේ නෑනේ. කහපාට බෝල ගෙන.
0: සීනි කැකිරි.
1: සීනි කැකිරි.
0: ඒ සීනි කැකිරි රහයිලු.
1: රහයි රහයි.
0: මම ඉන්න තැන අපේ ගෙවල් වල කාලා තිනව මිනිස්සු. අපේ අක්ක හැම හරි පෙරේතකමින් කනවා දැකලා තියෙන සීනි වලයි පැණි වලයි දාගෙන.
1: මං ඊයේ ජූස් අරගෙන. හැබැයි
0: මම නිකවටවත් ඒක කොහොමද කියලා බලන්න කාලා නෑ.
1: රසයි රසයි.
0: රහයි.
1: කාලා බලන්න. ජූස් එකක් අදලා බලන්න තවත් රසයි.
0: එහෙමද? ඇඟට හරි ගුණයිලනේ.
1: ගුණයි ගොඩ ගුණයි
0: කියලා. ආන්න හරි හොඳයිලනේ.
1: ගොඩ කලි කෙනර මේ නිවන ඇඟ නිවන වගේ දෙයක්.
0: ඔයා නිවිල ඉන්නේ ඕව බීලා තමයි. මම කොච්චරවත් පත්තු වෙවි ඉන්නේ. සීනි කැකිරි ගෙඩිය හම්බෙන්න.
1: ඒ කියන්නේ සීනි කැකිරි හම්බෙන්න ඕන. දැක්ක නේද සීනි කැකිරි කන එකේ නොකන කී අතර වෙනස. මේව මුදා ගෙවා නෙවෙයි ප්‍රචාරය කරන්නේ.
0: දැන් සීනි කැකිරි ව්‍යාපාරිකයින්ට
1: හොඳ චාන්ස් එකක්.
0: හොඳ වෙලදා.
1: සීනි කැකිරි ව්‍යාපාරිකයනි මේ ඔබේ අවස්ථාවයි.
0: නිකෝලා ගනේ ඔයාව මම යවනවා පොලේ බඩු විකුණන්න.
1: යමු.
0: මේ අපි දෙන්නට ඇත්තට.
1: හා.
0: ඇත්තට අපි දෙන්න.
1: ඔව්.
0: යමු සිස්ටයගෙන් ඉල්ලගමු. සම්බුක්කන පොලේ ඉඩක්.
1: යමු.
0: ඉල්ලගෙන අපි මිනිස්සුන්ගේ බ්‍රේන් වොෂ් කරලා.
1: අනිවාර්යෙන්.
0: බඩු විකුණමු.
1: බකෙලිම විකුණමු ආනිකම් පොලම අපේ අයිතියට අරගෙන පොලම නිකන් අපේ පිටිපස්සෙන් පොල්ලක් අරගෙන පළොත් අපි දෙන්න වගේ නේ.
0: අක්කා මේක බොන්න මේක දුවහම කොණ්ඩේ ශා ලස්සනට වැවෙනවා.
1: මම පිටිපස්සෙන් පොඩි ඇක්ට් එකක් දෙන්න නිකන් මේ කලන්ත දාලා වැටිලා නිකන් ඒ වගේ එකක් ඔන්න කෙනෙක් මට එකපාරට මුක පොවනවා. මට ලොකු පණක් එනවා. ඔයා කියන අර කොල්ලක් බිව දැක්ක නේද? දැක්ක නේද?
0: සීනි කැකිලි පවර් එක.
1: හවසට කොමිස් එක ෂෙයා කරගමු.
0: මේ මම අපි පොලේ දාමු සීනි කැකිලි ජූස් ව්‍යාපාරය.
1: දැන් මේක නමකුත් අපි ලස්සනට මේ කතා කරගමු.
0: ඔව් දාමු. නෑ ඒක ඇත්තට හොඳ ලස්සනට කරන්න පුළුවන්. අර හොඳ ලස්සන කප් එකක් අරගෙන නේද? ඒකට අයිස් කියුබ්ස් හොඳට දාලා.
1: ඔය අර චුම් මේ චුම් වගේ නෙවෙයි.
0: ඔව් ඒ ඊට පස්සේ කොහොම හරි ඒකට හොඳට අයිස් කියුබ්ස් දාලා ඊට පස්සේ සීනි කැකිලි ජූස් එක හදලා දාලා ඕනම් සුගර් සිරප් දාලා නේද?
1: ඔව් කෙලිම ගෙනියන්න පුළුවන් ඒ ලස්සන නිකන් කවර් එක දාලා.
0: ඔව් ස්ට්‍රෝ එකක් දාලා දෙන්න පුළුවන්.
1: කෙලිමුදින්
0: ඕනම් අපිට මොනවාද බී හනි එහෙමත් දාන්න පුළුවන්.
1: ඔව්
0: ඊට පස්සේ සුගර් සිරප් වෙනුවට හෙල්දි එතකොට.
1: හෙල්දි විදියට.
0: ෂා. ඔන්න කරනවා නම් බිස්නස්.
1: ඔව් එතන මොනවා නම් වාඩි වෙලා බීලා යන පුළුවන් ලස්සන හොට් එකක් හදලා.
0: ඔව් අපි ඊට පස්සේ අර මේ මොනවාද මේ අර තියෙන්නේ මොනවාදනේ මේ රෝස් ඇපල් දැරි චූටි ඇපල් ජාතියක් අර විකුණනවා කියලා. අර හන්දි හැම එකේම බෝඩ් ගහලා අන්තිමට ඔන්න ආවා කියලා හිතනවා. අර දුර ඉඳන් බෝඩ් ගහන්නේ ඒ වගේ පොළ පටන් ගන්න තැන ඉඳන් අපි ගහමු. ඇඟ නිවෙන්න ඔන්න සීනි කැකිරි.
1: ඔව් අපි නෑ ඕනේ ඒ අදහස එච්චර හොඳ නෑ.
0: අනේ අනේ අපි හැම කරමු ඉතින්.
1: හරි කරමු අනිවාර්යෙන් කරමු.
0: හැම කරමු.
1: අපි ලබන සතියේ පඩි හම්බුන ගමන් පටන් ගමු.
0: සීනි කැගිරි ව්‍යාපාරයට ජය වේවා.
1: ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: Hello hello. වේලාව සවස 3 විනාඩි 59යි දැන්.
2: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියා බන්න.
7: Red FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: Hey yo, yana yana hamadana anytime set when a flavor dela kiri padamak. Will I ne gana danuwa. Wasakala kiri fun ekak piri ela kiri kiri.
9: වේලාව හවස 4:00.

0: vrea să vad cărai.
1: Madde acar dharma surak min sakasana pravrti samaga.
2: Net News.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ එක අපෙන්.
4: Net FM. Hello, hello, Satya.

0: संग है हम
1: එවනාට මුල් කාලෙදි හොඳ ප්‍රොමෝෂන් එකක් කරන්න
2: ඕනේ. ඒක ඇත.
1: ඒ නිසා අපි දෙන්න ඉන්න ඕනි එතන.
2: මෙහෙම කරමු. මම කටුවනෝද ගෙඩියක් වගේ අඳින්න.
1: මම සීනි ගෙඩියක් වගේ අඳින්න.
2: ඇදලා බොන්න බොන්න බොන්න බොන්න.
1: මම දැන් සීනි කැකිටි ගෙඩියක් වගේ අඳින්න පුළුවන්. ඒක සීනි කැකිරිමයි කියලා පෙන්නන්න මම කම්බල් දෙකේ සීනි අලව ගන්න.
2: ඔව් ඒකම නෑ. කොම්බි කනකොට දුවන්න එපා.
1: ඒ කියන්නේ ගම් මෙහෙම රවුමට කම්බල් දෙකේ මෙහෙම ගාලා. නහය උඩත් ගම් ගාලා මේ සීනි අලවගෙන ඉන්නවා. සීනි
2: කැකිරි. දැන් මං කටුවනෝදල කටුකටු.
1: ආ
2: මාර වැඩේ.
1: කටුකටු කොහොමද හදන්නේ?
2: කේස් කේස් කේස් මොකක්ද ඒකට කරන්නේ? අර අපි මෙහෙම කරමු. අර පාරවල් වල තියෙන අර කෙලිම බැරියර්ස් දාලා.
1: ඔව්.
2: තොප්පි තොප්පි වගේ. ඒන් ටික කරෙන් උස්සන් යා.
1: බැහැ ඒව ලොකු වැඩිනේ.
2: ලොකු වැඩිද? නෑ ඔළුව හරි හරි කරගන්න පුළුවන් කට්ටක් එක කට්ටයින් තියෙන කේ.
1: කටු මොකක් හරි කරගන්න.
2: මොකක් හරි කරගමු නේද?
1: ඔව්.
2: කෙලිම බිස්නස් එක පටන් ගමු.
1: ඔව් ඒක තමයි.
2: අපිට බිස්නස් එකට සපෝට් දෙන්න කියලා කවුද කියලා ගෙස් කරන්න බලන්න.
1: වදරලිය අශෝක.
2: හරි තමයි. අපි දෙන්නගේ මේ කැකිරි පැලන ටික රිනාව වහගෙන ඉන්න ගමන්
1: අපිට සීනි සීනි කම්බලෙන් පෙන්නල කැකිරි වෙනකොට කියලා හිනා වෙනවා.
2: මට මෙවිල පේනවා මේ අපි කැකිරි ජූස් එක ගන්න මනුස්සයා. මේ මොකද්ද මේ මනුස්සයාට උනේ?
1: මං හිතන්නේ සීනි කැකිරි වුවම මේව පොඩි අවුලකුත් යන වැඩි.
2: එපා කැකිරි එපා.
1: නන්නේ මෙවයි ගුණ.
2: බල්ම බීලම ඉන්නකෝ. තේරෙයි.
1: හරි තේන් තව කවුද ඉන්නේ?
2: රමණි කතා කරා අපේ පොළොන්නරුවේ. ඊට පස්සේ කෙලිම මහරගම චාන්දනියම්ම කතා කරා. ඔව් ලොකු පුතා කෝසල මහරගම හැමෝම ගම්පල හැමෝම.
1: ලොකු පුතා කෝසල නෙමෙයි.
2: එහෙනම් කවුද?
1: කෝසල කියන්නේ මං හිතන්නේ කඩේ වැඩ කරන මල්ලි බබෙක්.
2: ලොකු පුතා කියලා නේ
1: කිව්වේ. ලොකු පුතා කියලාද කිව්වේ? කොමාරි පුතාල දෙන්නෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, හස්බන්ඩ් ඉන්නවා. කොමාරි කඩේ වැඩ කරන අයත් වෙනම ඉන්නවා.
2: ආහහ.
1: ආ කෝසල කියලා පුතෙක් වෙනම ඉන්නවා.
2: ආ එහෙනම් යා වෙන්නේ නැති.
1: ඔව්.
2: ඊට පස්සේ ගම්පොල හැමෝම දික්වැල් හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. අන්තිමේදී මං හිතන්නේ මට හොරෙන් ඇහුණ කාට හරි කියනවා මං කතා කරලා දුවලා hina වෙන්න එපා නේ කියලා.
1: කවුරුත් hina වෙන්නේ නැහැ හොඳේ.
2: ඔව් හොඳේ දෙනවා දෙක නැතන.
1: දෙනවා දෙකක්.
2: අලුවෙන් කරු කතා කරා අමපාලි අනුජ මොවින්දු කන්තලෙන් සේනාරත්න කියන කට්ටිය මේ සින්දුවට දාගන්න කියලා කිව්වා.
1: අපි එහෙනම් ඒ ඔක්කොම ලමු මේකට වාගෙන අහමු
2: යමු.

0: அவச ஹதராய் வினாடி தா ஹதராய் விலாவ ஏ சிந்து பொறணும் என்ன பொறணும் என்ன லசனது மாந்தா
1: நம்ம டான்ஸ் கரான இதன ஜாதேவி நீ சிந்து
0: கவியோ தான் அப்பிட்டு நிந்த நோயின ஹந்தாவே உனாம
1: நிந்த நோயின ஹந்தாவே சுந்தரு இது முன தரம்
0: ஏக சுந்தரு கரகான
1: போலே சுந்தரு கரகான விதியா
0: ஏ சுந்தரு கரகான விதிய தமிழ் மம்மிக்கு அண்ணே அவதான டர்கிஷ் டிவி சீரீஸ் மேரா ஜான் ஜான் ஜான் கேல கொலைக்கிறோம் வந்து அடிக்கடி
1: பெண்ணா
0: மேரா ஜான் அருதா இது ஜான் கே கதாவ மம்மி ஏதாவது பலபல இன்னே ஒகுல ஜான் கேல சர்ச் கரான பாய் ஆகே அத்த நம்ம மட்ட அது மதக ஏடினே சந்தித்த நம்ம ஜான் அகந்தவ ஜாலியா இன்ன புலுவாங்க ஏகட ஹபை ஃபைபர் கனெக்ஷன் காக ஆக்டிவ் கிரகினே
1: நோர்
0: ஓனம வெலாவக எனி டைம் பேக்கேஜ் காக ஆக்டிவ் கிரகனன ரூபாய் 2600 அனு இந்தன் தேனோ அதோடின் லாபை நிகங்க ஒய 500 காக அட்தான வெலாவே நிகமட கான ஹதல பலன மாசக்கட கொச்சர வியதமக் யனோது கேல ஹொந்த பேக்கேஜ் காக பலல ஆக்டிவ் கிரகத்தனம் மாசம கோட ஹரே இகாவட அன்லிமிடெட் ஃபைபர் பேக்கேजेस ரூபாய் 5900 இந்தன் பட்டன் கன்னோ அபே கோடா கேன் லமை பிரமி லமை கெமதி கேம் ஸ்ட்ரீமிங் வல்ட 4K films balanna oy onuma deyak onuma welawak upload karanna download karaganna onuma deyakata anithike thamai den godak hatiya social media through monadame income ekak gannawane etakota e dewal upload karanna download karanna ekata awashya dewal
1: buffering wenne nathuwa
0: anna hari etama wegin karaganna pulowan ota SLT mobile fiber connection ekak active karagatha e hinna hita hita inne nathuwa itin karaganna yes api katiya quick ekata karagena sindu ahana yamu
1: okay
0: oh mina me whatsapp ekige katiya ko thiyena ne ekamane o oy dik kiyala innako
1: kamak nada
0: kamak nada
1: okay බිම කිව්වම වාට මතක් වෙන කොහෙද
0: මා බිම
1: මා බිමගෙන අපේ කාන්ති අම්මා සංගීත යෙනුක මදුෂිකා ඔය කියන කට්ටිය එකතු කරගන්න තමයි තියෙන්නේ
0: නිමයි
1: ඉතින් අපේ ඒකලින් චමින්ද ඉන්නවා ලොකු පුතා නිපුන් පොඩි පුතා කෞෂික් සචිනි ඔය කියන කට්ටියවත් එකතු කරගමු අපි
0: ඊපස්සේ
1: පාන්දර ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ
0: அப்படி
1: தான் பட பேனா
0: விஜய்
1: விமல் அங்கல்
0: விமல் அங்கல் கேக்க நோயா இது சதே தவசல்
1: என்ன
0: அத்தனை அத்தனை அத்தனை மேம் மன நீங்க ஹொந்த இங்கு பிளேன் கேக்க ඒකේ කැල්ලක් තිබ්බනම් කියලා හිතනවා.
1: අනික බිමල් අංකල් ඔයා මේ ඔයා ඇයි මෙහෙම අසාධාරණ වැඩ කරන්නේ? එක්ක ඕක සතිය අන්තේ වන්නුන කවි බබාට දෙන්න කියලා.
0: නෑ නෑ මගෙන් අහුව සතිය අන්තේ වන්නද සතිය දවසේ ගෙවන්නද කියලා. මම කිව්වා සතිය අන්තේ ඉන්නේ අපි කීප දෙනයි ටික දෙනයි. ඇත්තනේ කීප දෙනයි ඉන්නේ. හැබැයි සතිය දවසේ ගෙවුවොත් ඔෆිස් එකටම කන්න පුළුවන් නිසා මම එහෙම කරා.
1: ආයෙම සතිය අන්තේ කේක් කැල්ලක් එවුවේ නැත්නම් මම ඊළඟ දවසේ ෆෝන් එක කැන්සල් කරන්නේ.
0: ඔයවට හුවෙන්නේ පානේ. සතිය දවස් පහේම මම කැන්සල් කරනවානේ. සතිය දවස් පහේම යා කෝල්
1: කරා. නේ නේ මම තරහයි.
0: ඇත්තට රහය. විමල් අංකල් නෙමෙයි කේක් එක හදන්න දීලා වෙන තැනකට නියම තැනකින් හදලව ඇත්තටම කේක් එක
1: ඉන්නක මම කෙලකෙල ඉන්න.
0: දැන් කවන්නේ නැවක ඒක කාලා දැන් දිරවල ගොඩක් දවස්. හරි අපි අමු මේ කටි වේගද කරගෙන යනවා WhatsApp එකට. ජේම්ස් ෆරීඩා දීප්තිත සිල්වා ඉගාවට. ශ්‍රීන් ඩයස් ගානසිලෝ රොසෙට් ගමගේ නිරෝ චන්ද්‍රානි මානසිංහ මේ කටිය මේකත කරගන්නේ කියලා කියන ආදරෙන් එකතු කරගන්නවා.
1: අනිවාර්යෙන්.
0: හෙලෝ හෙලෝ සතියන්ත එහාගෙන ඉන්නේ සුබ සන්ධ්‍යාවක් හැමෝටම. වීරමල මෝටර්ස් කෑල්ල හන්දි අපේ ගාමිණී තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ.
1: කෑල්ල හන්දි එකත් මට අරය හොයාගෙන පුළුවන් ඒක.
0: කවුද කෑල්ල? කේජු කෑල්ල කේජු කෑල්ල. වාෂි මැණික වැහිදෙයු කෝප වෙනා. වයිනෝද?
1: ඇයි ඔයාලා වැහි නටුම නැටුවේ?
0: කිරි කොරහ නැටුවනේ.
1: ඔව් ඒක තමයි කේස් එක. කිලිමුදෙන්
0: ඔගොල්ලෝ එහෙම කළා නන්ද? හේම පොඩි කාලේ කිරි කොරහ නටනවා. බොරු නෙමෙයි ඇත්තමයි.
1: මට පැවිලා පේනවා.
0: ඇස් දෙක සාතිකයි මම කිරි කොරහ නටනවා. ඔයාලට මං කියලා තියෙනවද මම ඇස්සට පුදුමාසයි කියලා?
1: නෑ.
0: අපේ අම්මගෙන් අහන්නකෝ. අපේ අම්මව හම්බුනෝ තවර දවසක. අපේ අම්මගෙන් අහන්න මම ඊටම ලොකු ළමෙක් කාලෙත්. හරිද? අදට වුණත්. හරිද? අපේ ගෙදර පීල්ලින් වැටෙන වතුර නානවා මම වැස්ස දවසට. අපේ අම්ම කියනවා නේ ඔය වහල උඩ වඳුරෝ ගිහිල්ලා ජරා කරලා. කැත වෙලා සත්තු ජරා කරලා ඒ ජරා වතුර මේ කෙල්ල නානවනේ
1: කියලා. මම කාලෙක වැඩ කරා. ඈතින් හෙන තුන හතරක් ගෙවුවා. ඉතින් යන්නේ.
0: මම පෙන්නන්න එකක් මේ දිනවනේ මගේ කැපිච්ච පාරක් මේ අතේ. මේක ඇවිල්ලා මට එතකොට මම හිතන අවුරුදු 5කද විතර. ඒ කාලෙත් කිරි කොරා නටනවා මම වස්ස දවසට.
1: අපි අද නටමු.
0: ඔව් මේ මේවා හිතන්න මේ කොච්චර දිග කැපිල්ලක්ද මේ තියෙන්නේ කියලා. හරිද? ඉතින් එතකොට හිටිය අපි ආච්චි අම්මලා ගෙදර. ඇම්බිලි පිටියේ හිටිය කියන්නේ අපි නිවාඩුවට. ආ නෑ මල්ලිව හම්බ වෙන්න අම්මා හොස්පිටල් ඇඩ්මිට් කළා. මාවයි ඔක්කවයි ආච්චි අම්මලා ගෙදර තමයි තියලා ගියේ. හරිද? ඉතින් ආච්චි අම්මයි චූරි පුංචි තමයි අපිව බලාගත්තේ. ඉතින් ආච්චි අම්මලා ගෙදර අර ඉස්සර ගෙවල් වල වෙනම තියෙනවනේ නිවාඩු පාඩු ඉන්න පැසේජ් කියලා තියෙනවා ලুকু කෑලි. හරිද? ඒව කෑල්ලක් තිබ්බා. හරිද? ඒ කෑල්ලේ දැන් දොරෙන් එළියට අපි පොඩි බබාලා නිසා එළියට යනකොට මෙහෙම අර ලී රාමුවක් ගහලා ටකරමක් ගහලා එකක් හරස් කරලා තියෙනවා දොරෙන් ඒ එකපාරට එළියට යන්න බැරි වෙන්න. එතනට අපි කට්ටයිනේ. අපි ඔකේ හාට කළා දොරෙන් එළියට යනවා. කොහොම හරි දැන් වැස්ස වෙලාවේ. හරිද? අවුරුදු 4-5 ළමයි කියන්නේ ඉතින් ලොකුට ඇඳුම් මුකුත් තිබුණෙත් නැහැ ඇඟේ. චූටි කොලිසම් කොට කෑල්ලකුත් ගහගෙන මම ඉතින් කිරි කොරහ නටනට හිටියා. හරිද? පේමන්ට් එකට වෙලා කිරි කොරහ නටනට හිටියා. දඩබඩ හංගා ලකුණක් ගැහුවා. බය වෙච්ච බය වෙල්ලට මම ගෙට දුවන්න පැන්නා. මට අමතක වුණා අර දැන් දොර හරහට දාලා තියෙනවනේ ටකරං රාමුවක් කියලා. ඒකත් එක්කම මම බිම වැටුණා. ඒ ටකරමට කැපිච්ච කැපිල්ල තමයි මේ තවටත් තියෙන්නේ. ඔන්න කිරි කොරහ.
1: ඔන්න කිරි කොරහ මතක. ඒක නෙමෙයි මට ප්‍රශ්නයක් තියෙන්නේ.
0: මොකද්ද?
1: ඒතර මල්ලිව ගෙනාවේ රෝස කැලෙන් නෙවෙයිද?
0: අපිත් ඒ කාලේ හැම හිතුවා. හා තවත්. අම්මෝ මේ මම නම් ඇවිල්ලා කතා පොතක් මේ මිනිස්සුන්ට සින්දු අහන්න වෙන්නේ ඕක කියලා හිතුවා. දැන් මල්ලි වරගෙන අම්මා ආවා. හරිද? දැන් මම මටනේ තින් සියලුම වැඩිම ආදරේ ලබාගෙන හිටියේ. දැන් එක්කෙනෙක්ව ගෙනාවා.
1: ඇන්ජෙලස්.
0: ඔව් අනිතක මේ කස රෝසම රෝස පාටයි ලස්සනයි. හරිද? මං ඇහුව ඇයි මෙයාව ගෙනාවේ කියලා ඇහුවා. හරිද? ඇඬුවා අරන් ආවා කියලා. මොකටද මෙයාව ගෙනාවේ මෙයා ලස්සන වැඩි කියලා ඇඬුවා. හරිද? එතකොට අර මට තියෙන ඇටෙන්ෂන් අඩු වෙනවනේ. හරිද? ඊට පස්සේ කොමාරි මාව නලවලා අපිට අලුතෙන් ඇඳුම් පවා ගෙනල්ලා තිබ්බා. ඔය දේ වෙනව කියලා ඒගොල්ලන්ට මේ නහයට දැනිලා. හරිද? ඊට පස්සේ අපි කොමාරි නලවලා ඔය තව මොනා හරි ඔය ටිපි එකක් මොනා හරි තතට දීලා එහෙම තිබ්බා. කවුරුත් එහාට මෙහාට වෙනකන් ඉඳලා මල්ලිව ගිහිල්ලා අම්මා ඇඳක් කුඩින් තියලා තිබ්බ කාමරේක. ඒගොල්ලෝ දැන් ආගිය විස්තර කතා කරනවා සාලෙට වෙලා. මම ගියා අලුත උපන්න කුමාරයව බලන්න. හොඳ නෑනේ බෙදාගෙන කන්න ඕන. බෙදාගෙන කන්න ඕන. හරිද? මට අදාළ නෑනේ කට කන්න බැරිද මොනවා?
1: මට හිතා ගන්න
0: පුළුවන්. ඔය ටිපි එකක් මං ගිහිල්ලා මේකගේ කටේ ගහලා. හරිද? බෙදාගෙන කන්න ගිහිල්ලා. හරිද? අවුරුදු 4ක් පහක් නෙමෙයි හරියටම අවුරුදු 4යි. මොකද මල්ලි මට වඩා අවුරුදු 4ක් බාලයි. හරි? මං ගිහිල්ලා ටිපි එයාගේ ඇඟ උඩින් කකුල් දෙක දෙපැත්තට දාලා ඇඟ උඩින් ඉඳගෙන ටිපි එක කටේ ගහලා. හරිද? ඊට පස්සේ මේ අපේ අම්ම කුමාරී කාමරේට ඇවිල්ලා බලලා දැම්ම. සැකේට මාවත් පේන නෑ මේ කාලා මම උඹිම දාලවද්ද දන්නේ නෑ නේ තියෙන ඉරිසියාවට කියලා. ඇවිල්ලා බලද්දි අපේ මල්ලිත් බොස බොස ගාලා අර ටිපිය කෝරනවා. අපේ අම්ම කියනවා මල්ලිට ඉඳුල් කට කියවෙන්නේ මොකක්ද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: Hello, hello, hello, සවස 4 විනාඩි 39 මේ ඇයිද?
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: Heels within the new nishpadan sandaha atuma milak vattaka gram 100 rupel 5 kaslab gram 100 rupel 12 madhima pramane 100 gram 100 rupel 209 heels new bavai atuma milai
6: alut tanak atuma milak kasa gala green super within hita ganna beri atuma milakata den bahanda rasak upatad mevith wenasa wataha ganna shaka madale kadu vela athuru giriya narammala gane mulakam pola kasa gala green super kasa gala samuha vyapare vetin
7: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: SLT Mobitel නොවෙනස් අධිවේගයක් unlimited package රසක් ඔබට හඳුන්වා දීලා තියෙනවා. SLT Mobitel fiber within 100 Mbps සිට 1000 Mbps දක්වා unlimited data සහ voice package රසක් ඔයාට ලබා දෙන්නටයි සූදානමින් ඉන්නේ. මාසෙකට රුපියල් 5900 ඉඳලා මේ දේවල් ලබා ගන්නවාට හැකියාව තිබෙනවා. සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel fiber.
9: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
10: කොහොමද දෙවිලා?
9: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
10: නුඹ මේ කහදල බලන්නකො. මං හදන්නා විජය කිරිමාළු කරි.
11: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. අපේ රසය රටේ සැමට
12: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
11: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel fiber කොන්දේසි අදාළ වේ.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ එක අපෙන්.
14: Net FM. Hello, hello, Satyante.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවසහතරයි විනාඩි 45යි වෙලාව.
4: මෙතන සෑහෙන මාට අසාධාරණයක් සිද්ධ වුණා.
3: මොකද්ද?
4: මට දැන් බඩගිනි.
3: අපි සීනි කැකිලි බව.
4: හා.
3: නැත විමල් අංකල්ගේ කේක් දැන් ඔයවම කියලා යට දුක හිතලා මේ අදිසිය කොහෙට හරි ගින් ඕඩර් එකක් දා.
4: විමල් අංකල්ගේ කේක් පැත්තකින් තියන්නකෝ. අර ගෙදර හදලා තියෙන රස කෑම ටික දැක්කාම එයේදී.
3: දැන් මම පිළිගන්නවද මට කෑම හදන්න පුළුවන් කියලා?
4: ලබන සතියේ බත් එකක් හදාගෙන හොත් පිළිගන්නවා.
3: නෑ නෑ හවස තුනට ඔයාට කන්න බෑනේ මල්ලි ඒකයි.
4: එහිම එකක්.
3: දැන් ඉතින් කෑම හදන්
4: ඉන්නකෝ.
3: මං ගොඩක් ආසනහ වෙන අයට කෑම හදලා දෙන්න හේතුව අනේ රහයි රහයි කියලා අය
4: ඉල්ලනවනේ.
3: අනික කොයි විදිහ වැඩටත් එන්න ඕනි නේ.
4: ඕ නේද?
3: මොකක් හරි අවුලක් වුණත්
4: පොඩි ප්‍රශ්නයක් වුණත් කියලා.
3: මෙමේ ඔයාට
4: okay
3: i'm with our kslt fiber connections gana matha karanna ori
4: aya
3: tony anytime package ekakda 2690 indan active karaganna puluwan unlimited fiber packages order rupel 5900 indan active karaganna puluwan harida ithin oyage sambandhatawaya usas karaganna oya laaba sambandhatawala innepa
4: okay
3: bala sambandhatawala innepa honda sambandhatawikata upgrade wenna wenna saathi denna
4: wenna saathi denna ona
3: ami විශ්තත් එක්ක කිව්වේ.
4: ඔව්.
3: එතකොට ආට දවස පුරාම සැනසීමෙන් ඉන්න පුළුවන්.
4: ඔව්. ඉන්න පුළුවන්. හොඳට හිනා වෙලා හරි සතුටෙන්.
3: ඔව්. Games play කල්.
4: අනිවාර්යෙන්.
3: Upload download කල්.
4: අනිවාර්යෙන්.
3: ආස දෙයක් බලන.
4: ඔව්.
3: ලේ පුච්ච ගන්න නැතුව
4: ඔයා ගන්න ඕන සම්බන්ධතාවයක්.
3: අපි යමු මේ කටියක් එකතු කරගන්න.
4: වට්ස්ඇප්
3: එකේ සෑහෙන කටියක් කිනෝ. අනේ ඔයාලා දෙන්න හරි ශෝකනේ. ඊගාව සිංදුවට අම්මා මල්ලි දෙන්නම එකතු කරගන්න කියලා අම්බලන්තට ශවි කියනවා.
4: අනිවාර්යෙන්
3: අන්නේ ආදරෙන් එකතු කරගන්න.
4: Thank you.
3: සුළු සන්දේවාක භාෂණංගී කවි මල්ලි මාත් හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න මෙත්තහනේ හැමෝම යලව එකතු කරගන්නවා කියලා යටියන් තොටින් සුජීව කියන ආදරෙන් එකතු කරගන්න. අනේ මගේ මැණික් කැටේ ආපහු අද ඇවිල්ලා නේද? යස් ආවා.
4: ඒකනේ.
3: ඔන්න ඔයාව අමතකුණාලු කවිත් ඉන්නව නේද? දෙන්නටම ආදරේ හොඳයි කියලා කියනවා. අද නම් වාශිගේ හඬ මිහිරි වෙලාලු.
4: අනේ.
3: සූකිරි කෑවා. අනේ ආදරෙන් එකතු කරගන්නවා පස්සර ශම්මියක්ක. ඉගාවට තෙපුලි දෙවලේ ශෂි අපේ දංගයා දානික බාති එක සුමේදා කහරද ඔය කටියම එකතු කරගන්න ඊගාවට ලෑස්ති කියලා තියෙන සින්දු අහන්න අපිට කෝල් කරපු අයත් ඉන්නවද?
4: අපේ වල් පිට මුල්ලෙන් උපාලි කතා කරා. එයාවත් එකතු කරමු සින්දුවට.
3: ධම්මි තුෂාන් මිහිරංග කැටියත් එක්කම.
4: ඔව් අනිවාර්යෙන්.
3: ඔව් ඒ කැටියත් එක්කම එකතු කරගන්න. මේ මං කියවනේ අපේ මල්ලිත් එක්ක තව තවත් ජොලියව තියෙනවා කියලා. ඔයත් මල්ලි කෙනෙක්ද නේද?
4: ඔව්.
3: ඔයාට අක්කලා හිටියේ නැද්ද?
4: ජෝඩුවක්ම ඉන්න ජෝඩුවම.
3: ජෝඩුවක්ම ඉන්නවා. ඔයා ඔයා ඔයාටත් මේවා වෙලා තිනව නම් සද්ද නැතු ඉන්න. හරිද? හොඳ නැහැ නිකන් ප්‍රසිද්ධ මාධ්‍ය නිකන් නේද ලැජ්ජ වෙන්න ඕනේ. අපේ එක්කෙනාට නම් කමන්නේ කවුරුත් එව දන්නේ නැහැ. එයාත් ගොඩක් විට මේක අහගෙන නැහැ. ඉන්න කමන්නේ. හරිද? ඉතින් දැන් අපේ මාළේට ඉතම ආසනාවන්ත විදිහට යාට වඩා වැඩිමල් අවුරුදු 4ක් වැඩිමල් ලක්කි කෙනෙකුයි චූටියක් එකුයි අවුරුදු 6ක් වැඩිමල් ලොකුක් එකුයි දෙන්නෙක්ව හිටියානේ. හරිද? ඉතින් අපේ මල්ලිට අවුරුදු 3-4 වෙනවා කියලා කියන්නේ අපි හරිම දඟ 3-4-5 පන්තිවල හිටපු නේද එක එක දේවල් ට්‍රයි කරලා බලන කාලේ කට්ටිය. හරිද? එතකොට අපේ විද්‍යාගාර්මීය තමයි මල්. හරිද? ඉතින් අපේ අම්මා ඒ තාත්තා ඉතින් තාත්තා ඔෆිස් යනවා. එතකොට අම්මා මාකට් ගිහිල්ලා බඩු අරගෙන වෙලා ඒ සියලු වැඩ ඉතින් කරනවානේ. ඉතින් ගොඩක් වෙලාවට අකයි මායි තමයි මල්ලිව බලාගන්නේ. හරිද? අපි හරි ෂෝකක් කළ දෙන්නේ. හරිද? දැන් මල්ලිව අඬවන්න නැතුව තියාගන්නත් ඕනි. නැත්නම් රහැය වගේ කෑරස වගේ කෑ ගහන්න ගන්නවානේ. අවුරුදු 3-4 තයාට දෙයක් ඕනි කිව්ව තුන් ඕනම තමයි. හරිද? ඉතින් කොහොම හරි මේ අපි ඉතින් මල්ලිව ඉතින් වොෂ් කරවල පරිස්සමට ඉතින් බලා ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ආවෝ මනමාලියොන්ට
4: අන්දනවා.
3: මේ ටීවී එකේ යනවනේ මනමාලියොන්ට මේකප් කරන ඒවා, කොණ්ඩ ගොතන ඒවා, අනම්මනයි යනවනේ ඒවා බලන් ඉඳලා අපිට ඒ දවස්වලදී කවුරු හරි අල්ලගෙන ඒවා කරනකම් පුදුම මේ අමාරුවක් තිබ්බේ. හරිද? ඉතින් අපි මල්ලිව අරගෙන දැන් අපිට අම්මගේ සාරිය අරගත්තොත් දැනුම් අහන්න වෙනවා. හරිද? දවසක් අපේ අක්කිට දුකේද තිබ්බ සුදු පාට ටවල් එකක්. හරිද? ඒක අරගෙන මල්ලිට ඇඳුවා ඉනට. හරිද? ඊට පස්සේ පොටට තව එකක් අරගෙන දැම්මා සාරි පොට විදිහට. හරිද? ඊට පස්සේ අම්මගේ ලිප්ස්ටික් එකක් තිබ්බා, ඒක අරගෙන මල්ලිගේ ලිප්ස් වල ගාලා ඇඟිලි වල මෙහෙම ලිප්ස්ටික්ම චුට්ටක් අරගෙන කම්බෝල් දෙකේ මෙහෙම වැද්දෙන් රෝස පාට කළා. හරිද? ඊට පස්සේ කොණ්ඩයක් නෑනේ දැන්. ඊට පස්සේ අපි අර ඉස්සර චූරි කාලේ ඩාන්සින් ක්ලාස් යනකොට අඳින ලෙගින්ස් තිබ්බා බ්ලැක් එකක්. ඒකක් අරන් ඔලුවට දාලා මේක මෙහෙම කකුල් දෙකම් පෙරලම්බරලා කොණ්ඩේ ගොතලා වගේ මෙහෙම සයිඩ් එකෙන් මෙහෙම දාලා ඊට පස්සේ අම්මගේ හීල් එකක් තිබ්බා, ඕක දැම්මුවා. ඕක දාලා හරි දැන් මම තමයි නිවේදිකාව. දැන් මේ මනමාලියන්ගේ දැක්ම මේ පැමිණෙන්නේ නවතම ඔසරියකින් සැරසුණු මනමාලයයි කියලා කිව්වා. කොල්ලා එනවා වෝකින් ඇවිල්ලා වටයක් කැරකිලා.
4: සහෝදරයා ඔයා ඒ කාලේ විඳ දුක මට තේරෙනවා. ඔයා වෙන මගේ හද පිරිශෝකය පොදියේ
3: හැබැයි ලස්සනට කරා
4: සුවහසක් මල්ලීවරුන්ට.
3: මම වගේ අක්කලාගේ විසිවහසක් මල්ලීවරුන්ට දෙයියන්ගේ උපීටයි.

0: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: ඉතුරු කරන පුදුමහත
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතෙන වාසියෙක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
3: ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: හැලෝ, මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
1: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
2: Net FM. Hello, hello, Satyantea.
3: Velava oba veta gena enne.
4: Hey yo, yana yana hama tana anytime set when the flavor delakiri padamak. Well I nae gena danuwa. Wasakala kiri fun ekak piri

0: Sam mohotak merasavat kerai.
1: Madde achar dharma surak min sakasena pravruti samaga.
2: Net News.
3: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
2: Net FM. Hello, hello, Satyantaya.

0: ആൾക്കല്ല വാട്സാപ്പേക്ക് ചാറ്റക്കിട്ട് സെറ്റ് അല്ല ആളുടെ പുലവും സിന്ധുവായിട്ട് കട്ടിയ വേഗത്തു കിഴങ്ങന്ന് മേ അഹലിയുടെ ചമീന്ദ മോരസിക പൊഴുതു വിധിയായിട്ട് അപ്പൊ ഹകിനോ ബസ് ചമീന്ദ അലകി സുധുബാബ സനാ ത്രാസിന്ധു വകിമ വർക്ക്ഷോപ്പിക്കിട്ട് മൈക്കഥാകരണ അപ്പൊ കട്ടിയമായി കുറുവിട്ട കമ്പുരാവൻ ബിന്ദെ മാലിന്ദ ഷാക്യ വിഹാര ഇഗാവട്ട് ഹുലങ്കസ്ദാലുവൻ ചാരികാ റുവം ഈ കട്ടിയമായി മെഗിനന്ദവ ഏകത്തു കിഴങ്ങാണ്ട് കേളത്തേടോ കോമാതിരങ് ഏകത്തു കിഴങ്ങന്ന ඉගාවට කවියෝ මහරගම දුලානියක් අත අපි වහගෙන ඉන්නෝ ඊට පස්සේ අටියන්තර දේශානි ස්ටූඩියෝ එකේ සෙට් එක ලස්සන සින්දු ටිකකට එකතු කරගන්න අපේ බුසු බුසු කොල්ලත් ඉන්නවා කියලා කියනෝ බුසු බුසු බුසු බුසු ඔයවට ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ හෙලෝ හෙලෝ සතියන්ත සින්දු ගොඩාක් අහමුයි කියලා ගම්පහ රවින්දු කියනවා ආදරෙන් ඔයවත් එකතු කරගන්න ඊට පස්සේ කොහොමද ඉතින් අපි සද්දෙටම හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ ගාලේ චිනකොරටුවේ යමන ලස්සන්ති හස්බන්ඩ් ප්‍රේමරත්න පුතා පුබුද ලක්ෂාන් එක නෙත් අහන ඔක්කොමයි ඔය පැටව් දෙන්නවයි ආදරෙන් එකතු
1: කරගන්න අපේ කතා කරන්නේ ගාලේ ගෝනපුරේ මල්කි හටහට වෙනස් කළ කතා කරේ අඳුරගන්න බැරි යයි මක්කේ හිතන්නේ මේ අපිට අඳුරගන්න බැරි
0: දැන් ගාලයවත් එහෙම කතා කරන්නේ ආදරෙන් මල්කේවත් එකතු කරගන්න එහෙනම් ඉතින් අපි ලස්සන සුදු ටිකක් අහගෙන ජලියෙයි වෝ
1: අනිවාර්යෙන්

0: හවස පහයි විනාඩි 8යි වෙලාව. අපි දෙන්න වහගෙන ඉන්න අන්තිමෝ පැය
1: අවසාන පැය
0: අවසාන පැය
1: අවසාන පැය අපගේ
0: මේ පැයටත්

0: හවස පහයි විනාඩි 17යි නෙවෙයි 13යි වෙලාව. මේ ලස්සන කමෙන්ට් එකක් තියෙනවා. හිනස්සල මරන්නද හදන්නේ දෙයියනේ.
1: දෙයියනේ දෙයියනේ.
0: දරුවා නිදි අතරේ එයා ගාවෙන් ඉඳගෙන මම මේ ඉන්නේ. බකස් ගාලා හිනා වෙලා කොල්ලත් ඇහැරුණා. දැන් මේ ආයේ මුල ඉඳලා නිදි කරවනවා.
1: සමාව වජනය කරන මැනව.
0: නමයි වත් ගෙදරයි දැනගන්න නිසා මම නමේ වන්නේ නැහැ. කතරෝ අඤ්ඤාතයි හොඳේ. මාත් පොඩි කාලේ මල්ලීට සාරියක් අඳනවා. හැබැයි රුපියල් 5ක් දෙන්න ඕනේ
1: නෝ. අයියෝ. අර රුපියල් 5 තියාගෙන නිකන් ඉඳීරේනේ.
0: අනේ ෂෝකනේ. එවනට මට මේ කතරෝ අඤ්ඤාත ළමයා කියන අනිතාවිය ඔයගලන්ට හෙලි කරන්න හිතෙනවා.
1: අපි හෙලි කරමුද?
0: මැසේජ් හිස්ටරි එකේ උඩට උඩට ගිහින් ගියාම දෙනියායේ සඳෝ කියලා අහු වෙනවා.
1: සමාවෙන්න.
0: අනේ සමාවෙන්න අපි කැමති හොයා ගන්නන්නේ තාවේ හෙලි කරන්න. හරි. ඒගොට හෙලෝ අකේ කියන්න කවුද ඔබ කියා දෙන්නම හොඳයි හරිද කියලා
1: කියනවා. අපි මුලින්ම කිව්වා අපි කවුද කියා.
0: නෝරා. ආදරෙන් එකතු කරගන්න ඒ වගේම මාකල ගල්පත හඳි ප්‍රියන්ත අය. ඔයාව ආදරෙන් එකතු කරගන්න සපගස්කන්ද සෙන්ට්‍රල් එකේ 81 බැජ් එකේ ආලෝකමත් එක්ක.
1: ආදරෙන් ආදරෙන් කටිය එකතු කරගන්නවා.
0: ඔව් අපිට ඉන්නවා කෝල් කරපු කට්ටිය.
1: ඉන්නවා ඉන්නවා ගම්පලින් ඉන්දික සංජීව කතා කරා. මනීෂා දුලීෂා ඔය කියන කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා.
0: හරි.
1: එකඩුවේ කතා කරා ස්වර්ණ පොන්නම් පෙරමු. හස්බන්ඩ් අනුර, අම ප්‍රේමලතා, ශ්‍රියානි, මදුභාෂිනී, පාරමිතා දුල දෙන්න. පුතාලා දෙන්නන රොෂාන්, දිනේෂ් ඔය කියන කට්ටිය එකතු කරගමු කියලා කිව්වා.
0: නියමයි නියමයි නියමයි.
1: තව බබාලා හතර දෙනෙක් ඉන්නවා කියලාත් කිව්වා.
0: ඔව් මං කියන්නම්. අල්ල බෝලේ. අනුහස අභිහස් ලියන්.
1: අනහරේ.
0: ඒ කට්ටිය මාදරෙන් එකතු කරගන්න ඊගාව සින්දුටි ගහන්න. ඇත්තට මං මේ මගේ මල්ලිට කරපු ලස්සන ලස්සන හුරතල් දේවල් ඇහෙද්දි ඔයාට හිතුණා නේද මේ මගේ මල්ලි වුණා නම් කොච්චර කද්ද
1: කියලා. ඒවට වෙන නමක් තියෙනවා.
0: ඒ මොකද?
1: අසාධාරණකම්. දැන් තමයි අතර මට හිතෙන්නේ පිරිමි නෙවෙයි. ළමා අපේ මානව අයිතිවාසිකම් සුරකින්න සංගමයක් ඕන. පරම සහෝදරියන්ගෙන් සිද්ධ වෙන අයිතිවාසිකම් උල්ලංඝනය වීම.
0: ඇයි තව තව ඒව තියෙනවා. ඇයි දැන් අම්මා ගෙදර වැඩ කරන ගමන් හරිද ඉතින් දැන් මම අක්කට වඩා බාලා අවුරුදු 2යි. ඊගාවට මල්ලි මට වඩා බාල අවුරුදු 4යි. ඔක්කොම පොඩි අයනේ. තනියෙන් වැඩ කරගන්න පුළුවන් වයසක ඉතින් ලොකුවට නැහැනේ. හැබැයි ඉතින් ඔය මල්ලිගේ සෙරිලැක් කවන ඒ වගේ වැඩ ඉතින් අපි දෙන්නට පැවරෙනවා.
1: සෙරිලැක් එක අපිට උනත් කරන්න පුළුවන්.
0: ඉන්නක කියන්න ඔයා මැද්දෙන් පරිණානේ. ඉතින් මේ දැන් දෙනවනේ ඔයව පුදුම රහයිනේ නේ. සීරියල් බබාලගේව පුදුම රහයි. හරිද? ඒ දැන් මල්ලිට කන දෙනවනේ ඌ මොඩයා. ඌ කන්නේ. ඌ කේ කට්ටට දාපු එක එළියට දානවායි අහක බලනවායි. ඉතින් අපිට මොකද අපි කන? අම්මා හිතන්නේ ළමයා කෑවා කියලා.
1: අහන්න කියලා මයි පුතා කෑවද කියලා වැඩමන තොදුමන.

0: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
1: අම්ම කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
2: නෑනි. එයා ලොකු ළමෙක්.
1: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
2: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදෝ?
1: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළවේ.
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768 800 700. මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළවේ.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
8: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව හවස 5 විනාඩි 32යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768 800 700. මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
6: කීල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අටුම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් රුපියල් 5යි, කස්ලබ් ග්‍රෑම් 100ක් රුපියල් 12යි, මධ්‍යම ප්‍රමාණය ISO ග්‍රෑම් 100ක් රුපියල් 209යි. කීල්ස් නැවුම් බවයි අටුම මිලයි.
7: SLT මොබිටෙල් නොවෙනස් අධිවේගයක් අන්ලිමිටඩ් පැකේජ් රසක් ඔබට හඳුන්වා දීලා තියෙනවා. SLT මොබිටෙල් 5 within 100 Mbps sita 1000 Mbps dakwa unlimited data saha voice package rasak oyata laba denatai sudanamen inne maasekata rupiyal 5900 indala me dewal laba ganna oyata hakiyawa thibena supirima unlimited wenasath vidinna SLT mobitel fiber
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රසක් උපත් අද මේ විත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
9: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
10: ඒයි
9: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
3: ඇයි ෂුගර් කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
9: ගෙයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගෙයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774-390-3250 හරි 0774-390-3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
13: ආසව සින්දුවක් කියන්නේ ඉතින් Gamma Tawai
14: Net FM. Hello, hello, Satyantea.

0: හවස පහයි විනාඩි 38යි වෙලාව. ඉතම විනෝදින් ඔගොල්ලෝ අපි දෙන්නගේ එවුවෝ මෙව්වා අහගෙන ඉන්න බව පෙනීගෙන
1: යනවා.
0: ඔව්, අපි ගම සිංදු අහන යන තෝනි. මට ඇත්තට මේ මතක් වෙච්ච දෙයක් ඔගොල්ලෝ ටික බෙදා ගන්න හිතට. පොඩි කාලේ ආදායම් මාර්ගය මෙව්වට ඇත්තටම පුංචි මටම බැනලා වැඩකුත් නෑ. හරිද? එව්වට පොළොම්බර වැඩි හිටියන්න තමයි දොස්
1: කියන්නේ.
0: ඔන්න මේ පොඩි කාලේ. හරිද? ඉතින් ගමේ ගියාම අපේ ලොකු මාමා, ලොකුමාමයි වැඩිපුරෝකට අහුවෙන්නේ. ඌ ලොකුමාම තමයි. හරිද? මොකද ලොකුමාමගේ තමයි ඒ කාලේ කොණ්ඩෙ ඉදිලා තිබ්බේ. හරිද? ඉදිච්ච එක සුදු ගහකට සත 50ක් දෙනවා.
1: හා,
0: එව ගලවන්න ඕන. ඉදිච්ච ගස් ගලවන්න ඕන.
1: කළු ගහක් ගලවන්න.
0: ඒව අංගනවා. හරිද? කොහොම හරි 1, 2, 3 කිකි ඉදිච්ච ගස් ගලවනවා. ඊට පස්සේ ඉදිච්ච ගස් ගන්නට අනුව එහෙම ගණන් කරන්නේ නැහැ. ඉතින් එයා රුපියල් 100කට 200කට දෙනවා. අම්මෝ, ඉතින් අපිට කෝටියක් ලැබෙනවා වගේ තමයි. ඉතින් රුපියල් 100ක් 200ක් ලැබෙනවා කියන්නේ ඒ පොඩි කාලේ ආදායම් මාර්ගය. ඉගාවට අපේ අම්මගේ බේබි මාමා. බේබි මාමා කියන්නේ අම්මට ඉන්න මලිලගේ පොඩි මේකේනා. හරිද? අපිට ඉන්නවා මේ මාමලා 4යි පුංචිල 6යි. හරිද? අපේ අම්ම තමයි වැඩිමලා. ඉතින් මේ මාමලා 4 දෙනාගෙන් පොඩි මේකේනා. හරිද? එයාට පිම්පල්ස් එනවා පිටේ. හරිද? දැන් එයාට ඒව පේන්නේ නැහැනේ. ඉතින් මේ අක්කටයි මටයි එක පිම්පල් එකකට රුපියලක් දෙනවා. අපි ඒව කඩන්න ඕනේ.
1: වැඩිපුරක් කියතේ පේන්නේ
0: නැහැ නේ. අනේ අපේ මොනවාද ළමයි ජරාව අතල ගාගන්නේ. ඕක පැත්තකට දාලා මෙන්න මෙහෙනවා කියලා බණිනවා. අනේ ඒ වගේ දන්නේ සල්ලි කියේ.
1: ඒ වගේ දන්නේ රුපියල් 100ක්. අවසන් චොකලට් එකක් කනවනේ.
0: ඔව තමයි ආදායම් මාර්ගය. හැබැයි කොච්චර මෝඩද කියලා කියන්න. ඉතින් දැන් ඔම හම්බ වෙනවනේ. අර අවුරුදු කාලේ ගනුදෙනු කරාමත් එහෙමයි. හරිද? ලොකෝ කමට ගිහිල්ලා ආ මෙමෙන්න කියලා අම්මගේ හතර දෙනවා. මෝඩේ චොක්ලට් එකක් ගිහින් කඩ පුළුවන්නේ කඩේ. ඒ ආ මෙමෙන්න අර නිකන් පඩි අරන් එනවා වගේ. ආ මෙමෙන්න එන්න ලොකෝ කමෙන් දෙනවා.
1: අම්මා තරි ආදරෙන් ගන්නවා.
0: හැබැයි අරගෙන ඉතින් අපේ කවුන්ට්ස් වල ඉතිරි කරපු එක තමයි කරේ. 100 නෙමෙයි, ඒකට තව ගාණක් දාලා එහෙම ඉතිරි කරනවා. මොනවා වුණත් ඉතින් පොඩි කාලෙත් ඒ වගේ තාම මොනවද කියන්නේ දුක් මහන්සියෙන් ධෛර්යයෙන්
1: නිකන්
0: ඉඳලා. හා,
1: ඒ කියන්නේ ස්කෝලේ යන කාලේ වගේ ඉන්න තිබ්බනම් හැමදේම අර පන්ති අධි මාටිය ගහන සල්ලි, සාක්කුඩ බැලලා මාටිය ගහන සල්ලි, ඔය මොන මොන හරි බොරු කියලා එකතු කරන සල්ලි, මීට වඩා හොඳ ආදායමක් තිබ්බා.
0: ආ, එහෙම කැදී තව එකක් මතක් කරා. හරිද? දැන් ඉස්කෝලේ යන කාලේ දෙන්නේ අපිට ඉතින් ගෙදරින් බත්ම තමයි දෙන්නේ. අපි ආසයි කැන්ටින් එකට ගිහිල්ලා මොන හරි කඩචෝරුවක් කන්න. හැබැයි ඉතින් බත් එක උතලම දෙනවා. සමහර ළමයින්ගේ අම්මලු දෙට උයන්නේ. ඒ ළමයි ඇවිල්ලා කැන්ටින් එකෙන් දුකෙන් කාලා යනවා අපේ ගෙදර එකට. මං සමහර වෙලාවට ඔයා හලෝ මගේ බත් එක කන්න ඒ සල්ලි මට දෙන්න. ඉතින් කොහොම හරි බස් එකේ සෑහෙන්න. දැන් අපි චූටීනේ කාලේ ඉතින් කොටයිනේ. ඉතින් කණ්ඩාක්ට අංගලට අපිව පේන්නේ නැහැ. සමහර දවසට ඉතින් සල්ලි ඉල්ලුවේ නැතුනම දෙන්න ඕනි කියලා එකක් නැහැ.
1: සල්ලි බැලේ.
0: ඉතින් සෑහෙන හොරාට ඇවිල්ලා තියෙනවා. අනේ ඉතින් බොහොම මේ පින් සින්ද වෙන්න ඕනි. අපිව මෙහෙම පරිස්සමට අපිට ලැජ්ජ නොකර ඉස්කෝලෙට නිකන් එක්කන් ගිහු කොන්දොස්තර මහත්තුරුන්ට, ඩ්‍රයිවර් මහත්තුරුන්ට.
1: ඔව්, දැන් හම්බුනොත් කොත්තුවක් කර අරන් දෙන්න ඕනි.
0: ඒගොල්ලෝ දන්නේ නැහැ ඉතින් හොරෙන් ගියේ කියලා. ඉතින් කොහමරි එහෙම ඉතිරි කළා. මේ ඉස්සර ළමයි ගවානේ අර මේ බාබි ඩෝල්ස් ලයින්, රෝස පාට, ලානිල් පාට ආව පර්ස් පිස්සුවක්. හරිද? දැන් ඒ පර්ස් කියන එක මට නම් නිකන් පේන්නේ අර නිකන් 18 ප්ලස් දෙයක් වගේ. වැඩි හිටියන්ට පමණයි දෙයක් වගේ තමයි මට පර්ස් එක කියන එක පේන්නේ. අපේ අම්මලා කියලා
1: තිබ්බේ රෝස පාට තනි කර.
0: ඔව්, අපේ අම්මගේ, අපේ අම්මයි තාත්තයි අපිට කියලා තිබ්බේ ඒව ලොකුයිගේ දේවල්. පර්ස් පාවිච්චි කරන්නේ පොඩි ළමයි, ඒව ලොකුයි ලොකුයිගේ දේවල්. නුනට දැන් ඉස්කෝලේ යන ළමයි කොහොම ගාවම ඉතින් ගෑන ළමයි ගාව රෝස පාටට ඒගොල්ලෝ කෙලින්ම පර්ස් එක ඇරලා මෙහෙම හෙන ලොකු කමට මෙහෙම ඇරලා තමයි සල්ලි එළියට ගන්න. හරිද? ඒක ඇතුලේ තියෙන රුපියල් 2, 1, 10 දැන් මතක්ෙදී නෑනෝ. ඒ වුණාට ඒගොල්ලෝ ඒව තමයි තියන් හිටියේ. මම නිකම් මාර ස්කූල් බෑග් එකේ පොඩි පොකට් එකේ දාගෙන කියලා තමයි තියෙන්නේ. අර ඊට පස්සේ කොහොම හරි සල්ලි එකතු කළ එකතු කළ එකතු කළ එකතු කළ පර්ස් එකකට හරියන්න සල්ලි හදාගත්තා. ඒ කාලේ පර්ස් එකක් රුපියල් 120යි හරි 150යි හරිද? බස් එක නවත්තන තැනම පේමන්ට් එකේ අංකල් කෙනෙක් ලස්සන රෝස පාට පර්ස් තියාගෙන විකුණනවා. මම රෝස පාටට ආසත් නැහැ. ඒනට අර ගෑනම එකම ගාව තියෙන රෝස පාටනේ. රෝස පාට නම් තමයි ගර්ලිෂ්. හරිද? ආස නැහැ මම රෝස පාටට. ගිහිල්ලා අර දැන් සෙකන්ඩ් වෙන්න බෑනේ. රෝස පාට පර්ස් එකක් ගත්තා. පර්ස් එකක් ගත්තට ළමයෝ ඒක තියෙන්නේ බෑග් එකේ පතුලේ. යට අඩියේ. ගෙදරදී එළියට ගන්නවත් බෑ. ඇයි යහුවෙනෝනේ වැරද්දක් නේ කරලා තියෙන්නේ. ඒක එක නරක දෙයක්. අපේ අම්මට තෝතර අංගල තියාගත්තේ අයියෝ සල්ලි
1: අපරාධ සල්ලි
0: හැබැයි ඉතින් ආලුවන්ට පේන ලොකු කමට එළියට ගත්තා
1: එළියට දාලා ඇතුළේ තියෙන ගාන පේන්නන්නේ
0: හරි ගොංගනේ අපි

SLT Mobitel Fiber Connection එකක් තාම active කරගෙන නැත්නම් අයියෝ සල්ලි. අදම active කරගන්න Fiber Unlimited packages තියෙනවා. ඒ වගේම තමයි anytime packages තියෙනවා. අට පුළුවන් active කරගන්න. එහෙම කරගත්ත කියලා කියන්නේ මුළු RAM ඔයාට movies බලන්න, upload download කරන්න, games play කරන්න ඕන දෙයකට chance එක තියෙනවා. ඉතින් ඔයාට anytime packages active කරගන්න පුළුවන් රුපියල් 2690 ඉඳන්. ඒ වගේම unlimited fiber packages active කරගන්න පුළුවන් රුපියල් 5900 ඉඳන්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
3: අවස පහයි විනාඩි 47යි වෙලාව. අපි හැමම යන්න තමයි හදන්නේ.
4: යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ.
3: ඔව් ඒ යන්න කලින් ආයෙම වතාවක් මම ඔයගලන්ට මතක් කරනවා. Unlimited fiber එක සීමිත විප්ලවයට SLT Mobitel එක එකතු වෙන්න කියලා. ඕනම වෙලාවක anytime packages මම අර කලින් කිව්වා වගේ 2690 ඉඳන් පටන් ගන්නවා. Unlimited fiber packages රුපියල් 5900 ඉඳන් පටන් ගන්නවා. රෑට නිින්ද යන්නේ නැති වෙලාවට ඕන තරම් ආස ආස කරන මූවිස් බලන්න, ගේම්ස් ප්ලේ කරන්න, ජීවිතේ වේගවත්ම සහ ස්ථාවරම අන්තර්ජාල පහසුකම ලබා දෙනවාට SLT Mobitel Fiber within තමයි. අපිට මේ කීප දෙනෙක් එකතු කරගන්න පුළුවන් වෙයි කවෙනේ WhatsApp එකෙන්.
4: දරදරගාල එකතු කරගමු කට්ටියව නේද?
3: ඔව්.
4: මොරපිටියේ ඉන්නවා මානෙල්, අම්මා එකතු කරන්න කියලා කිව්වා, නුවර පුතා මේ වෙලාවේ ඉන්න කියලා කිව්වා. ඉතින් යවත් එකතු කරගෙන අකුරැස්ස ඉන්න අපේ යෂෝ. අකුරැස්ස යෂෝවත් එකතු කරගෙන කුලිය අපිට ජයන්ත අයවත් එකතු කරගෙන අපිම WhatsApp එක පැත්තට.
3: චන්ද්‍රක්ක මෙඩිකේල්ක කන්තිනාගේ දුව තමාෂා කට්ටියම එකතු කරගන්න කියලා හංවැලි ජයන්තයක තමයි කියලා තියෙන්නේ. ඔකේ ආදරෙන් එකතු කරගන්න අනේක අපිටත් සින්දුවක් දෙන්නකෝ. චූරිවත් මහන්සියක් දැනෙන්න පා ආදරෙන් එකතු කරගන්න. ඔයාල දෙන හැමෝටම හෙලෝ හෙලෝ කියන නිසා හෙලෝ හෙලෝ සතියන්තේ අහන් ඉන්නවල. FM එකකින් අහපු ලස්සනම හඬවල් දෙකලු. අම්බලන්තට ශවි අනේ ආදරෙන් ආවත් එකතු කරගන්න. තව මෙසේජස් නම් ගොඩාක් තේනවා, සමාවෙන්න කියවන්න බැරි වෙනවට. අපි යන්නයි ලෑස්තිය. ඔගලකෝටම සුභ සතියන්තයක්.
4: ආදරේ හැමෝටම.
3: ඔව් ජය වේවා.

0: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අදම අමතන්න 0768 800 700. මහ බැංකුව විසින් බලපත්‍ර කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
5: SLT Mobitel නොවෙනස් අධිවේගයක් unlimited package රසක් ඔබට හඳුන්වා දීලා තියෙනවා. SLT Mobitel fiber within 100 Mbps සිට 1000 Mbps දක්වා unlimited data සහ voice package රසක් ඔයාට ලබා දෙන්නටයි සූදානමින් ඉන්නේ. මාසෙකට රුපියල් 5900 ඉඳලා මේ දේවල් ලබා ගන්නවාට හැකියාව තිබෙනවා. සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel fiber.
6: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
8: කොල්ලෝ කෙල්ලෝ

0: පැතිකල තරයි මණ්ඩලය.
1: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-7672.
4: හලෝ හලෝ හලෝ
5: මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: කීල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අටුම මිලක් වට්ටක ග්‍රෑම් 100ක් රුපියල් 5යි, කස්ලප් ග්‍රෑම් 100ක් රුපියල් 12යි, මධ්‍යම ප්‍රමාණය 100 ග්‍රෑම් 100ක් රුපියල් 209යි. කීල්ස් නැවුම් බවයි අටුම මිලයි.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0.767776710.
7: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
8: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
9: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
10: Net FM Alpha Studio with Kasani and Lehansa.
11: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. දවසේ පුවත් පෙළගැස්ම නෙත් නිවුස් සවස 6:30 සමගින් මම භාෂිනී ආරියරත්න ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ටහෂයට. ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ ගාස්තුව 18%කින් වැඩි වෙයි. අල්ලස් ගන්න ගිය කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති බන්ධනාගාරයට. දිස්ත්‍රික්ක රැසකට ඉදිරියේදී තද වැසි. දැදුරුවේ ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ. තමිල්නාඩුවේ දේශපාලන පෙරලියක් විජේ මහ ඇමති වෙන්න පාර කපා ගනී.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ටහෂයට බහර දී තිබෙනවා. මේ අතර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත්කරනු ලබන අධිකරණ වෛද්‍ය නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුතු කමිටුවක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ යුතු බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. අධිකරණයේ ලෙස නියෝග කළේ පොලිසිය විසින් කරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්. සිදු කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලබන 12 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කෙරුණා. මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර හමු වූයේ අංක 38 පේදරිස් මාවත කොල්ලුපිටිය ලිපිනේ පිහිටි ඔහුගේ ඥාති නිවසකදී. පොලිස් නිල සුනකයන්ද යොදා ගනිමින් පොලිස් නිලධාරීන් කළ ස්ථානීය පරීක්ෂණ සහ මහේස්ත්‍රාත්වරයා වෙත පැමිණ සිදු කළ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර ඊයේ දහවල් අපරාධ ස්ථානයෙන් බැහැරට රැගෙන ගියා. මරණය සිදු ඇත්තේ කෙසේදැයි තවමත් තහවුරු කර නොමැති අතර ඒ පිළිබඳ අදහසක් ලබාගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවයි ඔවුන් සඳහන් කළේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ කුප්‍රකට එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් කපිල චන්ද්රසේන මහතා චෝදනා ලබා සිටියා. ඊට අදාළව කලක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර ඔහු ඇප ලබා නිදහස් වූයේ මීට දින කිහිපයකට පෙරයි. එහෙත් මුදල් ගෙවා ඇපකරුවන් ලබාගෙන අධිකරණය නොමග යැවීමට උත්සාහ කිරීම හේතුවෙන් කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබුණා. ඔහුගේ මියගිය සිරුර හමු වූයේ එවැනි පසුබිමකයි. මේ අතර කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් දේශපාලනඥයන් අදහස් පළ කළා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ.
4: අද වෙනකොට ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා ආණ්ඩුවේ පොලිසියේ ක්‍රියාකලාපය නිසා. ඔවුන්ගේ බොරු සාක්ෂි ගන්න ගිහිල්ලා ඔවුන්ගේ බොරු සාක්ෂි දෙන බලපෑම් කරලා ඔවුන්ගේ ජීවිත අහිමි කරගන්න තැන්ට ආණ්ඩුව උංග තල්ලු කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ කෝටි 80ක් අන්තස් දහන්න වීම පිළිබඳව පැමිණිලා කරපු කෙනාව අද මොකද වෙලා තියෙන්නේ? ඔහුගේ ජීවිතේ නැති වෙලා තියෙන්නේ. ඒවා සියදිවි හානි කර ගැනීම. අනිත් ඒවා නෑ. ඒ තැනට අද මේ ආණ්ඩුව නැවතවතාවක් තමන්ගේ සුපුරුදු මර්ධනය ගේන්න උත්සාහ කරනවා. ආණ්ඩුවට වැරදෙන තැන උතන. ආණ්ඩුව තේරුම් ගත යුතුයි ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කරන්නේ නැතුව බය කරාට බැන්නට හරියන්නේ නැහැ කි. මර්ධනය කළා ආණ්ඩුවක් කරන්න බැහැ කියන කෝන් තේරුම් ගන්නවා. ඒ යුගය ඉවරයි. අද මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා අවිල මොකද කරන්නේ? සිස්ටම් එක වෙනස් කරන්න කියලා ආපු ආණ්ඩුව ආයේ 80-90 ගිනිනවා මේකට. තරුණය බලාපොරොත්තුනේ නූතනත්වේ. තරුණය බලාපොරොත්තුනේ ඩිජිටල් කරන්නේ. අද ඩිජිටල් කරන්නේ කරනවා කියලා ආපු ආණ්ඩුවේ ගිනුමටත් හැකර් කෙනෙක් පැන්න කියලා අන්න අහයන් ගන්නවා. ගෙදිරි ගන්න.
3: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල මහතා පළ කළේ මෙවන් අදහසක්.
5: කපිල චන්ද්‍රසේන මහත්මයා එල්ලා මැරුණා වාගේ පේන දෙයක් අපිට ආරංචි වෙන්න සති කිහිපයකට කලින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ඔහුට එල්ලා මැරීමට සිදුවනු ඇතයි, එල්ලා මැරෙන්න සිද්ධ කරනවායි කියලා තර්ජනයක් කළ බව තමන්ගේ දිවුරුම් ප්‍රකාශකින් සඳහන් කළා තියෙනවා. මරණයකදී මැරෙන කෙනා දන්නේ නැහැ තමන් මැරෙන්නේ කොහොමද කියලා. හැබැයි මරන්න ඉන්නවා නම් කවුරු හරි මරණ කෙනා දන්නවා කොහොමද මැරෙන්නේ කියන එක. ඒ නිසා යම් කිසි කෙනෙක් වෙනත් කෙනෙක් මැරෙන විදිය කලින් ප්‍රකාශ කරනවා නම් එක්කෝ ඌ බරපතල අනාවැකිකරුවෙක් සාත්තරකාරයෙක් වෙන්න ඕනේ නැත්නම් මිනීමරුවෙක් වෙන්න ඕනේ. ඒ නිසා මෙතන මිනීමරුමක් සිදු වාසේ සලකා අල්ලස් කොමස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ඌ විනිශ්චයකාරවරයෙක්ද අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්ද නැතු කියන කාරණා නොසලකා මිනීමරුමක සැකකටයුතු පුද්ගලයෙක් විදිහට සලකා ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි කියන එකයි අපේ ස්ථාවරය.
3: ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල මහතා අද කුලියාපිටිය පොලිසිය වෙත පැමිණියා. ඒ වැඩ තහනමට ලක්ව සිටියේදී මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල මහතා එලෙස කුලියාපිටිය පොලිසිය වෙත කැඳවා තිබුණා. අදාළ මරණය සම්බන්ධයෙන් උදය ගමන්පිල හිටපු මන්ත්‍රීවරයා පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කර තිබුණා. ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බවයි පොලිසිය ඉන් අනතුරුව පැවසුවේ. අද දිනේ ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
5: රංග රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳ මරණය සැකකටයුතු බවට බිරිඳ විසින් පැමිණිල්ලක් කළා කියන කාරණය මම ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් මගෙන් ප්‍රකාශයක් ලබා ගන්න කුලියාපිටිය පොලිසියට එන්න කියලා කිව්වා. එතකොට ඇත්තෙන්ම මේ ප්‍රකාශය එහෙම ප්‍රකාශයක් පොලිසියට කරලා නැහැ. මම කොහොමද එහෙම ප්‍රකාශයක් කළේ කියන එක තමයි පොලිසියට දැනගන්න ඕන උනේ. මා ඒ අනුව පෙන්නුවා මම නෙවෙයි මේ ප්‍රකාශය කළේ. මම කළේ ප්‍රකාශයේ උපුටා දැක්වීමක් පමණයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා පශ්චා මරණ පරීක්ෂණ කමිටුව පත් කරන පත්වීමේ ලිපියේ වෙන තැනක නෙවෙයි මේ මරණය පිළිබඳ පත් කරන පත්වීමේ ලිපියේ තමයි මරණය සැකකටයුතු බවට බිරිඳ පැමිණිලි කර ඇත කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ඉංග්‍රීසියෙන් ඉතා පැහැදිලිව තියෙනවා. පොලිසිය නිලධාරීන්ට නම් ඉංග්‍රීසි තේරෙනවා. හැබැයි පැලවතේ සිටින බිඳුපුරවැසියාට තමයි ඉංග්‍රීසි තේරෙන්නේ නැත්තේ. බිඳුපුරවැසියා කියන්නේ රටේ ජනාධිපති කාර්යාලයේ ඉන්න ජනාධිපතිතුමා තමයි මෙතෙක් කල් රටේ පළමු පුරවැසියා. පළමු පුරවැසියාට උඩින් කවුරුවත් වෙන හිටියේ නැහැ. මොකද දැන් පළමු පුරවැසියාට උඩින් පැලවත්තේ ඉන්නවා බිඳු පුරවැසියෙක්. බිඳුව තියෙන පළ එකට උඩින්නේ. ඒතර ඒ බිඳු පුරවැසියාගේ නියෝගයක් මත තමයි මේ ප්‍රකාශය ලබා ගන්න සිද්ධ වෙලා තිබුණේ. අපි පොලිසියට ඉංග්‍රීසියෙන් තියෙන්නේ මොකද්ද? ඒක සිංහලට පරිවර්තනය කරාම එන්නේ මොකක්ද? මේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. ඔහු කියන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුව පත් කරන පත්වීමේ ලිපිය කියන එක අපි පැහැදිලි කරලා දුන්නා.
3: මේ අතර වැඩ තහනමට ලක්ව සිටියේදී මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිඳද පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණා. ඒ සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් පළවන වාර්තා පදනම් කරගනිමින් 2026 වසරේ දෙවන සහ තෙවන කාර්තුවලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එහි සභාපති මහාචාර්ය KPL චන්ද්‍රලාල් මහතා පැවසුවේ ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි.
6: බිලියන 38ක ගයක් 90 18%ක විදුලි ගාස්තු වැඩිවීමක් පිට සිදු කිරීමට සිදු වෙනවා. ඒ ඉඟය පියවා ගැනීම සඳහා මෙම කාර්තුවේ ඉතිරි මාසික ආමාර සහ ඊළඟ කාර්තුවේ කියන්නේ ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන කාර්තුවත් ඇතුළත්ව බිලියන 38ක ඉඟය පියවා ගැනීමට 18%ක ගාස්තු වැඩිවීමක් සිදු කිරීම සිදු වෙනවා. එසේ වුවත් රජය බිලියන 15ක සහනාධාරයක් මෙම විදුලි ගාස්තුවෙන් ඇතිවන බලපෑමෙන් බොහෝමය පාරිභෝගිකයන් බලපෑමෙන් ඉවත් කිරීම සඳහා බිලියන 15ක සහනාධාරයක් ලබා දීමට තීරණය අරගෙන තියෙනවා. මේ තීරණය ලිඛිතව කොමිෂන් සභාව වෙත දැනුම් දීලා තියෙනවා. ඒ අනුව සීලුම විදුලි පාවිච්චි කරන සීලුම් පාරිභෝගිකයන් නැත්නම් ගනුදෙනුකරුවන් ගත්තොත් ඒකෙන් 95%කටම මේ විදුලි ගාස්තු ඉලියාම බලපෑමක් සිදු වෙන්නේ නැහැ. තෙම් කාණ්ඩවලට විතරක් අපිට විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වෙනවා. හේතුව තමයි අර බිලියන 38න් බිලියන 15ක් රජයේ විසින් සහනාධාරි විදිහට දුන්නට ඉතිරි හිඟයක් එනවා. ඒ හිඟය විශේෂයෙන්ම විශාල වශයෙන් විදුලි පරිභෝජනය කරන පාරිභෝගික කාණ්ඩවලට පමණක් එම හිඟය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 18%කින් වැඩි කිරීම සිදු වෙනවා. සියලුම කාණ්ඩ නෙමෙයි, කිසියම් කාණ්ඩවලට පමණ. විදුලි ගාස්තු ඉහළ යන කාණ්ඩවල සමස්ත ප්‍රතිශතය ගත්තොත් 105%කට හෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි විදුලි ගාස්තු ඉහළ යෑමේ බලපෑම සිදු වෙන්නේ. ඒ අනුව අපි ගත්තොත් ඒ කියන්නේ ගෘහස්ත පරිභෝගිකංශය ගත්තොත් ඒකක 0.30 31 60 61 90 91 120 121 180 කියන සියලුම කාණ්ඩ සඳහා විදුලි ගාස්තු වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. රජයේ සහනාධාරය සැප්තැම්බර් මාස වෙනකම්ම 30 වෙනකම්ම සහනාධාරයේම පරිභෝගික කණ්ඩායමට ලැබෙනවා. නමුත් 180 තෙහෙල කාණ්ඩ වලට 10% කින් මිල ඉලෑමක් සිදු වෙනවා.
3: මෙම කාර්තුව සහ ඉදිරි කාර්තුවට බලපෑම ප්‍රධාන කරුණු තුනක් මුල් කරගනිමින් විදුලි ගාස්තුව 10%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
6: පෙළ 27 වැනි දින කලින් ඉදිරිපත් කළ පිරිවැ ඇස්තමේන්තු සංශෝධනය කරලා නව ඇස්තමේන්තුවක් අපිට ඉදිරිපත් කළා. ඒ අනුව විදුලි ගාස්තු ලිවීමක් අපේක්ෂා කරමි. හේතුව තමයි වශයෙන් මේ කලින් ඔබ දන්න පරිදි පෙබ්‍රවාරි 13 යෝජනාව ඉදිරිපත් කළා. ඒ අනුව අපි අප්‍රේල් පළමුවෙනිදා සිට විදුලි ගාස්තු සමස්තයක් ලෙස 10%කින් වැඩි කිරීමට අපි අවසර ලබා දුන්නා. නමුත් එම සංශෝධනයට ඉදිරිපත් කළ පිරිවැන් තුළ දැන්ට පවතින ඉන්ධන මිල ගණන් ආදී කරුණ එතුළත් නොවීම සැලකිලට ගෙන නැවතත් එම පිරිවැන් සංශෝධනය කරලා අප වෙත පෙර 27 වැනි දින නව පිරිවැ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. ඒ අනුව අපගේ ගන්නේ ක්‍රීම් මත බිලියන 30ක පමණ හිඟයක් මෙම කාර්තුව සහ ඊළඟ කාර්තුවේ කාර්තුව සඳහා ඇස්තමේන්තුගත නව සංශෝධනයන් අනුව බිලියන 30ක පමණ හිඟයක් ගන්නේ ක්‍රීමක් සිදු වුණා. ඒ හිඟය ලැබීමට බලපාන ප්‍රධානම හේතු සාධක තුනක් ඔවුන් විසින් ඉදිරිපත් කළා. එකක් තමයි විශේෂයෙන්ම අපේක්ෂා කළ ජලවිදුලි ජනනය අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුවෙන් ලැබෙනවා. දෙවෙනි කාරණේ තමයි දැන් පවතින ඔබ දන්න පරිදි ලෝකයේ තීරමේ යුද්ධමය වාතාවරණය තුළ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් ඉහළමින් පවතිනවා. ඒ ඉන්ධන මිල ගණන් නැවතත් ගලපලා අපිට පිරිවැය වෙනසක් ඉදිරිපත් කළා තියෙනවා. තුන්වෙනි හේතුව තමයි මේ දවස්වල පවතින අධික උෂ්ණත්වය මත ඉල්ලුම ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. ඉල්ලුම ඉහළ යනකොට කිසියම් ප්‍රමාණයකින් අපිට වැඩිවන ඉල්ලුම සප්‍රාලීම සඳහා ඉන්ධන වලින් විදුලි ජනනය කිරීම සිදු වෙනවා.
3: මේ අතර විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළා.
7: 10% මිල වැඩි කිරීම අපි දකින්නේ රජය ගත්තු කප්පමක් හැටි. 10%කින් විදුලි බිල වැඩි කරලා රජය කප්පම් ගන්නේ රටේ ඉහළ මධ්‍යම පන්තියෙන් කර්මාන්තකරුවන්ගෙන් ව්‍යවසායකින් ව්‍යාපාරිකින්. කුමක් සඳහා? බාල ගල්ලඟුරු ව්‍යාපෘතියේ ඒ අලාභය මගහරවා ගන්න. බාල ගල්ලඟුරු ගේනවයි කියන එක මුල ඉඳලම රජය කිව්වා නෑ එහෙම දෙයක් නැහැ. ඊට පස්සේ කියනවා ගල්ලඟුරු නම් බාලයි, හැබැයි වංචාවක් දූෂණයක් නැහැ. අපි පැහැදිලිවම කියනවා බාල ගල්ලඟුරු ගෙන්වීම තුළ ඉන්ධන විදුලි ජනනය වෙත රජයට යොමන්නට සිදු වුණා. ඒකෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය වැඩි වුණා, කොස්ට් එක වැඩි වුණා. ඒ නිසාම මේ පිරිවැය වැඩිවීමත් බාල ගල්ලඟුරු වංචාවේ වන්දිය ගෙවන්නටත් අද සිදු වෙලා තිබෙන්නේ. ඒකක 180ට වැඩියෙන් පාරිභෝජනය කරන අපේ රටේ ඉහළ මධ්‍යම පන්තියටත් කර්මාන්තකරුවන්ටත් ව්‍යාපාරිකින්ටත් ව්‍යවසායකින්ට.
3: පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිට්ටම්බුව පොලිසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවා. ලිංගික අපයෝජන චෝදනාවකට අදාළව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් එලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා. 15 හැවිරිදී බාල වයස්කාර දැරියක දූෂණය කළ බවට චෝදනා ලබා සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හිමරත්න හිමියන් සහ දූෂණයට ලක් වූ දැරියගේ මව වහාම අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා ඊයේ නිට්ටම්බුව පොලිසියට නියෝග කළා. රුපියල් 130ක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කුරුණෑගල බස් නැවතුම්පළ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබා දීමට අදාළව අල්ලස්සක් ලබා ගැනීමට යාමේදී. ටෙන්ඩරය ලබා දීම සඳහා රුපියල් 130ට අමතරව මාසිකව රුපියල් 105 බැගින්ද ඉල්ලා ඇතැයි සඳහන්. අදාළ 130ක මුදල ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බත්තරමුල ප්‍රදේශයේ හෝටලයක් තුලදී නියෝජ්‍ය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. කුරුණෑගල මහනගර සභාවට මොහු තේරීපත් වන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජනය කරමින්. නමුත් බලය පිහිටුවීමේදී ජාතික ජනබලවේගයට සහය දැක්වීමෙන් අනතුරුව ඔහු නියෝජ්‍ය නගරාධිපති ධූරයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ මාසේ 11 වන දින පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු පළාත්වල උදැසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. මේ අතර දැතුරුයේ ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 4 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව තත්පරයට ඝන අඩි 11100 බැගින් ජලය දැතුරුයට නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර රාජාංගනේ ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව වාන් දොරටු 2ක් අඩි 5 බැගින්ද, වාන් දොරටු 4ක් අඩි 3 බැගින්ද, වාන් දොරටු 2ක් අඩි 2 බැගින්ද විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ තුලින් ඝන අඩි 8113ක ජලය මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. තමිල්නාඩු දේශපාලනයේ දැවැන්ත වෙනසක් සනිටුහන් කරමින් තලපති විජේගේ තමිල වෙට්ලි කාසගම් හෙවත් TVK පක්ෂයේ ප්‍රමුඛ ස්ථානයට පත්ව තිබෙනවා. එසේම එම පක්ෂයට සහය දීමට VCK පක්ෂය සහ IUML පක්ෂය තීරණය කර තිබෙනවා. මෙම නව දේශපාලන තත්ත්වයත් සමග තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස විජේ පත්වීමේ අවස්ථාව ස්ථිර වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. තමිල්නාඩු සභාවේ බහුතරය ලබා ගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන සංඛ්‍යාව 118ක්. VCK සහ IUML පක්ෂවල සහය ලැබීමත් සමග විජේ ප්‍රමුඛ සංධානයේ ශක්තිය 121ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. TVK පක්ෂය ජයග්‍රහණය කළ ආසන 108 සමග ආසන 5ක් හිමි කොංග්‍රස් පක්ෂය, ආසන 2 බැගින් හිමි VCK පක්ෂය, IUML පක්ෂය, CPL පක්ෂය, CPLM පක්ෂය මෙවන විට එක්ව සිටිනවා. ඒ අනුව විජේගේ සඳහනය සතු මුළු ආසන සංඛ්‍යාව 121ක්. VCK පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මාධ්‍යවේද අදහස් දක්වමින් පවසා ඇත්තේ විජේගේ නායකත්වයෙන් යුතු රජයක් පිහිටුවීමට තමන් සහාය දෙන බවයි. එමෙන්ම VCK නායක ආද වර්ජුන් විසින් සිය සහාය පළකිරීමේ නිල ලිපියද විජේ වෙත බහර දී තිබෙනවා. මෙම උණුසුම් දේශපාලන වාතාවරණය මැදිහේ තමිල්නාඩු ආණ්ඩුකාර රජේන්ද්‍ර විශ්වනාත් ආලේඛ අද රාත්‍රී 7:10ට තිරුවනන්තපුරම් බලා පිටත්වයාමට නියමිතයි. ආණ්ඩුකාරවරයා පිටත්වයාමට පෙර රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් තීරණාත්මක නිවේදනයක් නිකුත් කරනු ඇති බවට දේශපාලන විචාරකින් අනාවැකි පළ කර තිබෙනවා. වසර ගණනාවක් තමිල්නාඩු දේශපාලනයේ මෙහෙවූ ප්‍රධාන පක්ෂ දෙක අභිබවා නව දේශපාලන බලවේගයක් ලෙස තලපති විජේ ප්‍රමුඛ සඳහනය මෙලෙස පෙරමුණට පැමිණීම විශේෂත්වයක්. Net News Nimava Milag Net News Eto Dasana Hayai 45ට වැඩි තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
0: Net News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News ඔබ වෙත ගෙනාවේ අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-2-863-363-076-716-3672.
2: අවතත් අලුත් කාගෙත් නෙත්.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අද නම් තන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක පිළිදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය.
6: ක්‍රුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200.
7: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112 863 363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: Fit mit Assepoel. Fit mit Assepoel.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෙනසුරාදා සිත්නෙත් අසපුව වැඩසටහනයි අරඹන්නට සූදානම් වෙන්නේ. අදත් අපි ඔබට ඉතා වැදගත් වූ දේශනාවක් සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන් ලං කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් සුපුරුදු ලෙස අදත් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට යෙදුනේ ගලගෙදර සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරව නමස්කාරයෙන් යුක්තව පිළිගෙන සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට උන්වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාධු සාධු සාධු.

තස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාද සිත්නේ තසපුවට ඉතාම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා ඇතිලිවැව වෙහෙරයාය ලිපිනේ පදිංචි තෙවිල්ල ජනපද විදුහලේ සේවය කරන එන්.කේ. චින්තා මල්ලිකා පින්වත් ගුරු මෙනවිය විසින් ඇයගේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න අපි මෙත්සිතින් ආශිර්වාද කරනවා. දේශනාව අවසානයේදී ඇය බලාපොරොත්තු වෙන උතුම් සියලු ප්‍රාර්ථනාවන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා සිදු කරමු. පින්වත්නි, අද සිත්නේ තසපුවේ මේ උතුම් ධර්මානුශාසනාවට ඔය ඇත්තන්ට විශේෂ කාරණාවක් අපි කියලා දෙන්න හිතුවා. ඒ තමයි ඔබ අහලා ඇති, මනුස්ස ලෝකේ මිනිස්සෙක් පින්කම් කරද්දී දෙව්ලොව විමාන පහළ වෙනවා කියන වචන ටික. ඕක දැන් සමහරු කතාවට කිව්වට මේ පින්කම් කරනකොට මේ විමාන පහළ වෙනවා කියලා, ඇත්තටම එහෙම වෙනවද? පින්වත්නි, ඇසින් දුටු කෙනෙක්, හරිද, දෙව්ලොව හිස් විමානයක්, විමානේ අයිතිකාරය නැතුව හිස් විමානයක් ඇසින් දුටු කෙනෙක් කිව්වට මහා උත්තමෙක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේකින් ප්‍රශ්න කරනවා, ස්වාමීනි, ඇස් දෙකෙන්ම දැක්ක මම හිස් විමානයක් දෙව්ලොව, ඒ දෙව්ලොව තියෙන මේ හිස් විමානේ අයිතිකාරයා තාම මනුස්ස ලෝකේ මිනිසෙක්. ඔබ වහන්සේ මේ වැඩ ඉන්න ගමේ තමයි මේ මිනිසයා තාම ජීවත් වෙන්නේ. මනුස්ස ලෝකේ මිනිසෙක්ව ජීවත් වුණාට දෙව්ලොව ඔහු වෙනුවෙන් හිස් විමානයක් මේ වෙනකොටත් පහළ වෙලා තියෙනවා. ඇත්තටම ස්වාමීනි, එහිම වෙන්න පුළුවන්ද කියලා මේ ඇසින් දුටු උත්තමයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරපු අපූරු සිද්ධිය අද දවසේ පින්වත්නි ඔය ඇත්තන්ට කියලා දෙන්න කියලා අපි කල්පනා කරා. මේ කතා කරන්නේ නන්දිය පුතා ගැන. කොහේ නන්දිය පුතාද? බරණැස හිටපු ශ්‍රද්ධාවන්ත නන්දිය පුතා ගැන. මේ නන්දිය පුතා වෙනුවෙන් දෙව්ලොව පහළ වෙලා තිබුණ දිව්‍ය විමානය සියසින් දැක්කේ කවුද? ඒ දැකපු උතුමාණන් තව මොන මොනවාද දැකපු සහ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ දැකපු විස්තර මොනවා කියන්න ඇද්ද? පින්වත්නි, අපි අද දවසේ සාකච්ඡා කරමු මේ අපූරු කාරණාව. බුදුරජාණන් වහන්සේ ලස්සනට උපමාවක් එක්ක එහෙම වෙන්න පුළුවන්ද බැරිද කියන එක ගැන පෙන්නලා දුන්න ඒ සුන්දර දේශනාවයි අද දවසේ සිත්නේ තසපුවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, ධම්මපද අටුවාවෙත් එවැගේම විමානවත්තු අටුවාවෙත් මේ ගැන බොහොම ලස්සනට මේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. එකම කාරණාව දෙතනක ඒ සිදුවීම සම්බන්ධයෙන්. ඉතින් ත්‍රිපිටකයේ කුද්දක නිකායට අයිති ධම්මපදයේ තියෙන විශේෂ ගාථාවකට මේ සිදුවීම සම්බන්ධ වෙනවා. ඒ ගාථාව බුදුරජාණන්සේ දේශනා කරන්න හේතු වෙච්ච කාරණාව. පින්වත්නි, ඔබ දන්නවද මේ බරණැස ඉසිපතන මිගදාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පළමු දේශනාව, මංගල දේශනේ, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, ඊළඟට අනාත්ම ලක්කන සූත්‍රය, මේවා පස්වග මහා ස්වාමීන් වහන්සේලාට දේශනා කරපු තැන පමණක් නෙමෙයි පින්වත්නි. බරණැස ඉසිපතන මිගදාය කිව්වට පස්සේ ඒ එක්ක තව ගොඩාක් දේ තියෙනවා අපිට කතා කරන්න. විශේෂයෙන්ම මීට කලින් පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ ඉපදුනේත් ඒ බෝසත්ව ඉපදුනේ බරණැස කියලා බොහෝ දෙනා දන්නේ නැහැ. හරියට නිකන් අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලුම්බිනිය වටිනා වගේ කලින් බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට ඒ බෝසත් කුමාරයාගේ උපත සිද්ධ වෙච්ච බරණැස ගැන ඒ වැන්නින්ම වටිනාකමක් තිබුණා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ වැඩ හිටපු කාලක් තියෙනවා. බුදුරජාණන්සේගේ පළවෙනි වස් සමාදන් වීම ඔය බරණැස ඉසිපතන මිගදායේ සිද්ධ වුණාට පස්සේ ඔබ දන්නවා

0: උන්වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාව ධර්මදූත සේවයේ වැඩම කරවනවා පළමු ධර්මදූත සංඝ පිරිස. එයින් පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔය උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියන ඒ දහසක් භික්ෂුන් වහන්සේලාට ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කරන ගයා ශීර්ෂය, කියන්නේ බුද්ධ ගයාව කිට්ටුව. එතකොට උන්වහන්සේ ලක්දිවට වැඩම කරනවා. අපි දන්නවා මහියංගන මහ විහාරයේ තියෙන ඒ පුණ්‍ය භූමියේ දුරුතු පුන් පොහෝ දවසක උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ඔය සිදුවීමෙන් පස්සේ බිම්බිසාර රජතුමාගේ හමුව, අර අපි අහලා තියෙනවා බිම්බිසාර රජතුමාට පෙර ආත්මවල, කියන්නේ කල්ප 100කට එහා ඥාති පිරිසක් වර්තමාන මේ කාලේ වෙනකොට ප්‍රේතාත්මේ ඉන්න ඒ ප්‍රේතයන්ව දැකලා, ඊට පස්සේ මියගේ ඥාතීන්ට දන් දීම ගැන බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට පැහැදිලි කරලා දුන්දි තිරොකුඩ සූත්‍රයක් දේශනා කරමින්. ඔබට මතක ඇති, බිම්බිසාර රජතුමා දානයක් දෙනවා. ඒ දානේ දෙන සිදුවීමෙනුත් පස්සේ, එතකොට දැන් ඔය බිම්බිසාර රජතුමාගේ දානේ සිදුවෙන්නේ රජගහනුවරනේ. මේ පළවෙනි වස් කාලෙත් එක්ක සිද්ධ වෙච්ච දේවල් දෙවෙනි වස් කාලයට කලින්. එතකොට සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පැවිදි වීම සිද්ධ වෙන්නේ ඒ කාලය තුලේ දෙවෙනි වසට කලින්. ඉතින් ඔය සිදුවීම් එක්ක බලනකොට පළවෙනි වස්වසපු බරණැසි සෙප්පතන මිගදායෙන් පස්සේ රජගහනුවර මේ සිදුවීමුත් සිදුවෙන අතරේ තමයි සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාගේ සම්බන්ධ වීම, මේ ශාසනයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා විදියට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. හැබැයි ඔබට මෙතනදී හිතන්න දෙයක් තියෙනවා. ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම ධර්මය අහන්නේ අස්සජී මහරහතන් වහන්සේගෙන්. අස්සජී මහරහතන් වහන්සේ කියලා කියන්නේ පස්වග මහා ස්වාමීන් වහන්සේලාගේ එක රහතන් වහන්සේ නමක්. එතකොට පින්වත්නි, ඔය සැරියුත් මහරහතන් වහන්සේයි මුගලන් මහරහතන් වහන්සේ ඔය විදියට බුදුරජාණන් වහන්සේත් එක්ක ඔය පැවිදි වෙන කාලෙන් පස්සේ නැවතත් අවස්ථාවකදී බරණැස ඉසිපතන මිගදායේ වැඩ ඉන්න අවස්ථා තියෙනවා. අන්න එවැනි වැඩ හිටපු පසු කාලෙක සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි අද දවසේ අපි ඔබට කියලා දෙන්නේ, මේ නන්දියට වෙච්චදී. පින්වත්නි, බරණැස ඉසිපතනේ මේ නන්දිය කියන කෙනා ඒ ආසන්න නිවාසක ජීවත් වෙච්ච සාමාන්‍ය ධනයක් තිබිච්ච කෙනෙක්, හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා කියනවා. පින්වත්නි, මේ නන්දිය මෙයාගේ අම්මයි තාත්තයි බොහොම පැහැදීමෙන් හිටිය, පුතාගේ තියෙන ඒ ශ්‍රද්ධාවත් එක්ක කරන උපස්ථාන සංඝයාට සංඝයා ගැන බොහොම ගෞරවයෙන් දන් පැන් දෙන හැටි, මේ හැම දෙයකටම අම්මගේ තාත්තගේ ආශිර්වාද තිබ්බා. හැබැයි ටික ටික නන්දියගේ වයස ගෙවි ගෙවි යනකොට පින්වත්නි, සාමාන්‍යයෙන් අම්මලට තාත්තලට තියෙන බරක්නේ තමන්ගේ දරුවා කොහොම හරි විවාහ කරලා දෙන්න ඕනි කියලා. ඉතින් දැන් නන්දියට කසාදයක් හොයද්දී අම්මගේ තාත්තගේ එකම යෝජනාව වුණා, ඒ ආසන්නයේ හිටියා ඒගොල්ලන්ගේ මාමා කෙනෙක්. ඒ මාමාගේ දුව හරි ලස්සනයි, රේවති කියලා. මේ රේවතිව නන්දියට විවාහ කරලා දෙන්න ඕනි කියන යෝජනාව ගෙවල් දෙකෙන්ම පින්වත්නි සම්මත වෙනවා. හැබැයි නන්දිය රේවතිට කැමති නැහැ. රේවති නන්දියට කැමති. මේකේ නන්දිය අකමැති වෙන්න හේතු වෙච්ච ප්‍රධානම එකම කාරණේ උනේ රේවති කිසිම ශ්‍රද්ධාවක් නැති, දන් දෙන්න කිසිම හිතක් නැති මහා මසුරු කෙල්ලෙක් පින්වත්නි. එතකොට දැන් රේවතිගේ තියෙන චරිත ගැන පොඩි කාලේ ඉඳලා නන්දිය දන්නවා. මොකද මාමෙක්ගේ දුවෙක්නේ. එතකොට ගෙවලුත් බොහොම ළඟ, පුංචි කාලෙකට සෙල්ලම් කරන්නත් ඇති. නන්දිය රේවතියට කැමති නෑම කියන තද්ද තීරණේ ඉන්නකොට අම්මට තාත්තට ඒක එකහෙලා කියනකොට නන්දියගේ අම්මා රේවතීට කියනවා, ඔයා නන්දියට කැමති නිසා නන්දියව බඳින්න ඕනෙම නම් ඔයාට සිද්ධ වෙනවා කොහොම හරි මේ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන නන්දිය කැමති කටයුතු වලට උදව් කරන්න. ඒ විදියට ඉන්න. ඉතින් මේ අම්මා උගන්වනවා පින්වත්නි, පිරිකර කොහොමද සකස් කරන්නේ, ස්වාමීන් වහන්සේලාට ආසන පනවන්නේ කොහොමද, දානෙට මේස ලෑසි කරන්නේ කොහොමද, ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ පාත්තරේ අරගෙන ඒව පිරිසිදු කරලා දෙන්නේ කොහොමද, පෙරහන් කියන්නේ පැන් ටික පෙරලා පූජ කරන්නේ කොහොමද, මේ ගොඩක් දේවල් ඔතන සාකච්ඡා වෙනවා. ඔතන පින්වත්නි ඔය කතා කරා කියන කරුණු අතරේ හරි විශේෂයක් තියෙනවා. පාත්‍රයේ දැන් දානි වලදලා ඉවරනාට පස්සේ පාත්‍රය හොදලා බාර දෙන හැටිත් කියනවා මේ අම්මා. මේ බුත්ත කාලේ පත්තානි දෝවාහි කියලා තියෙනවා මේ අටුවාවේ ඒ කොටස. ඒ වාක්‍ය දැක්කට පස්සේ මගේ හිත ගියේ පොඩි තැනක් තියෙනවා. ඒ තමයි අපෙන් බොහෝ දෙනා සමහරලාට අහනවා දාන වළඳලා ඉවරනාට පස්සේ පාත්‍රේ පිරිමි කෙනෙකුගේ අතට සමහරලාට සන්නහසලා කතා කරලා දෙද්දි ඇතැම් අම්මලා අහලා තියෙනවා අපි හේදුවොත් පව් සිද්ධ වෙනවද? හාමුදුරු කෙනෙක් දාන වළඳපු පාත්‍රේ කමන් නැද්ද අපි හේදුවට? ඒ පාත්‍රේ අපි අතට අරගෙන අපි හොදනකොට ඒක පව් සිද්ධ වෙනවද කියලා. පින්වත්නි, මේ බරණැස ඔය නන්දියගේ අම්මා ඒ නන්දිය බඳින්න යෝජනා වෙච්ච රේවතීට මේ දීපු උපදේශවල, දානි දෙන්නේ කොහොමද කියලා දීපු උපදේශවල බුත්ත කාලේ පත්තානි දෝවාහි කියලා දානවලදලා ඉවරුනහම පාත්‍රේ හොදන හැටි මේ කෙල්ලට උගන්වලා තියෙනවා. එතකොට මේ බුද්ධ කාලේ වෙච්ච සිද්ධියක්. ඒ කියන්නේ ඒ කාලේ මේ අම්මලා වුණත් එහෙම රහතන් වහන්සේලාගේ වුණත් ඒ පාත්‍රය අරගෙන සෝදලා දීපු නිසා, ඒ පුරුද්ද තිබ්බ නිසා තමයි අර ලේලියට එතන උගන්වන්නේ. ඉතින් පින්වත්නි, දාන ටික හදන්න ගැහණියට පුළුවන් නම් හරිද? කපනේ ලෝලු ටික අතපත ගාලා, හාල් ටික තමන්ගේ අතින්ම හොදලා, ඒවට වතුර ටික තියලා, ඒක ඇද්ද වතුර ටික ඇඟිල්ල තියලා බලලා, මේ හැම දෙයක්ම කරලා ස්වාමීන් වහන්සේලාට දාන ටික බෙදන්න පුළුවන් නම් උයන එකයි ඔක්කොම ටික අනේ පාත්‍රයේ සේදුවා කියන එක ඇතුලේ අකුසලයක් වෙනවා කියලා හිතට ඇති කරගන්න එපා. අර සමහරව හිතන්නේ මේක පාත්‍රය කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ සංඝ භාණ්ඩයක් විදිහට තියෙන දෙයක්නේ, සංඝයාගේ පරිස්කාරයක්නේ, සංඝය පරිහරණය කරන දෙයක්නේ. අන්න ඒ නිසා හැබැයි දැන් මේ අටුවාවේ මේ වචන ටිකත් එක්ක අපිට හිතන්න දෙයක් තියෙනවා, බුද්ධ කාලේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියන එක. රේවතීට ඉගැන්වුවායි පාත්‍රේ පව හොදන හැටි. පින්වත්නි, මේ කටයුතු ටික ඔක්කොම ඒ විදිහට ලස්සන්ට කියලා දුන්නම මේ ගෑන් ළමයාට දැන් ඕනේ කොහොම හරි නන්දියව කසාද බඳින්නනේ. ගෑන් ළමයා ඒ කියපුවා ඒ විදිහටම කරනවා. එතකොට නැන්දම්මටත්, කියන්නේ නන්දියගේ අම්මටත් හරි සතුටු හිතුණා. ඊට පස්සේ රේවති මේ කරපු විදිහ ගැන පස්සේ නන්දියටත් අම්මයි තාත්තයි කියනවා, මේකේ හරි කීකරු කෙල්ලෙක් පුතේ, අපි කියපු ඒවා ඒ විදිහටම කරා කියලා. ඇත්තට මේ ළමයා හදාගන්න පුළුවන් ඔයාට කියලා අම්මයි තාත්තයි හිත හදනවා නන්දියට කොහොම හරි රේවතිව බඳින්න කියන තැනට. ඊට පස්සේ නන්දියත් මේ රේවතිට කියනවා, මගේ අම්මයි තාත්තයි වයසයි, ඔයා අම්මවයි තාත්තවයි කවදාහරි බැරි වෙන කාලෙක බලාගන්න කැමති කියන එකඟ වීම තියෙනවා නම් සංඝයාට උපස්ථාන කරන එක අනිවාර්යෙන් අත්හරින්න නැතුව කරන්න ලෑස්ති කියලා වායකට එකඟ නම් ඒ උපස්ථානවලට ඒවට මසුරුකම්, ඒවට ප්‍රශ්න ඇති කරන්න, ඒවට එක එක බාධා කරන්නේ නැහැ කියලා එකඟ වෙනවා නම් ඔයාට අපිත් එක්ක මේ නිවසේ ඉන්න පුළුවන්, කසාද බඳින්න පුළුවන් කියලා නන්දියට පස්සේ රේවතියට කියනකොට පින්වත්නි රේවතිය මේවට එකඟ වෙනවා. ඊට පස්සේ ඔබ දන්නවද දැන් මේ දෙන්නගේ ජීවිතය විදිහට විවාහ වෙලා බොහොම සතුටින් ගලාගෙන යනවා, දරුවෝ දෙන්නෙකුත් හම්බෙනවා නන්දියට. කාලයක් යනකොට අම්මයි තාත්තයි වයසට ගිහිල්ලා නිහිටියේ, ඉතින් ජීවිත අතහරිනවා. ඒ දෙන්න කලුරිය කළාට පස්සේ තියෙන සැප සම්පත් හැම දෙයක්ම නන්දියටයි රේවතියටයි. ඊට පස්සේ නන්දිය මහා පරිමාණෙන් දැන් දන් දෙනවා සංඝයාට. මෙයාගේ බිස්නස් වැඩවලට සමහරලාට පින්වත්නි නන්දිය වෙන රටවල් වලට යනවා. දැන් ඔතන වෙන රටවල් කියලා කියනකොට ඔබ දන්නවා මේ බුද්ධ කාලේ 11 ජනපදනේ තිබුණේ. එතකොට මහා ජනපද යුගය. එතකොට මේ ජනපද එක්ක ඒ කාලේ විවිධ ජනපදවලට එක ජනපදයකින් තව ජනපදයකට බහණ්ඩ අරගෙන වෙළඳාම් වල යන වෙළෙන්දෝ ඉන්නවා. ඔය සාමාන්‍යයෙන් ජනපද කල්යාණි කියලා කියන අය සමහර වෙලාවට නගර සෝභිනියක් විදියට, නගරයට සෝභනීය විදියට කියලා මේ විශේෂ තනතුරක් විදියට පත් කරනවා. ඇතැම් මේ රජවරු ඒ රාජධානී ඉන්න ලස්සනම ගණිකාවක් තෝරලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම ගණිකාවටම නගර සෝභිනිය කියන්න බෑ වෙනවාදී. නගර සෝභිනිය කියන්නේ රජතුමා විසින් ඒ ගණිකාවන් අතරින් සුන්දරම ලස්සනම මහේශාක්‍ය විදියට පත් කරගන්න නගර සෝභිනියන්ට විතරයි. ඒ කියන්නේ එයාලට සිටු මැදුරු වගේ මාලිගා දීලා ඒ විදිහට තියනවා. ඒක රාජ්‍ය අනුග්‍රහයක කෙරෙන කාර්යයක්. ඇයි ඒ මොකටද? අර වෙන ප්‍රාන්තවල වෙන ජනපදවල ඉන්න වෙළෙන්දෝ, ඒතර මේ ජනපද කල්යාණි හෝ ඒ ඔය කියන යම්කිසි දැන් හැම ජනපද කල්යාණින්ම නගර සෝභිනිය වෙන්නේ නැහැ. ඇතැම් ජනපද කල්යාණියෝ නගර සෝභිනිය වෙනවා. ඒ ජනපදයේ ඉන්න ලස්සනම කෙනා සමහරලාට බැලුවට පස්සේ නගර සෝභිනියක්. එතර පින්වත්නි දැන් ඔය නගර ශෝභිනියක් ලස්සන නම් එයාගෙන අනිත් ජනපදවලටත් පණිවිඩ යනවා. මාර ලස්සන කෙල්ලෙක් ඉන්නවා මෙහෙමයි කියලා. ඊට පස්සේ ඔය සල්ලි තියෙන ව්‍යාපාරිකයෝ රටින් රටට ජනපදෙන් ජනපදයට යන අය මේ නගර ශෝභිනිය නිසා අර විශේෂ ඒ ජනපදයට එන්න බලනවා. ඒ ඕවා අර විදේශ විනිමය වෙනුවෙන් කරපු දේවල් අතර එකක්. කොහොම හරි මම මේක ඔබට මේ කියන්නේ නන්දිය කියන්නේ බරණැස කියනකොට පින්වත්නි අද්දටත් හැමදාමත් බරණැස කියන්නේ වෙළඳ කියන්නේ දැවැන්ත වාණිජ නගරයක් ලෝකෙ තිබිච්ච ඉතිහාසය. එතකොට නන්දිය වෙළඳාමේ විවිධ ජනපදවලට යනකොට දැන් මෙයාගෙන හිතන්න එපා අර මේ නගර ශෝභිනීලා ඇසුරු කරනවා කියලා. මම ඔබට මේක රටින් රටට නන්දි යනවා කියනකොට ඒ කාලේ රටවල් අර ජනපදත් එක්ක තිබ්බා කියන එක. සොලොස් ජනපද කියලා අපි අහලා තියෙනවා. ඒ සොලොස් ජනපද දැන් ඔය සමහර වෙලාවට පින්වත්නි මේ බුදුහාමුදුරුවෝයි ඔක්කොමයි සියල්ලයි මෙහෙයි ගාන අය මේ හරි ප්‍රශ්න. දැන් මේ සොලොස් ජනපදවල ඒ ජනපදයක ප්‍රමාණ තියෙනවා. ඒ සොලොස් ජනපදයකට නගර ප්‍රමාණයක් තියෙනවා. අදටත් ඒව බෞද්ධ පොත් සහ විවිධ පොත්වල තොරතුරු තියෙනවා. අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මත්ස්‍ය, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ කියලා 16 ඔය. හරිද? එතකොට දැන් ඔය එකක් ගත්තොත් එහෙම නේද? උදාහරණයකට අංග රට කියන පළවෙනි එක ගත්තොත් එහෙම ඒ ජනපදයේ ඇතුලේ චම්පාපුරය ගැන, කජංගලා ගැන, උග්ගපුරය ගැන, අස්සපුරය ගැන, ඔය වගේ අර අංගුත්තරාපදනව්ව කියලා තව එකක විස්තර වෙනවා. ඒ අංගුත්තරාපදනව්වෙත් විවිධ දේවල් සිද්ධ වෙනවා. ඔය විශාක හැම සාමාවති ඒගොල්ලෝ හැම පින්වත්නි ඉපදිච්ච භූමිය ඔය අංගුත්තරාපදනව්වේ තියෙන්නේ මේ බද්දේ කියලා පුරයක්. ඒතර දැන් ඒ ප්‍රදේශ සමහරවිට මේ දහස් ගණන් ඒව ඇතුලේ නගර තියෙනවා. හරිද? මේ එක ජනපදයක් ඇතුලේ දහස් ගණන් ජනපද කියන්නේ මේවා මේ නගර ග්‍රාම මේ වගේවා දහස් ගණන් තියෙනවා එකක් ඇතුලේ. ඒ වගේවා 16ක් තියෙනවා. ඉතින් සමහරවිට මේ කොම ලංකාවේ වුණාට පස්සේ සමහරවිට ඔය කියන විදිහට ඇතම් ජනපදයක් ඇතුලේ ඇතම් ගම්මානයකට පර්චස් 5-10 කැලිත් ගන්න සිද්ධ වෙයි පින්වත්නි 16ට කරලා ඒ 16 එකක් ගම්මාන වශයෙන් දහස් ගණන් බෙදිලා කැඩලා ගියාට පස්සේ 16 කොහොම හරි නම් ටික දාගනි. 16 ඇතුලේ නම් දාගන්න එක තමයි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ. හරිද? දැන් කොහොම හරි වේවා පින්වත්නි මේ නන්දියත් ඔය වගේ විවිධ ජනපදවලට වෙළඳාම යනවා. ඔය ගිය වෙලාවක ඔබ දන්නවද මේ රේවතී කරපු වැඩ? රේවතීට දැන් පවර්ල යනවනේ සංඝයාට උපස්ථානට පිළිවෙලකට කරන්න කියලා. මේ මිනිස්සයා අර සංඝයා දානේ වළඳලා ගියා වැඩියට පස්සේ මේක මේ අටුවාවේ තියෙන විදිය මම මේ කියන්නේ මාළු කටු මස් කටු කරපිංචකොළ ගැනත් කියනවා. මාළු කටු මස් කටු කරපිංචකොළ මේ වගේව තැන් තැන් වල වීසි කරලා දාලා අර කියන්නේ ඉඳුල් කියලා ඉවත් කරපුවා අර වළඳපු ස්වාමින්වහන්සේලාගේ මේස පුටු යට සහ ඒ මේස උඩ තැන් තැන් වල විසි කරනවා හොරෙන්. හරිද? විසි කරලා අර සංඝයාට ශ්‍රද්ධාවෙන් ගොඩාක් ගෞරවයෙන් පැහැදිලා ඉන්න මිනිස්සුන් පෙන්නලා ගෙනල්ලා කියනවා මේ බලන්නකෝ මේ හාමුදුරුවෝ වළඳන හැටි. ඈ අපි මේ කොච්චර මහන්සි වෙලා මේ ස්ථාන හදලා දානේ ලෑසි කරලා මේ ඒ කරන කැපකිරීමට මේ හාමුදුරුවෝ මෙහෙමද කරන්නේ? මේ කිසිම විනයක් නැහැනේ. මේ බලන්නකෝ කිසි පිළිවෙලක් නැහැනේ. මේ හාමුදුරුවෝ මේ දානවල දන්නේ නැහැ නේ මේ බලන්නකො කියලා මේ සයින්නාසල බොහෝම පිළිවෙලකට පින්වත්නි සේකියා ඇවැත් ආරක්ෂා කරගෙන ඒ දානේ ටික වළඳනවා. නමුත් උනාසලා නැගිටලා වැඩියට පස්සේ මේ උන්ද ඔවගේ මිනිසුන් කිහිත් අපහද වුණා. ඉතින් ඔවගේ ඒ දේවල් කරලා ඒ දානෙට අනුග්‍රහ කරන සමහර මිනිසුන්ගේ හිත රිදවලා ඉවත් කරවනු. හරිද? ඊට පස්සේ ඔය නන්දියගේ ගෙදර අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ අනිවාර්ය කරපු දෙයක් තිබ්බා. දුප්පත් මිනිසුන්ට අනාථ මිනිසුන්ට දානෙ දෙනවා, ආහාර දෙනවා. ඒකත් නවත්තනවා ගොඩක් වෙලාවට නන්දිය වෙන පිට පළාත්වල, කියන්නේ පිට රටවල් කියලා එතෙන්දී අපි කියන්නේ ජනපදවලට යනකොට ඒ වෙන රටවල් වලට. මොකද එක එක රජවරුනේ. එතකොට ඒ රජ වෙන රජවරු ඉන්නේ ඒ වෙන ජනපදවලට යනකොට, වෙන රටවලට යනකොට මේ මිනිස්සු අර අනාථ මිනිසුන්ට දෙන දානෙ පව සමහරලට නවත්තනවා. කොහොමරි පස්සේ කාලෙක නන්දියට මේව ආරංචි වෙනවා පින්වත්නි. ඔබ දන්නවද ඔය නන්දිය අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ ගොඩාක් දන්පැන් දෙනකොට මෙයා කරපු හරි අපූර්ම දෙයක් තමයි ඔය ඉසිපතන මිගදායේ තියෙන ප්‍රදේශයේ අදටත් ඔබට ගියාට පස්සේ ධම්සප්පවත්තන සූත්‍ර දේශනා කරපු ධම්මරාජික ස්තූපේ තියෙන තැන ඊට පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනා කරපු ධම්මික ස්තූපේ තියෙන තැන වගේ මේ කීපේ විතරක් නෙමෙයි ඕනතරම් විශාල යායකට නටබුන් අදටත් ඔබට දකින්න හම්බෙනවා. ඇතරම් පින්වත්නි ඔය නටබුන් ඉස්මතු කරගෙන ඒවැ කැණීම් කරගෙන මේ හැමතැනම මේ වගේ හැඩවලට මේ විහාර තිබුණා කියලා තොරතුරු සොයාගත්තට ඊට වඩා තව විශාල ප්‍රමාණයක් ඔය ප්‍රධාන පාරවල් තියෙන පැතිවල නිවාස හෝටල් ගහලා තියෙන පැතිවල උනා මේ පැතිරිලා තිබුණ යායක් ඔය. හරිද? මේ මහා විහාර තිබිච්ච ප්‍රදේශය. මොකද දැන් මේ කාලෙන් කාලෙට ඔය ඉසිපතන මිගදායම විවිධාය විහාර හදලා තියෙනවා. කුටි සෙනසුන් හදලා තියෙනවා. මම මේ කියන නන්දිය කියන කෙනත් පින්වත්නි අන්න ඒ වගේ ලස්සනට මෙයා මේ ශාලා හතරක් හදනවා. හරිද? ඒ ශාලා හතරේ මේ කාමර හතර ගානේ එක ශාලාවක තියෙන සමහරවිට අපිට හිතා ගන්න පුළුවන් කුටි හතරයි ඒවට අවශ්‍ය කරන සනීපාරක්ෂක පහසුකම් නාන කාමර හරි මොනවා හරි තිබිච්ච වැසිකිලි කැසිකිලි පහසුකම් එක්ක ඊළඟට උන්වහන්සේලාට දන් පැන් වළඳන්න සුදුසු පරිසරය සක්මන් කරන්න නොයෙකුත් කාර්යයන් එක්ක අංග සම්පූර්ණ ඒ වගේ කුටි හතරක් සහිත ශාලාව බෙගින් ශාලා හතරක් සකස් කරලා ආවාස දානයක් කරනවා පින්වත්නි. දැන් ඔය ආවාස දානේ කරපු විදිහත් ඔය අටුවාවේ විස්තරයක් තියෙනවා හරි චූටි කොටස. මේ දක්ඛිනෝදකය කියලා කියනවා මේ පෙන් වඩලා තමයි බුදුරජාණන් වහන්සේට අත පෙන්වක් කරලා පූජ කරන්නේ මේ ශාලා ටික. එතකොට ඒකෙදි අත පෙන්වක් කරලා පූජ කරලා ඇයි ඇත්තටම අත පෙන්වක් කරන්න කියලා ඔබ දන්නවද? දැන් අපි යමක් කෙනෙකුට අතින් අත දෙනවනේ පින්වත්නි. අතින් අත දෙනකොට ආ කියලා උස්සලා අතට දුන්නම අපි දන්නවා ඒක පිළිගත්තා කියලා. අපි දුන්නා ඒ පැත්තෙනුත් ගත්තා කියලා. හැබැයි සමහර දේවල් තියෙනවා එහෙම අතින් අත දෙන්න බැරි දේවල්. අන්නේ අතින් අත දෙන්න බැරි දේවල් සංකේතාත්මකව දෙන විදි තියෙනවා. ඔයත් දැකලා තියෙනවා සමහර ඔය තරඟවලදී වාහනයක් දෙනවනම් ජයග්‍රාහකයාට වාහනේ උස්සලා කියලා අතට දෙන්න බෑනේ. එතකොට කරන්නේ වාහනේ යතුරු වගේ හදපු ලොකු කාඩ්බෝඩ් කෑල්ල ඔබ දැකලා තියෙනවා දෙනව අර ජයග්‍රාහකයාට. එතකොට මේ ප්‍රතිග්‍රාහකයා එක ගන්නකොට එතෙන්දී සංකේතවත් වෙනවා බලන් ඉන්න අයට තේරෙනවා ඔන්න වාහනේ දුන්නා කියලා. මෙන්න මේ වගේ පින්වත්නි උස්සලා දෙන්න බැරි දේවල්. භූමි පූජාවක් කරනවා නම් දැන් අර හොඳම සිද්ධියක් තියෙනවා වෙස්සාන්තර ජාතකයේ ඔබ දැකලා තියෙන චිත්‍රවල උනත් ඇතා දන් දෙනකොට ඇතාගේ හොඬවැලත් අල්ලගෙන අතට පෙන්වක් කරනවා දැකලා ඇති පින්වත්නි. ඒ ඇතාව උස්සලා අතට දෙන්න බැරි හින්දා. දැන් මෙතනදී මේ ඉසිපතන මිගදායේ මේ හදපු පුටි සෙනසුන් සහිත ශාලා ටික උස්සලා අතට දෙන්න බෑනේ. ඒ නිසා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට අතට පෙන්වක් කරනවා. කවුද? නන්දක. ඒ විදිහට තමයි පිළිගන්නන්නේ, පූජ කරන්නේ. ඊට පස්සේ මේක කියන මේක මං කියවන තැන් දෙකක තියෙනවා කියලා විමානවත් තුල සඳහන් වෙන තැන අටුවාවේ කියනවා. ඒ පැන් ටික ඒ පූජ කරපු භූමිය පුරාම ඉහිනවා කියලා ඒ බිඳු බිඳු විදියට මේ ඉහිනවා ඒ අත පැන්වක් කරපු ටික සම්පූර්ණ භූමිය ආවරණය වෙන විදියට ඒ පූජාව වෙච්ච විදිය පින්වත්නි. ඉතින් නන්දිය මේක මේ විදියට පූජ කරනකොට ඒ අතරෙම හරිද මෙහෙන් හරි ශ්‍රද්ධාවෙන් හිත පහදගෙන මේ ගොඩනැගිලි ඉදි කරලා අතපෙන් වක් කරන මොහොතක් තියෙනවනේ. අන්නේ අතපෙන් වක් කරන මොහොත වෙනකොට පින්වත්නි දෙව්ලොව මෙයාට විශාල පැතුරුණ රත්තරන් ප්‍රාසාදයක් මෙයා වෙනුවෙන්ම මැවෙනවා. ඒ දෙව්ලොව කියන්නේ මෙයා වෙනුවෙන් වෙන් වෙනවා එහෙ මහ විශාල ප්‍රාසාදයක්. එතකොට පරිවාර දිව්‍ය කාන්තාව ටික පවා හරියට නිකන් සේවිකාවන් කියලා හිතා ගන්නකෝ. ඒ පරිවාර කාන්තාව කියලා කිව්වට පස්සේ මේ මාලිගාවේ සියලු කටයුතු සිද්ධ කරන්න සුද්ධ කරන පිරිසිදු කරනද හැම සියලු කටයුතු වලට වෙනම මහා පරිවාර දිව්‍ය කාන්තාවන් පිරිසක් එක්කම මේ භූමිය දැන් මෙයා වෙනුවෙන් වෙන් වෙනවා. එතාම මෙයා මනුස්ස ලෝකෙමද. ඊට පස්සේ කාලයක් කොහොම යනකොට මුගලන් මහරහතන් වහන්සේ පින්වත්නි දෙව්ලොව චාරිකාවේ වඩින ඔබ දන්නවනේ. ඒක සමහරලාට උන්වහන්සේ දවල්ට දානවල දෙලිවල ඔහොම වඩිනවා. අන්නේ වැඩි අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ මේ මහා හිස් විමානේ දකිනවා. අස්සන විමානයක් අයිතිකාරයේ පේන්න නැහැ. හැබැයි මේ දිව්‍ය අප්සරාව පිරිවරාගත්ත මේ මහා ප්‍රාසාදෙ මොකද්ද කියලා උන්වහන්සේ දෙවියෙක්ගෙන් අහනවා. මම ඔබට දේශනාව පටන් ගද්දි කිව්වා ඇසින් දුටු සාක්ෂි සහිත උත්තමයෙක් කියලා. මෙන්න මේ උත්තමයා මුගලන් මහරහතන් වහන්සේ. පින්වත්නි, උන්වහන්සේ මේ ප්‍රාසාද කාගේද කියලා අහනකොට දෙවිවරු කියනවා, ස්වාමීනි, ඔය මනුස්ස ලෝකේ ඉසිපතන මිගදායේ තියෙන ඉසිපතන රාමයේ බුදුරජාණන් වහන්සේට කුටි සෙනසුන් සහිත විහාරයක් සකස් කරලා පූජ කරපු නන්දියට මේ දිව්‍ය විමානේ පහළ වුණේ. දැන් තාම අරේ නන්දිය මනුස්ස ලෝකේ සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන ඉන්න අපින් අත එයා දන්නේ නැහැ එයා වෙනුවෙන් මෙහෙම දැන් පහළ වෙලා කියලා. ඒතර දැන් මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රාසාදේ විස්තර ටික කතා බහ කරලා ඊට පස්සේ චුට්ටක් ඇවිදලා බලනවා අපින් අත මේ විමානේ මොන වගේද කියලා. ඔය බලනකොට පරිවාර ස්ත්‍රීනුත් කියනවා, අනේ ස්වාමිනී අපි හරි උක්කටලිව ඉන්නේ කියනවා නන්දිය නැතුව. නිකන් පාළුවේ කියලා වගේ කියනවා. එතර ඉතින් පින්වදී අයිතිකාරය නැහැ තමයි. මට ඔය සිද්ධියත් එක්ක නිකන් ඔලුවට ආවා, හිතුණා ඔබ දන්නවා දැන් ඔය තමහර විවාහ වෙච්ච ධනවත් හෝ ඇතම් අම්මලා තාත්තලා ධනවත්ම කියන්න බෑ, විවිධ මට්ටම් වල ආර්ථික ශක්තිය තියෙන අය තමන්ගේ නූපන් දරුවා වෙනුවෙන් විවිධ දේවල් රැස් කරන වෙලාවල් තියෙනවා. අපේ දරුවා ඉපදිච්ච කාලෙක කියලා තාම දරුවෙක් කුසේ පිළිසිඳගෙනවත් නැහැ. දරුවා වෙනුවෙන් කියලා විවිධ දේවල් කල්ැතුව ලෑස්ති කරන අම්මලා තාත්තලා ඉන්නවා. සමහරවිට මේක අහගෙන ඉන්නකොටත් මේ අපිත් එහෙම කරා කියලා සාක්ෂිකාරය ඉදිරිපත් වෙයි හිතින්. අනේ අපිත් උනානේ, අපිත් කරානේ, මෙහෙම කරානේ, අර එහෙම කරානේ කියලා. පින්වත්නි, මේ සමහරවිට ඒ වගේ දරුවා උපදින්නත් කලින්ම සැලසුම් කරනවා, දරුවා වෙනුවෙන් මේ දේවල් අපි මේ ලෑස්ති කර ගන්නවා කියලා, දරුවා වෙනුවෙන් ඉතුරු කරනවා කියලා සමහර දේවල්. ඉතින් එහෙම සමහරු කරනවා. තාම ඉපදිලාවත් නේ, කියන්නේ මෙහෙ ඉතුරු කරනවා ඒගොල්ලන්ගේ දරුවා බවට පත් වෙන්න ඉන්න කෙනා. දැන් සමහරට වෙන ලෝකෙක තාම કોઈ වෙන රටක වෙන ලෝකෙක වයසක මිනිසෙක් වෙන්නත් පුළුවන්. තාම එහෙම මැරිලත් නැහැ, මෙහෙ ඉපදිලත් නැහැ. මෙහෙ එයා වෙනුවෙන් බොහෝ දේ ලෑස්ති කරනවා. ඉතින් සමහර වෙලාවට දරුවා මව්කුසෙදිත් එහෙම කරනවා නනේ. දරුවා මව්කුසින් බිහි වෙන්නත් කලින් කාමර ලෑස්ති කරලා ඒ දරුවා වෙනුවෙන් තොටිල්ල ගෙනල්ලා හැමදේම ඔක්කොම සූදානම් කරනවා සමහර වෙලාවට දරුවා වෙනුවෙන්. ඉපදිලා ඇස් මූණක්වත් තාම දැකලා නැතුව. ඉතින් මෙතනත් ඒ වගේ පින්වත්නි, දිව්‍ය විමානයක් පහළ වෙනවා මනුස්ස ලෝකේ තාම ජීවත් වෙද්දිම. ඒ දිව්‍යාංගනාව අපූර්ව උපමාවක් කියනවා මුගලන් මහරහතන් වහන්සේට, ස්වාමීනි වැලි පාත්‍රයක් බිඳලා රම් බඳුනක් අරගන්නා වගේ අනේ නන්දියට කියන්නකෝ මිනිස් ජීවිතය අතහැරියට පස්සේ මේ දිව්‍ය සම්පත් බාරගන්න අපි එනකම් බලාගෙන ඉන්නවා කියලා කියන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ කරුණු කාරණා සියල්ල සාකච්ඡා කරලා දැනගෙන බලලා සියසින් ඔන්න මුගලන් මහරහතන් වහන්සේ පින්වත්නි බරණැස ඉසිපතනයට වැඩම කරනවා. කරලා බුදුරජාණන් වහන්සේට මේ කාරණය ගැන කියලා අහනවා, ස්වාමීනි මිනිස් ලෝකෙ ඉද්දිම කුසල කර්ම වලට දිව්‍ය ලෝකේ මේ වගේ පහළවීම් සිද්ධ වෙනවා, ඒ හිම මේ කියන්නේ මේ වගේදී එහෙම වෙන්න පුළුවන් ද ඇත්තරම ස්වාමීනි කියලා අහනකොට මොග්ගල්ලාන ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් කියනවා. පින්වත්නි මේ උන්වහන්සේ කියනවා, දැන් ඔය දුරපලාතක දුර රටක ජීවත් වෙන දරුවෙක් ඉන්නවා, එහෙම නැත්නම් පවුලේ කවුරු හරි ඥාතියෙක් විශේෂ කෙනෙක් එකට ගෙදර ඉන්න බොහොම ප්‍රිය කෙනෙක්, මෙයා දුර රටක හරි දුර පළාතක හරි ඉඳලා එනවා පින්වත්නි. අර දැන් අද කාලණන් ඉතින් කලින් එනකොට සර්ප්‍රයිස් කරන්න කියලා නොකිය නාවොත් බොහෝ විට දුරකතන කියන පහසුකම් නිසා අනිවාර්යෙන් කලින් පණිවිඩය දෙනවා, අසවල් දවස එනවා, අසවල් වෙලාවට එනවා කියලා. ඉස්සර ඉතින් පින්වත්නි දුරකතන නැහැනේ. අපි දන්න මෑත ඉතිහාසයක් වෙනකන් දුරකතන කියලා එකක් නැති කාලේ මිනිස්සුන්ට අර කොහේ හරි දුර පළාතක දුර රටක ඉඳලා එනකොට කල්ැතුව ලියුමකින් පණිවිඩය නොදුන්නොත් ඉතින් නොකියා බොහෝ විට එවෙනවා. අර කොහොමාරි මේ වගේ එනකොට බුදුරජාණන්සෙ පෙන්නනවා ඒ ගමට ඇතුල් වෙන හරියේ පණිවිඩේ, කියන්නේ ගමට ඇතුල් වෙන හරියේ මේ කෙනා එනවා කියලා ඈත තියා දකින කෙනේ පුළුවන් තරම් ඉක්මනට මේ ගෙදර අදාළ අයට පණිවිඩය දෙනවා, අන්න පුතා එනවා කියලා. හිතන්නකෝ රටේ ඉන්න පුතා හරි එහෙම කවුරු හරි අන්න එනවා කියලා කල්ැතුව පණිවිඩය දෙනවා. එක්කෝ හිතන්න නගර ගමට එන්න කලින් නගරෙදි දකින කෙනෙක් ඉක්මනට එයා ඇවිල්ලා මෙහෙ ගෙදරට පණිවිඩය දෙනවා, අන්න පුතා මග එනවා කියලා. අන්න ඒ ආවට පස්සේ බුදුරජාණන් කියනවා මුගලන් මහරහතන් වහන්සේට, මොග්ගල්ලාන අර ගෙදර මිනිස්සු තුට්ටු පහටු වෙලා කොච්චර සතුටින් වේගෙන් අපේ පුතාවා කියලා ගිහිල්ලා සතුටින් පිළි අර ගන්නවද කියලා මොග්ගල්ලාන දන්නවනේ. අන්න ඒ වගේ තමයි මොග්ගල්ලාන කියනවා, දෙව්ලොව ඒ විමාන සකස් කරගෙන බලාගෙන ඉන්න ඒ දිව්‍ය පරිවාර ස්ත්‍රීන් වුණත් ඒ දෙව්ලොව මේ එනකම් බලන් ඉන්න මහා පිං ඇති දෙව්පුතු පිළිගන්න ඒ අය බලන් ඉන්නේ ඒ වගේ තමයි කියනවා. එනවා දැනගත්ත ගමන් එහෙම ගිහිල්ලා බොහෝම ගෞරවයෙන් පිළි අරගන්නවායි කියනවා. පින්වත්නි, මේ ඔය කාරණාවට අදාළව තමයි අපි කියන මේ ගාථාව තියෙන්නේ. චිරප්පවාසින් පුරිසං දුරතෝ සොත්ති මාගතං පේනේනාති මිත්ත සුහජ්ජාච අභිනන්දන්ති ආගතං තතේව කතපු අවස්ථා අස්මාලෝකා පරංගතං පුන්නානි පටි ගන්හන්ති පියං නාතිව අගටන්ති. මේ විදියට පිළිගන්නවායි කියනවා දෙව්ලොව දෙවගණන් මේ එන පිං ඇති කෙනාව. ඉතින් දැන් නන්දියවත් අන්න එහෙම පිළිගන්න බලාගෙන ඉන්න වෙනවා. එතකොට දැන් ඔය විදියට නන්දියව පිළියර ඒකෙදි හරි ලස්සන දෙයක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ දසවිද පඳුරු සූදානම් කරගෙන බලන් ඉන්නවා කියලා. දැන් රටේ ඉඳලා දරුවෙක් වෙනවා කියලා කල්ැතුව දැනගත්තුත් අම්මලා තාත්තලා ලෑස්ති කරලා තියෙනවනේ. සමහරවිට මම දන්නවා ඔය දුර ඉඳලා එන රටේ ඉඳලා එන දරුවෙක් එහෙම ගෙදරට එනකොට ගෙවල් අතුපතු ගානවා විතරන්නේ. සමහරවිට තීන්තත් ගාලා සුද්ධ කරලා අස්පස් කරලා හරි වෙනදට වඩා ඔක්කොම කලෙලි කරනවා ගෙවල් කලින් දැනගත්තොත් එහෙම. අනිත් එක එන දවසට හොඳට කෑම බීම මස් මාළු නොයෙකුත් දේවල් එක්ක සංග්‍රහයත් සූදානම් කරලා තිනවා. පල්ලතුරුද මේ අතුරු පසද නොයෙක් දේවල් සූදානම් කරලා කෑම ලෑසි කරලා අන්න ඒ වගේ පින්වත්නි මේ දසවිද පඳුරුත් එක දිව්‍ය පඳුරු කියලා කියන දසවිද දිව්‍ය පඳුරු මේක සමහරු අහලා නැතුව ඇති. ආයුෂ වර්ණ සැප කීර්ති ආධිපත්‍ය සහ ඊට පස්සේ දිව්‍යමය රූප දිව්‍යමය ශබ්ද දිව්‍යමය ගන්ධ දිව්‍යමය රස දිව්‍යමය පහස කියන 10 ඔයාලට තමයි කියන්නේ දසවිද දිව්‍ය පඳුරු කියලා. මේවත් ලෑසි කරගෙන බලාගෙන ඉන්නවා කියනවා ඒ දෙවඟනන් පින් ඇති කෙනාව. පින්වත්නි, පව් කරන කෙනාට නිරේ ඒ පරිසරේ කල්ැතුව ලෑස්ති වෙනවා වගේ පින් කරන කෙනාට කල්ැතුව විමාන පිටින් ඒ උතුම් දෙවිය සැප ඔය විදියට පහළ වෙනවා. මේවට සමහරු ඇහුවට පස්සේ අයියෝ අයියෝ මේ අපිට ඕන නිවන් දකින්න ඔය කෙහෙල්මල් ඕනේ නැ කියලා කිව්වොත් එහෙම ඔබ ඒක මට නෙමෙයි බුදුරජාණන්සිට කියන්න පින්වත්නි මුගලන් හාමුදුරන්ටත් එක්ක. හරිද කියලා කියන්න අනේ මේ මොග්ගලන් වහන්සේ අපිට ඔය කෙහෙල්මල් එපා කියලා. මේ නිකලෙ සුතුමන් දෙනමකගේ සාකච්ඡාවක් මම මේ ඔබට කියන්නේ. හොඳේ ඒ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේත් ඒ වෙද්දි නිකලෙස්, බුදුරජාණන්සේත් නිකලෙස්. ඒ විතරක් නෙමෙයි මේ ටික සංගායනා කරපු පළවෙනි සංගායනාවේ රහතන් වහන්සේලා 500 නමත් නිකලෙස්. එතනින් පස්සේ සියලු 700ක් 1000ක් මේ වගේ සංගායනාවල එකතු වෙච්ච රහතන් වහන්සේලාත් නිකලෙස්. කටපාඩමින් ග්‍රන්ථාරූඪ කරනකම් අරගෙන ආපු උත්තමයොත් නිකලෙස්. ඒ නිකලෙස් උත්තමය තමයි මේව කටපාඩම් කරගෙන දරාගෙන ආවේ. ඊට පස්සේ පින්වත්නි මේවා ග්‍රන්ථාරූඪ කරෙත් නිකලෙස් උත්තමය. ඉතින් එතනින් පස්සේ ඒවා කියවලා අහගන්න සමහරුන්ට මේව ඇහෙනකොට අනේ අනේ හාඳුරනේ අපිට ඔය දිව්‍ය සැපයි අරවයි මේවයි විමානයි ඔය කෙහෙල් මල්ල ඕන්නේ අපිට ඕනේ නිවන් දකින්න කියලා මාර පඬිතුව ටිකක් ඉන්නවා. අර නිකලේ සුතුම ඔක්කොම අවුරුදු 1000 ගානක් රැකගෙන පරිස්සම් කරගෙන ආපුවා ටිකට කියන කතා. හරිද? මේ බුදුරජාණන්සේගේ ධර්මයේ තුල සංහීනපි විනේමේ කියලා දමණය කිරෙන ක්‍රමයක් ගැන උන්වහන්සේ පෙන්වනවා පින්වත්නි මේ අංගුතර නිකායේ කේසි කියන සූත්‍රය. එතකොට කේසිට බුදුරජාණන්සේ පෙන්වනවා මේ සංහීනපි විනේමේ කියන්නේ දෙව්ලොව පුණ්‍ය විපාක ආනිසංස ලබන හැටි ඇහෙනකොට ඇතැම් අය අකුසල් වලින් මිදිලා ඒ පුණ්‍ය සම්පත් කුසල සම්පත් රැස් කරගන්න ඒ වෙනුවෙන් තමන්ගේ වෙනස් වෙනවා ජීවිත. හරි, පින පිනිස උනන්දු වෙනවා, කුසලෙට උනන්දු වෙනවා. ඉතින් ඒකත් එක්තරා දමනයක් පින්වත්නි. ඒකට කියන්නේ සංහේනපි විනේමි කියලා. එතකොට දැන් මේ වගේ දිව්‍ය විමානයක් දෙව්ලොව මනුස්ස ලෝකේ ඉන්න අතරෙම පහළ වෙනවා කියලා කෙනෙක්ට කියද්දී නන්දියට වුණත් ඒක දැනගන්න ලැබුණා අන්තිමට. නන්දිය හරි සතුටු වුණා. නන්දියගේ ඒ සතුටත් එක්ක නන්දිය ජීවිතේ ගොඩාක් තව තවත් පිනට වැඩි වැඩියෙන් නැඹුරු වුණා. හැබැයි අර රේවතිගේ කෙරුවාව නම් අර හැමම තමයි පින්වත්නි. නන්දිය යන වෙලාවල් වලදී වෙනස්කම් කරනවා, නවත්තනවා දාන. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා අන්තිමට නන්දිය කලින් මිය යන්නේ. නන්දිය මේ ගියාට පස්සේ රේවතී ඔක්කොම දන්සල් සියලු සංඝෝපස්ථාන සියල්ලම අතහැරලම දානවා. ඔය එක්තරා කාලෙක අන්තිම කාලෙක මේ එකන මේ විමානේ දැනගත්තරත් පස්සේ සිද්ධ වෙන දෙයක්. නන්දිය ඔය රේවතීගේ අකටයුතුකම් ඒ වෙනස්කම් කිරීම හරිද දන්සැල් නවත්තන ඒවා දැනගන්නවා මෙයා මේ රට ගියාට පස්සේ මේ උන්ද මෙහෙම දේවල් කරනවා කියලා. ඊට පස්සේ ඉලෝල දානවා පින්වත්නි රේවතිය ගෙදරින් මේ කාලයක් පිටමං කරවලා තිබ්බා රේවතිය. ඊට පස්සේ අර වැඩ කරන සේවකයන්ගේ තිල්ලීමත් එක්ක ආපහු නන්දිය මොකද කරන්නේ නැවත එන්ඩ ඉඩ දෙනවා රේවතීට. හැබැයි කෑම බීමයි ඇඳුම් පැළඳුම් ටිකයි විතරයි, වෙන කිසි දෙයක් දෙන්නේ නැහැ. අඳින්ඩයි කණ්ඩයි විතරක් දීලා ඉන්න දුන්නා. ඉතින් ඒකට තවත් තරහ ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේලාට හොඳට පහසුකම් ටික හම්බෙනවා, ඒ උන්වහන්සේලාට කුටි සෙනසුන් හදලා මේ වගේ අර දරුවෝ දෙන්නෙක්ත් ඉන්නවනේ. ඉතින් මෙයා හැමතිස්සෙම හිතනවා මේ දන්සල් දෙන සල්ලි දරුවෝ දෙන්නට ඉතුරු කරා නම්. ඔහොමමයි කල්පනා කරේ මේ හිඟන්නන්ටයි හාන්දුරුවරුන්ටයි මේ කේක් කනට දවස ගාන කණ්ඩ දෙනවා අරව කරනවා මේව කරනවා. මේවා මේ ළමයි දෙන්නට ඉතුරු කරන්න තියෙන සල්ලි. එහෙම හිතපු රේවති අන්තිමේ පින්වත්නි අර කරපු මසුරුකන් සියල්ලත් එක්ක නිරේ උපදිනවා, නිරේ දුක් විඳිනවා. දන් දුන්න නන්දිය අද දිව්‍ය විමානයක ඒ විදියට සුවසේ ඉන්නවා. ඒ දෙන්නගේ සිදුවේ මේ විදියට ධම්මපදයේ සහ විමානවත්තුවල කුද්දක නිකායම කොටස් දෙක අදටත් ඒ විස්තරේ සඳහන් වෙනවා. අවුරුදු 2000 ගණනක් ගිහිල්ලා net fm එකේ තාමත් අපි මේ කාරණේ රටට කියනවා. මෙන්න මේ විදිහට පින කුසලයේ සම්බන්ධයෙන් මසුරු වෙච්ච කෙනාට සමහරලාට ඇත්ත තමයි නංගි කියලා රේවතීටත් උල්පන්දන් දීපු අම්මණ්ඩිලා තින්න තෙපින්වත් මේ කාලේ ඇත්ත තමයි රේවතී. ඔයා මේ පුළුවන් නම් කියන්න ඔය මිනිහයාට ඔච්චර නිකම් බොරුවට වියදම් කර කර මොනවද මේකේ කියන්නේ ඇති සමහරලාට. පින්වත්නි මේ දැන් ඇත්තට මේ දරුවෝ දෙන්නට එදා යහපතක් උනේත් නැහැ. නන්දිය හොඳට බිස්නස් ටික කරා හම්බ කළා. හරිද? ඒ හම්බ කරලා යා පින්කනොත් කළා. අද නන්දිය ඉන්න තැනයි, අද රේවතී ඉන්න තැනයි, ඒ දෙන්නගේ ඉන්න තැන් අපිට සියැසින් දකින්න තිබුණා නම් එදා රේවතීට අර කියන දාන වළක්වන මසුරුකම් කරණේවට උල්පන්දන් දීපු උන්දලත් කොහෙද කියලා බලන්න පුළුවන් නම් වර්තමාන පින්වත්නි මේ වගේ දානෙට අකුල් හෙලන, පින්කම් වලට අකුල් හෙලන, සංඝයාට නිග්‍රහ කරන, මේ පින්කම් කරන මිනිසුන්ටත් නිග්‍රහ කරන අන්නේ ජාති අයියලට ඇත්තටම පෙනුනා නම් හරි වටිනවනේ. ඉතින් කොහොම නමුත් මේ සිදුවීමත් එක්ක පින්වත්නි බුදුරජාණන් වහන්සේත් අර මුගලන් මහරහතන් වහන්සේගේ දැකපු මං කිව්වේ සියසින් ඇසින්දුටු සාක්ෂි වගේ එහෙම ගිහිල්ලා දෙව්ලොවේ දැකපු කාරණාව කතා කරද්දී බුදුරජාණන් වහන්සේ ඉත් එක්ක කරන දේශනා අහලා සෝතාපන්න වෙච්ච පිරිසකුත් ඔය ඉසිපතනාරාමේදී බිහි වෙලා තියෙනවා මේ දේශනා එක්ක. එතකොට බුදුරජාණන් වහන්සේට බරණැස ඉසිපතනාරාමේ කුටිසෙනසුන් සකස් කරලා බොහෝම ගෞරවයෙන් පූජ කරලා ඒත් එක්ක බුදුරජාණන් වහන්සේගේ සහ සංඝයාගේ දන්පැන් ගිලන් පස ඒ සියලු අවශ්‍යතා උන්වහන්සේ බරණැස ඉන්න කාලවලවල බොහෝම ගෞරවයෙන් හොයලා බලපු මේ නන්දිය කියන ශ්‍රද්ධාවන්ත උපාසකයාගේ මේ සිදුවීමේ පින්වත්නි අපිට ඇත්තරම ගොඩාක් දේ තියෙනවා කතා කරන්න. හිතන්න ඔබ හිතලා බලන්න මනුස්ස ලෝකේ මිනිස්සෙක් විදියට මෙහි ජීවත් වෙනවා. එයා දන්නෙත් නෑ එයා වෙනුවෙන් අරහි අර විදියට බොහෝ දේවල් සූදානම් වෙලා. දැන් ඔබට දිව්‍ය ලෝකෙ පොඩ්ඩක් පැත්තකින් තියලා හිතන්නකෝ සමහරු ඉන්නවා මේ ලංකාවේ, ඒගොල්ලන්ට ලංකාව අපායක් වගේ. සමහරු ඉන්නේ ඇතැම් අයට ලංකාව දිව්‍ය විමානයක් වගේ, තව කෙනෙකුට මේක මහා අපායක් කියනවා. එතකොට දැන් අපායක් කියලා කියන අය සමහරලාට ඕස්ට්‍රේලියාව යාට දිව්‍ය ලෝකයක්, සමහරුන්ට ඇමරිකාව, සමහරුන්ට එංගලන්තේ, ජපානේ, විවිධ ඔළුවේ හීන මවාගත්ත ලෝක තියෙනවා, රටවල් තියෙනවා. ඇත්තටම පින්වත්නි ඔය හැමර් ඔය කියන ප්‍රධාන කොයි රටවල් වලත් බොහෝ දේවල් දැකපු ස්වාමීන් වහන්සේලා විදියට මේ ලංකාවට එනකොට ලංකාවේ තියෙන සැනසෙල්ල, ලංකාවේ තමන්ගේකම, ලංකාවේ තියෙන පහසුව අපිට කිසි රටක ගියාට පස්සේ දැනෙන්නේ නැහැ පින්වත්නි. මේ සමහරු ගිහින් නැති අයට හීන ලෝකමවන් ඉන්න හින්දා කියන්නේ. දැන් ඇත්තටම මේ ලෝකේ මේ ස්විට්සර්ලන්තේ කියලා කියන්නේ සමහර වෙලාවට මිනිස්සුන්ට නිකන් සිහින ලෝකයක් වගේ තියෙන රටක්. ඒ ස්විට්සර්ලන්තේ තියෙනවා හිම කඳු එක්ක ලස්සන්ට අර කොළපාට තනකොළ වැවුණු කඳු යායවල් එක්ක හරිම අපූරු ගලාගෙන එන දියපාරවල් එක්ක ඇත්තරම් පින්වත්නි චිත්‍ර වගේ නිකන් මේ දෙව්ලොව සිරි කියලා කියන්න පුළුවන් තරම් හිතට දැනෙන සැනසෙල්ලක් දැනෙන පරිසරයේ තියෙන ඒ මාර්ග ඔස්සේ වෙනම සංචාරක කෝච්චියක් යනවා. රතපාට කෝච්චියක් ඔබ දැකලා ඇති. ඔය කෝච්චියේ මේ වහලෙත් කොටසක් යනකම් වීදුරු වලින් තමයි මේ කෝච්චිය වහලේ හදලා තියෙන්නේ. ඉතින් මම ස්විට්සර්ලන්තයේ ජිනීවවල ධර්මදේශන වලට වැඩම කරපු අවස්ථාවේදී මාව එහෙ වඩම්ම වූ ඒ පින්වන්ත අම්මලා පින්වත්නි ඒ කෝච්චියේ මට වැඩම කරන්න අවස්ථාවක් සකස් කරලා දුන්නා. ඇතරම මේ ඒ කෝච්චියේ වැඩම කරන වෙලාවේ තමයි මම දැනගත්තේ ගොඩාක් වයෝවෘද අම්මලා තාත්තලා ඒ කෝච්චියේ යනවා. කියන්නේ මං කියන්නේ ස්විට්සර්ලන්ත ඒ රටේ ජාතිකයෝ හොඳේ සුද්දෝ. එතකොට ඒ අයව සමහරලාට ළමයි තමයි ස්පොන්සර් කරලා අරන් යන්නේ. කියන්නේ ගොඩාක් ගණන් ඒ කෝච්චි ටිකට් එක. ඉතින් සමහර අයට හීනයක් ලෝ කවදා හරි දවසක ඒ කෝච්චියේ ජීවිතේ මැරෙන්න කලින් යන්න ඕනේ කියලා. ඒ මිනිස්සුන්ට එහෙම හීනයක් තියෙනවා. එතකොට එයාලා ඒ කෝච්චියේ ජීවිත එක වරක් හෝ යනවා කියන එක සාක්ෂාත් කරගෙන හරි සතුටින් ඔක ඇතුළේ වෙනම ආහාර අරගන්න පුළුවන් විදිහට පහසුකම් තියෙනවා. වහලෙපව මං කිව්වේ වීදුරු වලින් භාගයක් විතර තියෙන්නේ. එතකොට අර ඈත හිම කඳු හැම දෙයක්ම හරි සුන්දර විදිහට පේන කෝච්චිය. මේ ලෝකේ තියෙන සුන්දරම දුම්රිය ගමන ස්විට්සර්ලන්තයේ තියෙන ඔය දුම්රිය ගමන. එතකොට පින්වත්නි ඒ ගමන පවා ගියපු ඒව හැට දැකපු ස්වාමින්වහන්සේ නමක් විදිහට මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්තම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑය දකිනකොට අපේ හිතට ඒ දැනෙන සැනසිල්ල ගන්න බෑ පින්වත්නි. ඔය ලෝකේ මොන සුන්දරයි කියන දෙයක් දැකලවත් දස්සනානුත්තරීයයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ව දකින්න තියෙන දර්ශනය, ඒ දර්ශනයත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑයක් දකිද්දීන දර්ශනය, උන්වහන්සේට පාරිභෝගික වස්තුවක් විදියට උපකාර කරපු බෝධින් වහන්සේ නමක් යටට ගිහිල්ලා ඒ බෝධිය දිහා බලන් ඉන්නකොට එන දර්ශනය, මේවා දස්සනානුත්තරයයි. දැකීම් වලින් උත්තරීතර කරනවා අපිව. පින්වත්නි දක්කින මාත්‍රය තුල හිතේ ඇතිවෙන චේතනා ටික අපිට පින්වත්නි දිව්‍ය සැප දිව්‍ය විමාන බිහි කරන්න තරම්, මම කියන්නේ දිව්‍ය විමාන දිව්‍ය සැප වෙනුවෙන් ඔබට කුසල් කරන්න නෙමෙයි, මං කියන්නේ මෙතන ඇතිවෙන පුණ්‍ය චේතනාවට ආනිසංශයක් විදියට දිව්‍ය සැප ලැබෙනවා. ඒක ආනිසංශයක්. මේ ඒ වෙනුවෙන් මහන්සි වෙන නෙමෙයි. එතකොට අර කියපු කෝච්චියක ගියා කියලා ඕවා හම්බෙන්නේ නැහැ නේ පින්වත්නි. මේ කෝච්චියේ ගිහිල්ලා ඒ මිනිස්සු අර තවත් ඇහින් ඇහැට පේන රූපයට ලෝභ සිතුවිලිම උපද්දගෙන ඇලි ඇලි ඒව දිහා බල බලා ඒ ගමන අවසන් වෙනකොට ගැටි ගැටි හරිද ඔය වගේ කිත් ඇතුලේ ඇති කරගන්න අකුසල් වලට විපාක විදියට ලැබෙන්නේ කල්ප ගණන් අවුරුදු දහස් ගණන් වලට දිව්‍ය සැප දිව්‍ය විපාක නෙමෙයි. ඉතින් ඒ නිසා එකකින්වත් දැකීමෙන් උත්තරීතර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේලාව දැකීම, උන්වහන්සේගේ ධර්මයේ ඇසීම, උන්වහන්සේලාට උපස්ථාන කිරීම ඕවමයි අනුත්තරීය ධර්ම වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච සුන්දර සිද්ධිය බරණැසි සිපතන මිගදායට ගියාය ඇති. ඒ බරණැසි සිපතන මිගදායට ගිහිල්ලා ඒ භූමිය වන්දනා කරගත්ත දඹදිව වැඳපු අය ඇති. ඒ අයට මේ සිද්ධිය එතන භූමියේ ඔබ සියසින් දැකපු භූමිය සිද්ධ වෙච්ච සිද්ධියක්. මේ බුදුරජාණන් වහන්සේට කුටිසෙනසුන් හදලා අතපෙන් වක් කරලා පූජා කරද්දී අරිහර විදිහට දිව්‍ය විමාන පිටින් පහළ වෙලා ජීවත්ව ඉන්න කාලය තුරාම ඒ විදිහට පින්වත්නි මෙහෙ මනුස්ස ලෝකේ තියෙන ඉඩකඩන් ටික මොනවද? එයාට අරිහර වගේ විමානක් තියෙනවා එයා වෙනුවෙන්ම. නිකන් හිතන්නේ ඒ මිනිස්සයා හරිද නන්දික කියන කෙනා ජීවත් වෙන කාලේ ඒ රටේ ඉන්න රජ කෙනෙකුට තියෙනවනේ පහසුකම්. දැන් නන්දිය කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්නේ. එතකොට ඒ වෙනකොට බරණැස ඉන්න රජවරු, අර පැත්තෙන් රජගහනුවර ඉන්න බිම්බිසාර රජතුමා, කේක රජවරු ඉන්නවනේ කේක පැතිවල, ශාක්‍ය වංශයේ පැත්තේ ඉන්න, කෝලිය පැත්තේ ඉන්න, මල්ල රජ දරුවන් ඉන්න පැතිවල, මේ හැම තැනම ඉන්න විවිධ රජවරු, අර විශාල මහනුවර ඉන්න ලිච්ඡවිවරු, ඔය සියලු රජවරුන්ට තියෙනවනේ මොනහරි යම් සම්පත් ප්‍රමාණයක් භාණ්ඩාගාරවල එකතු වෙච්ච ධනය. ඇත්තරම අපි නිකන් හිතුවොත් එහෙම දැන් අනිත් අයට පිනක විපාක මරණින් පස්සේ ලැබෙන අවස්ථා තියෙනවා. හැබැයි නන්දිය කියන්නේ වෙනකොට ජීවත්ව ඉද්දිම යාට අර එයා වෙනුවෙන් අච්චරක් දීපල දෙව්ලව තියෙන නිසා බැලුවට පස්සේ බිම්බිසාර කෝසල ඔය කියන මේ කොයි රජාටත් වඩා හොඳේ නන්දියන පෝසත්ම පින්වත්නි දඹදිවේ ඒ වෙලාවේ ඒ කාලේ එයා ජීවත් හිටියේ ඒ කාලේ ගත්තොත් එහෙම මුළු සියලු රජවරු පරාදයි නන්දියගේ දේපලට. හරියට නිකන් අර ලංකාවේ ඉන්න මිනිස්සෙකුට පිටරට හීන ලෝක මවාගත්ත තැනක දැන් හිතන්න මෙහි ඉන්නවා කෙනෙක් එයාට ඕස්ට්‍රේලියාව සීන ලෝකයක් වගේ ආස කරන ඕස්ට්‍රේලියාවේ කවදා හරි යන්න ඕනේ කියලා හිතාගෙන වගේ ඉන්න මිනිස්සෙක් ඉන්නවා. එයා දන්නෙත් නෑ එයා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ අක්කර ගානක මේ ඉඩම් කඩම් එක්ක මහා සේවකයෝ ටිකකුත් එක්ක විශාල මාලිගාවක් වගේ නිවසක් එක්ක මේ වෙනකොටත් එයාගේ නමින්ම තියෙනවා. එයා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉඩනුයි ගෙවලු මෙයා දන්නෙත් නෑ. මෙයා මෙහෙ මේ ඕස්ට්‍රේලියාවේ කවදාහරි යනවා කියලා වගේ හිතන් ඉන්න මිනිස්සේ. ඉතින් ඔබ හිතන්න මේ ඕස්ට්‍රේලියාව යන්න මේ වෙලාවේ හිතාගෙන ආසාවෙන් ඉන්න කෙනෙකුට එහෙම එහෙ තියෙනව නම් අර විදියට එයා වෙනුවෙන් ලියවිලා අයිතිවාසිකම් තියෙන මහා දේපල ප්‍රමාණයක් හරි යාන වාහන දෙසි දස ඔක්කොම එක ජපානෙත් හීන මවන් ඉන්න කෙනෙකුට ජපානෙ එහෙම තියෙනවා කියලා නිකන් හිතන්නකෝ. හරිද? ඒව මොනවද පින්වත්නි මේ මනුස්ස ලෝකේ තියෙන ඕස්ට්‍රේලියා ජපාන් ඕවා? හරිද? අර කියන්නේ දිව්‍ය විමානවල බොහෝ බලගතු දෙවිවරු සියලු දෙනා ඇසුරු කරන මහා විමානක කතාවක් මේ කියන්නේ. ඉතින් එහෙන් බැලුවම ඒ කාලේ හිටිය ධනවත්ම කෙනා වෙන්නත් පුළුවන් නන්දිය. ගොඩක් අයට මරණින් පස්සේ දෙවිසප ලැබෙද්දි මෙයාට ජීවත් වෙද්දිම ලැබුණා කියන්නේ මෙයා තමයි ධනවත්ම කෙනා. හොඳයි. මේ කියන කාරණාව ඒ විදිහට සිද්ධ වෙද්දී බුදුරජාණන් වහන්සේ ඇයි ඒක මුගලන් මහරහතන් වහන්සේට මේ විදිහට කියන්නේ? දැන් සමහරලාවට අතෑරලා දාන්න ඕනේ කරනවා, ඌව කතා කරලා වැඩන්නේ, ඔහිස් කතා අතෑරලා දාන්න කියලා කියන තැනුත් තියෙනවා කියලා මේ බුදුරජාණන් වහන්සේ සමහර කාරණාවලදී. ඌව ඇවිල්ලා අර්ථය පිණිස හිතසුව පිණිස හේතු වෙනව නෙමෙයි ඔහිස් කතා අතාරින්න කියලා. ඉතින් මෙතෙන්දී මේ සිදුවීම් කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරේ නැහැ, මුගලන් මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරෙත් නැහැ. එනිසා ඔබට මේක මතක් කරන්න පින්වත්නි, අහන කෙනෙකුට අකුසල් වලින් ඈත් වෙලා අනේ මම මේ විදියටවත් ජීවත් වෙන්න ඕනේ කියලා එක පැත්තකින් අර සංහේනපි විනේම විදියට දමණය වෙන කෙනෙක්ව දමණය කිරීම වෙනස අද අපි මේ කරපු දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනේ චිරස්ථතියට කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සිල් රකින්නවද, ධර්මයේ හැසිරෙනවද, ධර්මය තව කෙනෙකුට කියලා දෙන්න හෝ ධර්මය බෙදන අවස්ථාවල උපකාර කරන්න හෝ කටයුතු කරනවා නම් ඒ හැම දිනාටම පින්වත්නි කවදා හරි දවසක ඔබ බලාපොරොත්තු වෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරන්න භාග්‍ය ලැබෙයි. ඔබේ ඉන්ද්‍රිය මෝරද්දි ඔබ ඒ ධර්මය අවබෝධ කරાવી ඔබට ගැළපෙන උතුම් දහමක් ඇසේවි. ඒ පුණ්‍ය ශක්තිය ඔබට නිවන පිණිස උපකාර වෙනවා වගේම ඒ තාක්කල් යන කන් කල්යාණ මිත්‍රෝ ඉන්න සුවපත් තැනක ජීවත් වෙන්න කෙනෙකුට අවශ්‍යනේ. එනිසා තමයි බුදුරජාණන් සෝදාල පින කියන එකට ගරහ කරන්න එපා, මා පුණ්‍ය භායි පිනට බය වෙන්නත් එපා. පින කියන එක මේ සංඝයාට පවෝනේ කියනවා, දෙවියන්ටත් ඕනේ කියනවා. පින කියන එක පින්වත්නි නිවන් දකින කන් අපිට උපකාර වෙන දෙයක්. ඒක යන ගමන සුවසේ යන්න ඕනේ. කරදර බාධා ප්‍රශ්න එක්ක යනකොට යන ගමන හරියට කරගන්න බෑනේ. ඉතින් ඔයත් හිතන්නේ ඒ නිසා අපිට යන ගමනක් සුවසේ පහසුවෙන් යන්න ලැබුණොත් දැන් අනුරාධපුරයට ඔබ ගිහිල්ලා වන්දනා කරගන්න යනවා. ඔබට යනකම් කරදර මාර විදියට ප්‍රශ්න වලට මූණ දිදී දිදී යනවා. ගියාට පස්සේ එතන නිදහසේ වන්දනා කරගන්නවත් බෑ. එතනත් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. අඩතරමේ මළුවට ඇතුල් වෙන්න විදියකුත් නැහැ. එක එක ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. ඔබ කැමති වන්දනා කරගන්න තමයි යන්නේ. හැබැයි ඔබට මග දිගට ප්‍රශ්නවලට මූණ දීදී එතනට ගිහිල්ලත් ප්‍රශ්නවලට මූණ දීදී හරියට වැඳ ගන්නවත් හම්බෙන්නේ නැතුව ප්‍රශ්න විසඳ විසඳා ඔබ එහෙමයි ජීවත් වෙන්නද කැමති? කියන්නේ වඳින්නද යන්නද කැමති? නැත්තම් පහසුවෙන් කිසිම කරදරයක් නැතුව සුවසේ ගිහිල්ලා වැඳගෙන ඉන්න හම්බෙනවනම් නිදහසේ වඳින්නත් හම්බෙනවනම් ඔබ ඒ දෙකෙන් කෝකටද කැමති? ඒ වගේ තමයි මේකත් නිවන් දකිනකම් පිනත් එක්ක කුසලයත් එක්ක සුවසේ යන්න හම්බෙන කෙනා හරියට අර පහසුවෙන් ගිහිල්ලා වැඳලා එන කෙනා වගේ. හරිද? පිනට ගරහා කරමින් අපිට ඔය පින ඕනේ, අපි මේ නිවන් දකින්න විතරයි ඕනේ කියලා පිනට ගරහා කරමින් දානයට ගරහා කරමින් කුසලයට ගරහා කරමින් ඉන්න මිනිස්සයා අන්තිමට නිවන් දකින්න යන ගමනේ පින්වත්නි යාට අර හැමදාම කරදර ප්‍රශ්න එක්ක ඒවටම මූණ දිදී ලෝකේ ජීවත් වෙන්න සිද්ධ වෙයි. එසක් කවදාකවත් පිනට ගරහා කරන්න එපා. තසර පෙර පින කරපු කෙනා පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පින් කියලා කියන ඒවා සෑහෙන පින්වත්නි නිවනට බලපානවා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා නන්දිය වගේ අපිත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් උපරිම ඵල ලබන කෙනෙක් වෙන්න කටයුතු කරමු. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිපත්තන මිගදායි බරණැස සිද්ධ වෙච්ච සුන්දර සිදුවීමක්, ඒ ප්‍රදේශෙ සිද්ධ වෙච්ච සිද්ධිය. රේවතිල වගේ අය අදටත් ඉන්නවා. සමහරලාට පවුල්වලත් ඉන්න පුළුවන් තමන්ගේම පවුලේ රේවතිල වගේ. ඉතින් අවාසනාවන්ත විදියට රේවතිල නිරේ වැටිලා සසරට වැටිලා පින්වත්නි බොහෝ කාලයක් දුක් විපාක විඳින තැනට ඔවුන් අසරණ වෙනවා. යහින්සකයන්ටත් මේ බණපදය ඇසේවා, ඔවුන්ගේ ජීවිතයටත් යහමග යන්න මේ දේශනාව හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඇතිලිවැව වෙහෙරයාය ලිපිනේ පදිංචි තෙවිල්ල ජනපද විදුහලේ සේවය කරන එන්.කේ. චින්තා මල්ලිකා ගුරු මෙනවිය තමයි අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ. මීට වසර 16කට පෙර, එනම් 2010 පස්වෙනි මාසේ 6 වෙනිදා පරලෝසපත් වෙච්ච කර්ලිනා සමරසිරි වර්ධන යාපා ආදරණීය මෑණියන්ට, 2010 7වෙනි මාසේ 25වෙනිදා පරලෝසපත් වෙච්ච එන්.කේ. හින්නියප්පුහාමි ආදරණීය පියාණන්ට, කැකණදුර මහමාවත අලුත්ගෙදර ලිපිණේ පදිංචිව සිට 2021 7වෙනි මාසේ 27වෙනිදා පරලෝසපත් වෙච්ච එස් අතපත්තු නැන්දට, 2023 10වෙනි මාසේ 2වෙනිදා පරලෝසපත් වෙච්ච ලහිරු කසුන් මොනසිංහ ඥාති පුතණුවන් ඇතුළු සංසාරගත පරලෝසපත් තුන සියලුම ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියන සිත ඇති කරගෙන තියෙනවා එතුමිය. ඇයගෙත් ඔබ හැම දෙනාගෙමත් සසරගත සියලු මියගිය ඥාතියෝ, කියපු නොකියපු සියලු මියගිය ඥාතියෝ මේ පිනෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියෝද මේ පිනෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. රැස් කරගත්ත පින් නෙත් FM සභාපතිතුමන්ට, එවැගේම නෙත් ශ්‍රවණය කරන පින් ඇති සියලු දෙනාටම, දායකත්වයට එකතු වෙච්ච එන්.කේ. චින්තා මල්ලිකා පින්වත්, ඒ ගුරු මෙනවිය ඇතුළු පින්වත් ඔබ සහ ඒ සියලු සෑම දෙනාටම මේ පින් හේතු වේවා. හැම දෙනාටම මෙලොව යහපත වේවා, පරලොව සුගති වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්න හැම දෙනාටම මේ හැම පිනක්ම හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං, චිරං රක්කන්තු දේශනං, චිරං රක්කන්තු ත්වං සදාති.
1: සාදු සාදු සාදු. සෙනසුරාදා සිත් නෙතසපුව ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කළේ. ඉතින් මේ වගේ උතුම් දහම් කාරණා තුලින් තවදුරටත් අපි දැනුවත් වෙමු, ඔබේ ජීවිතයේ ධර්මයේ ලං කරගනිමු. ඒ සඳහා ඔබට සිටින කල්යාණ මිත්‍රයා තමයි net fm රේඩියෝව. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව. මේ වැඩසටහන, මේ දේශනාව නැවත අහන්නට ප්‍රිය ඔබට අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බණ වැඩසටහන ඔස්සේ ඒ දේශනාව නැවත අහන්නට. ඒ උතුම් දේශනාව පැවැත්වූ අපේ අතිපූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයකට ගිහිල් ඊට පසුව ධර්ම සාකච්ඡාව සමගින් තවත් දාම් කාරණා සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. විරාමයට යන වෙලාවේ ඔබට මතක් කරනවා, සෙනසුරාදා සිත්නෙතසපෝ දේශනාව ඇතුළු කොටගත් net රේඩියෝවේ විකාශය වන ධර්ම දේශනාවල ධර්ම දායකත්වය දරන්න ඔබට පුළුවන්. ඔබේ ඕනෑම අරමුණක් හිතේ තබාගෙන මියගේ ඥාතීන්ට පින් දෙන්න, සුජීවත් වෙන්න අයට ආශිර්වාද කරන්න, උපන් දිනයක් වෙනුවෙන් ධර්ම දාණය ලබා දෙන්න, ඒ වගේම විශේෂ අවස්ථාවකදී, විවාහ සංවත්සරයකදී, මේ ඕනෑම අවස්ථාවකදී ධර්ම දාණය ලබා දෙන්නට ඔබේ හිතේ අදහසක් තිබෙනවා නම් net රේඩියෝවේ මේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වය ඔබට දරන්න පුළුවන්. ඒ සඳහා 0774252014 අංකයට කතා කරලා තමන්ගේ අවස්ථාව උදා කරගන්නයි ආරාධනා කරමින් කෙටි විරාමයක් ලබනවා සෙනසුරාදා සිත්නේ තසපුවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Net Asapur. Net Asapur.

0: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
1: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් උපත් අදමැවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ කඩුවෙලාතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: Yes Fortune Soy
4: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
5: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
6: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය

0: පිටින් හවුල යහන්න ජනී එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වෙඩි වෙලා

0: Sit mit Assapur.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අපි වෙසක් මාසයේ අසිරිමත් දෙවඟුලට ආසන්න වෙමින් තිබෙන වෙලාවක සුපුරුදු ගෞරවයෙන් යුක්තව සූදානම් වෙන්නේ මේ පින්වන්ත සෙනසුරාදා දවසේ සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. පසුගිය සතියේ අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ හැමදාම සිත්නෙත් අසපුවේ ගරු දේශකයන්න් වහන්සේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ බංග්ලාදේශයේ දේශන සඳහා වැඩම කළා, නැත්නම් ධර්ම ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණා. ඒ නිසාවෙන්ම අපට පසුගිය සතිය උන්වහන්සේගේ දේශනාව සාකච්ඡාව අහන්නට නොලැබුණත්, මීට දින කිහිපයකට පෙර ආතුව එක්තරාමමක් කතා කළකෝ, දැන් ස්වාමීන් වහන්සේ නිතර නිතර නැහැ මේ අසනීපයකින්වත් කියන කාරණේ. ඉතින් අපි වැඩසටහනේදී මුලදීම සිහිපත් කරනවා උන්වහන්සේ විදේශගත වෙලා ඉන්න අවස්ථාවවලදී, පුළුවන් හැම අවස්ථාවකම උන්වහන්සේ විදේශගත වෙලා හිටියත් අපත් සමග එකතු වෙලා මේ වැඩසටහනේදී ඔබට ධම්ම අනුශාසනාව සිදු කරනවා. පසුගිය සතියේ උන්වහන්සේ විදේශගත වෙලා ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු කරමින්, නැත්නම් මේ මාසයේ මුල තිබුණු පුර පසළොස්වක පොහොය දවසේ බංග්ලාදේශයේ දේශන මාලාවක් සඳහා වැඩම කරපු නිසා මේ වැඩසටහනට වැඩම කරන්නට උන්වහන්සේට නොහැකි වුණා. කෙසේ නමුත් අද සුපුරුදු විදිහටම උන්වහන්සේ තමයි ඔබ දැන් ධර්ම දේශනාව අහලා මේ ධර්ම සාකච්ඡාවේදී ඔබට අනුශාසනා කරන්නට

0: නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ වැඩසටහන අහන්නට හැකියාවක් තියෙන වග. අද ධර්ම සාකච්ඡාව තුළ අපි මේ කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදායන් අපි සිහිපත් කරමින් ඉන්නේ. ඒ නිසා ඒ ගුණ සමුදාය සිහිපත් කරනකොට අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, උන්වහන්සේ කෙරෙහි ගෞරවය අපේ හිතේ මතුවෙන්නට අපි ධර්මයට ලං වෙන අවස්ථා වැඩි. එහෙම නැති වෙන විට, නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැති වෙනකොට අපි ධර්මයෙන් ඈත් වෙලත් යනවා. එතකොට තමයි ඔය විවිධ මිසදුටු බලවේග, මිත්‍යා දෘෂ්ටික මතවාද පතුරවනකොට ඒවට අසු වෙන්නේ. ඒ නිසා මට හිතෙනවා අද ධර්ම සාකච්ඡාවේදී තරමක් අපට මගහැරෙන කාරණා කිහිපයක් අපේ ස්වාමීන් වහන්සේ ඇසුරේ ඔබට ලං කරන්නට තිබුණා නම් හොඳයි කියලා. ඒ නිසා ඒ සාකච්ඡාව ආරම්භ කරන වෙලාවයි මේ. ඒ සඳහා ආරම්භය ලබා ගන්නට සැරසෙන වෙලාවෙත් මම ඔබට සිහිපත් කරනවා මෙවර නෙත් රේඩියෝව බුදුරජාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍යය නැත්නම් වෙසක් මංගල්‍යය ගෞරවයෙන් යුක්තව සමරන්නට සැදී පැහැදී සිටින්නේ පළංගොඩ ඓතිහාසික කූරගල පුතැබිමේ ඉඳලා වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ, කියන්නේ මැයි මාසේ 30 වෙනිදා සහ 31 වෙනිදා කියන දින දෙක තුල තමයි මේ අසිරිමත් පින්කම් මාලාව පැවැත්වෙන්නේ. එහිදී කේශ ධාතුන් වහන්සේ, සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නටත්, මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නටත්, අසිදිසි ශාක්‍ය සුගත සුගන්ධ කුටි ඉඳලා ඔබට හැකියාවක් තියෙන වග සිහිපත් කරනවා කූරගල පුදබිමට එන්න. එපමණක් නොවෙයි, අපි උදෑසන සිට සීල සමාදාන වැඩසටහන් සිදු කරනවා. ඉතින් ඒ ධර්ම ප්‍රචාරණ වැඩසටහන් තුළ ප්‍රතිපත්තියට නැඹුරු වන අයට බොහෝ වටින ධර්ම කාරණා අහන්නට හැකියාවක් තියෙනවා. වගේම දවස පුරාවටත්, පසුදා දවස පුරාවටත් එයා සිරිමත් පින්කම් මාලාවක් ආමිස ප්‍රතිපත්ති වශයෙන් සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒ සඳහා මේ වැඩසටහන ආරම්භයේදීම ඔබට සූදානම් වෙන්නට, අපිට එකතු වෙන්නට, උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙන්නට, කූරගල පුදබිමට එන්න කියන ආරාධනාවත් සිදු කරනවා. අපි හාමුදුරනේ අපි අද සාකච්ඡාව ආරම්භ කරමු. අපි වහන්සේ දහම් චාරිකාවක නිරත වුණා. ඒත් එක්කම දඹදිව සහ ඔබ වහන්සේ විශේෂයෙන්ම නේපාලයේ බුද්ධ ස්ථාන, බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සිද්ධස්ථාන ආශ්‍රිත වන්දනාවකත් නිරත වුණා. පොඩ්ඩක් අපි ඒ ගැන කතා කරලම සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්න මට හිතෙන. මොකද බොහෝ දෙනෙක් නැත්තම් මේ අනේ අපේ හාමුදුරු කොහෙද වැඩිය කියලා හැමතිස්සෙම අපෙන් අහනවනේ. ඉතින් ඒ නිසා ඔබ වහන්සේ වටිනම තැනකට ගියා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑය වැඩ හිඳපු ඒ ධාතුන් වහන්සේලා මුලින්ම තැන්පත් කරපු තැන. ඊට පස්සේ ඔබ වහන්සේ නේපාලෙට ගියා. නේපාලෙදී ලැබුව අත්දැකීම් පිළිබඳව මට හිතෙනවා පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා. මේ මොකද අපේ බෞද්ධයෝ නේපාලය ගැන කතා කරනකොටම ලුම්බිනිය තමයි එන්නේ හිතට, සහ ඒත් එකම තැන කියලා හිතන්නේ. ඉන් එහා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව එහෙම ලොකු හැඟීමක් අපේ ගාව නැහැ. ඒ රටේ බෞද්ධ ප්‍රබෝධය පිළිබඳ අපේ ලොකු හැඟීමක් අපේ හිතේ නැහැ. හැබැයි ඔබ වහන්සේ ඒ ස්ථානවලට වැඩියට පස්සේ ඔබ වහන්සේ දුරකථනයෙන් අපිට කතා කළාමත් ඒ ස්ථාන පිළිබඳ විවරණය කරපු ආකාරය දිහා බලනවා මට හිතෙනවා චුට්ටක් කතා කරලා ඒ ගැන පැහැදිලි කළා නම් අපේ මිනිසුන්ට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ පැතිරුණු අපේ මේ ලෝකයේ තියෙන සිද්ධස්ථාන අතර මේ අපේ කලාපයේ තිබෙන නේපාලයේ ගැනත් එහෙම හැඟීමක් ඇති විය යුතුයි කියලා. අපි හැමදෙරණ අපිට පොඩ්ඩක් ඒ වන්දනාව ගැන සිහිපත් කරලා සාකච්ඡාවට අපි ආරම්භයක් ලබා ගනිමු. ඔබ වහන්සේ සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා.
1: වරුණ, අපි හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි කලින් සතියක කතා කරා මතක ඇති ඔය රාමගාම සෑය, කියන්නේ රුවන්වැලි සෑය ධාතුන් වහන්සේලා කලින් වැඩ හිටපු සෑය. ඉතින් ඒ සෑය තියෙන්නේ නේපාලේ. නේපාලේ කියන රට ඇත්තටම අපි හිතනවට වඩා පුදුමාකාර විදිහට අපිට බලන්ඩ අපේ භාග්‍යතුන් වහන්සේට සම්බන්ධ, සහ අපි එදත් කිව්වා කකුසඳ කෝණාගමන කියන බුදුරජාන් වහන්සේලාට සම්බන්ධ තැන් තියෙනවා. එතකොට දැන් අද නේපාල කියලා වෙනම රටක් විදියට ගත්තට මේ ඔක්කොම ඒ කාලේ එකටනේ තිබුණේ. ඉතින් මේ නේපාලේ අද වෙද්දී වරුණ අපිට බුදුරජාන් වහන්සේ සම්බන්ධ සිහිකරද්දී තියෙන සුවිශේෂම දේ තමයි මේක. මේ ගොඩක් කතා වෙන්නේ අම්මගේ පැත්ත කියලා. ඒ කියන්නේ මහමායා දේවියට සම්බන්ධ මේ ඥාතීන්ගේ පැත්ත කියලා ඒ පැත්ත. හැබැයි එහෙම නෑ, මේකේ ශාක්‍ය වංශිකයන්ගේ රාජධානියයි කෝලිය රාජධානියයි කියන අම්මගේ ඥාති තාත්තගේ ඥාති කියන මේ රාජධානි දෙකම පිහිටපු පැත්ත.
0: ඒකෙන් දැන් අපි පුංචි කාලේ ඉඳලම අපි ස්වාමීන් වහන්සේ අපි හිතන් හිටියෙත් ඔය කතාවමනේ. කියන්නේ සුද්ධෝදන රජතුමා මාමායා දේවිය දරුවෙකු ලැබෙන්න හිටියට පසුව මව්පිය බලන්න එක්කගෙන ගියා කියලා. එතකොට ඉන්දියාවේ ඉඳලා

0: නේපාලයට එක්ක යන අතරතුර තමයි උපත සිදු වුණේ කියන අපි අහලා තිබුණේ. ඉතින් අපේ හිතේ තියෙන දේ කොට රටවල් දෙකක් එහෙම කියලා. වහන්සේ මේ කියනකොට තමයි ගොඩක් මම හිතන්නේ ගොඩක් අයටත් ඔය අදහසම ඇති. එහෙනම් ඉන්දියාව ඒ කියන්නේ එකල කොහොම තිබුණාද දන්නේ නැහැ. අපිට හිතෙන්නේ එහෙමනේ.
1: ඔව් අරුණ, මේ දැන් ඔය කතාවේ ඇත්තටම අපි රටවල් දෙකක් කියලා අද කතා වුණාට මේ ඔක්කොම එකට තියෙච්ච රාජධානි. හරිද? මේ රාජධානි වල ඔබ අහලා තියෙනවනේ රෝහිණී නදිය දෙපැත්තේ මේ දෙගොල්ලගේ රාජධානි දෙක තිබ්බේ කියලා. මේ රෝහිණී නදිය අදටත් වරුණ රෝහිණී කියන නමින්ම අපිට නේපාලේ හම්බෙනවා. එතකොට හිමාලයේ ඉඳලා ගලාගෙන එන රෝහිණී ගංගාව. දැන් එක එක්කෙනාට රෝහිණී නදී හිතලු කියන්න පුළුවන්. මේ අර රෝහිණී නදිය මේ රෝහිණී නදිය කියලා හිතෙන තැන්. හැබැයි මේ රෝහිණී නදිය හිමාලයේ සිට ගලාගෙන එන්නේ වරුණ. එතකොට කවුරු හරි කෙනෙකුට කොහේ හරි තියෙන ගඟක් පෙන්නලා රෝහිණී නදිය කියනවා නම් හිමාලෙකුත් හදන්න වෙනවා වරුණ. හරි? හිමත් හදන්න වෙනවා. මේ මොකක් හරි කන්දක් පෙන්නලා හිමාලෙ කියන්නත් බෑනේ වරුණ, හිම හදන්නත් එපේ. ඉතින් ඒ හින්දා මේ රෝහිණී ගංගාව දෙපස ඔය කියන සිද්ධාර්ථයන් වහන්සේගේ පියපාර්ශවයේ ශාක්‍ය රාජධානියයි මව්පාර්ශවයේ කෝලිය රාජධානියයි මේ දෙකම වරුණ අදටත් සාක්ෂි සොයා ගනිමින් මේවා යුනෙස්කෝත් සම්බන්ධව සාක්ෂි සොයා ගනිමින් යනවා. ඉතින් අපි මේකෙදි කියන්නට ඕනේ ඇත්තටම ඔය අම්මගේ පරම්පරාවයි තාත්තගේ පරම්පරාවයි කියලා දෙකක් බෙදුනට මෙයාලා හැමතිස්සෙම ආවාහ විවාහ කරගත්තේ ඔය පරම්පරා දෙකේ කලවමේ මිශ්‍රව. ඒ කියන්නේ ගොඩක් කලාවට දැන් රාහුල කුමාරයා විවාහ වුණා නම් එතකොට බඳින්නේ බොහෝ විට කෝලිය පරම්පරාවෙන්. එහෙම තමයි මේක ඒ පැත්තට මේ පැත්තට හැමතිස්සෙම මාරුනේ. දැන් මහමායා දේවියගේ අම්මගේ තාත්තගේ බැලුවම පස්සේ එතනත් ශාක්‍ය වංශිකයෝ ඉන්නේ. ඉතින් මේ දෙගොල්ලක් නෙමෙයි හරියට ගත්තොත් එහෙම මේ තනි ෆැමිලි එකක් වගේ. ඒක මුලින්ම ආරම්භේ පටන් ගන්නෙත් එහෙමනේ ඇත්තටම අයියා නංගි දෙන්නෙක්ගෙන්. අපි ඕකේ ඉතිහාසයේ මේ වෙලාවේ කතා කර කර ඉන්නවට වඩා මට හිතෙනවා මේ නේපාලේ අපිට වන්දනා කරන්න භාග්‍යතුන් වහන්සේට සම්බන්ධ පූජනීය ස්ථාන සහ දැක බලා ගන්න වටින අපිට අවශ්‍ය තැන් බොහෝම එක සාක්ෂි සාධක එක්ක කතා කරන්න තියෙන තැන් තියෙනවා. දැන් මේවේ සාක්ෂි සාධක කියනකොට වරුණ ඇත්තටම අපි කියන්නට ඕනේ ඔය ප්‍රශ්න ඇති කරන සමහර මේ පිරිසක් ඉන්නවා වෙන රටවල් කොහේවත් නැහැ මේ ලංකාවේ හැදිච්ච පිරිසක්. මේගොල්ලන්ට හරිය ප්‍රශ්නයක් අපි මේවා කතා කරනකොට ඔය කතා කරන කවුරුවත් ගිහිල්ලා හොයලා බලන නෙමෙයි, කවුරු හරි මේ YouTube එකක ඉස්කෝලේවත් ගිය නැති මිනිහෙක් මේ අර ආරච්චි මේ ආරච්චි කියන කවුරු හරි කෙනෙක් කියන කතාවක් අහගෙන කියවනව වරුණ. එතකොට දැන් මේවා යුනෙස්කෝත් ඊට පස්සේ විවිධ රටවල්වල විශ්වවිද්‍යාල සම්බන්ධ වෙලා ඊළඟට තවත් රටවල්වලින් මේවට ආධාර දීලා මේව හොයන්න, හරිද, මේ එක එක රටවල්වලට ආධාර දෙන්න පිස්සුද? මං නිකන් අහන්නේ ඔය හැම තැනක්ම යම්කිසි කාල නිර්ණයක මේ තොරතුරු සොයාගත්ත දාට ඔය කතා කරන අයට තව දේවල් හොයාගන්න වෙයි. දැන් එක කාලෙක මේ කට්ටිය කිව්වා වරුණ මේවා මේ සුද්ධ තමයි ප්‍රතිනිර්මාණය කළේ කියලා. හරිද? සුද්ධ ප්‍රතිනිර්මාණය කළා කිය කියවුවට පස්සේ අන්තිමට ඔය ෆායන් හාමුදුරුවන්ගේ හියොන් සැන් හාමුදුරුවන්ගේ විවිධ දේශාටන වාර්තා එක්ක සුද්ධන්ටත් එහා මේ සාක්ෂි තොරතුරු අහුවෙන්න ගත්. හරිද? ඒ කියන්නේ මේ සුද්ධ මේවා මේ ගොඩනගලා නම් ටික දාලා, හරිද, එහෙම කළා කියලා හිතාගෙන හිටියට දැන් ඒ තර්කෙත් ඇත්තටම ඔවුන් ඉන්න කාලේ අපිට හිනාගියේ නේපාලේ සුද්ධන්ට ආක්‍රමණය කරන්න පුළුවන් එච්චරටක් නෙමෙයි වරුණ. හරිද? එතකොට සුද්ධ ඇවිල්ලා ලංකාවේ ඉන්දියාවේ මොන වෙනස්කම් කළත් නේපාලේ ඕක කරන්න බෑ. අනිත් එක වරුණ, මේ සුද්ධ මේ අවුරුදු දසදහස් ගානකට එහා කරපු වැඩ නෙමෙයි. මේ අවුරුදු උපරිම හරියට ගණන් හදලා බැලුවොත් එහෙම දේශීය ගාන 300ක් ඇතුළේ කරා කියලා ඒවනේ. එතකොට ආගමික ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ සම්පූර්ණ ජීවිතයට සම්බන්ධ වෙච්ච මුළු ස්ථාන ඔක්කොම ටික සුද්ධ වෙනස් කරනවා නම් එහෙනම් වරුණ ඒ ආගම ඒ රටේ විතරක් අදහන ආගමක් නම් ඔන්න ඒ රටේ ඇතුළේ තාම ඉතිහාසගතව තියෙනවනේ මෙන්න මේ සුද්ධ මෙන්න මේ ටික මේ විදියට කළා කියන ඒ තොරතුරු ටිකත් එන්න ඕනේ වරුණ. නැත්තම් ඒ සියලු රටවැසියන්ට කොම හදලා තමයි වෙනස් කරන්න වෙන්නේ. හරිද? මේ අනිත් එක දැන් මේ බුදුදහම කියන දහම මේ රටකට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි නේ වරු මේක ලෝකෙ පුරා. හරිද? සුද්ධ ආක්‍රමණය නොකරපු රටවල් පවා බුදුදහම පිළිගත්ත අදහන රටවල් තියෙනවා. හරි? එතකොට ඒ රටවල මිනිස්සුත් ඇස්කම් පියාගෙන ඔක්කොම කෝම කරලා තමයි මේව වෙනස් කරන්න වෙන්නේ වරු. එහෙම නැත්තම් වෙනස් කරපු තැනක හරි මෙන්න මේ කාලේ මේ කට්ටිය වෙනස් කරා කියලා හරි මහ කාලයක් නෙමෙයිනේ. ඒ නිසා තොරතුරු තියෙන්න ඕනේ. පිළිගන්න මිනිසුන්ට මේවා පිළිගන්න පොඩ්ඩක් මේවා හිතන්න මොලේ නැතිකම දෙනවා. හැබැයි හිමීන් සීරුවේ ලිස්සල යනවා සුද්දංගෙන් දැන් ගිහිල්ලා අන්තිමට නවත්තලා තියෙනවා ධර්මාශෝක රජුරවන්ට දැන් වරද පටවනවා. හරිද? ඉස්සර කිව්වේ සුද්ද වෙනස් කළා කියලා. දැන් අර ඊට වඩා පරණ සාක්ෂි හම්බෙනකොට හිවුන් සෑන් ලංගේ එක එක සාක්ෂි දැන් ගිහිල්ලා ධර්මාශෝක රජුරවන්ටම හේතු වෙලා එයා තමයි මේක ඔක්කොම වෙනස් කරේ කියලා.
0: ඔය කියන්නේ ධර්මාශෝක රජුරෝ ලියපු ඉතිහාසයක් තමයි දැන් මේ ආසියාතික කරේ දකුණු ආසියාතික කරේ වැඩිපුර තියෙන කියලා තමයි දැන් හදන්නේ.
1: වරුණ මේ මම ওই තායි ජාතික සහ ওই විවිධ රටවල් වල අයත් එක්ක ඔය සාකච්ඡා කරනකොට මේ මිනිස්සු hina වෙනවා. හරිද? ඒ කියන්නේ මේවා ඇවිල්ලා ලෝකෙම පිළිගත්ත මේ මිනිසුන්ගේ ඉතිහාසෙත් එක්ක බද්ධ වෙච්චා. අනිත් එක ඔය සෙල්ලම් දාන්න බැරි වරන Hindu ಜಾති Hindu ආගමක අයගේ ග්‍රන්ථ තියෙනවනේ පුරාණ ග්‍රන්ථ. හරිද? එතකොට දැන් අපේ ත්‍රිපිටකයේ කතා කරනවා නම් මහා ගංගා ගැන, කඳු ගැන, හරිද? මේ භූගෝලීය පරිසරයක් ගැන කතා කරනවා නම් ත්‍රිපිටකයේ ඔය භූගෝලීය පරිසරයේ Hindu දහම අදහන ඉන්දියානුවන්ගේ සහ විවිධ රටවල් වල Hindu අදහන අයගේ පුරාණ ග්‍රන්ථ තියෙනවනේ. ඒතරම Hindu වල පෞරාණික ග්‍රන්ථ දිහා බලනකොට බ්‍රාහ්මණ වේදත් එක්ක ඈත අතීතයට යනකොට මේවැය ඉතිහාසෙ වරුණ බුදුදහම කියන ඒවා පහළ වෙන්නත් කලින් බොහොම පුරාණ ඉතිහාසයක් ඒ ග්‍රන්ථවලට තියෙනවා. හරිද? මම මේ කියන්නේ රාමායනේ විතරක් නෙමෙයි. රාමායනේ කියන එක මේ දසරථ ජාතකය හරහා ඕවා හැදෙන්නේ ඊට පස්සේ. නමුත් මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නත් බොහොම පුරාණ ඉඳලා එන Hinduන්ට දාලා ග්‍රන්ථ තියෙනවනේ වරුණ. එතකොට ඒවැය වුණත් මේ භූගෝලීය පරිසරය ගැන සාකච්ඡා කරනවා බොහොම අපූර්වට ඒ ග්‍රන්ථ අධ්‍යයනය කරනකොට තේරෙනවා මේ මොකද්ද මේ රට කියන එක. හරිද? එතකොට සුද්දට මාර ගේමක් ගහන්න වෙනවා ඒ කියන විදිහට මේ ධර්මාශෝක රජතුමා එන මේ මුළු ලෝකෙම විපර්යාසයක් කරපු කතාවක්. හරිද? අනිත් එක වරුණ එවැනි වෙනසක් සිද්ධ කරනවා මේ අජාසත්තල එකතු වෙලා දුනුආයෝ ටික එවපු එකයි. ඊට පස්සේ මේ කවුද දේවදත්ත ගලප්පෙරළුප එකයි අපි ඔක්කොම හිස්ටරි කතා කරනවා. මේ මෙච්චර මේ වෙනස්කම් කරපු උන් ටික මොකාද කොතනින්ද කොහොමද කළේ කියන එකක් තමයි හොයාගන්නේ. අනිත් එක මේවා මේ Hindu විතරක් නෙමෙයි. දැන් බුද්ධ කාලේ සමකාලීන ජෛන ආගම තියෙනවනේ වරුණ. හරිද? එතකොට ඒ ජෛනයන්ගේ නිගණ්ඨ ආදී ජෛනයෝ ඉන්නවනේ. එතකොට එයාලගේ පුරාණ ග්‍රන්ථ තියෙන වරුණ. සහ ඒගොල්ලන්ගේ ඉතිහාසගත තැන් තියෙනවා. හරිද? ඔව්. එතකොට ඔවුන්ගේ බ්‍රේන් වොෂ් කරලා බලන් ගියාට පස්සේ හරිද? මේක ලේසි නෑ වරුණ. ඉතින් කියන විදිහට මාරම දෙයක් වෙලා මේ ලෝකෙම කෝමා කරලා හැම ආගමකම ග්‍රන්ථ වෙනස් කරලා හරිද අවසානේ මාර ජංජාලයක් හරියට කිව්වොතින්. ඉතින් ඔය hina කාල පණයනේවට උත්තර දීලා වැඩක් නැහැ. ඔය කියන කාටත් අවසානේ UNESCO එකෙන් ඕවා ඇවිල්ලා හරියට කාල නිර්ණයත් එක්ක ඔය තොරතුරු ඔක්කොම සාක්ෂි සාධක එක්ක හොයාගන්නකොට අවසානේ හැරිලා ආපස්සට තව කතාවක් හදාගන්න වෙන්නේ. ඉතින් ලංකාවේ අර අහිංසක මිනිස්සු සමහරවිට මේ අපි අහනකොටත් ඇවිල්ලා කමෙන්ට්ස් දාලා බයින මිනිස්සු ඉන්නවනේ. ඒ අර කවුරු හරි කියපු එකක් අහගෙන පිළි අරගෙන ගොඩාක් අයට තියෙන එකම කතාව තමයි ධාතුන් වහන්සේලා ටික තියෙන්නේ ඔක්කොම අපේ රටේනේ. ඕක තමයි ලොකුම කතාව තියෙන්නේ. හරිද? කොහොමත් වරුණ මේ කුඹුරේ වීටික හැදුනට වීටික කුඹුරේම තියලා තියන්නේ පරිස්සම් වෙන්න ගබඩාවක තමයි පරිස්සම් කරන්නේ. හරිද? ඉතින් ධාතුන් වහන්සේලා පරිස්සම් කරන්න මේ තුන් ලෝකේ තියෙන හොඳම ගබඩාව ලංකාව. එච්චරයි. මොකද හේතුව මේ ලංකාවේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරගන්න කරපු කැපකිරීම ගොඩාක් රටවල් වල ඒ විදිහට කරන්න දක්ෂ වෙලා නැහැ වරුණ. හරිද? බොහෝ රටවල් වලට දහම නැති වෙනකොට ආපහු අපි තමයි දීලා තියෙන්නේ. ආයි අපිත් ගත්ත තැන් තියෙනවා. අපි තමයි දීලා තියෙන්නේ. ඉතින් ගොඩාක් හේතු මත අනිතක තමයි ධර්මාශෝක රජතුමා තමන්ගේ ආදරණීය පුතා දුව දෙන්නම අපේ රටට එවනකොට ඒ පුතා ඉන්න තැනට දුව ඉන්න තැනට වැඩි සැලකිල්ලක් දක්වලා එතෙන්ට වැඩි ධාතුන් වහන්සේලා සම්බන්ධ කරන්න. එතන පස්සේ අනිත් එක තමයි අපේ රට කියලා කියන්නේ ඉතිහාසය ඉඳලා මේ බුද්ධ ශාසනය විතරක් නෙමෙයි වරණ. කලින් බුද්ධ ශාසනවලදී මේ ධාතුන් වහන්සේලාට බොහොම පූජනීය මහ පොළොවක් මේ මහ පොළොව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච තැනම ධාතුන් වහන්සේලා තියනවායි කියලා තර්කයක් කිසි කෙනෙකුට කරන්න කිසිම පරිසරයක් නැහැ. ඕන දෙයක් බිහිවෙච්ච තැන නෙමෙයි තව තැනක පරිස්සම් කරන්න පුළුවන්. හරි සරල කාරණයක්. හරිද? මේ වරුණගේ උපංගම කොහෙද වරුණ?
2: මිරිහානෙමයි.
1: එතකොට දැන් වරුණගේ මිරිහානේ උපංගමේම වරුණ පදිංචි වෙලා ඉන්නවා. නමුත් දැන් වරුණගේ නෝනගේ උපංගම කොහෙද?
2: නුවර.
1: හරි, අපි අද රටටම කියන විස්තරේ. දැන් එයා ඉන්නේ නුවර නෙමෙයිනේ. හොඳද? සමහර උපංගම් මාරු කරනවා. හරිද? එක එක්කෙනාගේ පරිසරයේ සමහරව දැන් සමහර මිනිස්සු රටවල් පවා මාරු කරලා ඒ රටවලම මැරෙනවානේ ධර්මාශෝක රජතුම. ඉතින් අපි එහෙනම් හරි ප්‍රශ්නයක් මේ අපේ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයට සම්බන්ධ ඔක්කොම කෞතුක වස්තු වැඩි හරියක් ඔක්කොම තියෙන්නේ මේ ඉන්දියාවේ වරුණ. ඔබ ගිහින් ඇති කෞතුකාගාරයට. එතකොට මේ දැන් එතුමාගේ සම්පූර්ණ භෞතිකව එතුමා පාවිච්චි කරපු ඇස් කණ්ණාඩිද ඇඳපු කරපුවද බෑග්ද සිරප්පු දෙකද අරව මේවා එතුමාගේ ධාතු කියලා නිකන් වචනයක් දැම්මුත් එහෙම එතුමා ඒ කියන්නේ සිරි දේවමිත්ත ස්වාමීන් වහන්සේනේ උන්වහන්සේගේ මේ සියලු වැඩිම වස්තු ටික ඔක්කොම තියෙන්නේ ඉන්දියාවේ. එතකොට දැන් අර සිරි දේවමිත්ත ස්වාමීන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ කියන වෙන වගේ කතාවක් ඕක හරිද? වස්තු ටිකේනේ ඔක්කොම පාවිච්චි කරපුවයි මේ ඒතර මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඔක්කොම මෙහි නිසා උන්වහන්සේ මෙහි ඉපදුනා කියන්නේ නේද? ඒ මොනික මෝඩ තරක මේ වරුණ ඕවට උත්තර දීදී කතා කරනවට වැඩිය වටිනවා මේ සාක්ෂි සාධකයක හොයාගත්ත පූජනීය උතුම් තැන්ගෙන අපි පණිවිඩේ අපේ ශ්‍රාවකයන්ට කියන එක.
2: මට හිතෙන්නේ ඔබ වහන්සේ මේ වන්දනාව නැත්නම් මේ චාරිකාව ගියේ එකේ වැඩම කරපු එකේ වටිනාමකමත් ඕක තමයි වෙන්න ඕන මට හිතෙන්නේ. මොකද අපි හැමදෑම නැත්නම් මේ අපේ මිනිස්සුත් දෙපැත්තට වැනි වැනි ඉන්නේ. ඔය කියනෝ වගේ බුදුහාමුදුරුවෝ ලංකාවේ වෙන්න පුළුවන් ඔය කියන විදිහටම තැන් තියෙනවනි. අනේක හරි පුදුමයි. ඇත්තම අපේ ඒ කියන අර ශ්‍රද්ධාව වෙනුත් හිතනවනේ අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව නිසාම සමහරු එහෙමත් හිතනවා. මේ අනේ කොච්චර දෙයක්ද බුදුරජාණන් වහන්සේ මගේ බුදුරජාණන් වහන්සේ අපේ රටේ ඉපදුනා නම් ඉතින් අර එතනින් පටන් අරගෙන හිතනවා මේක තමයි හරි කතාව කියලා. ඉතින් එතකොට මේ යුනෙස්කෝව ඔක්කොම බොරු කරලා තාක්ෂණික කාබන් නිර්ණය පවා බොරු කරලා තමයි එතකොට අපිට එතනට එන්න වෙන්නේ.
1: වරුණ මං ඔය මේ ප්‍රශ්න දාන අයට දැන් යුනෙස්කෝව ආවට ගියාට හිතනේව පිළිගන්න තැන නෙමේ වරුණ. එයාලට හරියටම තහවුරු වෙන්න ඕනේ සියල්ල. ඒක නිකන් බාග බෑ. හොඳද? දැන් මං ඕන කෙනෙකුට කියනවා මේ යුනෙස්කෝ එකේ නිල වෙබ්බඩවිය තියෙනවා වරුණ. හරිද? UNESCO.org කියන නිල වෙබ්බඩවිය. හොඳද? මේ නිල වෙබ්බඩවියට ගිහිල්ලා ඒකේ තියෙනවනේ වරුණ මේ සර්ච් බාර් එකක් යුනෙස්කෝ එකේ වෙනම අපිට හොයන්න පුළුවන් ඒකේ ප්‍රවෘත්ති. ඒ ප්‍රවෘත්ති හොයන්න තියෙන සර්ච් බාර් එකේ පොඩ්ඩක් ගිහිල්ලා ලුම්බිනි කියලා ගහන්න නිකමට නිල වෙබ්බඩවිය මේ කවුරුත් හදපු එක එක්කෙනාගේ හිතලු කතන්දර ඕව වැඩන්නේ. යුනෙස්කෝ එකේ නිල වෙබ්බඩවිය ගහන්න. හරිද? මොකද්ද ලුම්බිනි? එතකොට වරුණ මේ ලුම්බිනියේ කරපු පරේෂණ ඒවැය ගැන තොරතුරු හොයාගත්ත කාල. හරිද? මේක ඔබ දන්නවද වරුණ ඔය ලුම්බිනිය වර්තමානයේ තියෙන ප්‍රදේශය තියෙනවනේ මේ ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව 1300කට වඩා පැරණි ගම්මාන නටබුන් පවා හොයාගෙන තියෙනවා මේ රාජධානී. හරිද? ඒ කියන්නේ මේ රාජධානීනේ සිද්ධාර්ථයන් වහන්සේගේ කෝලිය මේ මව් පරම්පරාවේ සහ ඒ පිය පරම්පරාවේ පරම්පරා මේ දහස් ගානක් ආපු ගම්මේ බොහොම මේ සශ්‍රීක රාජධානි. හරිද? ඒ රාජධානිවල ක්‍රිස්තු පූර්ව 1300ක් කියනකොට හිතන්නකො. හරිද? මේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්නත් අවුරුදු 1300කට වඩා පැරණි ගම්මානවල පැරණි නටබුන් හොයාගන්න මේ යුනෙස්කෝ එක සම්බන්ධ වෙලා. එතකොට මට ඔතන විශේෂම දේ තමයි මේකට දැන් පරේෂණ සියල්ලට උදව් කරන්නේ මුදල් වියදම් කරන්නේ ජපන් රජේ. හරිද? වරුණ මේ මම ඔය ලොම්බිනී ස්වාමීන් වහන්සේලාගෙන් දැනුවත් වෙනවා ඔතන අර සල්ගහේ මුල් තිබිලා තියෙනනේ පොළවේ කැණීම් කරද්දි ඔය මුල් පවා අරගෙන පරේෂණ කරලා තියෙනවා වරුණ. කාල නිර්ණයන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කියන පොළොවට හම්බෙන පැරණි මුල්. හොඳද? ඊළඟට ඕක කියන්නේ යුනෙස්කෝ එකේ මේ තොරතුරුත් එක්ක නේපාලේ සහ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම් එකතු වෙලා මේ කරන සියලු කරුණු ඕන කෙනෙකුට ගිහිල්ලා හොයලා බලන්න පුළුවන් නිල වෙබ්බඩවෙන් 1997 ඉඳලා යුනෙස්කෝ ලෝක උරුමයක් බවට මේක පත් වෙනවා. එතකොට මේක මේ කාගේවත් කෙක්කෙනාට හිතලු විදියට හදන්න රටකට නියං හිතන්න කරුණ මේ විදේශිකයන්ව ගෙනල්ලා විදේශ විනිමය වෙනුවෙන් කියලා හරි මොනහරි කෙනෙකුට බොරු සාක්ෂි හදලා බොරු දේවල් ගඩොල් ටිකක් කටවලා කෙනෙකුට නියං රවට්ටන්න පුළුවන්. හරිද? හැබැයි එවැනි රැවැට්ටීම් වලට යුනෙස්කෝ අහුවෙන්න ලැහැස්සේ නැහැ. හරි. ඉතින් මෙතන තව දෙයක් කියන්න ඕනේ. ජපානයේට ওই විදියට වියදම් කරලා ඒ වෙනුවෙන් කැප වෙනවට අමතරව තව බොහෝ රටවල් එංගලන්තේ සහ ගොඩක් රටවල් මේකට සම්බන්ධ වෙද්දී ඇමරිකාවෙත් ප්‍රධානම පෙළේ සංගරාවක ඔය සොයාගත් අවුරුද්දේදී වරුණ ඒගොල්ලෝ ඒ රටේ ඒ කියන්නේ ඇමරිකාව කියන්නේ බෞද්ධ රටක්වත් නෙමෙයි හොඳට මතක තියාගන්න. ඒ රටේ ඒ සංගරාවේ ලෝකේ හොඳම සොයාගැනීම් 10 top 10 එකට මේ ලුම්බිනී සොයාගත් එක දානවා. මම නිකමට ওই ලුම්බිනී ගැන විස්තර ටික කිව්වේ. දැන් මේ වෙනකොට වරුණ මේ සිද්ධාර්ථයන් වහන්සේගේ මාලිගාවේ ඒ කියන්නේ සුද්ධෝදන මාලිගාවේ තොරතුරු සොයාගනිමින් යනවා. එතකොට ඒ කාලේ ඔය මාලිගාවේ පාවිච්චි කරපු වළං කෑලි හරිද? පිංගං කෑලි ඊට පස්සේ විවිධ ආභරණ නොඑක් තේවල් මේ වෙනකොට කෞතුකාගාරයක් හදලා තියෙනවා ඒ සිද්ධාර්ථ මාලිගාවට තදාසන්නේම මේ දේවල් දැනට ඒ කෞතුකාගාරේ දැක ගන්න පවා තියෙනවා. ඒතර මේ මාලිගාව වටා ආරක්ෂිත පවුර පවා මේ වෙනකොට හොයාගෙන තියෙනවා වරුණ. 1960 ගණන් දුකේ තමයි මතක විදියට මේ වටපවුර හරිද? ඒතර වටපවුර පවා දැනටත් ලස්සනට දකින්න තියෙනවා අවුරුදු දහස් ගණන් පරණ ගස් මේ කියන අවුරුදු 1000කට වඩා විශාල පරණයි කියලා හිතන්න පුළුවන් ගස් පවා මේ පවුරේ පවුර කඩාගෙන හැදිච්ච ගස් තියෙනවා. වරුණ ඔබ දන්න ඔය ශාක්‍ය වංශිකයන්ව සමූල ඝාතනයක් කරනවනේ විදුඩබ කුමාරයා රජ වුණාට පස්සේ. එතකොට ඔය ශාක්‍ය රාජධානිය සශ්‍රීකව ආපු මේ වටිනා රාජධානිය විනාශ වෙන්න ලොකු බලපෑමක් වෙනවනේ. එක පැත්තකින් ගොඩාක් ශාක්‍ය කුමාරයෝ පැවිදි වෙලා භාග්‍යවතුන් වහන්සේ ළඟ පිරිනවම් පානවා රහතන් වහන්සේලා විදියට. තව කට්ටියක් කරෙන් සමූල ඝාතනය වෙනවා. ඔය මේ කීප දෙනෙක් තමයි පැනලා ගිය කට්ටියක් ඔය හිමාලයට ආසන්නේ 4 ඒ පැත්තෙන් එහෙම ඉන්නවා. ඒ කියන්නේ මෙහෙන් පිටුවහල් කරපු 4 ශාක්‍ය වංශිකයන් ඉස්සර. ඒ වගේම අර මහානාම ශාක්‍ය වංශිකයගේ කීප පිරිසක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙච්ච අය ඇරෙන්න වරුණ බොහෝ විට අර ලස්සනට රාජධානිය ක්‍රමක්‍රමයෙන් පවත්වගෙන යන්න ලැබෙන්නේ නැහැ. මේවා විනාශ වෙනවා. වරුණ ඒ විනාශ වුණාට භාග්‍යවතුන් වහන්සේට තියෙන ගෞරවයත් එක්ක මේවා ලෝකෙට හැමදාම වටිනවා වරුණ. ඒ නිසා මේවය යම්කිසි සංරක්ෂණත් එක්ක මේ රාජධානි තාමත් නටබුන් විදියට සොයාගන්න පුළුවන් සාක්ෂි දැන් වන්න හම්බෙමින් යනවා. මම ඔබට කියන්නම් ওই බටහිර දොරටුවෙන් ඇතුල් වෙලා ඇතුලේ ඔක්කොම මාලිගාව පරිශ්‍රය හරි ලස්සනට බලා ගන්න පුළුවන්. මහාමායා දේවිය කුස පිළිසඳගත් ප්‍රදේශ ගැන තහවුරු වෙන තැන්. මොකද මේ ධර්මාශෝක රජතුමත් ওই විශේෂ තැන් ටිකේ චෛත්‍ය හැදුවා. ඊළඟට වරුණ ඔබ දන්නවා දැන් මහාමායා දේවිය බුදුරජාණන් වහන්සේ බෝසත් කුමාරයා විදියට උපත ලබලා සතියකින් මොකද වෙන්නේ මහාමායා දේවියට? ඇය කලුරිය කරනවානේ. ඒතර මහාමායා දේවිය කලුරිය කරාට පස්සේ වරුණ ඇය දෙවියන් අතර ඉපදුනා මහාමායා
2: මාතෘ දිව්‍ය රාජ්‍ය කියලා.
1: මාතෘ දිව්‍ය රාජ්‍ය ගැන කතා කරනවා. හරිද? දෙවියන් අතර ඉපදුනා කියලා. නමුත් දැන් මේ රාජකීය ප්‍රධාන අගමෙහෙසිය. හරිද? අග බිසව මේ යන්නේ. ඒතර ඔබ හිතන්න මේ වගේ අගමෙහෙසියක් මිය ගියාට පස්සේ අනිත් මේ උපදින කුමාරයා සක්විති රාජ සම්පත් වලට සුදුස්සෙක් විදිහට ඉපදිච්ච කුමාරයෙක්ව බිහි කරේ. හරිද? එවැනි කුමාරයෙක් බිහි කරපු රටේ රජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව මිය ගියාට පස්සේ ඔබ හිතන්න ඒ ශරීරය කොහේ හරි නිකන් ඔහේ භූම දාන කරලා හරි ආදාහනයක් කරලා හරි දායි කියලාද ඔබ හිතන්නේ? නෑනේ පින්වත්නි. මේකේ වරුණ ඒ මහමායා දේවියගේ සිරුරත් එක්ක ආදාහනය හෝ ඒ භූම දාන හෝ ඒ කරාට පස්සේ එතන විශේෂයෙන් ඇය වෙනුවෙන් ස්මාරකයක් විදියට සෑයක් හදලා තියෙනවා වරුණ. හරිද? ඒ මහමායා දේවිය වෙනුවෙන් හදපු සුද්ධෝදන රජතුමාගේ මූලිකත්වයෙන් හදපු සෑය නටබුම් පවා මේ වෙනකොට හම්බෙමින් යනවා. ඒ තැන හොයාගෙන තියෙන්නේ. එතකොට
2: ඒ කියන්නේ මේ මේ මේ බෝධිසත්වයාණන් වහන්සේ පුංචි කාලෙම වෙත එපා. එතකොට මේක වෙන්නේ
1: හදපු අම්මගේ තැන. හරිද? අම්මා අම්මගේ ස්මාරකයේ ඒ සෑය. එතකොට තාත්තා මිය ගියාට පස්සේ සුද්ධෝදන රජතුමා මිය ගියාට පස්සේ අපි අතර එතන කතාවක් තියෙනවානේ. මිය ගියා හෝ පිරිනිවන් පෑවා හෝ මොන විදියෙන් හරි වරුණ මේ දැන් පිරිනිවන් පෑවත් ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හරි හදන සෑය තියෙනවානේ. හරිද? එතකොට මේ මාලිගා පරිශ්‍රයටම තදාසන්නේ ඒ සුද්ධෝදන රජතුමාගේ සෑය ඊට එතනම එකටම මේ ට්වින්ස් විදියට ටිකක් ලොකුවට ඒ සෑය එතනම තියෙනවා වරුණ මේ දෙක එකට. හරිද? අම්මගේ තාත්තගේ. එතකොට අද වෙනකොට ඒ දෙකම පිළි අරගෙන ලෝකෙම මිනිස්සු මෙතන වඳින්න දකින්න බලන්න යනවා. ඉතින් ඊට පස්සේ හරිම අපූර්ව දෙයක් තමයි ඔය හියුන් සෑන්ගේ වාර්තාවල තියෙනවා වරුණ කන්තක චෛත්‍ය කියලා චෛත්‍යයක් ගැන. කන්තක චෛත්‍ය කියලා කියන්නේ දැන් කන්තක අශ්වය කියන්නේ අජානී අශ්වයෙක් වරුණ. හරිද? ඒ අජානී අශ්වයේ රාජකීය ඔබ අහලා තියෙනවා සිද්ධාර්ථයන් වහන්සේ ඉපදුන දවසේම ඉපදිච්ච විශේෂ හස්තිය. හරිද? එතකොට සිද්ධාර්ථයන්ට හිටපු හොඳම මිත්‍රෙක් මේ කන්තක අශ්වය කියන්නේ. මේ රාජකීය වස්තුවක් විච්ච අජානී අශ්වයෙක් මිය ගියාට පස්සේ ඔබ හිතන්නේ මේ අනෝමගන්තරේ නිකන් ඔහේ පුණු වෙලා සත්තුන්ට කාලයන්ට අතාරී කියලාද සුද්ධෝදන රජතුමා? නෑ වරුණ. ඒ කන්තක අසු වෙනුවෙන් සෑයක් හදන ස්මාරකයක් කියලා කියන්නේ ඒ ස්මාරකයේ හදපු තැන හරියටම නැගෙනහිර දොරටුවට තදාසන්නේ තියෙනවා කියලා තමයි හියුන් සෑන්ගේ වාර්තාවල තිබිලා තියෙන්නේ. ඒ දුර ප්‍රමාණ එක තියෙනවා වරුණ. ඔබ දන්නවද මේ මාලිගාවේ තොරතුරු දැන් අර වට ප්‍රාකාරයි ඔක්කොම නැගෙනහිර දොරටුවයි සියල්ලම මේ වෙනකොට නටබුන් දැන් හොයාගෙනනේ තියෙන්නේ. හරිද? එතකොට ඒ තැන ඉඳලා අර හියුන් සෑන් කියන දුරෙන් හරියටම මේ වෙනකොට කන්තක ස්තූපෙත් හොයාගෙන තියෙන වරුණ. Google Map එකේ කන්තක ථූපය කියලා ස්තූපය කියලා සර්ච් කරලා ඔගලන්ට ඒ කන්තක ස්තූපේ තියෙන තැන කොතනද කියලා පව හොයාගන්න පුළුවන්. මම වැඩි අයතෙන්ට තවම මේ වීඩියෝස් වරුණ අපේ සෝෂල් මීඩියා එකේ දකින්න අවස්ථාව හදලා දෙන්න බැරි වුණා. මං ඒ සෑය ළඟටත් ගියා. එතකොට ඒක හරිම වටිනවා. මොකද හේතුව දැන් ඉන්දියාවත් කපිල වස්තුවක් ගැන කතා කරනවා. හැබැයි කපිල වස්තුව ගැන කතා කරද්දී ඒගොල්ලන්ට අර නිග්‍රෝධාරාමේ තියෙනවා කියලා කියන පොඩි තැනක් විතරයි තාම පෙන්වන්න පුළුවන්. මාලිගාව කියලා හරියට සාක්ෂි සාධකයක ගොඩක් දේ පෙන්ව ගන්න බෑ. හැබැයි නේපාලෙ මේ වෙනකොට අර හියුන් සෑන් වාර්තාවලට අනුව දුර ප්‍රමාණත් එක්ක සියලුම අර මාලිගාවේ පාවිච්චි වෙච්ච වලං කෑලි මේ පිඟන් කෑලි වල ඉඳලා මේ වෙද්දි බොහෝ දේ කැණීම් කරමින් සොයාගෙනමින් යනවා. හරිද? ඒ නිසා දැන් මේ අවට කියන මාලිගාවට තදාසන්නේ හදලා තිබ්බ තට්ටු ගෙවල්. හරිද? අද්දට දැන් ගිහිල්ලා බලන්න නේපාලේ ඒ සිද්ධාර්ථ මාලිගාව අවට තියෙන වටපිටාවෙම තියෙන තට්ටු ගෙවල් ඔක්කොම කඩලා දානවා. ඒ සියල්ල බැකෝලින් කඩලා විනාශ කරලා අයින් කරන ඔක්කොම නිවාස පිටින්ම. ඉතින් ඔබ හිතන්න මේ නිකන් මේ බලෙන් හදන ඉතිහාසයක මිනිස්සුන්ගේ ජීවත් වෙන තට්ටු නිවාස කඩලා අයින් කරන්න පිස්සුවක් නැහැ නේ වරුණ. හරිද? ලෝකේ රටවල් වලින් සල්ලි වියදම් කරලා මේව පරේෂණ කරන්න පිස්සුවක් නැහැ. මේ අර අපේකම කියලා පිස්සුව තියෙන සමහර මිනිසුන්ට ඒ කියන්නේ අපේකම කියන එක තියෙන්න ඕනේ අපේ දෙයට. හරිද? හැබැයි අපිට හිතෙන හිත දැන් මෙහෙ ඉන්න කතෝලිකයත්වත් පටන් ගත්තොත් එහෙම යේසුස් වහන්සේ ඉපදුනේ අපේ මෙහි කියලා. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම යේසුස් වහන්සේ ඉපදිච්ච තැන සම්බන්ධයෙන් යම්කිසි අනාගතයේ පිරිසකට එතනද මෙතනද කියලා හරියට නිකන් හොයාගන්න බැරි බොරු සැක උපදිනවා. ඕනම තැනක සැකයක් උපදිනවා කියන්නේ වරුණ එක තැනක් ගෙනවත් අන්තිමට හරියට විශ්වාස තියාගන්න බැරි පිරිසක් බිහි කරනවා. හරිද? ඉතින් ඒ වගේ දේවල් වෙන්න ඉඩ දෙන්න බෑ. මේවා මේ පොරතුරු කාල නිර්ණ එක සියල්ල සොයාගද්දි ඔය කියවන මිනිස්සු ඉසල යන්න. හරිද? ඔක්කොටම කලින් යන්න ගිහිල්ලා ඒ කෞතුකාගාරවලටත් ගිහිල්ලා ඒවැ පුළුවන් නම් යුනෙස්කෝලින් අහන්න. ඇයි මේවා මේ හොයන්නේ? හරිද? ගිහිල්ලා හොයන්න. ඇයි ඇයි මේවට මේ බොරුවට කෝටි ගණන් වියදම් කරන්නේ? හරිද? ඊට පස්සේ මේ ඔක්කොම තියෙන ලංකාවේ ඇවිල්ලා යුනෙස්කෝ එකට කියන්න මෙහෙ හොයන්න කියලා. තායිලන්තේ, තායිවානේ, කාම්බෝජේ, ලාඕසේ, වියට්නාමේ, බුරුමේ ඔය ඔක්කොටම කියන්න ඔහෙ නෙමෙයි මෙහෙ වරෙල්ලා වඳින්න කියලා. අර මිනිස්සු ඔක්කොටම පිස්සු ඇදිලා. හරිද? ඔක්කොම එහෙ යනවා. හරිද? ඉතින් වරුණ මේකේ එක එක්කෙනාට සෙල්ලම් දාන්න බැරි බුදුරජාණන් වහන්සේ නිකන් ඔය කොහේ හරි මේ සිරිපාල කෙනෙක්ගේ, ඥානපාල කෙනෙක්ගේ, ගුණපාල කෙනෙක්ගේ දරුවෙක් නෙමෙයිනේ. කොහේ හරි මේ පොඩි මැටි ගෙදරක ඉපදිච්ච, හරිද, මේ උත්තමයා මහා රාජධානික ඉපදිච්ච කෙනෙක්. හරිද වරුණ? එතකොට ඒ මහා රාජධානි කියලා කියන්නේ නිකන් මේ චූටි මැටි ගයක් හදන අත්තිවාරමක් වගේ දාලා හදන ඒවා නෙමෙයි මහා රාජධානි කියන්නේ. ඒ නිසා ඔය කියන කතන්දර කියන්න අයිතියක් නෑ. ඒ කොහොම ලස්සන්ට හම්බෙන හින්දා ඉතිහාසයේ සාක්ෂිත එක. ඔය කන්තක ස්තූපි සෑහෙන ලොකු සාක්ෂියක් වරුණ. මොකද හේතුව අර නැගෙනහිර දොරටුවේසට මෙච්චර දුරකින් කන්තක ස්තූපය තිබ්බා කියලා හිංසෑන් කියන දුර ප්‍රමාණෙත් එක්ක ඒ තැන ඒ සාක්ෂි පෙන්වන්න ඉන්දියාවටවත් බෑ. හරිද? ඉතින් අනිත් එක තමයි ඉන්දියාවයි මේ නේපාලය අතර බොහොම මේ ලොකු දුරකින් නෙමෙයි ඔය කපිලවස්තු දෙක කතා කරන්නේ. හැබැයි කපිලවස්තුව කියලා යම් කිසි දුර ප්‍රමාණයක් ඇතුලේ යමක් කතා කරාට ඒව පුදුම වෙන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව සිද්ධාර්ථයන් වහන්සේටම රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මාලිගා තුනක් හදලා දුන්නා. හරිද? ඒක මේ ඔබ හිතන්නේ එක අක්කරයක් ඇතුලේ ගෙවල් තුනක් හදලා නෙමෙයි වරුණ. එකවත්තක නෙමෙයිනේ. ඒක කියන්නේ දැන් වරුණට හිතුනොත් එහෙම ගෙවල් තුනක් හදන්න ඕනේ රස්නේ කාලෙට ඉන්න, සීතල කාලෙට ඉන්න කියලා. එතකොට වරුණ කරන්නේ නුවර එළිය පැත්තේ හත්ත කිට්ටුව සීතල කොහේ හරි හදනවා, සීතල එකක්. හරිද? මේ කියන්නේ මේ රස්නේ කාලෙට ඉන්න එකක් හදනවා. ඊට පස්සේ සීතල කාලෙට ඉන්න ඔය අනුරාධපුර හරි මේ හම්පන්තොට පැත්තේ හරි කොහේ හරි එකක් හදනවා. මම නික උදාහරණයක් කියන්නේ. එතකොට වරුණ රම්ම්‍ය සුරම්ම්‍ය සුබත් එකවත්තේ නැතුව යම්කිසි තදාසන් එක හදන්න ඇති. ඉතින් කොහොම වුණත් මේ වෙනකොට නේපාලෙන් තමයි හරියටම හිම්සෑන් වාර්තා සහ බොහෝමයක් අතීත සාක්ෂි තොරතුරුත් එක්ක මේ වෙද්දී අපිට වැදගත්ම වටිනා සාක්ෂි බොහෝමයක් සොයාගනිමින් යන්නේ. ඉතින් ඔය කියන මේ ඊට පස්සේ විඩෝඩබ කුමාරයාගේ අර ඝාතනය කරපු ඒ ප්‍රදේශයේ එතන ඒ සමූහ මිහිදන් කරපු ඒ භූමිය සම්බන්ධ තොරතුරු සොයාගනිමින් යනවා. දැන් මේ වගේ සිද්ධාර්ථයන් වහන්සේගේ ජීවිතයට අදාළ මම ওই නැගෙනහිර දොරටුව ගාව ඉඳලත්, ඒ කියන්නේ එතන ඉන්නේ අබිනිෂ්ක්‍රමණය කළේ වරුණ, අනේ එතන ඉඳලා බැලුවට පස්සේ ඒ දුර ප්‍රමාණ, ඊළඟට අර නිග්‍රෝධාරාමේ රාහුල ස්වාමීන් වහන්සේව පැවිදි කරපු තැන, දක්ෂිණා විභංග සූත්‍රයේ දේශනා කරපු තැන, ඔය අපේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය ගිහි කාලේ ඇය දේවිය විදියට සුදෝදන මාලිගාවේ ඉන්න කාලේ ලොකු කැපකිරීමක් කරලා ඒ අර කපු ඇට ගෙනල්ලා තමන්ගෙම අතින් ඒ කපු ඇට නූල් බවට පත් කරලා වියලා තමන්ගෙම අතින් ඒවා වර්ණ කරලා සිවුරු හදනවා. සිවුරු දෙකක් කියන්නේ සිවුරු රෙදි, ඒ වස්ත්‍ර දෙක හදලා පූජ කරනවා. කියන්නේ ඇයට ඇත්තටම හිතෙනවා කසී සලුද නොයෙකුත් වටිනා සලු සිය ගණන් හරි දෙන්න පුළුවන් මගේ පුතාට මේ වෙලාවේ. හැබැයි ඔය මොනවා කොච්චර ගෙනල්ලා දුන්නත් ඊට වඩා වටිනාකමක් තියෙනවා මම්ම මහන්සියලා මගේ අතින්ම හදලා දුන්නොත් එහෙම මගේ බුදු පුතාට කියලා මේ මහා ප්‍රජාපති ගෝතමිය හරි කැපකිරීමක් කරලා අවුරුදු කීපයක් තිස්සේ ටික ටික මහන්සියලා මහන්සියලා ඔය සිවුරු වස්ත්‍ර දෙක සකස් කරලා ගෙනල්ලා පූජ කරන්න. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ සංඝයාට දෙන්න කියලා එතනදී දක්ෂිණා විභංග සූත්‍රය එක්ක සාංගික දාන 7කුත් පුද්ගලික දාන 14කුත් ගැන ලස්සනට විස්තර කරපු ඒ සූත්‍රය කරපු තැන ධර්මාශෝක රජතුමා විශේෂ විහාරයක් හදනවා පොඩි. ඒ දක්ෂිණා විභංග සූත්‍රය කරපු තැන. එතකොට ඒ විහාරය ගැන හිඋන්සෑන් වාර්තාවල තියෙනවා දුර ප්‍රමාණත් එක්ක මෙන්න මෙච්චර දුරකින් කියලා. ඒ කියන වරුණ හිඋන්සෑන්ගේ වාර්තාවල ඔය දුර මයින්නේ ලී කියලා එකකින්. හරිද? මං ගිය පාරත් ඔබට කිව්ව මතක ඇති ලී එකක් කියන්නේ මීටර් 450ක්. එතකොට ඒ ලී ප්‍රමාණෙත් එක්ක කොතනද ඔය මහා මේ ප්‍රජාපති ගෝතමීගේ ඒ විහාරය එතන හදලා තියෙන ඒ චීවරය දෙන තැන්, ඔවගේ අර මේ නිග්‍රෝධාරාමය සම්බන්ධව ලී ප්‍රමාණිකින් පෙන්නපු දුර ප්‍රමාණ තියෙනනේ නගරේ ඉඳලා මේ ඊසාන දිසාවටද නැගෙනහිර දිසාවටද ඒ දිසාවත් එක්ක ලී ප්‍රමාණ කියන්නේ මෙන්න මෙච්චර දුරකින් කියලා. වරුණ ඒකයි කියන්නේ නිග්‍රෝධාරාමයද සිද්ධාර්ථ මාලිගාවද ඉපදුන ලොම්බිනියද මේ හැම තැනක්ම අරහෙන් අර කියන මේ රාමගාම ස්තූපෙද අනේ මේ දුර ප්‍රමාණත් එක්ක ඒ දිසාවත් එක්ක. ඒකෙන වරුණ මේ කැණීම් කරන්න පවා මේ විද්‍යාඥයන්ට පුරාවිද්‍යාඥයන්ට සහ ඒ ලෝකෙන් එන විවිධ පරේක්ෂකයන්ට මෙන්න මේ ඒරියා එක තමයි අපි කැණීම් කරන්න ඕනේ කියලා මුලින්ම අදහස් එන්නත් අර කියුන් සෑන්ගේ වගේ ওই වාර්තාත් ලොකු උදව්වක් වෙනවා දුර ප්‍රමාණෙත් එක්ක. හරිද? එතකොට ඉතින් හම්බෙන වලං කෑල්ලක පිඟං කෑල්ලක ඉඳලා හරි අද වෙනකොට කාල නිර්ණය කරලා මේක කොයි කාලේ මොනවද මේ කියලා හොයාගන්න පුළුවන් නම් අය එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ වරුණ. ඊළඟට ඔය නේපාලේ ටිකක් ඇතුළට යනකොට ඇත්තටම ඔය දඹදිව යන අය මං ඔබටත් කිව්ව වරුණ ඉන්දියාවේ ආභාෂෙම වගේ ඒ මිනිස්සුන්ගේ ස්වරූපය තියෙන ඒ කඩසාපු පාරවල් ගෙවල්, හරිද? ඉන්දියාව වගේමයි කියලා හිතනවනේ නේපාලෙට ගිය ගමන් ওই ලුම්බිනිය ටික දකිද්දි. හරිද? ලුම්බිනියට විතරක් ගිහිල්ලා එනකොට අපිට පේන්නේ නේපාලේ ඉන්දියාවේ එකම වගේ කියලා. හැබැයි වරුණ ඇත්තටම ওই මිනිස්සුන්ගේ දැන් ඉන්දියාවේ ගත්තත් ඉන්දියාවේ අපි දකින ස්වරූපේ තව පැතිවලට ගියම වෙනස්. දැන් කේරළේ පැත්ත තනිකර ලංකාව වගේ කියලා ඔබ දන්නව අහලා තියෙනවනේ. වරුණ ඉන්දියාවේ බංගලාදේශ වලට පොඩ්ඩක් එහා තියෙනනේ අරුණාචල් කියලා පැත්ත. හරිද? දැන් අරුණාචල් පැත්ත ගියාට පස්සේ තනිකර මේ මිනිස්සු චීන වගේ. හරිද? චීන, මැලේසියා ඒ පෙනුම තියෙන්නේ තනිකර අරුණාචල් පැත්තට යනකොට. ඉතින් නේපාල් කියන්නේ චීනෙට බොහොම කිට්ටු පැත්තන් හිමාලය පැත්තට වෙන්න. එතකොට මේ ඒ මිනිස්සුන්ගෙත් අර ඇත්තටම අපිට දකින්න ඒ සාමාන්‍ය ඉන්දියන් කියලා හිතන මූණ ස්වරූපයට වඩා වෙනස් මිනිස්සු ටිකක් ඇතුළට යනකොට හම්බෙනවා. ඉතින් කත්මණ්ඩු කියන නේපාලේ අගනගරයට ගියාට පස්සේ වරුණ මම එහෙදී වන්දනා කරගන්න දැකගන්න ගියපු තැන්වල මගේ ජීවිතේ මට හම්බෙච්ච විශේෂ අවස්ථාවක් තමයි ලොම්බිනියේ භාග්‍යතුන්හසගේ ධාතුන්හසල තැන්පත් කරපු රන් කරඬුව. ඒ කරන් මේ කත්මණ්ඩු වල කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙනවා. ඒතකොට ලොම්බිනියේ කරපු කැණීම්වල බොහෝ සොයාගස්ත වස්තු ලොම්බිනි විහාරේ ඒ වස්තු බොහෝමයක් අගනුවර කෞතුකාගාරයේ තියෙන කත්මණ්ඩු වල කිලෝමීටර 300කට ආසන්න යන්න ඕනේ ලුම්බිනී ඉඳලා. හරිද? එතකොට යන්න 300කට ආසන්න ගානකොයි එන්න 300කට ආසන්න ගානකොයි 500 ගානක් 600කට කිට්ටු දුර ඔය වෙනුවෙන් වැයකරන්ඩ වෙනමම මේ කෞතුකාගාරයට ගිහිල්ලා විතරක් එන්න කවුරුවත් සංචාරකයෝ සූදානම් නැහැ. මිනිසුන් එක්කයි යන්න. ඒ නිසා අර ලුම්බිනීන් හොයාගත්ත පුරාවස්තු ටික බොහෝ දෙනාට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම ගිහිල්ලා ඒ කරඬුව රන් කරඬුවත් වන්දනා කරලා එතන ඒ වස්තුත් දැක බලා ගනිමින් වරුණ එතන වීඩියෝ එකකුත් සමාජ මාධ්‍යයට පළ කළා. ඊළඟට මට ඔය කත්මණ්ඩු ගිය ගමනේදී මගේ ජීවිතේ මට හම්බෙච්ච හරි සුන්දරම තව තැනක් තමයි නමෝ බුද්ධාය ස්තූපය. ඇත්තටම මේ නමෝ බුද්ධාය ස්තූපය මගේ ඇස්වලට කඳුළු ගෙනාපු තැනක්. වරුණ අපි මගේ භාග්‍යතුන් වහන්සේගේ අතීත ජීවිතවල බොහෝ සිදුවීම් මහනෝනේ. ওই සිදුවීම් වල ඔබ දන්නවා උන්වහන්සේ මේ ඇස්සිස් මස්ලේ දන් දුන්න අවස්ථා අනන්තයි අප්‍රමාණයි. හරිද? මෙපමණයි කියලා ගණන් කරන්න බෑ. සිංහයන්ට වගවලසුන්ට උන්වහන්සේගේ ජීවිත දන් දුන්න තැන් මෙපමණයි කියලා ගණින්න බැරි තරම් ලක්ෂ වාර ගාණක් තියෙනවනේ ජීවිත දන් දීපු තැන්. හරිද? ඔය කත්මණ්ඩු වල නගරේ ඉඳලා තව යන්න ඕනේ කිලෝමීටර 200කට විතර ආසන්න දුර. ඒ දුර ගිහිල්ලා මගේ මතකෙ විදියට, හරිද, දුර ප්‍රමාණය ඔය මේ ගමන ගිහිල්ලා ආපස්සට එනකොට වරුණ ඒ කියන්නේ මේ ගිහිල්ලා එන මුළු දුර මම කිව්වේ 100කට වැඩි කොහොමාරි. එතකොට ඔය දුර ගෙවාගෙන ගියපු තැන කන්දක් තියෙනවා. ඒ කන්ද මුදුනේ වරුණ මේ ගල් ලෙනක් ඇතුලේ සිද්ධ වෙච්ච සිද්ධිය මගේ බෝසතාණන් වහන්සේගේ අතීත ජීවිතයක. හරිද? මේ අතීත සිද්ධිය හරි සුන්දර සිද්ධියක් මේ ගැන නමෝ බුද්දායි ස්තූපය කියලා ඕන කෙනෙකුට මේ හොයන්න පුළුවන්. ඒක ලෝකෙම පිළිගත්ත විශේෂ තැනක්. මොකද්ද මේ කතාව? මගේ බෝසතාණන් වහන්සේ එක ජීවිතයකදී සහෝදරයෝ තව දෙන්නෙකුත් එක්ක ඔක්කොම අයියා මල්ලිලා 3 දෙනෙක් ඒ රජපෞලේ ඉන්නවා. එතකොට රජ්ජුරුවයි රජදේවියයි මේ පුතාලා 3 දෙනයි ඒ රාජධානී තාත්තගේ රජකම් කරන ඔය රජ මාලිගාව තිබ්බ තැනට චුට්ටක් ආසන්නයේ තියෙන කන්දක් තියෙනවා. මේ කැලේ දඩේම යනවරුන මේ යාළු මේ අයියල මල්ලිලා ටික. එතකොට ඔතන පොඩි මල්ලි තමයි අපේ බෝසතාණන් වහන්සේ. ඇතරම ඒ බෝසතාණන් වහන්සේ දඩේම යන එක වෙනුවෙන් නෙමෙයි අයියල මල්ලිලත් එක්ක යනවා, අයියල දෙන්නත් එක්ක. අනේ වරුණ, මේ ඔය යනකොට මේගොල්ලෝ දකිනවා කොටි දෙනා අසනීපත් එක්ක එයාට දඩේම යන්න බැරුව ක්ලාන්ත වෙලා වැටිලා ඉන්නවා. හරිද? එතකොට ආහාරයක් නැතුව දින ගානක් ක්ලාන්ත වෙලා මේ කොටි දෙන වැටලා ඉන්නවා පැටව 5 දෙනෙකුත් එක්ක. ඊට පස්සේ අයියල දෙන්නා මේ කොටි දෙනට විදින්න හදනකොට මල්ලි බෝසතාණන් වහන්සේ නවත්තනවා, වරුණ විදින්න දෙන්නේ නැහැ, දුර්වල සතෙකුට විදින්න එපා කියලා බේරනවා. ඊට පස්සේ මේ කුමාරවරු 3 දෙනා විවේක ගත්ත තැනකදී මගේ බෝසතාණන් වහන්සේ අයියලට කියලා පොඩ්ඩක් එහාට චුට්ටකට ගිහිල්ලා ඉන්නම් කියලා උන්වහන්සේ එන්නේ වරුණ අර කොටි දෙන ඉන්න තැනට. ආවට පස්සේ උන්වහන්සේට ලේසියෙන් තරුණ රාජකීය කුමාරයෙකුට තියා කටුක ජීවිතයක් ගෙවපු තරුණයෙකුටවත් හිතන්න බැරි ධෛර්ය සම්පන්න සිතුවිල්ලක් එනවා. ඒ තමයි මේ කොටි දෙන මෙහෙම හිටියොත් අනිවාර්යෙන් මේ නිරාහාරව මැරෙනවා. එතකොට මේ අහිංසක චෝටි පැටව 5 දෙනාත් මැරෙනවා ආහාර නැතුව. එතකොට මේගොල්ලන්ට මේ වෙලාවේ ආහාරයක් දෙන්න ඕනේ. වෙන සතෙකුගේ ශරීරයක් තව සතෙකුගේ කුස පුරවන්න දෙනවට වඩා මම මගේ ශරීරෙම දෙනවා කියලා සිතුවිල්ලක් ඇති කරගන්නවා මගේ බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ වරුණ කිට්ටු වෙනවා, ශරීරය දැහැගන්න අවස්ථාව හදනවා. නමුත් කොටි දෙනට අඩුතරමේ ඔළුවක් හොලව ගන්නවත් හයියක් ශක්තියක් ප්‍රාණයක් නැහැ. ඊට පස්සේ මගේ බෝසතාණන් වහන්සේ මොකද කරන්න වරුණ? මේ අත කඩනවා, එතන ගලක් අරගෙන අත කඩලා ඒ කඩපු අත අනිත් අතින් එල්ලගෙන අර කොටි දෙනගේ කටට වක් කරනව වරුණ, අතේ වැක්කිරෙන ලේ ටික. හරිද? කොටි දෙනගේ කට ඇරලා අර ලේ ටික වැක්කිරෙන්න කඩපු අත අල්ලගෙන ඉන්නව වරුණ. අල්ලගෙන ලේ ටික වැක්කිරෙනකොට අමු ලේ ටිකත් එක්ක අර කොටි දෙනට ප්‍රාණයක් එනකොට සම්පූර්ණ තමන්ගේ අර කඩපු අත කන්න දෙනවා. හරිද? ඒ අත කන්න දීලා එතනින් එහාට තමන්ගේ මුළු ශරීරෙම ඒ කොටි දෙනට ආහාරයක් කරනවා මගේ බෝසතාණන් වහන්සේ. වරණ මේ සිද්ධිය ඔබ හිතන්න හරියම එතෙන්ට ගියාට පස්සේ දැනෙනවා, මේ එතන ඇඬෙනවා වරණ. ඒ සිද්ධිය එතන දැන් කෙනෙක් බලයි බෝසත් කාලේ කියන්නේ බුද්ධත්වයේ ඉඳලා තව අවුරුදු 1000 ගානක ඈත අතීතයක්නේ. එතකොට ඒ වගේ සිද්ධියක් සහිත තැන කොහොමද තාමත් දන්නේ එතන මේ පොයින්ට් එක මේ සිද්ධිය කියලා? වරුණ මේක හරි අපූර්ව සිද්ධියක්. ඒ කියන්නේ මගේ බෝසතාණන් වහන්සේගේ ඇට කටු ටික විතරක් ඉතුරු වෙලා උන්වහන්සේ මිය ගියාට පස්සේ මව් දේවිය ඔතෙන්ට ඇවිල්ලා මේ ඇට කටු ටික දකිනකොට මව් දේවියගේ සිහිසුන් වෙලා පණ යනවා වරුණ. ඒ කියන්නේ අර දැකලා ලය පෙල්ලා මැරෙනවා මව් දේවිය. හරිද? දැන් මේ පියාණන්ට, කියන්නේ රජ්ජුරුවන්ට, පිය රජ්ජුරුවන්ට පුතත් නැති වුණා, අම්මත් නැති, දේවියත් නැති වුණා. මේ කම්පනේ කියන්නේ ලේසියෙන් දරා ගන්න බැරි විදිහට පිය රජ්ජුරුව කන්නේ බොන්නේ නැතුව ලොකු වේදනාවකින් ඉන්නව වරුණ. එතකොට මගේ බෝසතාණන් වහන්සේ අර කරුණාබර මහා මෛත්‍රී කුසල සිතකින් මැරුණේ වරුණ. අනේ උන්වහන්සේ දෙවියන් අතර ඉපදුනාට පස්සේ දකිනවා තාත්තා දුක් විඳින හැටි. ඊට පස්සේ උන්වහන්සේට අර බලන් ඉන්න බෑ, දැන් තාත්තගේ හිත හදන්න එනවා දිව්‍ය වේශයෙන්. හරිද? දිව්‍ය වේශයෙන් ඇවිල්ලා දෙව්ලොව ඉඳලා ඇවිල්ලා හිත හදනවා තාත්තගේ. ඒ තාත්තගේ හිත හදන තැන හරි ලස්සන කියපු ගාතාවක් තියෙනවා. ඒ කියන්නේ ඉපදිච්ච කෙනාට මරණය ඒකාන්තයෙන් උරුමයි කියනවා. හරිද? යමක් ලැබුණොත් ඒක අහිමි වෙනවමයි කියනවා. ඔය කරුණ ටික ලස්සනට පහදලා තාත්තගේ හිත හදලා නැවත දෙව්ලොවට යනවා. වරුණ දැන් ඔබ කියන්න ඔය සිද්ධියත් එක්ක දෙවි කෙනෙක් කියන එක දැන් තහවුරු වෙලා ඉවරයිනේ මැරිච්ච කුමාරයා. හරිද? ඒ රාජකීය මාලිගාවේ සහ රට වැසියෝ සියලු දෙනාම එතනින් එහාට අදහන්න පටන් ගන්නවා මේ දෙවියව. හරිද? මේ මෙහෙ සිද්ධ වෙන මනුස්ස ලෝකෙ සිද්ධිය මේ. එතකොට අර ඉතුරු වෙච්ච අස්ති ටික එකතු කරලා තාත්තා මේ රාජකීය මහා ධෛර්ය සම්පන්න මේසා මහා කරුණාවන්ත කෙනෙක් කියන මේ කුමාරයාගේ ඒ අස්ති ටිකෙන් සෑයක් හදනව වරුණ එතන ඒ තාත්තා. හරිද? හිත හදාගන්න එක. ඒ සෑය පිහිටපු තැන අදටත් දේවාලයක් විදිහට සෑයයි දේවාලයේ දෙකම එක්ක වරුණ පරම්පරාවෙන් පරම්පරාවට පැවතීගෙනනවා දේවත්වයෙන් අදහගෙන. එතකොට ඒක අර වෙලා තියෙන්නේ දේවත්වයෙන් යමක් අදහන්න ගත්තට පස්සේ ඒක දිගටම මේ කඩල බිඳල විනාශ කරන එකක් වෙන්නේ නැතුව රැකගෙන ඉන්න තැනක් වෙනවනේ. අන්නේ නිසා ඒක පරිස්සමින් රැකගෙන ආවා. ඒ සිදුවීමත් එක්ක මගේ තථාගතයන් වහන්සේගේ කාලේ ඔය රහතන් වහන්සේලා අතීත ජීවිත දකින උත්තමයොත් මේ සිද්ධිය ඇත්ත කියලා දකිනවනේ. එතකොට වරුණ ඒ ස්ථානේ ලස්සන්ට චෛත්‍ය හදලා අදටත් ඒක රැකගෙන එනවා පරිස්සමට. ඉතින් මේකෙදි දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඕක කොයි ජාතකයේද තියෙන්නේ කියලා. වරුණ මේ ඇත්තටම මේ ජාතක කතා ගත්තොත් 500 ගානනේ තියෙන්නේ අපිට හම්බෙන. ඒ කියන්නේ ජාතක විදියට ත්‍රිපිටකයේ තවත් අතීත සිදුවීම් තියෙනවා සූත්‍රවල. වරුණ දැන් මේ සිංහයන්ට දන් දුන්න ජීවිත ලක්ෂයකට වැඩි කියනවා නම් එතකොට වරුණ ඔය එක ජීවිතෙන් ජීවිතේ ඔබ කියන්න ජාතකේ ජාතකේ ගානේ බුදුරජාණන්සේ දේශනා කරා නම් හරිද ජාතක ලක්ෂයක් හදන්න වෙනවා. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේට ඔය ටික දේශනා කරන්න අවුරුදු සෑහෙන කාලයක් ගන්න වෙනවා. හරිද? එතකොට සාරාංශය කල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරපු හැම කතාවම 500 ගානක් ඇතුලේ නෑ වරුණ. ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. සාරාංශය කල්ප ලක්ෂයක් තිස්සේ ඉපදිච්ච ජීවිත සියල්ලෙම දීපු දාන පාරමී, හරිද, කරපු සීල පාරමී, මේ හැම එකටම එක ජාතක ජාතකේ ජීවිතෙන් ජීවිතයට කියන්න ගියා නම් ඈ ජාතක
2: සාරාංශය කල්ප ලක්ෂයක් කාලයක ඒ තරමටම ලියන්න ඕන.
1: ලියන්න ඕනේ. අනේ වරුණ මගේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වීරිය, හරිද, අනන්ත කැපකිරීම, දෑස්වල කඳුළු තෙමෙමින් දැක බලා ගන්න වන්දනා කරගන්න මට වාසනාව ලැබුණා. නමෝ බුද්දාය සෑය ළඟට ගියාට පස්සේ එතන ඇත්තටම මේ ගල් එන ළඟ ඒ ප්‍රතිමා නෙලලා අදටත් මිනිස්සු විවිධ රටවල් වලින් ඇවිල්ලා බෝසතාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් එතන වන්දනා කරනවා වරුණ.
2: සාදු සාදු සාදු. මටත් ඇත්තටම මේ සාකච්ඡාවේදී මේ වන්දනාව නැත්තම් මේ චාරිකාව පිළිබඳ විමසූ කාරණාව කොච්චර වටිනවද කියලා දැන් තමයි තවත් දැනෙන්නට පටන් ගත්තේ. අනේ මේ සාකච්ඡාව අහපු ඔබටත් මගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ තියෙන දුර්මත බිඳලා උන්වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරව කරන්නට ඒ ශ්‍රද්ධාව පහළ කරගන්නට මේ කාරණා ඉවහල් වෙනවා. අපි හැමදෙරේ බොහොම පින් ඔබ වහන්සේට. මොකද සාමාන්‍යයෙන් චාරිකාවකට ගියාම විනෝද වෙන්නයි තියෙන දේවල් දකින්න තමයි සාමාන්‍ය ගියෝනේ අපි කැමති. ඉතින් එහාට ගිහිල්ලා මේ වගේ සිද්ධාස්ථාන දැකලා වැන්දට පස්සේ මම මේ සෑය වැන්දනේ කියන තැන නවතිනවාට එහැයින් ඔබ වහන්සේ ඒව අධ්‍යයනය කරලා ඒවා තිබෙන සාර ගර්භ ඉතිහාසය සහ මේ ශාසනයට ඇතුළු තිබෙන ඥාතීත්වය බොහොම අපූර්වට සිත්තම් කළා අපේ හිත් තුළ. ඒක මං හිතන්නේ මහා කුසල සම්භාරයක් අපේ හිතේ ජනිත කළා. ඉතින් ඒක ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඉතින් ඔබ වහන්සේ ඒ කළ උදාරතර මඟ පෙන්වීම බෞද්ධයන්ට ලොකු අස්වැසිල්ලක් සැනසීමක්. ඒ නිසා අපි මේ වෙසක් කාලයට ඇවිල්ලා ඉන්න වෙලාවේ වෙසක් මාසයේ ඉන්නේ. අපි ඔබට සිහිපත් කළා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපය අපි සිදු කරන්නේ ඓතිහාසික බලංගොඩ කූරගල රජ මහාවිහාරයේ කියලා. තින් මේ අතර කාලය තුල පිළිවෙතින් පෙළගැසෙනට අපි හැමදාම කියපු කතාව තමයි මේ වෙසක් කාලය තුලදී පිළිවෙතින් පෙළගැසෙන්න ඕන කියලා. ඉතින් පිළිවෙත නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවය ඇති කරගන්නා වූ පිළිවෙත්. ඒ සඳහා සුදුසුම මඟ පෙන්වීමක් අද මේ සාකච්ඡාව තුළ ඉස්මතු කරන්නට අපි හැමදෙරෝ සමත් වුණා. ඉතින් ඒ උදාරතර කාර්යය තවත් බොහෝ කල් සුවසේ සිදු කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ශ්‍රාවකයන්ට අපි සිහිපත් කරන මේ වගේ වටින තවත් සුවිශේෂී දේශනාවක් නේත්‍රාලෝක වෙසක් කලාපය තුළ ඓතිහාසික කූරගල පුදබිමේ වෙසක් පුරහඳ නැගෙන රාත්‍රියේ රම්‍ය රාත්‍රියේ අසිරිමත් රාත්‍රියේ සුගන්ධ කුටිය අභිමුව ඉඳලා අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සිදු කරනවා. ඔබත් එදාට එතෙන්ට එන්න. ඒ නිසා කූරගල පුදබිමේ ඉඳලා බෝධිසත්ව උපතේ ඉඳලා පරිනිර්වාණය දක්වා සුවිශේෂී අවස්ථාවන් මේ වගේ උන්වහන්සේ වන්දනාව කරමින් චාරිකාව කරමින් ලැබූ අත්දැකීමුත් සමුදායොත් එකතු කරලා ඒ කරන්නා වූ දේශනාව තුළ අපේ හිතේ අනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය දවසේ ඇසු හොඳම දේශනාව ගෞරවනීය දේශනාව මේ උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව විස්මතු වුණු දේශනාව මේ කියලා ලොකු පහන් හැඟීමක් ඇති වේවි නිසා අපි ඔබට ආරාධනා කරනවා කූරගලට විසප්පුර පසළොස්වක පොහෝ දවසේ සහ ඊට පසුදා අපිත් එක්ක නේත්‍රාලෝක කූරගල විසක් කලාපයට එකතු වෙන්න කියන ආරාධනාව කරනවා එහිදී ධාතුන් වහන්සේලා වඳින්න පුළුවන් ඔබට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඳිනකොට මේ කියන කාරණා මතක් වේවි උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වඳිනකොට ඔබට බුදුරජාණන් වහන්සේ මැවි පෙනේවි. රහතන් වහන්සේලා වඳිනකොට අනේ සාරිපුත්ත මොග්ගල්ලාන ඇතුළු කොටගත්තු මහ රහතන් වහන්සේලා වැඩ හිටපු සිද්ධාස්ථානයන් පිළිබඳව මේ කරපු විග්‍රහයන් එක්ක පුදුම සැනසීමක් හිතේ මතුවේ. ඒ නිසා ඒ සියල්ල එක්ක එකතු වෙන්නට ඔබට ආරාධනා කරමින් නැවත නැවත අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේලා පුණ්‍ය ආනුමෝදනා කරනවා. උතුම් නිවන් මඟ සාක්ෂාත් කරන්නට මේ සියලු කුසල් හේතු වේවා කියලා ඒ ප්‍රාර්ථනාවත් පෙරදරි කරගෙනයි අපි අද වැඩසටහන නිමා කරන්නේ. ඒ වගේම මේ තැන් පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ කියනකොට මට හැඟුණේ අපි ඇත්තටම තැනකට යන්න ඕන චාරිකාවක් කරනවට වඩා ඒ ගිය තැන පිළිබඳ අවබෝධයකින්. එහෙම ගියාම තමයි අපිට ඒ පිළිබඳ ගෞරවයක් ඇති වෙන්නේ. මම මේ කාරණා කියන්න හේතුව දැන් අපි දඹදිව යනකොටත් ඔහොකනේ කරන්නේ. දඹදිව ගියාම සිද්ධස්ථාන ගණනාවකට වේගින් වේගින් ගිහිල්ලා මේ තැන්වල මේ වේදී වුණා කියලා කියාගෙන එහෙම මෙනවා. හැබැයි ට්‍රැවල් නිතායතන එහෙම නැහැ. ඔබට හරිම වැදගත් විදිහට වන්දනාවක් කරන්නට ඒ පිළිබඳ ඉතිහාස කාරණා මතු කර දෙමින් කියා දෙන්නට දඹදිව වන්දනාව යොදාගෙන තිබෙනවා. එනිසා ට්‍රැවල් නිතායතනත් එක්ක දඹදිව යන්න කියලා අපි හැමදාම ඔබට කියන්නේ වටිනාකමක් ඒ පිළිබඳව ඇති කරගන්නට නම් ඒ සුදුසු ස්ථානයක් තෝරගෙන යන්නට ඕනේ. නිසා ට්‍රැවල් නිතායතනයේ අගෝස්තු මාසයේ ඉඳලා අපහු පටන් ගන්නා වන්දනා ගමන් එහිදී තවත් සුවිශේෂී කාරණාවක් තමයි මේ හැම තැනකදීම ට්‍රැවල් නිතායතනය ඔබට සියලු පහසුකම් නොපිරිහෙලා ඉටු කරනවා. ඉන්දියාවට ගියාම හැමදාම අපි කියන දේ තමයි මේ හරි අසීරුයි ඒ කාලය ගත කරන්න. ඉතින් ඒ නිසා එහෙම අසීරුවෙන් ගත කරන කාලයේ සුවපහසු ගත කරන්නට අවශ්‍ය කරන සියලු පහසුකම් සම්පාදනය කරන්නට ට්‍රැවල් නිතායතනයේ කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි, දැන් ඔබ ඔබේ ගමේ එහෙම ට්‍රැවල් නිතායතනයත් එක්ක දඹදිව යන්න වන්දනාව යන්නට කණ්ඩායමක් සූදානම් කරනවා නම් 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට එක් අයෙකුට නොමිලේ යන්න අවස්ථාව උදා කර දෙන්නට ට්‍රැවල් නිතායතනය සූදානම්. ඒ නිසා ඔබ තව 10 දෙනෙක් ඒ සඳහා සූදානම් කරගන්න ඔබටත් එතකොට නොමිලේම ට්‍රැවල් නිතායතනයක දඹදිව බුද්ධ භූමි කරා යන්නට පුළුවන්. ඉතින් අර නේපාලයේ ලුම්බිනි පුණ්‍ය භූමියට යනවා වගේම මේ කියපු තැන්වලටත් ඉදිරියේදී ඔබට යන්න අවස්ථාව උදා කර දෙන්නටත් ඔවුන් කටයුතු කරාවි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ට්‍රැවල් නිතායතනයත් එක්ක දඹදිව වන්දනාවේ යන්නට එකතු වෙන්න කියලා. ඒ සඳහා විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා 011-2-863-363 එහෙම නැතිනම් 07-6-7-163-872 අංකය විවෘතයි. අපි ඒ ආරාධනාවත් කරමින් ඔබට සිහිපත් කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා වැඩසටහන් නැවත අහන්න. ඒ වගේම මේ වැඩසටහන අහපු අය අනිවාර්යෙන් මන් දන්නවා කූරගල්ට නම් පැමිණෙනවා විසක් දවසේ. අපි වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ රෑ 7 ඉඳලා 10 දක්වා පැය 3ක දේශනාවක් පවත්වනවා. ඒ වගේම සෙනසුරාදා රාත්‍රි හැම මාසයකම සෙනසුරාදා අන්තිම සෙනසුරාදා රාත්‍රි 10 ඉඳලා උදෑසන 6 දක්වා අපි කටුකෙලියාවේ ඉඳලා ශ්‍රී ආරණ විහාරස්ථානයේ ඉඳලා අපේ ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේක සිදු කරන සනරාමර රාත්‍රියත් කූරගල පුදුබිම ඉඳලා පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. උදෑසන 6ට සීල සමාදන් වැඩසටහන ආරම්භ කළාට පස්සේ ලංකාවේ චිරප්‍රකට දේශකයන්න් වහන්සේලාගේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ දැසින් දැකලා වන්දනා කරලා ආමිස කලාපය තුළ පහන් කූඩු තොරණ ආදී කොටගත්තු ඒ ස්ථානත් දැක බල බොහොම සතුටින් බොහොම ගෞරවයෙන් ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙන කූරගල විසක් කලාපයත් එක්ක නේත්‍රාලෝක විසක් කලාපයත් එක්ක එකතු වෙන්නට හැමෝටම ආරාධනා කරමින් අද වැඩසටහන නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
3: සිත් නෙත් අසපුව.

0: කැස්සය අදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
3: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
4: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
5: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
4: මුළු තැන් ගෙටම විජය
5: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
7: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36. අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
8: මගේ නම නියුකා පියදර්ශනි කුරුවිට. මගේ මාමට තෝහලේ චෙක් කරලා බලනකොට බෑල් බ්ලොක් තුනක් තිබුණා. තෝහලෙන් දෙකක් තිබුණා. ඒතර වාරේ තමයි දැනගන්න ලැබුණේ සෙවනගල විද්‍යාල වෙදමහත්තයෙක් කියනවා කියලා. ඒ ගමන එහෙ ගියා. දෙහෙත් ටිකින් කරා. දැන් එයාට හොඳටම සුවයි.
7: නිරෝගීව ඉඳනක් කතා කරන්න සෙවනගල කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
9: මමත් ඔයාල වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
7: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
10: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
11: Net FM Alpha Studio with Kasani and Lehansa.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් පින්බර රාත්‍රයක් නෙතෆම් සෙනසුරාදා ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම්ව සිටින්නේ. උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරනවා, මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නෙතෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය, ශ්වේත පූජා පින්කම් මාලාව, එවගේම ලෝතුරුවරණ සනරාමර රාත්‍රිය තුන්යම්පුරා ධර්ම දේශනාව ආදී පින්කම් මාලාවක් මේ මාස 30 වනදා එවගේම 31 වනදා පවත්වන්නට නියමිතව තිබෙන්නේ කූරගල රාජමහා විහාරස්ථානයේදී. ඔබත් වෙසක් පොහොය වෙනුවෙන් පින් පුරන්නට පැමිණෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ඒ අතරේ ඔබටත් පුළුවන් මේ උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්න 0777 75 2014 0777 75 2014 අංකයෙන් අපේ කෞෂිත කතා කරන්න කාර්යාල වේලාවන්හිදී. අද සෙනසුරාදා නෙතෆම් ධර්ම දක්ෂිණාවට අපි නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කළා. නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය, ගාලුණවඩුන පීල්ලගොඩ චෛත්‍යාලංකාර පුරාණ මහා විහාරය, කොළොන්නාව සුමනසරණ අසපු යන විහාරත්‍රයාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශය අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අවසරයි වන්දනීය පූජනීය මඩිහේ සුගතසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට. උන්වහන්සේට නැමුදුම් පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

ਨਮੋ ਤਸ ਭਗਵਤੋ ਅਰਹਤੋ ਸੰਮਾ ਸੰਬੁੱਧਸ ਯੋਗਾ ਵੇ ਜਾਯਤੇ ਭੋਰੇ ਅਯੋਗੇ ਭੋਰੇ ਸੰਕਯੋ ਏਤੰ ਦੇਧਾ ਪਦੰ ਜ੍ਞਾਤਵਾ ਭਾਵਾਯ ਵਿਭਵਾਯ ਚ ਤਤੰਤਾਨੰ ਨਿਵੇਸਯ ਯਤ ਭੋਰੇ ਪਵੱਡਤਿ ਤੀ ਸਦਹ ਬਰ ਵਾਸਨਾਵੰਤ ਪਿੰਵਤਨੀ අද අපේ පින්නතුම් නෙත්තෙප්පෙම් ගුවන්විදුලි නාලිකාව තුළින් ධර්ම ශ්‍රවණය කිරීමටයි මේ සූදානම. නිතර බණ අහන අපේ පින්නතුන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දිය යුතුයයි මම අදහස් කරන්නේ. මම හිතනවා මේ ඇත්තෝ බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති කරගෙන ඉතාම ඕනකමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරයි කියලා. පින්වත්නි, ධර්ම ශ්‍රවණේ ආනිසංස මේ ඇත්තන්ට අමුතුවෙන් කියලා දෙන්නට ඕන නැහැ. නොඇසූ දහම් කරුණු අසා දැන ගැනීමට, ඇසූ දහම් කරුණු තවදුරටත් හිතේ ධාරණය කර ගැනීමට, සැක සංඛා දුරු කර ගැනීමට, ධර්මයේ කෙරෙහි හිත පහදවා ගැනීමට, තමන්ගේ අවබෝධය වැඩි කර ගැනීමට හේතු වෙන කාරණා වශයෙන් බුදු පියාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය පිළිබඳව ආනිසංස වශයෙන් පෙන්වා දුන්නා. ඒ නිසා මේ කියන සුවිශේෂ ආනිසංසයන් ළඟා කර ගැනීමට මේ ඇත්තෝ ශ්‍රද්ධාව ඇති කරගෙන යෝනිසෝ මනසකාරයෙන් යුක්තව සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඉතාම ඕනකමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරයි කියලා මා උදක්ම බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, සමාජයේ ජීවත් වෙන අපිට විවිධ ගැටලු ප්‍රශ්න ඉවරයක් නැති ඒවට මූණ දෙන්න වෙලා තියෙනවා. වර්තමාන වෙනකොට මේ ඇත්ත දන්නවා ආර්ථික ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න, සංස්කෘතික ප්‍රශ්න, විවිධ ප්‍රශ්න. ප්‍රශ්න කිව්වම ප්‍රශ්න වැලක්, සමහරලාට ඉවරයක් නැති ප්‍රශ්න. අන්තෝ ජටා, බහි ජටා, ජටාය ජටිතා පජා කියලා බුදුපියාණන් වහන්සේ හමු වෙන්නාපු දේවතාවෙක් ඇහුවා වගේ ඇතුළත් ගැට පිටත් ගැට ඉවරයක් නැතුව ගැට ගැට වලින් මිනිස්සු වෙලිලා ඉන්නේ, ප්‍රශ්න වලින් වෙලිලා ඉන්නේ. ඉවරයක් නැති ප්‍රශ්න, අභ්‍යන්තරික ප්‍රශ්න, බාහිර ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, ඒ වගේ පින්නතුනි වැඩ කරන ස්ථානවල ප්‍රශ්න, ඔය වගේ විවිධ ප්‍රශ්න. මෙන්න මේ තියෙන සියලු ප්‍රශ්න ඇති වෙන්නේ ප්‍රධාන කරුණු දෙකක් මතයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු තැනක් තියෙනවා. ඒ තැන තමයි පින්නතුනි කලහ විවාද කියන සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ සුත්ත නිපාතේ කියන පොතේ තැනක, කියන්නේ කුද්දක නිකායට අයිති පොත් 15 එකක්නේ සුත්ත නිපාතේ. මේ සුත්ත නිපාතේ තියෙනවා කලහ විවාද කියන සූත්‍රයක්. මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනව සංඤං ච දිඨිං ච යේ අග්ග හේසුං තේ ඝට යන්තා විචරන්ති ලෝකේ. සංඥා කියන්නේ පින්නතුනි හඳුනා ගැනීම. දිට්ටි කියන්නේ වැරදි ලෙස. වැරදි ලෙස හඳුනාගත්ත ගමන් විවිධ ප්‍රශ්න අපිට එනවා. තමන්ගේ බිරිඳ නිවැරදිව හඳුනාගත්තොත් එයා සමග ප්‍රශ්න නැහැ. තමන්ගේ සැමියා නිවැරදිව හඳුනාගත්තොත් එයාත් එක ප්‍රශ්න නැහැ. තමන්ගේ මව, තමන්ගේ පියා, තමන්ගේ සේවකයා, සේව්‍යා, මේ කියන ඕනම කෙනෙක් නිවැරදිව අඳුනා ගන්න ඕන. මොකක්ද පින්නතුනි නිවැරදිව අඳුනා ගන්නවයි කියන්නේ? නිවැරදිව අඳුනා ගන්නවයි කියන්නේ එයාගේ ස්වභාවය තේරුම් ගන්නවයි කියන එක. එක එක්කෙනාගේ ස්වභාවය වෙනස්. දැන් මම මේ පින්නතුන් දන්නව විවිධ අයට විවිධ ස්වභාව තියෙනවා. සමහරුන්ට රළුපරු ස්වභාව තියෙනවා, සමහරුන්ට බොහොම නිවුණු ස්වභාව තියෙනවා, සමහරුන්ට කේන්ති යන ගතිය තියෙනවා. ඔය වගේ විවිධ

0: අපි සමාජයේ ජීවත් වෙනකොට දැකලා තියෙනවා එක එක්කෙනා හැසිරෙන විදිය කරන වැඩ ගත්තම මහ පුදුමයි. ඒ හිතා ගන්න බැරි ස්වરૂපයක් ස්වභාවයක් තියෙන්නේ. මෙන්න මේක නිසා අපි එක එක්කෙනාගේ ස්වභාවය තේරුම් ගත්තම අපිට සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි දැන් අපිට ඕන පින්නතුනි අපේ ස්වභාවය තේරුම් ගන්න. පළවෙනි ආධ්‍යාත්මික ස්වභාවය තේරුම් ගන්න. මම කොහොමද මා දකින්නේ? අපි සමාජයේ හදන්න ඉස්සෙල්ල ප්‍රථමයෙන් තමා හැදෙන්න ඕන. අත්තාන මේව පඨමං. බුදුහාර දේශනා කළේ ප්‍රථමයෙන් තමා දිස බලන්න. මම කොහොමද මාව හඳුනගන්නේ? මම නිවැරදි කෙනෙක්ද? මම කායික දුෂ්චරිත කරන කෙනෙක්ද? මම වාචසික දුෂ්චරිත කරන කෙනෙක්ද? මම මානසික දුෂ්චරිත කරන කෙනෙක්ද? මම නිසා මට ප්‍රශ්නයක් තියෙනවද? මම නිසා මගේ මව්පියන්ට ප්‍රශ්නයක් තියෙනවද? මගේ සැමියාට, මගේ බිරිඳට, මගේ දුවට, මගේ පුතාට, මගේ යයි සම්මත ඇත්තන්ට, අපේ යයි සම්මත ඇත්තන්ට, සමාජීය ඇත්තන්ට මගෙන් කරදරයක්, හිරිහැරයක්, ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වෙනවාද කියලා තමා දෙස බලන්න. මේ තමා දෙස බලන්න ලේසිම ක්‍රමේ තමයි පින්නතුනි භාවනාව. තමා අවබෝධ කරගන්න බුදු පියාණන් වහන්සේ දුන්නෝ කියා දුන්නු ප්‍රධානම එකක් තමයි පින්නතුනි මේ භාවනාව. ඒ භාවනාව ඇති කරගන්න නම් පින්නතුනි තමන්ට නිමිති අවශ්‍යයි. එකවරට ගිහිල්ලා ගහක් මුල වාඩි වුණා භාවනා කරන්න බෑ. භාවනා කරන්න එක එක්කෙනාට නිමිති අවශ්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙයත් කියවලා ඇති පානීය ජාතකය. මේ පානීය ජාතකයේ පින්නතුනි හරිම පුදුම සිද්ධි තියෙන්නේ. පින්නතුනි එක්තරා යාළුව දෙන්නෙක් හිටියා. මේ යාළුව දෙන්නා කුඹුරු කරණෙක් කරන්නේ. මේ ඇත්ත දැකලා ඇති ගම් පළාත්වල අපි දැකලා තියෙනවා කුඹුරු තියෙන තැන්වල එක කුඹුරු යායටනේ තියෙන්නේ. ඒ යාය එක තැනක කෙළවරක නිකන් පොඩි කුටියක් වගේ නැත්තම් හෙවලි කරපු තැනක් තියෙනවා. එතන තමයි ගිනි අවුව වෙලාට සමහරලාට ඒ කුඹුරු කරන ගොවිය ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. ඒ ඇත්තන්ගේ වතුර භාජනේ තියන්නේ, ආහාර ගෙනා මේ ටික තියන්නේ, ගේන උපකරණ තියන්නේ. දැන් අපි කුඹුරට බහින්න අඳින ඇඳුම නෙමෙයිනේ, පාරේ ඇදගෙන යන්නේ. එතකොට ඒ ඇඳුම් තියන්නේ, ඒ ඔක්කොම තියෙන තැනක් තියෙනවා. මේ ආලුව දෙන්න එනකොට මේ පින්නතුනි ලබු කැට දෙක වතුර අරගෙන ආවා. අරන් ඇවිල්ලා මේ ලබු කැට දෙක තියලා මෙයාලා ඉතින් කුඹුරට බහැලා කුඹුර හාගෙන යනකොට ඒ කටයුතු කරගෙන යනකොට එක්කෙනෙකුට වතුර පිපාසයක් ආවා. එයා ගිහිල්ලා දැන් වතුර බොන්න ගියාම එයාට හිතුණා මගේ ලබු කැටෙන් වතුර බිව්වොත් ඒ වතුර ටික අඩු වෙලා අවසන් වෙලා මට නැවතත් වතුර ගේන්න වෙනවා. ඒ නිසා යාළුවකගෙන් බොනවා කියලා යාළුවකගෙන් බිව්වා. ගිහිල්ලා ඉතින් ඇවිල්ලා ඉතින් ඊට පස්සේ වැඩ කටයුතු කරලා ඉවර වෙලා දෙන්නම ගිහිල්ලා පින්නතුනි හවස් වෙලා දැන් ගෙදර යන්න ඉස්සෙල්ට විවේකීව වාඩිලා ඉන්නකොට කල්පනා කරගෙන මේ යාළුවා ඉතින් හරියට කල්පනා කරන දෙයියනේ මං කරේ මොන තරම් නරක වැඩක්ද බලන්න මේ මම මේ කරපු වැරදි වැඩේ මට වතුර භාජනයක් තියෙද්දි නේද මම මේ අනිත් එක්කෙනාගේ භාජනෙන් හොරකම් කරේ ඔහොම කියලා හිතට වේදනා දෙමින් මෙයා කල්පනා කරගෙන දැන් පසුතැවෙනවා. පසුතැවෙමින් ඉන්නකොට පින්නතුනි මේ අර යාළුවා එහෙනම් අපි යමු නේද කියලා කිව්වා. නෑ නෑ මං යන්නේ නෑ, මට ජීවිතේ ඇති වුණා, මම යනෝ මහාන වෙන්න කියලා එයා ගිහිල්ලා මහාන වුණා. ඉතින් පින්නතුනි තව දවසක හිටියා ගම්මුලා දෑනියක. මේ ගම්මුලා දෑනියගෙන් මිනිස්සු ඇවිල්ලා කිව්වා අපි බිලි පූජාවක් තියෙනවා, ඒ බිලි පූජාව වාර්ෂිකව කරන එක, ඒකට ඔබතුමාගෙන් අවසර ගන්නයි ආවේ. ඉතින් ඒ ගම්මුලා දෑනිය කිව්වා මේ අලුතෙන් පත් වෙච්ච කෙනෙක් ගම්මුලා දෑනි තනතුරට. ඉතින් ඒ පාර කිව්වා වාර්ෂිකව තියෙන ගන්නම් ප්‍රශ්නයක් නැහැ, ඉතින් ඔයාලා කරගන්න කියලා කිව්වා. ඉතින් දැන් මෙයාලා ඔන්න මේ විලි පූජාව කරලා, විලි පූජාව කියන්නේ මේ ඇත්ත දන්නව සතුන් මරණ එකනේ, හරක්, ඌරෝ, කුකුල්ලෝ මේ සතුන් මරලා ලේ වලින් පූජාව කරනවා ගින්නට දාලා. මේව කරලා උදේ පාන්දර දැන් මේ ගම්බුලා දැන යනවනේ ගමේ ඇවිදින්න. ඇවිදින්න යනවා කියන්න පින්නතරේ ආ යනවනේ මේ ගම ගැන බලන්න. යනකොට මොකද උනේ? ආ දැක්කා මෙන්න ගෙවල් ඉස්සරහා මේ හරක්කොළු කුකුල්ලොළු සතුන්ගේ ඔළු මේ ඔක්කොම තියෙනුලේ වැගිරිලා මිනිස්සු රාත්‍රි බිලි පූජා කරලා වැටිච්ච වැටිච්ච තැන්වල බුදි. මෙයා උදේම ගියේ ඉතින් ඕව දැක්කට පස්සේ මෙයා හිතුවා අයියෝ මං කරපු වැරදි වැඩක් බලන්නකො මම මේකට අවසර දුන්නු හින්ද නේද මේ මිනිස්සු මේ මහා පවකලේ කියලා ඒ ගැන කලකිරලා එයා ගිහිල්ලා මානුණා. තරුණයෙක් පින්නතුනි යුග දිවියට පත්වෙච්ච වැඩිහිටි තාත්තා කෙනෙක් වයසේ ඉන්න කෙනෙක් ඒ කියන්නේ දූපතුන් ඉන්න කෙනෙක් දවසක් කඩේ ගිහිල්ලා කඩපිලේ වාඩි වෙලා ඉන්නවා. දැන් පරණ මිනිස්සු මෙයාත් දැකලා තියෙනනේ කඩපිලේ බිම වාඩි වෙනවා. සමහරව එතන මැස්සක් ගහලා තියෙනවා පුටුවක් දෙකක් තියෙනවා කඩපිලේ වාඩිලා කතා කර කර ඉන්නේ. ඒකට ලස්සන තරුණ කාන්තාවක් සහ පුරුෂයෙක් පාර යනවා. මෙයාට හිතනවා අනේ මේ ගැහැණු ළමයා මගේ බිරිඳ උනා නම් කොච්චර එකක්ද, මගේ ලස්සන මේ වගේ ලස්සනක් මගේ බිරිඳට තිබුණනම් කොච්චර එකක්ද ඔහොම කියලා හිතුවා. හිතන ඉවරලා ඔන්න ඉතින් දැන් මෙයා එහෙනම් මම යන්නම් කියලා ගියා. යනකොට ඉතින් දැන් ගෙදර ඉන්න බිරිඳ බොහෝම සතුටෙන් මෙයා පිළි අරගෙන තේක දීලා ඉතින් ඒ කටයුතු ඔක්කොම කරනවනේ. මෙයා බිරිඳ හරීම අනලස් බිරිඳ කෙනෙක්. පොබ්බොට්ටායි පච්චා නිපාතිනී කිංකාර පතිස්සාවිනී මනාපචාරිණී පියවාදිනී කියලා විසාකා මනාපකායක සූත්‍රය උගන්වනවා. උදෙම්ම නැගිටින්නේ මේ බිරිඳ, සවස් අන්තිමට නිදිය ගන්න මේ බිරිඳ, ස්වාමියාට හරීම කීකරුයි ලස්සනට ඇඳන කරලා ඉන්නෝ. ඒ වගේම ලස්සන වචන කතා කර මේ බිරිඳගේ මේ පුදුම සහගත මේ කටයුතු දැක්කම මෙයාට හිතුණා අයියෝ මං වගේ කැත මනුස්සයෙක් ඉන්නවද මෙච්චර මට ආදරෙන් සලකන මගේ බිරිඳ හින්දෙද්දි මම මෙහෙම හිතුව නේද කියලා ඒ ගැන කලකිරලා එයා ගිහලා මහනුණා. ඊළඟට පින්නතුනි තවත් ගම්මුලා දෑණියෙක් හිටියා. මේ ගල්වෙත් අර කාර්තික වගේ උත්සවයක් තියෙනවා වාර්ෂිකව. මේ වාර්ෂික උත්සවයට මෙයාගෙන් අවසර අරගෙන ගිහිල්ලා ඉතින් ඔන්න කාර්තික උත්සවයේ පාත්තල පින්නතුනි රාත්‍රියේ මත්පැන් බීලා නටලා ගයලා වයලා ඔක්කොම කරලා මිනිස්සු වැටිච්ච වැටිච්ච තැන්වල බුදි. උදේ යනකොට ගම්මුලා දෑණියා ඉතින් මේ කට්ටිය මේ පින්නතුනි කෑ ගහනෝ ඇඳුම් ගැංගේ නෑ සමහරු නිදා ගන්න ගියා. මේක දන්නු විවිධ මහා විප්‍රකාර මේව දැක්කට පස්සේ මේ ගම්මුලා දෑණිය හොන්තටම කලකිරලා යා ගිහිල්ලා ඊට පස්සේ මේ මහනුණා පින්නතුනි මේ වගේ කතා තමයි මේ පානීය ජාතකයේ තියෙන්නේ. ඒ කියන්නේ පින්නතුනි ওই ප්‍රාණඝාතය, දත්තාදානය, කාමමිච්ඡාචාරය, බොරුව කියන එකට තියෙන්නේ තාත්තයි පුතයි ගමනක් යනවා. යනකොට පින්නතුනි මහා කැලයක් මැදින් යන්න ඕන. එතකොට මේ කැලේ හොරු වගේක් ඉන්නෝ. හොරු අල්ලගත්ත ගමන් ඒ කට්ටිය රොන සල්ලි. ඒ කට්ටිය සාමාන්‍යයෙන් කරන්නේ දෙන්නේ අල්ලගත්තොත් එක්කෙනෙක් නතර කරගෙන අනිත් එක්කලාට කියනවා ගිහිල්ල අරන් එන්න සල්ලි කියලා. මේක දැන් ගමේ මිනිස්සු දන්නවා. මේ තාත්තයි පුතයි කතා කරගත්තා අපි දෙන්න කවදාවත් අඳුරන්නේ නැති විදියට යා. දැන් ඉතින් මේ කැලේ ගියනකොට මේ කට්ටිය දුරස් වෙලා ගියේ. දාත් අල්ලගත්ත අල්ලගෙන ඊට පස්සේ මොකද කරන්නේ? දැන් සල්ලි ගේන්න යවන්න කේ විදියක් නැහැනේ. මෙයා දැන් තනියම ටික වෙලාවක් තියන් ඉඳලා ඊට පස්සේ පුතා ආවා. පුතත් අල්ලගත්ත. මේ දෙන්නට දෙන්න අඳුරන්නේ නැති විදියට කතා කරේ ඔක්කොම කරේ. පාර මේ දෙන්නම යවුවා. ඊට පස්සේ පින්නොත් මේ ගැන මේ මතක් කළ මේ පුතා හිතුවා අයියෝ අපි කරේ කොච්චර වැරද්දක්ද, මගේ තාත්ත වෙලත් මං තාත්ත අඳුරන්නේත් නැහැ කියලා කිව්වා. එහෙම කියලා හිතලා මේ ගැන කලකිරලා අන්න එයා ගිහලා මානුණා. දැන් මේ වගේම පින්නොතනි මම මේ පෙන්වෙ නිමිති හේතු කෙනෙකුට තමන්ගේ ජීවිතය ගැන කලකිරෙන්න, ජීවිතය ගැන අදහසක් ඇති කරගන්න හේතු. තව උදාහරණයක් කියන්නම්. කොසල් මහ රජුරුවන්ගේ ප්‍රධානම පුරෝහිතය තමයි අග්ගිදත්. එයා පින්නොතනි හරීම දක්ෂ දැනුගත් කෙනෙක්. ත්‍රිවේද පාරප්‍රාප්ත නිගණ්ඩු, ඒ වගේම නිගණ්ඩු ඉගෙන ගත්තපු, ඒ වගේම නක්ෂත්‍ර මේ ඔක්කොම දන්න විශාල උගතෙක් තමයි මේ අග්ගිදත්. මේ බ්‍රාහ්මණයා බුදු මේ කොසල් මහරජුරුවන්ට කිව්වා, මහරජතුමනි දැන් මං වයසයි, ඒ නිසා මම මට මේ වයස කාලේ මට කරගමේ දැන් ඉඩ දෙන්න, මගේ හිත හදාගන්න, මට විශ්‍රාම දෙන්න කියලා රජුරුවන්ගෙන් විශ්‍රාම අරගෙන මෙයා ගියා භාවනා කරන්න. මෙයා දන්නේ බ්‍රාහ්මණ අධ්‍යාපනයේ කොටස් හතරයිනේ. ශෛෂවේ ව්‍යස්ත විද්‍යානං යෞවනේ විසයයිෂිනං වාර්ධකේමුණ වෘත්තේනං යෝගේ නාන්තේ තනුත්ත ජාම. ඒ කියන්නේ පුංචි කාලේ පින්නතුනි හොඳට ඉගෙන ගන්න ඕන. තරුණ කාලේ විශේෂ සම්පත්තිය ඇවිල්ලා දූපතුන් හදාගෙන කටයුතු කරන්න ඕන. වැඩිහිටි වුණාම මුඩිවරයෙක් වශයෙන් ඉන්න ඕන. වයසට ගියාම භාවනා කරන්න ඕන. එහෙම කියලා තියෙනවා. ඒ බ්‍රාහ්මණ අධ්‍යාපනය. මේ ඒක නිසා මේ බමුණා හිතුවා දැන් මගේ කාලේ හරි භාවනා කරන්න යන්න ඕන. නැත්තම් යෝගනේ කාලේ තිබුණේ යෝග කරන්න යනවායි කියලා හිතලා දැන් මේ බ්‍රාහ්මණයා රජුරුවන්ගෙන් අවසර අරගෙන ගියා. යනකොට පින්නතුනි මෙයත් එක්ක හිටපු අනිකුත් ශිෂ්‍යෝ මෙයාගේ හිටපු ශිෂ්‍යෝ පිරිස ඔක්කෝම අපිත් එන ඔබතුමත් එක්ක යන්න අපිත් එන ඔබතුමත් එක්ක යන්න කියලා මේ ළමයි තරුණ ළමයි සේරම මේ ගුරුතුමත් එක්ක ගියා. දැන් ගිහිල්ලා මේ සියලුම දෙනා විශාල වැලි තලාවක වාඩි වුණා. වාඩි පින්නතුනි රවුමට වාඩිනාට පස්සේ දැන් අපි කියන්නේ ගමේ කවට එරමිනිය ගොතාගෙන වාඩි වෙලා කියලා අන්න ඒ වගේ කකුල් දෙක අර ස්වාමීන් වහන්සේලා වාඩි වෙන්නේ මේ අත්ව භාවනා කරන්න වාඩි වෙන්නේ මේ විදිහට එරමිනිය ගොතාගෙන තමයි වාඩි වෙන්නේ. වාඩිනාට පස්සේ බමුණ කිව්වා මේ ළමයි ඔක්කොටම දෙන්න කැඳ කොළ වගේ ලොකු කොළ 50 60. දැන් මේ කොළ ටිකත් ළඟ තියාගෙන මේ ළමයි දැන් වාඩි වෙලා ඉන්නවා. වාඩිල ඉන්නකොට පින්නතුනි දැන් ඔන්න බමුණ කිව්වා හරි දැන් අපි භාවනා පටන් ගන්නවා. පටන් ගත්තම ඔයාලගේ හිතට නරක අදහසක්, කැත අදහසක්, අපිරිසුදු අදහසක්, ක්ලේශ ධර්මයක් ආවොත් ගන්න අර කොලයක් වැලි ගොටුවක් ගහන ඉස්සරහට දාන්න. ආ හොඳයි කියලා වැඩේ පටන් ගන්නවා. පටන්ගෙන පැය භාගයක් ගියේ නැහැ. මොකද උනේ පින්නතුනි විශාල වැලි ගොටු කන්දක්. ඒ තරමට හිතට කෙලිස්සෙනවා. ඉතින් ඒක නිසා අපි පින්නතුනි අපි දෙස බලන්න ඕන. ඇයි මේ අපිට මේ වගේ කෙලිස් දෙන්නේ කියන එක තමයි දැන් තේරුම් ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ බමුණට ඇතුළු මේ පිරිසට භාවනාව සාර්ථක කරගන්න බැරි වුණා. මොකද හේතුව මේ තරම් කෙලිස්සෙනවා. පස්සේ තමයි ඔතෙන්ට නායක ඇවිල් මෝ ඒ නාය දමනය කරන්න මේ බැරි වෙලා. ඉතින් කොහොම දිගට කතාව දිගට තියෙනවා. ඉතින් පින්නතුනි මේකෙන් පේන්නේ අපේ හිතේ ස්වභාවය. ඒ නිසා අපි දිහා බලන්න ඕන. අපි දැන් මේ ඇතු නිතිපතා බුදුන් වදිනවා. රැට නිදා ගන්නකොට පිරිච්චියල නිදිය ගන්නවා. නෙත් එප්පෙම් එකෙන් බණහනෝ. තවත් විවිධ නාලිකා වලින් බණහනෝ. සෑම පෝයකටම සිල් ගන්නෝ. පෙහෙවස් සමාදන් වෙනෝ. එතකොට පින්නතුනි පෝයට පන්සල් යනෝ. ඉරිදට දහම් පාසල් යනෝ. පන්සල් වල තියෙන බෝධි පූජා, බුද්ධ පූජා, මල් පූජා, අටවිසි පූජා, විවිධ පූජා වලට සම්බන්ධ වෙනවා. සංඝික දන් දෙනෝ. මේ මොනව කරත් පින්නතුනි හිතන නරකේ වෙන්නේ නැද්ද? මේ ඇත්තන් හිත නරකේ වෙන්නේ නැද? ඇයි මේ නරකේ වෙන්නේ? දැන් මෙච්චර මේ ඇත්ත බුදුන් වඳිනවනම්, මෙච්චර භාවනා කරනවනම්, මෙච්චර මේ කටයුතු කරනවනම්, ඇයි මේ ඇත්තන්ට පින්නතුනි බැරි හිතට හොඳ දේ පමනක් ගන්න? ඇයි මේ අපේ හිතට වක්කඩ කැඩුවා වගේ විවිධ අදහස්, වැරදි අදහස් එනවා? සතිය පිළිබඳ උගන්වන තැන තියෙන්නේ අපිලාපන සහ උපගන්හන කියලා ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ රජ්ජුරුව හම්බෙන්න එන මිනිස්සු සියල්ලෝම රජ්ජුරුව වෙතට ගෙනියන්නේ නැහැ. ඉස්සෙල්ලා දැන් අද නම් පින්නතුනේ දුරකථන අමුතුමත් දීලා මෙහෙම කෙනෙක් ඇවිල්ලා ඉන්නෝ ඒ වන්නද කියලා අහලානේ. ඉස්සර එහෙමනේ පණිවිඩකරුවෙක් එනවා. එයා අහවෙ මොකද්ද විස්තරය අහගෙන පණිවිඩකරුවෙක් එවනෝ රජ්ජුරුවන්ට. රජ්ජුරුවන්ට කියනවා මහරජතුමනි මේ මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඔබතුමා වෙතට එවන්නද? රජුරු එවන්නේ කිව්වොත් විතරයි යවන්නේ. එහෙම නැත්තම් යවන්නේ නැහැ. ඒ වගේ තමයි පින්නතුනි. සතිය තියෙන කෙනා හොඳ දේ විතරයි හිත ඇතුළට ගන්න, නරක දේවල් ගන්නෑ. එහෙම වුණාට මේ පෘථග්ජන ජීවිතයක් ගත කරන අපි හැමදෙනාගේම හිතට රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, කෝධය, මද, මාන, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය, කොකුච, තීන, මිද්ද, විචිකිච්ඡා, දිට්ටි, මේ ඔක්කොම කෙලෙස පින්නතුනි තොරූපෙන් හිතට එනවා. මේත් හිතන්න ඇයි අපේ හිතට මෙච්චරේ වෙන්නේ? මේත් එක්ක සරේටම කියන එක තමයි ආමුදුරනේ අපි පුතජ්ජරයි. පෘථග්ජන හිඳයි අපිට එන්නේ. ඒක තමයි අපි දෙන උත්තරේ. එහෙනම් පින්නතුනි, අපි කොහොමද මේ හිතට එන මේ කියන පින්නතුනි වැරදි දේවල් නතර කරගන්නේ? මේකට විවිධ ක්‍රම බුදු පියාණන් වහන්සේ උගන්වලා තියෙනවා. මම මේ ඇත්තන්ට ඉතාම සරල නමුත් අභිධර්මයේ දැක්වෙන ක්‍රමයක් කියලා දෙන්නේ. මේක අනුගමනය කළොත් මේ ඇත්තන්ගේ මේ හිතට එන නරක ගති, කැත ගති, අපිරිසුදු ගති සේරම නතර කරගන්න පුළුවන්. පින්වත්, අපි දන්නවා අභිධර්මයට අනුව අපිට තියෙනවා කර්මජ රූප 9ක්. ඒවට අපි කියනවා ඒකාන්ත කර්මජ රූප. අනේකාන්ත කර්මජ රූප වෙනවා තියෙනවා. මේක ඒකාන්ත කර්මජ රූප 9ක් තියෙනවා. ඒව පින්නතුනි ලැබෙන්න නම් සසර අනිවාර්යෙන්ම සිල් රකින්න ඕන. භාවනා කරන්න ඕන. යහපත් වැඩ කරන්න ඕන. මේ ඒවට ඒක නිසා තමයි කියන්නේ අපි ඒකාන්ත කර්මජ රූප. ඒව තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, ඉන්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, අදේවස්තු. මේවා පින්නතුනි හැම එකක්ම ලැබිලා තියෙන සසර පින් කරලා, හොඳ වැඩ කරලා, යහපත් වැඩ කරලා, සිල් රැකලා, භාවනා කරලා තමයි ලැබෙන්නේ. දැන් මේ අත බලන්න, අද වර්තමානයේ ඉන්න අය කොච්චර ඉන්නවද පින්නතුනි? ඇස් දෙකම පේන්නේ නැහැ, කන් දෙකම හෙන්නේ නැහැ, අත නැහැ, කකුල නැහැ, කෙල බේරෙනවා, ඇඟ පුරාම චර්ම රෝග, දැක්කම බයේ බෑ. සමහර වෙලාවට පින්නතුනි කොච්චර වේදනාවක් ඇති වෙනවද, කොච්චර කලකිරීමක් ඇති වෙනවද සසරක තියෙන බය පිළිබඳව. මේ ඇත්ත අපේක්ෂාරෝහලට ගිහිල්ලා ඇති, රාජගිරිය වික්ටෝරියා නිවාසයට ගිහිල්ලා ඇති, ওই වගේ තැනකට නිකන් එක මාසයකට දෙකකට සැරයක් ගිහින් බලන මිනිස්සු කොච්චර දුක් විඳිනවද. ඒව දැක්කට පස්සේ පින්නතුනි යහපත් වැඩ කරන්න ඉගෙන ගන්න. මේ ඇත්ත සසර මේ කරපු වැරදිවල ප්‍රතිඵල තමයි ඒ ඇත්තන්ට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ඉන්ද්‍රිය රූප ටික සේරම, ඇස, කන, නාසය, දිව, ශරීරය, ඉන්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, හදේ වස්තු කියන මේ ඔක්කෝම ලැබුණේ පින්නතුනි සසර කරපු හොඳ වැඩ නිසා. ඒ හොඳ වැඩවල ප්‍රතිඵල වශයෙන් උයි අපිට මේක ලැබුණේ. එහෙනම් හොඳට මතක තියාගන්න, අපි අපේ ජීවිතය අර්ථවත්ව ගත කරන්න නම් මෙන්න මේ ඉන්ද්‍රිය ටික සංවර කරගන්න ඕන. දැන් උදාහරණයක් ගමු. ඔන්න අපි ඇහැ ගමු. මේ ඇත්ත අද දැන් මේ බණ අහන වෙලා වෙනකොට අපි හිතමු අවුරුදු 30ක්, 40ක්, 50ක්, 60ක් ජීවිතේ ගත කරපු කෙනෙක් කියලා. ඔයි ගත කරපු කාලයෙන් දැන් අපි අවුරුදු 10ක් විතර අයින් කරමු පොඩි කාලෙට. ඒ අයින් කරත් අපි අවුරුදු 20ක්, 30ක්, 40ක්, 50ක් ජීවිතේ ගත කරලා තියෙනවා. මේ ගත කරපු කාලය තුල මේ ඇත්තන්ට කියන්න පුළුවන්ද අපි අපේ ඇහැ පාවිච්චි කරලා ඇත්තටම බල්ලා තියෙන්නේ හොඳ ඒවා විතරයිද? මේ ඇත්තන්ට හිතන්න පුළුවන්ද තමන්ගේ ඇහෙන් තමන් බල්ලා තියෙන්නේ හොඳ ඒවා විතරයි කියලා? මේ ඇත්ත නිකමට හිතන්න මේ ඇහෙන් අපි කොච්චරනම් නරකයව බලලා තියෙනවද? ඇහැ කවදාවත් කියනවද පින්නතුනි නරකයව බලන්න? නෑ. එහෙනම් කවුද කියන්නේ නරකයව බලන්න? හිතයි. ඇයි අපිට අපේ හිත කියන්නේ නරකයව බලන්න කියලා? හිත කැත නිසායි, හිත අපිරිසුදු නිසායි. එහෙම නැත්නම් හිත කවදාවත් අපිට නරකයව බලන්න කියන්නේ? එතකොට නරකය බැලුවම ඇති ප්‍රතිඵලය මොකද්ද? අන්න ඒව පින්නතුනි හිත ඇතුළට පතුළට කිඳා බහිනවා. වැහපු ගමන් දන්නේම නැහැ ඒව අපිට මතක් කර කර මතක් කර කර දිනවා. මොකද හේතුව බුදු පියාණන් වහන්සේ උගන්වන්නේ සුකරානි අසාදූනි හිතානි අහිතානි ච යං වේ හිතං ච සාධුං ච තං වේ පරම දුක්ඛරං. නරක වැඩ කරන කිතාම පහසුයි, හොඳ වැඩ කරන කිතාම අමාරුයි. මේ නිසා තමයි පින්නතුනි අපි මෙන්න මේ නරක වැඩෙන් අයින් වෙලා හොඳ වැඩවල යෙදෙන්න ඕන. මොකද ඒක හරීම අපහසු දෙයක්. අපි හිතුවට ලේසි දෙයක් නෙමෙයි පින්නතුනි. දැන් බලන්න ඒක නිසා අපේ ඇහැ අපි රැක ගන්න ඕන. දැන් මේකට මං වර්තමාන උදාහරණයක් කියන්නම්. මේව කිව්වම සමහර වෙලාවට සමහර ඇත්තෝ මාත් එක තරහත් වෙනවා. අතීත උදාහරණම් ඕන තරම් තියෙනවා පින්නතුනි. වර්තමාන උදාහරණත් තියෙනවා මේවට. ඇහැ නරක් කරගන්න හැටි. මොකද හේතුව මිනිස්සුන්ට පින්නතුනි හිත කිලුටු වෙන ප්‍රධානම සාධකය තමයි ඇහැ. ඒකයි බුදුහාර ඉස්සෙල්ලම කියන්නේ චක්කුණා රූපං දිස්සන නිමිත්තක් ගායියෝති. නානු බැංජනක් ගායියෝති යත්වාදිකරණ මේතං චක්ක ඉන්ද්‍රියං සංවරං වේරන්තං. එහෙන් නිමිති ගන්නපා ලස්සනයි කියලා හිතන්නපා තමා සතු කරගන්නපා නේද. මොකද බුද්ධාගම බුදු සමය උගන්නන හැටියට නැතේ කාමයානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පරිසස්ස කාමෝ. මේ ලෝකේ ලස්සන වස්තුන් ලස්සන භව පිළිබඳ කිසිදු ගැටලුවක් නැත. එහෙත් ඒ පිළිබඳ අපි ඇති කරගන්නා වැරදි අදහස තමයි පින්නතුනි නරක. ඒ නිසා අපි මේ දකින හැම රූපයක්ම කියලා දකින්නේ පින්නතුනි මොකද්ද අපි දකින්නේ? වර්ණ සංඛාන හැඩය සහ වර්ණයයි දකින්නේ. ඒවට රාගය ද්වේෂය ආදී දේවල් අපි යොමු කරගන්නවා. අපි දකින්නේ නියම ක්‍රමයට පින්නතුනි ওই දෙක විතරයි. මේක තේරුම් ගන්න බැරි වුණාම අපි හිතනවා අපි දැක්ක ලස්සන රූපයක් ලස්සන කාන්තා රූපයක් ලක්ෂණ පිරිමි රූපයක් නේද. අපි ඒව සිහි කර කර සිහි කර කර නැවත නැවත නැවත නැවත හිත කිලුටු කර ගන්නවා. කෑ බුදු පියාණන් වහන්සේ ගන්නේ දිත්තේ දිත්ත මත්තං දැක්කනම් දැක්ක විතරයි ඊට එහාට යන්න බා. ධම්මික තේරගතාවෙත් කියන්නේ ඒකනේ ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද. අපි හිතනවා අපිට ඇස් ලැබුණේ බලන්න. හැබැයි බලන්න තමයි ඇස් ලැබුණේ. ඒ බලන්න ලැබිලා තියෙන මොන දේවල්ද? යහපත් දේවල්, නරක දේවල් නෙමෙයි. ඉතින් ඒ නිසා ඇහැ සංවර කරගන්න. දැන් වර්තමාන උදාහරණයක් ගත්තොත් මේ ඇත්තන්ට මේකට දුරකතනේ. දැන් බලන්න මේ ඇත්ත කෝගෙම ගාව වගේ තියෙන ස්මාර්ට්ෆෝන්. මේවයි පින්නතුනි තියෙනම මුහුණු පොත. දැන් මේ ඇත්ත විවේකී වෙන්නලාට මුහුණු පොතේ යනවා. එනකොට නිතරම පිරිමි කට්ටිය බලන්න මොනවද? කාන්තාවන්ගේ දුරාචාර. කාන්තාව නිතරම බලන්න පිරිමින්ගේ දුරාචාර. බලන්න බලන්න බලන්න පින්නතුනි මේ හිත නරක් වෙනවා, හිත කැත වෙනවා, හිත අපිරිසුදු වෙනවා. බලන් ඉඳෙද්දිම මේ ඇත්තන්ගේ හිත සමාධියෙන් ඈතට ඈතට ඈතට යනවා. කිසි දවසක හිත සමාධිගත වෙන්නේ නැහැ. දැන් බලන්න හොඳ උදාහරණයක් මේ ඇත්තන්ට උච්චර හිත අපි කියව භාවනාවෙන් ගන්න සමාධිය තරමට දිනු කරන්න බෑ කිය. දැන් මේ ඇත්ත මට කියන්නේ මේ ඇත්ත මෑතකදී ඉවර වෙන්න කියෝ පොත මොකද්ද? මේ ඇත්තන්ට කියවන්න පුළුවන්. කියවන්න පුළුවා. හැබැයි කියවනකොට පින්නොතුනි හිත උඩින් යනවා. මතක හිටින්නේ නැත්තම් දැන් මේ අපි බණ කොච්චර කියනද මේ අහන තරමට බණ කෝ මතක හිටියන මතක හිටින්නේ නේද? ඉතින් ඒක නිසා පින්නොතුනි අපි හොඳට මතක තියාගන්න ඕන මොනම හේතුවක් නිසාවත් මේ ඇහෙන් නරක රූපයක් බලන්න නැතුව ඉන්න. යම් කිසි හේතුවකින් එක රූපයක් හරි බැලුවොත් ඒක කවදාවත් අමතක කරන්න බෑ. අමතක වෙන්නේ නැති තාකල් හිතට කෙලස් පිරෙනවා. ඒ නිසා ඇහැ සංවර කරගන්න. ඒ වගේම කන. දැන් මේ ඇත්තන්ට කන ලැබිලා තියෙන්නේ කොහමද? සසර පිනින් කර්මජ රූපයක්. දැන් අපේ කන තියෙන පින්නතුනි යහපත් දේ අහන්න, හොඳ දේවල් අහන්න, කර්ණ රසායන දේවල් නේද? අපි අහන්න කැමති. හැබැයි කර්ණ රසායන දේවල් අපි කර්ණ රසායනයි කියලා හිතන්නේ හිතේ කෙලෙස් ඇති වෙන දේවල්. ඉතින් ඒක නිසා අපේ මේ කන ලැබිය දැන් ලංකාවේ කොච්චර ඉන්නවද පින්නතුනි? කන ඇහෙන්නේ නැති ළමයි නේ, ඇස් දෙක පේන්නේ නැති ළමයි කොච්චර ඉන්නවද? ඉතින් ඒක නිසා අපිට ඇස් දෙක පේන කන් දෙක ඇහෙන කෙනෙක් වෙලා උපදිලා තියෙන සංසාරේ සිල් රැකලා ඒක හොඳට මතක තියාගන්න ඕන. මතක තියාගෙන මේ කණෙන් අහන්න ඕන යහපත් දේවල් විතරයි. ඒ යහපත් දේවල් අහනකොට හිත නිමෙන්න ඕන පින්නතුනි. හිත ඒ පින්නතුන්ගේ හිතේ කෙලෙස් ඇති වෙනවනම් ඒ අහන්න අහන්න තමන්ගේ හිත කෙලෙසනවනම් එයා පින්නතුනි ජීවිතේම වන්දි ගවන්නේ. දැන් බලන්න චක්කුපාල හාමුදුරුවොත් එක්ක වඩින පුංචි සාමණේරයට උණු වැඩි මතකද? මේ සාමණේර හාමුදුරුවෝ මහ තමන්ගේ ගුරු හාමුදුරුවන්ගේ අතින් අල්ලගෙන යන්නේ. යනකොට කැලේ ඇහෙන ලස්සනට සින්දු කියන කාන්තාවගේ හඬ. මේ පොඩි හාමුදුරුවෝ කියනවා, අනේ ලොකු හාමුදුරනේ චුට්ටක් ඉන්න මට කැලේට පොඩ්ඩක් යන්න ඕන, මුත්‍ර කරන්න යන්න ඕන, වැසිකිළියට යන්න ඕන, ඔහොම කියලා තමයි එන්නේ. ගිහල බලනකොට මේ කාන්තාවක් දර කඩ කඩ සින්දුවක් කියනවා. පස්සේ මේ දෙන්න කතා බහ කරලා පින්නතුනි, මොකද වෙන්නේ මේ දෙන්නත් එක ලෝකාස්වාද රතේ යෙදෙනවා. මේ දුස්සීලෙක් වෙලා තමයි නායකහර ළඟට එන්නේ. නායකහර කියනවා, ඔයා එන්න එපා, මම මේ ඔයා දුස්සීලෙක් වෙලා ඉන්නේ, ඒ නිසා එන්න එපයි කියලා එලවනවා. ඉතින් මේ කන නිසා වෙච්ච දේවල් පින්නතුනි අපි හොඳට හිතට ගන්න ඕන. මේ කන ලැබුණේ සසර හොඳ වැඩ කරලා. ඒ කණෙන් අපි අහන්න ඕන පින්නතුනි හොඳ දේ පමණයි. නාසයත් එහෙමයි, නාසයෙන් ආග්‍රහණය කරන්න ඕන හොඳ දේවල්, හිත නිවන දේවල්. දිවෙන් රසය වශයෙන් ගන්න, මේ ඔක්කොටම උදාහරණ තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් තත්ත වනගල්ල විහාර වංශයේ වන්නන්නේ පින්නතුනි, මේවට සලබස්ස දීපසිකා පතන. දැන් පළඟැටියා දැක්කට පස්සේ පහන් දැල්ල හරීම ලස්සනයි කියලා පහන් දැල්ල අල්ලනවා. ඇල්ලූ ගමන් පින්නතුනි දන්නේම නැහැ ඒ සතා පිච්චිල මැරිලා වැටෙනවා. මෝ අල්ලන වැද්දෝ මොකද කරන්න පින්නතුනි, වීණාවක් අරගෙන ගස් මුදුරට යනවා. ගිහිල්ලා ගහේ මුදුන ඉඳගෙන වීණා වාදනය කරනවා. මෝ ඇවිල්ලා කන් යොමාගෙන අහගෙන ඉන්නවා. වැද්ද ගහ උඩ ඉඳගෙනම ඊතලෙන් විදලා මේ සතා මරා ගන්නවා. ඒ වගේම පින්නොතුනි දැන් ඔය ඇත්තුන්ගේ මද කිපෙන කාලෙට කන් පැලිලා මද වැගිරෙනවා. වෙන අපිට නම් කිට්ටුවට යන්න බැරි තරම් ගඳයි, අප්‍රසන්නයි. නමුත් පින්නොතුනි මේ මැස්සන්ට හරීම සෝදයිලු. මේ මැස්ස මොකද කරන්නේ? වහාම පියාසර කරගෙන එනවා. ඇවිල්ලා මොකද කරන්න පින්නොතුනි, ඇවිල්ලා මේ ඇතාගේ කනේ තියෙන මද බොන බොනකොට දැන් මේ අපේ තුවාලයක් මැස්සෙක් කාරණකොට කොච්චර වේදනයිද පින්නොතු. එතකොට ඒ වගේ හරි වේදනාවක් ඇතාට දැනෙනවා කියන ඇතා කන් දෙක සොලවන දාස් ගානක් මැරිල වැටෙන. මෙන්න නාසේ පිනවලා දිව පිනවන්නේ මාළුව නේති. මාළුව හැම ගිල්ල ගම උගේ ජීවිතේ ඉවරයි. ස්පර්ශයේ බලාපොරොත්තුෙන් පින්නොතුනි ඇත්තු වඳින මිනිස්සු ඇතින් ඇත්තු ඇතින් නියක් අරගෙන යනෝ මහ කැලේ. ගියාම ඇත්තු මේ ඇතින් නියගේ ස්පර්ශයේ බලාපොරොත්තුෙන් එනෝ. මොකද කරන්නේ? දන්නේම නැහැ මේ මිනිස්සු අල්ලගෙන සීර වලට යොදා ගන්නවා. මේ ඉන්ද්‍රිය සංවරය හරිම අවශ්‍යයි පින්නතුනි. මේ ඇස කන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රිය පුරිසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය හදේ වස්තුව කියන මේ ඔක්කොම ඉන්ද්‍රිය ටික හොඳට සංවර කරගන්න. ඒ සංවර වීම තමයි සීලේ පදනම. ඒ ඉන්ද්‍රිය අසංවර කිසි කෙනෙකුට පින්නොතුනි සීලය ආරක්ෂා වෙන්නේ නැහැ. සීලය ආරක්ෂා නොවුණු කිසි කෙනෙකුට චිත්ත සමාධියක් නැහැ. දැන් මේ ඇතු අනන්ත භාවනා කරන භාවනාව කියලා ඇත්තටම මොකද කරන්නේ? අද්දක තියාගත්ත, ඇස් දෙක පියාගත්ත, මම නිදුක්කෙම්මා, නිරෝගීවෙම්මා, සෝපත්තෙම්මා, දුකින් මිදෙම්මා, නිවන් ලබම්මා කියලා හිමීට කියනවා. හැබැයි චිත්ත සමාධියට එන්නේ නැහැ. හේතුව ඇයි? ඇහැට වැරදි කළා, කනට වැරදි කළා, දිවට වැරදි කළා, අතපයට මේ ඔක්කොම වැරදි කරපුවා පින්නතුනි මෙවි මෙවි මෙවි මෙවි මෙවි මෙවි අපිට පේනවා. එනිසා තමයි බුදුහාඳු උගන්වන්නේ මේ මොන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවී සමාදාය සික්කති සික්කාපදේසු. ඉතාම කුඩා වරදෙහි පවා බය දක්නා සුළුව කටයුතු කරන්න ඕන. අපි පුංචි දේවල් අපි හිතන්නේ අයියෝ එක පොඩි දෙයක් එක ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් හාමුදුරු කෙනෙක් දවසක් පින්නතුනි උදේ ගියා මූණ හොදන්න විලකට. උදේ පාන්දර හිරු එළිය වැටෙනවත් එක්කම නෙළුම් මලක් විකසිත වුණා. මේ තාපසතුමා කිට්ටු වෙලා අර පොකුණට පින්නතුනි නාහෙන් ඉඹල බැලුවා මේ මලේ සුවඳ. මේක දැක්ක ගමන් දේවතාවෙක්ව, ඔයා හොරෙක්, ඔයා හොරෙක්ව, මෙයා දැන් උඩ බිම ගියා, කොහොමද මං හොරෙක් වෙන්නේ? වෙලා එක්කෝ ඔයා මෙන්න මේ දවස්සේ මේ වෙලාවේදී මේ සුවඳ සොරකම් කරා. ඔයාට කියන්නේ සුවඳ හොරා කියලා. අපි හිතන්නේ පින්නත් සුළු දේවල් අපි ගණන් ගන්නෑ. නමුත් පුංචි පුංචි දේ එකතු වෙලා තමයි විශාල දේවල් වෙන්නේ. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. වතුර බින්දුව බින්දුව වැටලා වතුර කලේ පිරිලා ඉතිරිලා යන්න වගේ පින්නතුනි, අපි කරන පුංචි පුංචි පව් එකතු වෙලා එකතු වෙලා දන්නේම නැහැ අපි මහ විශාල පව්කාරයෙක් වෙනවා. ඒ නිසායි අපි එකිනෙක එකිනෙක ඔබේ පව්කම් අයින් කරගන්නවා. ඒකයි බුදුහාරි ගන්නපු භාවනා මෙයත් දන්න විපස්සනාන. විපස්සනා කියන්නේ මොකද්ද? තමා තේරුම් ගැනීම. දැන් හොඳයි මේ ඇත්ත හිතන්න කොච්චර අපි මෙහෙම කළත් අපිට මේ ඇයි මේ හිතට මේ තරම් කෙලෙස්සෙන්න හේතුව තමයි පින්නතුනි තමාට ආදරේ නොකිරීම කියන එක මම කියලා දුන්නනේ. දැන් මේ ඉන්ද්‍රිය අට මේ පින්නතුනි හොඳට සංවර කරගත්තම හිතට කෙලෙස්සෙන්නේ. ඒ කෙලෙස්ෙන් නැති වෙනකොට තමාට තමාව ජය ගන්න පුළුවන්. එන්න හේතුව වශයෙන් පින්නොලි පෙන්නා දීලා තියෙන්නේ පොතේ ආත්මීය ලක්ෂණය. මම මගේ මගේ ආත්මය කියලා හිතන්නේ. දැන් මේ ඇත්ත මට කියන්නේ මේ ඇත්ත මම කියලා කෙනෙක් පිළිගන්නවද? මගේ කියලා දෙයක් පිළිගන්නවද? මගේ ආත්මයක නෑ හඳුරන්නේ. එහෙම කිසි දෙයක් පිළිගන්නේ නෑ. හැබැයි මං හැවුවොත් එහෙනම් මේ ඇත්තෝ පින්නතුනි මම මගේ මගේ ආත්මය කියලා පිළිගන්නේ නැත්තම් මේ ඇත්තෝ කොහොමද එහෙනම් මේ ආත්මීය ලක්ෂණේ පිළිගන්නේ නැහැ? ඒ කියන්නේ අනත්තයි කියලානේ පිළිගන්නේ. එතකොට මේ ඇත්තෝ එතකොට ආත්ම ගෞරවය පිළිගන්නවද කියලා හෙවොත් මොකද මේ ඇත්ත දෙන උත්තරේ? මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැත්තම් ආත්මීය ලක්ෂණයක් නැත්තම් ආත්ම ගෞරවය තියනවද කියලා අහපුවම මේ ඇත්ත කියන එක හඳුන සම්මුති වශයෙන්. සම්මුති වශයෙන් ආත්ම ගෞරවයක් තියෙනවා, පරමාර්ථ වශයෙන් නැහැ. එහෙම කියන්න බෑ පින්නත්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ මම කියන්නේ කියලා. දැන් මේ ඇත්තන මම මෙන්න මෙහෙම කතා කරා. දැන් මේ ඇත්ත මෛත්‍රී භාවනාව කරලා තියෙනවා. මෛත්‍රී භාවනාව කළේ කොහොමද? මමනි දුක්කෙම්මා. ඉතින් මම කියලා කියනවා. පැහැදිලිද? එතකොට මෛත්‍රී භාවනා කරන්න පුළුවන්ද මේ සක්කාය දිට්ඨිය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති එක්කනට? බැහැ. මම කියලා කෙනෙක් නැත්තම් මට දැන් වතුර ටිකක් බොන්න ඕනේ නැහැ. මට දාන ටිකක් වදන්න ඕනේ නැහැ. මට සතපෙන්න ඕනේ නැහැ. මේ ඔක්කොම නැහැ. හේතු මම කියලා කෙනෙක් නැහැ නේ. පැහැදිලිද? එසා මම තේරුම් ගන්න කියලා බුදුහාර කියන්නේ. මම තේරුම් ගන්න නම් මෙන්න මේ කියන සක්කාය දිට්ඨියෙන් අවිගෙන්න ඕන. මොකද්ද පින්නතුනි මේ කියන සක්කාය දිට්ඨිය? සක්කායෝති සක්කායෝති අයියේ උච්චති කිත්තාවතානුකෝ අයියේ සක්කායෝත්තා භගවතාති. විසාක කියන උපාසකතුමා ගිහිලා ධම්ම දින්නා රහත් භික්ෂුණීකින් අහනවා, ස්වාමීනි ආර්යයන් වහන්ස, මම අපිට මේ සක්කාය සක්කාය සක්කාය කියලා කියන මොකද්ද මේ සක්කාය කියන්නේ? ඒ වෙලාවේ තුමිය කියා දෙන්නේ කොහොමද පින්නති? පංචසුකෝ ආවසෝ විසාක සක්කාය උත්තා භගවතාති සයති දං රූපපාදනක්කන්දෝ වේදනුපාදනක්කන්දෝ සංඤ්ඤුපාදන සංඛාරූපාදනක්කන්ද. මෙන්න මේකේ උපාදානස්කන්ධ පංචකය තමයි පින්නතුනි අපි මම කියලා ගන්නෙ, මගේ කියලා ගන්නෙ, මගේ ආත්මය කියලා ගන්නෙ. ඉතින් ඒක නිසා මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්නවා. දර මම කියලා ගන්නකොට රූපය මගේ, ආත් වේදනා මගේ, සංඥා මගේ, සංකාර මගේ, විඥාන මගේ, මම මගේ මම කියලා ගන්න. හැබැයි ඒ වුණාට අපි දන්නවා අපි ඒක ස්ථිර බවක් නැහැ. එහෙනම් මේක තේරුම් ගන්නේ කොහොමද? මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ? ඔන්න හොඳට මෙයත් විතර දැන් අපිට කියලා දෙන තව ඉතින් විස්තර තියෙනවා. මේ රූපේ ආත්මය වශයෙන් දකි, ආත්මේ රූපේ වශයෙන් දකි, රූපයෙහි ආත්මය දකි, ආත්මෙහි රූපය දකි, වේදනාව ආත්මය වශයෙන් දකි, ආත්මේ වේදනාව වශයෙන් දකි, වේදනාවෙහි ආත්මය දකි, ආත්මෙහි වේදනාව දකි, සංඥාව ආත්මය වශයෙන් දකි, ආත්මේ සංඥා වශයෙන් දකි, සංඥාවෙහි ආත්මය දකි, ආත්මෙහි සංඥාව දකි, විඥානයේ ආත්මය වශයෙන් දකි, ආත්මේ විඥාන වශයෙන් දකි, විඥානෙහි ආත්මය දකි, ආත්මේ විදිහට විස්තර කළ තියෙන විසති වස්තුක සක්කාය දිට්ඨිය කියලා. මේ කොච්චරද? ඔකට උදාහරණක් තියෙනවා පිළිඳන්. දැන් රූපේ ආත්මය වශයෙන් ගනී කියන්නේ පහන් දැල්ලයි වර්ණය. දැන් මෙයා දන්නෝ දැල්ල නැත්තම් වර්ණේ නැහැ, වර්ණේ නැත්තම් දැල්ල නැහැ. එතකොට මේක පවතින්නේ කොහොමද පින්නතුනි? මේ දෙක එකට. අන්න එහෙනම් මේ ආත්මය රූපය වෙන් කරන්න බෑ කියලා හිතනවා. පැහැදිලිද? ඊළඟට පින්නතුනි රූපේ ආත්මය දෙවෙනි එක ආත්මය රූපේ වශයෙන් ගනි. ඒකට දීලා තියෙන උදාහරණ තමයි ගසයි ඡායාවයි. දැන් ගස නැත්තම් ඡායාව නැහැ. ඒ වගේ තුන්වෙනි එක රූපයෙහි ආත්මේ දකි. ඒකට දීලා තියෙන උදාහරණ තමයි පින්නතුනි මලයි සුවඳයි. හතරවෙනි එක තමයි ආත්මෙහි රූපේ දකි මණිකයි කරඬුවයි. එතන මේ ඔක්කොගෙම උදාහරණ වලින් මම ඔය පැහැදිලි කරේ. ඉතින් ඒත් මේ ඇත්තන්ට සක්කාය දිට්ඨිය තේරුණාද? නෑ. මේ ඇත්ත ආයි කියන්නේ මම මගේ ආත්මය කියන එක තමයි හඳුනේ සක්කාය. නෑ. බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ පින්නතුනි සක්කාය. සත් කියන්නේ පවතින. ආය කියන්නේ ශරීරය. පවතින ශරීරයක් ඇතැයි ගැනීමට අපි කියන සක්කාය දිට්ඨිය කියලා. ඉතින් මෙන්න මේ සක්කාය දිට්ඨික අදහස් අපිට එන්නේ නැත්තම් ආත්ම අලක්ෂණ අපිට එන්නේ මෙන්න මේ පවතින වාය කියලා හිතීමෙන්. ඒ නිසායි බුදු පියාණන් වහන්සේ ඉගන්වලා තියෙන්නේ මම පවතින කෙනෙක් නෙවෙයි. නැත්තම් බුද්ධ ධර්මයේ තියෙන ප්‍රධානම ඉගැන්වීම තමයි පින්නතුනි අනිත්‍ය. අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ. උදේවය ඇතිවෙනව නැතිවෙනව. මේක අපි තේරුම් අරගන්නවා. ඒක තේරුම් ගත්තේ නැත්තම් පින්නතුනි අපි දන්නේම නැහැ. අපිට පුළුවන්කම නැහැ මෙන්න මම හඳුනා ගන්න. මම හඳුනා ගැනීමට දැන් ලොකුම බාධකය තමයි මෙන්න මේ සක්කාය දිට්ඨිය. ඉතින් ඒක නිසා අපි හඳුනාගත්තේ නැත්තම් දන්නේම නැහැ මම මගේ ඇහැට ආදරය කරන්නේ නැහැ. මගේ කනට ආදරය කරන්නේ නැහැ. මගේ දිවට ආදරය කරන්නේ නැහැ. මගේ ශරීරයට මම දන්නේම නැහැ පින්නතුනි මගේ හිතේ කුණු කන්දල් පිරිලා තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. දැන් එතකොට පින්නතුනි මෙතෙන්ට එනකම් මේ ඇත්තන්ට මේ කරුණ ටික තේරුණා ඇතයි කියලා මම හිතනවා. දැන් ඊළඟට මම කියලා දෙනවා මේ ඇත්තන්ට දැන් අපි ওই ඒ වගේ නරක වැඩ කරලා මොකද්ද කරන්න පින්නතුනි? සාධාරණීකරණය කරනවා. දැන් බලන්න ඔන්න අපි සතෙක් මරුවයි කියලා හිතන්න. අපි කියන්නේ ආදරනේ ඉතින් ඩෙන්ගු. මේ මිනිස්සු මරණ හැටි කොහොමද ආදරනේ මදුරුව මරන්න නැතු ඉන්නේ? ඩෙන්ගු මතක් වෙනකොට මරන්න හිතෙනවනේ. මොකද්ද මේ කරන්නේ? සාධාරණීකරණය කරනවා. අපි සේරම වැඩි දැන් අපි බලන්න පන්සල් යනවා. දැන් හිටයි දෙන වෙසක්. වෙසක් පොයේට පන්සල් යනවා. එමෙ පොසොන් පොයේට පන්සල් යනවා. විවිධ පොයේට පන්සල්, ඉරිදට පන්සල් යනවා. අපේ ගෙදර බොහොම පොඩි එකක්. අපේ ගෙදර මල් පෝච්චි එකවත් මල් ගහක් නැහැ. අයි මොකද කරන්නේ? යනකොට පාරයින මල් ගහක් තියෙනවා. ඒ මල් ගහෙන් මල් ටිකක් කඩාගෙන යන ගමන් අපි හිතන මේ මල් ගා හිටෝපු එක්කෙනාටත් මේ සිද්ධ වෙන්න ඕන. මටත් මේ සිද්ධ වෙනවා මේ වෙස පෝය දවසේ. අද අපි මේ විශේෂයෙන් බුදුහාඳුනන පූජ කරා. කොහොම කියලා හිත හිත යනවා. මොකද්ද මේ කරේ? මල කැඩූ ගමන් පින්නතු. මල් කටනකොටම දන්නේම නැහැ දෙවෙනි මේ ශික්ෂාව කැදෙනවා. අදත් ආදාන. ඒක අපි කොච්චර නෑ කිව්වත් වෙනවා. වැවි මොකද කියන්නේ? අනේ මේ ගහ හිටෝපු එක්කිනාටත් පින් සිද්ධ වෙනවා. මම ගිහිල්ලා මේ මල් පෝජ කරාට බුදු ආදරන්න මටත් පින් සිද්ධ වෙනවා. අපි දෙන්නටම පින් සිද්ධ වේවා කියලා කියනවා. තමන් කරපු වැරද්ද පිළිගන්න අපි ඒක සාධාරණීකරණය කරනවා. නේ දැන් බෞද්ධ වශයෙන් කෝවිඩ් පිහවස් සමාදන් වෙනවා. මේ අතු කී දෙනාද පිහවස් සමාදන් වෙනවා? මොකද්ද මේ අතු කියන්නේ? අනේ ආදරනේ කොහොමද කරන්නේ මේ ළමයි එනෝ ගෙදර මේ ගෙදර ප්‍රශ්න. ඒ ළමයි වැඩි හිටි වෙලා ආවාහ විවාහ කරලා දුන්නම නම් ඔන්න අපි ගිහිල්ලා මෙහෙවස් සමාදන් වෙනවා. ඔහොම තමයි සුගත් දෙනා කියන්නේ. මොකද මේක සාධාරණික. දැන් පව් කරලා ඒවා කරන කල බව පිළිගන්නේ නැතුව සාධාරණීකරණය කරනවා. පින් නොකර ඉඳලා ඒවා කරන්න උනේ නැත්තේ තමන්ට විවිධ ප්‍රශ්න බාධක මැද්ද කියලා අපි මොකද කරන්නේ? ඒක සාධාරණීකරණය කරනවා. ඒක තමයි ස්වરૂපය. අපේ පින්න ඒකයි බුදුහාර උගන්වන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. බලන්න මේ ගාතාව කොච්චර ලස්සනද කියලා බුදු පියාණන් වහන්සේ කියන්නේ සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකරන්න කුසලස්ස උපසම්පදා. කුසල් කරන්න. හැබැයි පින්නතුනි මෙතන සියලු කුසල් කරන්න කියලා බුදුහාර දේශනා කරේ නැහැනේ. සියලු පව් නොකරන්න සියලු කුසල් කරන්න කියලා තියන්න කියන්නේ බුදුහාඳුනන. හැබැයි බුදුහාරු සියලු කුසල් කරන්න කියලා කිව්වේ නැහැ. හේතුව ඇයි? හොඳට තේරුම් ගන්න පිළිවෙත. හේතුව තමයි අපි දැනගන්න ඕන මොකද සියලුම කුසල් අපිට කරන්න බෑ. ඒ කරන එක ලොකු වැඩක්. දැන් අපිට කරන්න පුළුවන් මහා කුසල් සිත් වලින් කරන කුසල්. නැහ් සෝමනස්සාග ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික සෝමනස්සාග ඥාන විප්‍යයුත්ත අසංකාරික සසංකාර උපෙක්කාසාග ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාර උපෙක්කාසාග ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික කියලා ඔය විදිහට පින්නතර තියෙනනේ මේ සිත් අටක් මේ සිත් අටෙන් කරන යුතුව අපිට කරන්න පුළුවන් නේ මේ සිත් අට යොදාගෙන තත් සම්පයුත්ත චෛතසික 38ක් තියෙනවා මේ වයින් පින්නතුනි කරන කුසල් තමයි අපිට කරන්න පුළුවන් එහෙම නැතුව මේ තියෙන සියලු මේ කුසල් සිත් ක්‍රියාත්මක දැන් අපි හිතමු විතක්ක ਵਿਚාර පිස් එකඟතා සහිත පටමජ්ජාන සිත් ඉතින් පටමජ්ජාන සිත් පටමධ්‍යාන උපදවන්න එපයි වෙනද ဒုတိය ඥාන සිත් විතා ਵਿਚාර පිස් එකඟතා සහිත ဒုတိය ඥාන සිත් ဒုတိය ඥාන උපදවන්න ඕන නේද සුඛේක එකඟතා සහිත චතුත්ථ ඥාන සිත් මේව පිනතු උපදවන්න ඕන උපේක එකඟතා සහිත පංචමධ්‍යාන සිත් ඒ උපදවන්න ඕන උපදවන්නතු කරන්න බෑ. පැහැදිලිද මේ අතට? එතකොට පින්නොත්නේ ඒක නිසා ඊටාම පැහැදිලි අපිට මේ සියලු පින් දැන් සියලු පින් කියන්නේ මෙතන පින්නොත්නේ සියලු කුසල් කිව්වම කුසල් සිත් 21යි 21න් හතරක් තියෙනවා පින්නොත්නේ මේ කරන්න බැරි ඒවා. ඒව තමයි සෝතාපට්ටි මග්ගසිත, සකදාගාම මග්ගසිත, අනාගාම මග්ගසිත, අරහත් මග්ගසිත කියන. මේ කුසල් කරන්න පින්නොත්නේ ලේසි නෑ. අනිත් හැම කුසලයක්ම අපිට කරද හැකියි. ඒ හැම කුසලයක්ම කරන්න පුළුවන් වුණාට ඒ කුසලේ ආනුභවයෙන් ඒ කුසලේ පින්නතුනි කරන්න පුළුවන් වුණාට අපිට මේ ලෞකික ජීවිතයක් ගත කරගෙන කරන්න පුළුවන් වෙන්නේ මහා කුසල් සිත් අටෙන් කරන කුසල් විතරයි. අනිත් ඒවා දැන් භාවනා කරත් පින්නතුනි හිත සමාධියට එන්නේ නැහැ කොච්චර මේත් භාවනා කරන ඉවරයක් නැහැ කො ඉතින් හිත සමාධිගත වෙන්නේ සමාධිගත වෙන්න හරි අමාරුයි පින්නතුනි ඒක හරි ක්‍රමයට කරන්න ඕන කල්පනාවෙන් කරන්න ඕන අවබෝධයෙන් කරන්න ඕන ඒකයි මේක තියෙන්නේ බුදුබණ දන දන බුදුගුණ සිහි කර කර වුණ පින්නතුනි භාවනාව යෙදෙන්නේ ඒ භාවනාව ඒ තරම් අවශ්‍යකක් අපි හිතනවට වැඩිය ජීවිතයේ සැනසීම ගේන එකක් එතකොට මේ කුසල් වලින් දැන් මේ ඇත්තන්ට පැහැදිලි කුසල් සිත් 17ක් තත්සම්පයුත චෛතසික 38ක් කියන මෙන්න මේ වයින් කරන්න පුළුවන් කුසල් වලින් විතරයි පින්නතුනි අපිට කුසල දේවල් කරගන්න පුළුවන් වෙන්නේ. හොඳ වැඩ කරන්න. ඒකයි බුදුහාර ඔක්කොම කරන්න බෑ. දැන් මේ කුසල් සිත් 21ක් තියෙන්නේ 21න් 17යි කරන්න පුළුවන් වෙන්නේ. ඒ 17 නුත් පින්නතුනි අපිට මහා කුසල් සිත් 8 විතරයි හුඟක් වෙලාට කරගන්න පුළුවන් වෙන්නේ මේ ලෝකේ. අනිත් ඒවා කරගන්න බෑ. පැහැදිලිද? සබ්බ කුසලස්ස උපසම්පදා කිව්වේ නේ. එහෙනම් ඇයි බුදුහාඳුර සබ්බ පාපස්ස අකරණං කිව්වේ? සියලු පව් කරන්න එපා කිව්වේ. එකම පවක් හරි කරොත් පින්නොතුනි මොකද වෙන්නේ? ඒව විඳවනවා. ඒකයි තියෙන ස්වභාවය. අපි කරන්න පව් ඒව පින්නොතුනි අමතක කරන්න බෑ. දැන් මේ අත පුංචි කාලය තුල පොඩි කාලේ තුන දුවපැල ඇවිදින කාලේ තුන ළමා කාලේ තුන කරපුවා මෙයාට නමතකයිද මතකයි නමුත් ඒ කාලේ කරපු හොඳ පින්කම් මෙයාට නමතකයිද මතක නැහැ නේද අපේ හිතේ මතක හිටින්නේ පින්නොතුනි නරක දේවල් තමයි හොඳ දේවල් මතක හිටින්නේ මොකද අපේ හිත නිතරම කියන්නේ පව් කරන්න මානසං පාප සම්නින්නම් අපාය විවටා නන පව් කරන්න කියලා හිත කියන්නේ. දැන් මේ ඇත්ත නිකමට හිතලා බලන්න බෞද්ධ වශයෙන් අපි උදේට බුදුන් වැඳපු දවස් කොච්චරද තියෙන්නේ? රැඳ නිදා ගන්නකොට පිරිච්චපු දවස් කොච්චරද තියෙන්නේ? නේ මේ වියදම් වෙන වැඩ නෙමෙයි. හැමදාම නිදා ගන්න ගියාම පින්නතුනි ඇඳේ හාන්සුණා මේ ඇත්තන්ට පුළුවන් නම් නේද? කරණීය සූත්‍රය කියන්නේ කොච්චර වටනවද? ඒක නිසා අපි එහෙම හැමදාම කරණීය සූත්‍රය කියලාද නිදි ගන්නෙ? අපි හැමදාම පින්නතුනි හොඳ වැඩ කරන්නේ තුන්රුවන් සීකලද? ඉතින් ඒක නිසා අපි නරක වැඩ කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. හොඳ වැඩ කරන එක හරි අමාරු වැඩක්. දැන් මේ ඇත්ත බලන්න ඉගෙන ගන්න දරුවෝ ඇති මේ බණ අහගෙන. ඒ ළමයිට නිකමට හිතන්නේ ඒ ළමයිට පුළුවන්කම තියෙනවද දැන් පොත් කියවන්න? නෑ මේ බලන්න උපරිම ලංකාව පුරාම උපකාරක පන්ති කොච්චර තියෙනවද? ඇයි මේවට මේ දරුව යන්නේ? මේ හිත නරක් වීම නිසා. හිත නරක් වෙන්නේ ඇයි? සියලු පව් අපිට නොකර ඉන්න බැරි නිසා. අපි පෘථග්ජනකමත් එක්ක පින්නතරින් වැරදි වැඩේ. දැන් ඒකත් එකක් නේ. දැන් ওই මෙහෙ පවක් කරාට පස්සේ පිනක් නොකර ඉතිර පස්සේ මෙයාත් මොකද්ද කියන්නේ? ආඳුරුනේ අපි කාමෝගී ගිහියෝ. ඒ නිසා අපි එක් කරාට ගමන්නේ නේ. එතකොට මේ වයින් පෙන්නා දෙන්නේ පින්නතුනි මොකක්ද? අපි හැම විටම බලන්නේ අපිව රවට ගන්න. අපි බුදුන් වඳින්නේ නැහැ. බුදුන් වඳින්න නැතුව හිතලා කියනෝ අනේ අද වැඩට යන පරක් වුණා. අද නැත්තා නිින්ද ගියා. අන්න එහෙම කියලා හිනා. රැඩ නිදාගන්නකොට පිරිච්චියල නිදිය ගන්නෑ. මොකද්ද කියලා අද උදේ ඉඳලා වැඩ. මහන්සි මහන්සි ඉවරයක් නැහැ. ඒ හිඳයි මේ අපි මේ කටයුත්ත මෙහෙම කළේ කියලා හිතනෝ. පැහැදිලි වෙනද? අන බලන්න. ඒක නිසා අපි මොකද කරන්නේ? සාධාරණීකරණය කරනවා. නරක වැඩ කරලා සාධාරණීකරණය කරන, හොඳ වැඩ කරලා නොකර ඉඳලා, හොඳ වැඩ නොකර ඉඳලා සාධාරණීකරණය. ඒ කරන්න කරන්න කරන්න පින්නතුනි මොකද වෙන්නේ? හිත තව තවත් විඳවනවා. කවදාවත් හිත සැනසෙන්නේ නැහැ. මේ ඇත්තන්ට භාවනා කරන්න ඕන නම් පළවෙනියෙන්ම අන්නරවන් කියලා දුන්නු ඇස කන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රිය හෝ පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය හදේ වස්තු කියන මෙන්න මේ ඉන්ද්‍රිය අට දිනාට ආදරය කරන්න. ඒවා පින්නතුන් පිරිසුදු කරගන්න. ඒවා තමන්ගේ කරගන්න. ඒවට නරක දේවල් ගන්න. මොකද හේතුව? ඒව ගත්තට පස්සේ මේ අත්තන්ටමයි පින්නතුන් විඳවන්න වෙන්නේ. කාටවත් පුළුවන් කමක් නැහැ ඒවයි කිසි කෙනෙක් අරගෙන යන්න. දැන් බලන්න බුදුහාඳුරන්ගේ ප්‍රධානම දායකයෙක් නේ බිම්බිසාර. කකුල් පල්ලා ලුණු දාලා ගිනි අඟුරු ගොඩේ ඇවිද්දලා තිරිසනෙක් වගේ මරලා දානගන් ලෞතුරා බුදුහාරු සද්ද නැතු ඉන්නවා. මොකද බුදුහාර දැනගෙන හිටියා බුදුහාඳුරන්ට අනුන්ගේ පව් කරගහන්න බෑ කියලා. පැහැදිලිද? තමන් කරොත් තමන් ඉඳවන්න වෙනවා. ඒ නිසා පින්නතුනි අපිට පව් කරන්න හරි පාසුයි. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. එද බුදුන් වහන්සේ දේශනා කරේ එහෙමයි. කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. අපි පව කරනකොට පින්නතුනි හරීම සනීපයි. මේ දහත්වන ගල විහාර වංශෙත් තියෙන එහෙමනේ කණ්ඩූ යනේ විය වනස්ස සුඛාභිමානෝ හරියට දදයක් කුෂ්ටයක් කසනෝ වගේ. මේ දදේ කුෂ්ටේ කසනකොට පින්නතුනි අපිට හරීම සනීපයි. කසල ඉවරුණා මොන වේදනාවක්ද කියලා හිතන්න. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඉගැන්නුවා අපිට මෙන්න මේ හොඳ වැඩ නිතර කරන්න. පව් එකක්වත් කරා සබ්බ පාපස් එකම පවක්වත් කරන්න බෑ නේද? මොකද එක පවක් කරොත් ඒක මතක් වෙන්න තව තව පව් පිරෙනවා. දැන් මේ අතන මතකනේ ඊරකපත්ත නාගරාජය කතාව. හාමුදුරන්ට ගඟෙන් එතර වෙන්න අවශ්‍ය වෙනවා. ආන්ද්‍ර ගංගා ඉස්මත්තට ගිහිල්ලා බලනෝ බෝට්ටුවක් ඔරුවක් මුකුත් නැහැ. හැබැයි ළමයි පැදපු පාරුවක් තියෙනවා. මේ ආන්ද්‍ර පාරුව ළඟට අරගෙන දැන් පාරුවට නගිනවා. නැගලා බලනකොට හබලක් නැහැ. වතුර අතින් යාට මෑට දම්මින් දැන් ආන්ද්‍ර පාරුව පදිනවා. පදිනකොට පින්නොතනේ දැන් පාරුව වතුරේ දෝලණය වෙනවා. ආන්ද්‍රන්ට බයයි දැන් පෙරලෙයි කියලා වටපිට බලනකොට ගහක අත්තක් තියෙනවා. ගෑවි නොගෑවි වතුරේ මේ ආන්ද්‍ර මේ අත්ත අල්ලනවා. ඇල්ලූ ගමන් කොලයක් කරනවා. ඉතින් මොකද වෙන උපසම්පදා හාඳුරට භූතගාම පාතව්‍යතා පාචිත්‍යං කියන පචිත්‍යවතට අනුව කොලයක් කඩන්නත් අහනන්න එපාර. මේ හාඳුර මේක තමන්ගේ අතින් උණු දෙයක් කියලා හිත හිත කල්පනා කර කර යනවා. ටික කාලයක් ඉඳලා පින්නතුළු මේ හාඳුර අපවත් වෙනවා. අපවත් වෙලා ගිහිල්ලා ඒරක පත්ත කියලා මහා නාග රාජයෙක් වෙලා උපදින්න. ඉතින් ඒක නිසා අපි දන්නේ පින්නතුනි අපි කරලා තියෙන පව් මොනවද කියලා. අපිට කරන්න වෙන පව් මොනවද කියලා දන්නේ. ඉතින් ඒක නිසා අපි හොඳට සතිය සහ යෝනිසෝ මනසිකාරයේ දිනු කරගත්තේ නැත්නම් දන්නේම නැහැ අපි පව් කරනවා. මතක් වෙන්න අපිම මෙහෙ විඳවනවා. ඒකට අපි කියනවා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් කියලා. ඉතින් ඒ නිසා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් අපිට විඳවන්න වෙනවා. අපිට ප්‍රශ්න ඇති වෙනවා පින්නතුනි. ඒක නිසා තමයි අපි බුදුපියාණන් වහන්සේගේ දහම අනුගමනය කරන අය වශයෙන් එකදු පවක්වත් නොකරින් අදිෂ්ඨාන කරන්න ඕන. නිතරම යහපත් වැඩ කරන්න ඕන. දැන් අපේ කට්ටිය පව් කරන්නේ ඇයි? එක්කෝ ආමිෂ හේතුව, එක්කෝ ආර්ථික හේතුව, එක්කෝ දේශපාලන හේතුව. විවිධ හේතු අපි ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගෙන පින්නතුනි අපි විවිධ නරක දේවල් සිදු කරනවා. සිදු කරලා අපි ආයි එක සාධාරණීකරණය කර බුදු පියාණන් වහන්සේ කියන්නේ එහෙමව කරන්න. ඒ අපි මේ සියලු පව් වලින් වළකින්න ඕනේ. එක පවක් හරි තිබුණොත් ඒකෙන් දුක් විඳින්න වෙනවා. පැහැදිලි. ඉතින් ඒ නිසා මේ ඇත්තන්ට මේ භාවනාවෙන් හිත සමාධිගත කරගන්න ඕන නම් හිතට එකඟව ජීවත් වෙන්න. උදාහරණ දේශනා කරේ එකයි, යෝගාවේ ජායති භූරි අයෝගී භූරි සංකයෝ ඒතං දේදා පතං ඤත්වා භාවාය විභවායච තතත්තානං නිවේසෙය්‍ය යතා භූරි පවඩ්ඩති. පින්වත්නි, හොඳට හිතට ගන්න, භාවනා කිරීමෙන් නුවණ වැඩි, භාවනා නොකිරීමෙන් නුවණ විනාශ වේ. භාවනා කිරීමෙන් නුවණ වැඩෙන බවත් භාවනා නොකිරීමෙන් නුවණ විනාශ වෙන බවත් දැන භාවනාවේ හිත යොදවන්න. මෙයත්ෝ හිතයි මේක බුද්ධ වචනේ පින්නතුනි ධම්මපදේ මග්ගවග්ගේ තියෙන්නේ. අපි භාවනාව නිතර නිතර කරන්න ඕන, පුරුදු කරන්න ඕන. අපි සමහරලාට මේ කාම්බෝගේ ගිහි ජනතාවට මේක අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි අපේ හිත හදා ගන්න ඕන. හිතෙන් තැවි තැවි වේදනාවට විඳ විඳ ඕ අපේ හිත හදන දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි මහන්සි වෙලා යහපත් වැඩ හොඳ වැඩ කරලා මෙන්න මේ හිත හදා ගන්න ඕන. ඒ හිත හැදීම තුලින් තමයි පින්නතුනි අපිට අයිහලෞකික පාරලෞකික දෙලොවම සුගතිය ඇති වෙන්නේ. එහෙම නැත්නම් අපි දන්නේම නැහැ අපි කාලය ගත කරලා තියෙනවා. කාකෝපි ජීවති චිරාය බලින් චබුන්තේ බලිබිලි කාලහරි කපුටයි කියන සතත් පින්නතුනි ජීවත් වෙන. ඒක මනුෂ්‍යකම නෙවෙයි. දැන් බෞද්ධ වශයෙන් මේ ඇත්තෝ මෙච්චර භාවනාව ගැන දැන් කියලා දුන්නා කියලා අහලත් ඇති මේ ඇත්තෝ අනන්තවත්. අපේ ලංකාවේ චිර ප්‍රසිද්ධ භාවනා උපදේශකයෝ ඉන්නෝ ඒ ඇත්තෝ හම්බෙලා කටයුතු කරනවා හැටි. ඉතින් එහෙම වුණත් පින්නතුනි හොඳට හිතට ගන්නට ඕන මේ අපි භාවනා කරන්න හිතුවට අපිට භාවනාවට අරමුණට එන්නේ. ඒ එන්නේ නැති වෙන්න හේතුව තමයි මෙන්න මේ කර්මජ රූපයන්ටවත් අඩු තරමින් අපි සාධාරණයක් කරන්නේ. ඒකයි මේ පෙන්වන්නේ. ඉතින් ඒක නිසා අපි හිතට එකඟ වෙමු. හදවතට එකඟ වෙමු. එකඟ වෙලා අපි යහපත් අර නිතර නිතර නිතර නිතර කරමු. එතකොට තමන්ට අහිලෞකිකත් පාරලෞකිකත් දෙලොවම සුගතිය පිණිස හේතු වෙන බව ධර්මයට අනුව කියා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද දවසේ netteppem නාලිකාවෙන් මේ ඇත්ත බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුනේ. එකතු කරගත් පුණ්‍ය ශක්තියේ හේතුයෙන් විශේෂයෙන් netteppem නාලිකාවේ අධ්‍යක්ෂතුමා ඇතුළු සභාපතිතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ පින්වත් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ. නිදුක් නිරෝගී සුවේ චිරජීවනයේ දීර්ඝායු සම්පත් සලසා දෙත්වා. ධර්ම ශ්‍රවණයේ සිදු කළ පින්වත් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ. නිදුක් නිරෝගී සුවේ කායික සුවේ මානසික සුවේ සලසා දෙත්වා. දෙවියෝද නිවන් දකිත්වා. ඒ වගේ මේ ඇත්තන් නමින් මිය ගිය මව්පිය ගුරුවර බන්ධු මිත්‍රාදී සියලුම දෙනාටද මේ පින් ලැබේවා. අනුමෝදන් වේවා. අපේ නෑයෝ සුඛී සුවපත් වේවා. හිතන පතර බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කරගනීවා. මියගේ ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසර දුක් නිමා වීමෙන් ලැබෙන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියන සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදා. සිළු දෙනාටම තුනුරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. netfm සෙනසුරාදා ධර්ම දක්ෂිනාවයි එලෙස අවසන් කෙරුණේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වනු ලැබූ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය, ගල්ුණ වටුන, පිල්ලෙකුඩ, චෛත්‍යාලංකාර පුරාණ මහා විහාරය, කොළොන්නාව සුමනසරණ අසපු යන විහාරත්‍රයාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය වන්දනීය පූජනීය මඩිහේ සුගත සිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේත් උතුම් වූ පොහෝ දිනේ වෙනුවෙන් ශ්වේත පූජා පින්කම් මාලාව පවත්වන්නට ඔබ කල්පනා කරනවා නම්, ඊට ඔබ සංවිධාන කටයුතු සිදු කරන්න, අපේ දර්ශන්ට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න

0: ආයතනයක් තමයි ට්‍රැවල් නෙට් ආයතනය කියලා කියන්නේ. ඔබත් අවබෝධයෙන් යුක්තව දඹදිව වන්දනා කරනවා නම් තෝරාගත යුතු එකම තැන තමයි ට්‍රැවල් නෙට්. අමතන්න 0112-863-0076-716-1672 කියන අංකවලින් ට්‍රැවල් නෙට් අමතලා ඔබේ දඹදිව වන්දනා සිහිනය සැබෑ කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා මේ මාසෙ 30 වනදා 31 වනදා මේ උතුම් වූ වෛශාඛ්‍ය මංගල්‍යයේ සැබෑම ආධ්‍යාත්මික අසිරිය විඳගන්න, ඒ වගේම ආමිස පූජාවන්හි අසිරිය විඳගන්න එන්න කූරකල පින්බිමට ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.
1: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව

Net FM Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

0: NIT-FM Spirit Mandapaya.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

NIPT-FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය, දම්සක් පැවතුම් සුතුර, යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

0: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
1: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
2: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු. Net FM Alpha Studio with Kasani and Lehansa.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.